බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

කතා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් අසුනියක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
4: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
5: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
0: අප මනස සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.

0: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිළු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
1: ඉරිදා සිත් නෙත් අසපුව
2: හැම ඉරිදාම රෑ හතට නෙත් FM සමග බුදුපණ අහමෝ.
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට.
3: ආදරණීය දරුවෙනි, මේ මහ පොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් ධර්මයයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා, ශුද්ධ වූ සුභාරංචියේ, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග, උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
2: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
4: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්නේ නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව, අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
2: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
2: අයිබෝවන් සුබ උදෑසනක්. දැන් වෙලාව උදෑසන 6යි.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හිරු කිරණයි කිචි පිචියයි දාංගලේ කුරු බුහුටි
3: ඔයා මේ අහගෙන ඉන්නේ

අනවිනවස් දොස්තුන් බිය දුරලා සත රැක දෙවන්න මැණික්කගේ නිමලතියෙන් කෙලිකුණු සෝතා හරින්න. ඉතින් මේ හැම්ම බල මහිමයක්ම පැතිරේවා දැනේවා ජයවේවා සුභවේවා කියන ප්‍රාර්ථනා එක්කම අදත් ඉරිදාව කලබල පැංච ආරම්භ කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් නොදැස්සන හයයි විනාඩි පහයි වෙලාව. චුටි පැටව් හැමෝම එක්ක, ආදරණීය දෙමාපියෝ හැමෝම එක්ක, වැඩිහිටි හැමෝම එක්ක 2026 10 මාසේ 4 ඔක්තෝබර් 4 අද ඉරිද දවසත් කලබල පැංච අහගෙන සතුටින් හැම බලයක්ම පතුරුවමින් අපි පටන් ගමු.

සතට උදා වේවා මිහිර බෙදා දේවා උදැසන 6 විනාඩි 8යි net fm කලබල පැංචා

0: निरुकिरणाय किचिपिचियाय दांगले पुरुबुहुटी
1: ओया में अग्निने नेट्टर फेम काला बल पेंचा काला बल पेंचा
2: एफएम अनुपहा एफएम अनुहतराय दशम आटा नेट एफएम
3: हमकदारम ऐ मेवाड़ हिटड़ा दांडे ఫోన్ నక హిట మొద మట గన్నట వెన్నే
4: ఆ హిట నిమే అది
3: విశ్వాస ఇవ్వక తీమై సింగ హికే తీయన్నే అదమ గన్న ఫోన్ నక ఐ హిటట దాన్ని
4: విశ్వాస ఇవ్వక తీమై ఇక సింగ సింప పే హిటట లో దా టికెట్ టిక గివన్న అదమ వాగే స్మార్ట్ ఫోన్ నక రగన్న
0: ఎదా ఆర్జి హదుబు కొస్సట కలుపొల్ రస దెన్ అమ్మగెన్ దువటత్ మాదర ఫ్రీలెన్ కొస్సట కలుపొల్ రస సోయా మీట్ వర్ణ కారకత్ నే రస కారకత్ నే
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනි
9: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එකට පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7672
10: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා

උදැස්සන 6යි විනාඩි 16යි නැත් FM කලබල පැංචහන වෙලාව උදේ 8 වෙනකම්. ඉතින් කොමගේ සමනල්ල ටික කො බලමු බලමු. පාට සමනල්ලු ගොඩාක් ඉන්නවනේ ඉතින් මට. ඉතින් ඒ චූටි සමනල්ලු දැන් මේ දවස්වල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ගොඩාක් අය ඇල්ෆා ස්ටුඩියෝ ආවා. ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ෆොටෝ සරගෙන ඒගොල්ලන්ගේ දක්ෂතා පෙන්නලා කියලා ඒ ඔක්කොම කළා තමයි ගියේ. ඉතින් එහෙම ආපු පොඩ්ඩංගෙන් ඔන්න දක්ෂතා පෙන්නලා ජයග්‍රහණය කරපු ගොඩක් අය ඇල්ෆා ස්ටුඩියෝ එකට අවස්ථාව උදා කරගත්ත සජීවී මැදිරියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතා ගැන රටටම ඇහෙන්න කතා කරන්න, රටටම පේන්න කතා කරන්න, අපේ ඩිජිටල් තිරය වර්ණවත් කරන්න එයාලා අවස්ථාව උදා කරගත්තා. ඉතින් මං හැමදාකම කියනවා වගේ මේ තමයි අපේ රටේ අනාගතය නේද? ඉතින් මේ අපි අරගෙන යන්නේ අපේ රටේ අනාගතය, මේ අපි හදන්නේ අපේ රටේ අනාගතය. ඉතින් දැන් ඔන්න අපේ පුංචි පැටවුන්ට අදත් අවස්ථාව තියෙනවා. අද තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අන්තිම දවස. අම්මල තාත්තලා දරුවන් එක්කගෙන එන්න ඇවිල්ලා පොත් ගන්න ගමන් අපිත් ඉන්නවා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුල් වෙන තැනම. වම් පැත්තේ ඇල්ෆා ස්ටුඩියෝ තියෙනවා. ඇවිල්ලා සින්දු කියන්න පුළුවන් නම්, එක එක ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන් නම්, ඊළඟට නිවේදන හැකියාව තියෙනවා නම්, රඟපාන්න, එතකොට හැඬ කැවීම වලට ප්‍රවෘත්ති කියන මේ ඕනම දෙයකට දරුවන්ට එක එක දක්ෂතා තියෙනවා. සමහර දරුවෝ චෙස් වලට ක්‍රීඩා දක්ෂතා තියෙන දරුවෝ ගොඩාක් අපිත් එක්ක සම්බන්ධ වුණා. මතක නම් කරාතේ දරුවෙක් සම්බන්ධ වෙලා දක්ෂතා පෙන්නලා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අවස්ථාව උදා කරගත්ත අය ගැන කියන්න. ඉතින් අන්නේ වගේ ඕනම හැකියාවක් තියෙන ඔයාට තමයි මැනික ඇල්ෆා ස්ටුඩියෝ විවෘත වෙලා තියෙන්නේ සතිය දවස් පහේම. ඉතින් ඒ ඇල්ෆා ස්ටුඩියෝ තමයි BMSCH ඇල්ෆා ස්ටුඩියෝ විදිහට අපි ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතනට ඇවිල්ලා ඔයාට හඬ පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. මේ පාරු සස් පෙළ කරපු ඔයාටත් ඒ අවස්ථාව තියෙනවා. තව විස්තර කියන්න අහගෙන ඉන්නකෝ.

වඩක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

0: දැන් ඔන්න ඔයාලා හරියටම වෙලා වෙනකොටම දැනෙනවනේ. ඔව් ඔව්. හැබැයි කියනවත් එක්ක පැංචා එහෙම කියනවනේ, පැංචේම කියනවනේ නේ, කසුනේ නැන්ද සචින් නැන්ද කියලා ඔන්න අපි සුරේෂ් මාවට දෙන්න යන්නේ කියලා කියනවා. හැබැයි කියන්න කලිනුත් ඔයාට දැනෙනවා දැන් කියන්න යන්නේ මේක කියලා. දැනේ අන්න මං ඒක ගැන නීයේ කිව්වේ නේද? ඔව්, මගේ රත්තරන් දූල පුතාලට කියලා දෙන්න ඕනි කමක් තිබුණා. ඒ කියන්නේ මේ දැනීම කියන එකේ වටිනාකම කොච්චරද කියලා කියනවා නම් අපිට ළඟ තියෙන දේවල් දැනෙන්නේ නැත්නම් එහෙම අපි කොච්චර දුර්වලයිද? අපේ අම්මව තාත්තව ගෙදර තත්වය වටපිටාව දැනෙන්නේ නැහැ කියන එක මෙහාන්නකෝ. ඉස්සරම ඒ කියන්නේ දැන් හරි අඩුයි, නමුත් ඉස්සර හිටපු වැඩි හිටියෝ මගේ අම්මෝ ලෝකෙ වටිනම වැඩි හිටියෝ ඉඳලා තියෙන ලංකාවේ කියලා මට හිතෙනවා. ඔව්, ඒ කියන්නේ වැහිලිහිනියෝ ටිකක් පොළොවට කිට්ටුවෙන් ඉගිල්ලිලා යනවනම් රෑනක් එයාලා දන්නවා, එයාලට දැනෙනවා ඊළඟට පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම මොකක්ද කියලා. කැලේ උඩින් කුරුල්ලු රෑනක් කෑ ගහගෙන ඉගිල්ලෙනවා නම් එයාලට දැනෙනවා කැලේ ඇතුලේ සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් කියලා. හුළඟ හමනවා නම් ඒ හුළඟ හමාගෙන එන වේගයත් එක්ක ඒ දිශාවන් වෙනස් වෙනවා නම් වැඩිහිටියන්ට තේරෙනවා දැන් මේ කාලගුණ විපර්යාසය මොකද්ද කියලා. රත්තරන් දුවේ පුතේව හරියටම හරි ටක්කෙටම කියන්න පුළුවන් ඒ හැඟීම් දැනීම් තියෙන මිනිස්සු හිටපු රත්තරන් පුණ්‍ය භූමියක් තමයි මේ ලංකාව කියලා කියන්නේ. මගේ රත්තරන් දුවල පුතාලා අම්මලා තාත්තලෙන් අහලා බලන්නකෝ. කිරලා බිජු දානකොට, ඒ කියන්නේ කිරලා පැටව හදන්න බිත්තර දාන කූඩුව හදන විලාසයෙන් ඔවුන් දැනගත්ත මේ සැරේ වර්ෂාව කොච්චර ලොකු එකක්ද, එහෙම නැත්නම් වර්ෂාව කොච්චර අඩු වෙනවද කියලා වැව් විවුරට සාපේක්ෂව එහෙම යා දැනගත්තා. ඒ වගේම තමයි වඩු කුරුල්ලගේ කූඩුවත්. වඩු කුරුල්ලගේ කූඩුව හදන විදියෙන් පොළොවට කොච්චර පාතින්ද උසින්ද හදලා තියෙන්නේ කියන එකෙන් දැනගත්තා මේ සැරේ වර්ෂාව මෙන්න මෙහෙම වැවේ මෙච්චරක් පිරෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මෙන්න වැවේ පිරෙන්නේ අඩු වතුර ප්‍රමාණයක් වගා කරගන්න බැරි ප්‍රශ්න ටිකක් ඉස්සරහට එන්න වෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේ ටික ඔක්කොම බාර දුන්නට පස්සේ සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ දැනීම් හැඟීම් සමුදාය මේ වගේ ගියා. මට හිතෙනවා ජංගම දුරකථනයට ටීවී එකටත් අපි මේ දේවල් ඔක්කොම දුන්නට පස්සේ අපේ අම්මව දැනෙන එක අඩු වුණාද අපිට? අපේ අප්පච්චිව දැනෙන එක අඩු වෙනවද? මේක අපි කල්පනා කරන්න ඕන එක. මගේ රත්තරන් දූල පුතාලට එහෙම වෙලා නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒක නිසා හැංගීම දැනීම ඕනි රත්තරන්. එහෙම දැනෙන ගුරුවරු හැම කාලෙම මේ කාලෙත් ඉන්නවා. ඒ කාලෙත් හිටියා ළමයින්ව දැක්ක ගමන් ළමේ කාශ්‍රය කරපු මුල් කාලෙම ගුරුවරයා දන්නවා මෙයාගේ ගමන කොහොමද, කොතනට දෙන්නේ, මෙයා කවුරු වෙන්න දෙන්නේ, එහෙනම් ඒකට කොහොමද උදව් කරන්න ඕනේ කියලා. මගේ ගුරුවරුත් එමයයි, වාගේ ගුරුවරුත් එමයයි රත්තරන් දුවේ පුතේ. මෙන්න කන්නංගර දරුවා දැකපු විදුහල්පතිතුමත් ඒ වගේ කෙනෙක්. මෙයන්
1: අද අපේ පාසලට පුදුමාකාර වටිනා දවසක්. ඒ තමයි මේ සහතිකපත ලැබීම. අනාගතේ දිනාගන්න පොරබදන අපේ වගේ ගමේ ඉස්කෝලවල දරුවෝ මේ වගේ සාතිකයක් ලැබීමම අපූර්වතම දක්ෂතාවයක්. අපේ පාසලේ කන්නංගර දරුවා රිච්මන්ඩ් විද්‍යාලයට තේරුණා කියන්නෙම ඒ සාතික පත්‍රය තමයි. ඔබ අප කවුරුත් දන්න මං කිව්වේ මේ මගේ ගුරු මණ්ඩලය විශේෂයෙන් දික්කුඹුර සර්ට, අපේ පියතුමා DH ඩැවල් පියතුමාට තමයි අපේ ගෞරවය පිරිනමන්නට උවමනා. හොඳයි එහෙනම්.
0: අන්න එහෙම තමයි මගේ රත්තරන් දුවේ පුතේ. අපේ කන්නංගර දරුව කාලේ මොකද වෙන්නේ? ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කරගත්තා. තාම යලින් ගෞරවාන්විතව ඔව් ඔව් ඔව් යාට තිබෙන සමාරම්භක විභාගය පාස් වෙලා දැන් මොකද වුනේ? ඔව්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට තේරුණා කියලා කියන්නේ ඒක හිතන්න බැරි වැඩක්. එච්චර වටින වැඩක්. හැමෝටම සතුටුයි. දෙමෝපියන්ට, ඉස්කෝලේ ගුරුවරුන්ට, යාළුවන්ට. දැන් අර ගමෙන් යයි කියලා කිව්ව යාළුවාට වැඩියෙන් සතුටුයි. යන එක දුකයි. හැබැයි ළමයාගේ තියෙන දක්ෂකම, මගේ හොඳම යාළුවාගේ වටිනාකම, ගෞරවය, මේවා ගැන හිතලා යාළා සතුට වුණා. දැන් එතකොට මොකද වෙන්නේ? ඔන්න අපේ කන්නංගර දරුවට ශිෂ්‍යත්වයක් ලැබුණා. ආහහා, කොහෙට යන්නද? ගාල් රිච්මන්ඩ් විද්‍යාලයට යන්න. ශිෂ්‍යත්වයක් කිව්වම කතාව නෑ. එක්කෝ එක මෙතන කියන්න ඕනේ නෑනේ. මේක අපි ගලපමු. මේක අපි ගැලපෙන තැනදී කතා කරමු. මීට වැඩිය ගැලපෙන තැනක් ඉස්සරහට එනවා කන්නංගර මහත්තයාගේ ජීවිතයේදී. එතකොට අපි කතා කරමුකෝ. හා, දැන් යමු අපි අපේ කතාව පැත්තට. දැන් හරි, අහන්නකෝ. මේ අහන්නකෝ.
2: චූටි පුතා නම් හැබෑම දක්ෂයා.
3: මම හිතනවා වන්නේ නෑ ඒ උනාට.
2: ආහහා, මේ හිත ගල් කරගන්න. හිත මෙලෙක ළමයා දුටුවොත් හිත පෑරේ කොල්ලගේ.
3: උගේ ආදරේ දෝරි ගලනකොට ගල් හිතක් උනත් වෙඬරු පිඬක් වගේ වෙනවා. එහෙව් එකේ
2: මන් නොදන්නව නොවේ. මයි රස්සාව තඩමානේ නොවේ.
3: දරුවෝ තමයි මයි ශක්තිය.
0: අම්මට හරිම දුකයි නේද මගේ රත්තරන් දුවේ පුතේ? හැම අම්ම කෙනෙකුට මෙහෙමයි, හැම තාත්ත කෙනෙකුට මෙහෙමයි. ළඟ ඉඳලා පහේ පන්තියට වෙනකන් ඉඳලා නේද ඉගෙනගෙන, දැන් ශිෂ්‍යත්වයක් අරන් වෙන ඉස්කෝලෙකට යනකොට, ගමෙන් ඈතට යනකොට, ළඟ රැඳෙන ප්‍රමාණය අඩුයි කියලා දැනෙනකොට නේ. ඕ, තාත්ත කෙනෙකුට සමහර වෙලාවට හිත ගලක් කරගෙන ඉන්න පුළුවන් වෙනවා. දැකනේ අම්මා කිව්වා, ගල් හිතක් තිබුණත් දරුවෙක් කතා කරනකොට, දරුවෙක්ගේ ආදරය ලැබෙනකොට වෙඬරු පිඩක් වගේ දේ වෙලා යනවා. ඔයාත් අන්න එහෙම කෙනෙක්. ඔයාත් එහෙම දක්ෂයෙක්. ඔයාත් එහෙම හරිම ආදරණීය දරුවෙක්. එහෙම තමයි ළමයි හැදෙන්න ඕනේ නේද? අම්මට දුකයි, හැබැයි සතුටුයි. මොකද මුළු පවුලෙම යා තමයි ඉන්න හරීම ආදර්ශමත් එක්කෙන ශක්තිවන්තයා නේද? එයාගෙන් තමයි මේ ඔක්කොම දේවල් කරගන්න ඕනේ. එයාගෙන් තමයි මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ. ඒ ආදරය අටු වෙනකොට දැන් දන්නවා ඊට පස්සේ මෙතනින් ගහට මොකද්ද කරගන්න කියලා නේද? අමාරු තත්ත්වයකට පත් වෙනවා කියලා අම්මට දරාගන්න බැරි වුණා. දැන් එතකොට අපි ආපහු කල්පනා කරලා බැලුවොත් මගේ රත්තරන් දුවේ පුතේ, ඇත්තටම කන්නංගර දරුවගේ අම්මද මේ? නෑ, බලාගන්න අම්මනේ. හැබැයි උනාට කොහොමද ආදරේ? අන්න ඒක තමයි දරුවෙක් ළඟ තියෙන්න ඕනේ. ඒ දැනෙන්න ඕනේ. මේකත් එක්කම ඒක කියන්න ගියොත් එහෙම වෙලාව නැල්ලු. හරි, එහෙනම් මෙහෙම කරන්නම්කෝ. ලබන සතියේ කොහොමත් එනවනේ, අපි ඒ ගැන කතා කරමු. මගේ රත්තරන් දූල පුතාලා ඉස්කෝලේ යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. දැන්නේන රටට, දැයට, මේ මුළු විශ්වයටම ආදරය කරන රත්තරන් වීරයෙක්, වීරවරියක් වෙන්න ඕනේ. හැමෝටම ආදරෙයි. මං ගිහිල්ලා එන්නම්. සුබ සතියක්.
4: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

0: Belle Pentcia. தமிழத்தில் கொக்கும் புத்து சுதுகாந்தும் வெனிவெல் அறுபதுசா வதமல் அடங்கு பாரம்பரிக ஆயுர்வேத வட்டுருவக் அனுசாரேன் சித்தாலேப் கேக்குலு பேபி சபன் பிலிந்து சமட்ட ஹேல ஒசு ரக்கவாரனே
1: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණිය සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෑම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයි වගේ කීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ?
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙත් ටෙස්ට්ෙන් ගොනු දිලින් දැනගත්තා. දෙවනගල කොමල් බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒක නෝමල් කප්පේට වත්තර තියෙනවා. දෙවනගල කොමල් බන්දුලම මැට්ටුවාට අනේ සුවයක් තියෙනවා.
4: කතා කරන්න 0777 3940.
2: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
6: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
2: මෙත් net පාමුල.
6: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරුනේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ, ඔය දැන් පව්.
2: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

උදැසන 6:37 වෙලාව. නැත FM කලබල පැංචාගෙන 0711 95 95 95ට මේ සතිය පුරාවට විවේක වෙලාවට අපේ පුංචි දුවල පුතාල කරන දේවල් එවන්න බලන්න රත්තරන් පැටිය අපිට බලන්න. ඊට පස්සේ දවසේ තෑග දිනා ගන්න පුළුවන් නැත FM කලබල පැංච නිර්මාණ පිටුවේ. ඒ වගේම පහුගිය මාසේ කවුද ජයග්‍රහණය කරේ කියලා අපි කියන්න ලෑස්ති නිර්මාණ පිටුවේ මාසික ජයග්‍රාහක ජයග්‍රාහිකාව. ඒ විතරක් නෙමෙයි, අද මේ හැම දේම කරන අතරේ උදේ 8 වෙනකන් 0711 95 95 95 ඔගලගේ හැම දේම ඉදිරිපත් කරන ගමන්. ඒ විතරක් නෙමෙයි, පුළුවන් නම් කියන තරග වටේ ප්‍රශ්නේ අපි දැන් ඔන්න Facebook පිටුවේ තියෙනවා. net fm Facebook පිටුවට ගියා නම් ප්‍රශ්න බලා ගන්න පුළුවන්. තව ටිකකින් මමත් කියන්නම් මොකද්ද කියලා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා post එක බලලා ඉන්නකෝ. ඒ ඔක්කොම කරන අතරේ අම්මා තාත්තා එක්ක පවුලයාත් එක්ක හැමෝම එන්න කොහොද බීමයි CH එකට. මොකද අන්තිම දවස කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේ ඇල්ෆා ස්ටුඩියෝ තියෙනවා. දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්. හඬ පරීක්ෂණයක් තියෙනවා. හඬ කැවීම වලට කැමති, ප්‍රවෘත්ති කියන්න කැමති, නිවේදනය කරන්න කැමති, තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න කැමති, සින්දු කියන්න, නටන්න, ගයන ඕනම දෙයකට අවස්ථාව උදා කියලා දීලා තියෙනවා ඇල්ෆා ස්ටුඩියෝ අපි. එන්නකෝ එන්නකෝ. ගුරුවරුත් ගොඩාක් ආවා අපිව බලන්නේ. හැමෝම අපි මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

සෝදයි මුවේ මල් පැණි නේද? සුවඳවත් වෙමු, මිහිරට එමු, ලස්සන දේවල් කරමු, අපි අපිව හැඩ කරගමු, සරසගමු. මේ ඔක්කොම කරන්න පුළුවන් හරිම ලස්සන ඉරිතාවක් නේද? නෙතිෆිම් කලබල පැංච තියෙනවනේ. ඉතින් අද අපේ පොඩ්ඩු ටික අපි BMICH එකේදි හමු වෙනවනේ අල්ෆා ස්ටුඩියෝ එකේ. එහෙනම් ඒ ඔක්කොම කරන්න උදේ 8 වෙනකන් කලබල පැංච අහගෙන අදත් ඔයාගේ දවස ලස්සනම කරගමු. එහෙනම් දැන් අපි ලෑස්ති වෙන්නේ මේ සින්දුව අහලා උදේ 6:45ට උදැසන ප්‍රවෘත්ති අහන්න හොමුමින් ඉන්න ඕන.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 0112 863 363 0766 716 3672

0: අයුබෝවන් අද 2026 ඔක්තෝබර් 4 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙනෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල අධිකරණ වරෙන්තු ලබා සිට අත්අඩංගුවටගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ටාශයට පාතාලේ සහ පොලිසිය අතර කොස්ගොඩදී වෙඩි හුවමාරුවක් සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි උදෙන්ම එන්න පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ඖෂධ ශාලාවලට මුවා වෙලා සිදු කරන මද්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිවෙයි රතු මුහුදේ යුද ගැටුම් හොඳටම උණුසුම් අලූලා අබා නේගා ගුවන්තොට පොලේ ගැටුම් ඇවිලෙයි
1: net news the truth people trust
0: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා එවගේම වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කොස්ගොඩ ප්‍රදේශයේදී පාතාල සාමාජිකයන් බව කියන පුද්ගලයන්

0: අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් කොළඹ අපරාධ කොට්ටාශයට රැගෙන වෙත් තිබෙනවා. කළුතර ප්‍රදේශයේ පිහිටි තීනියාවල ආරණ්‍ය සේනාංශයක වැඩ සිටියදී උන්වහන්සේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයේ නිකුත් කළ වරෙන්තුවකට අනුවයි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබූ සිරදඬුවම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බල රහිත කළා. වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල සමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ වෙඩි තබා තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පැවසුවේ. වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ගිනිඅවි දෙක සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අදද පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය වර්තයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් අවසන් වන බැවින් අද දිනේ තුලත් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි උපලේකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සංවිධාන කමිටු සභාපති දීපායල් මොරායස් මහතා පැවසුවේ පැමිණෙන ජනතාව උදෑසනම පැමිණෙන ලෙසයි.
1: අද අවසාන දිනයේ පොත් ප්‍රදර්ශනයේ දින 9ක් පුරා පැවැත්වුණා. පාරක ජනතාවගෙන් ඉල්ලා හිටනවා අද අවසාන දිනය නිසා උදෙන්ම පැමිණෙන්න මේ ප්‍රදර්ශන භූමියට. අද උදේ 9 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශන භූමිය විරුද්ධව පවතිනවා. ඒකෙ ඉක්මනින් උදෙන්ම පැමිණ ඔබගේ මේ අවස්ථාව මගහැරව ගන්න එපයි කියන ඉල්ලීම කරනවා. මේ ප්‍රදර්ශන භූමිය සීලුම කුටි විරුද්ධව පවතිනවා රාත්‍රී 9 තෙක්. ඒකෙ ඉක්මනින් උදෑසනම පැමිණ මේ අවස්ථාව මගහැරව ගන්න නැතුව පොළොම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි පොත් ප්‍රදර්ශනයේ අවසාන දිනය වෙන නිසා මෙයට පැමිණෙන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
0: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ net FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති net FM කුටියේ පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහාද ප්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨක ජනතාව තවදුරටත් මහත් උනන්දුවකින් පොත් පරිත්‍යාග කරමින් සිටිනවා. බොහෝ පිරිසක් එලෙස පොත් පරිත්‍යාග කරන ලබන්නේ වසර ගණනාවක සිටයි. එමෙන්ම දක්ෂතා දක්වන දරුවන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත net FM alpha studio හිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන්ම ඊයේ රාත්‍රී 9 වෙනතෙක්ම ඒ සඳහා දෙවේනේ නන්දසින් පැමිණි දරුවන් මහත් ඕනෑකමකින් එක් වුණා. ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණ වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සලසුම් කර ඇති බවයි.
2: අපේ අමාත්‍යන් සිට වාර්තා වෙලා තියෙනවා තරුණයන් ශිෂ්‍යයන් ඇතුළු වැඩිහිටියන් දැහැගන්නා මත් පෙති කියන දේ මේ ඖෂධ ශාලා මගෙන් නිකුත් වෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ඖෂධ ශාලාවලට මුවා වෙලා වෙනත් උදවිය මේ ජාවාරමේ සිටිනා බවට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඖෂධ ශාලා හිමියන් දැනුවත් කිරීමේ වැඩක් ආවෝ අවුනාස්ලගේ සංගමයේ මැදිහත් වෙලා ඊට අදාළ පියවර ගන්නේ කියන ඉල්ලීම ඒ වෙලාවේ තියෙනවා. මේ ආයුර්වේදයට මුවා වෙලා මෙන්න මේ කටයුත්ත සිද්ධ වෙනවා. ආයුර්වේදය නැමැති බෝඩ් එක ඉස්සරහට දාගෙන ඒක ඇතුලේ තහනම් උත්තේජක ද්‍රව්‍ය විකුණනවා. එතකොට මෙන්න මේ කාරණා දෙකම අපට එතන සඳහන් කරන්න ඕන. එකක් අවුනාස්ලගේ බෝඩ් එකට මුවා වෙලා නීති විරෝධී මත්පෙති ඇතුළු ද්‍රව්‍ය විකුණනවා. ආයුර්වේදයට මුවා වෙලා තව කණ්ඩායමක් මේ නීති විරෝධී වැඩේ කරනවා.
0: එහිදී තවදුරටත් අදහස් දක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා
2: විෂ මත්ද්‍රව්‍ය වලට අදාළව අපි අමාත්‍යංශයක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දැඩි පියවර ගනිමින් සිටිනවා. අපි වෙනම ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම කියලා. එතකොට රටම එකට ජාතික මෙහෙයුම ඇතුලේ අපි වැඩ කටයුතු ගණනාවක් නිර්මාණය කළා තියෙනවා. එකක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අඳපු ප්‍රතිපත්ති

කැරලිකරුවන් විසින් අත්පත් කරගෙන සිටි මෙකෙළේ නගරයේ පිහිටි අලෝලාබා නිගා ගුවන්තොටුපළ නැවත අත්පත් කර ගැනීමට ඉතියාපියානු ෆෙඩරල් හමුදාව සහ රජයට හිතවාදී සටන්කාමීන් සමත් වුණා. මෙතෙක් කැරලිකරුවන් විසින් අත්පත් කරගෙන සිටි මෙකෙළේ නගරයේ පිහිටි අලෝලාබා නිගා ගුවන්තොටුපළ එරට ප්‍රධානතම ගුවන්තොටුපළ ලෙස විදෙස් මාධ්‍ය පවසනවා. ඉතියෝපියාන ෆෙඩරල් හමුදාව සහ රජයට හිතවාදී සටන්කාමීන් එක්ව මෙම ගුවන්තොටුපළ නැවත අත්පත් කර ගැනීමෙන් පසු කැරලිකරුවන් නගරයෙන් පිටව යනු දක්නට ලැබූ බවද විදෙස් මාධ්‍යන්හි සඳහන්. මැකේලේ නගර මැදේ කිලෝමීටර 10ක් පමණ දුරින් අලෝලාබා නිගා ගුවන්තොටුපළ පිහිටා තිබෙනවා. කැරලිකරුවන් විසින් එහි පාලනය අත්පත් කරගත්තේ 21 සැප්තැම්බර් 23 වනදායි. දැන් ඉතියෝපියානු ෆෙඩරල් හමුදාව සහ රජයට හිතවාදී සටන්කාමීන් විසින් එය නැවත අත්පත් කර ගැනීමෙන් පසු කැරලිකරුවන් මෙන්ම ටිගරේ මහජන විමුක්ති පෙරමුණේ නායකයන්ද නගරයෙන් පසුබැස යන අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර ඉතියෝපියානු අගමැති අබි අහමඩ් පවසන්නේ කැරලිකරුවන් සමග එක්ව සිටින විපක්ෂ සන්ධානයට එරිට්‍රියාව, සූඩානය සහ ඊජිප්තුවද සහාය දක්වන බවයි. එම රටවල් ඒ බව ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ඉදිරිපත් වූ චෝදනා නිසා ඉතියෝපියාව සමග පැවති රාජතාන්ත්‍රික සබඳතාද අත්හිටුවීමට එරිට්‍රියාව පියවරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉතියෝපියාව සිය දේශ සීමා ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට එරිට්‍රියාවද ප්‍රතිචෝදනාවක් එල්ල කර තිබෙනවා. එහෙත් එරිට්‍රියාව සමග ගැටුමක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු නොවන බවයි ඉතියෝපියාව මීට පෙර ප්‍රකාශ කළේ. මේ අතර කැරලිකරුවන් සමග සන්ධානගත වූ ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණේ නායකයා ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ තම යුද්ධය කලාපයේ එකක් බවයි. එහි අරමුණ රතුමුහුදේ බලයල්ලා ගැනීම බවද ඔහු කියා සිටියා. ආසියානු ක්‍රීඩා උල්ලේ කාන්තා මල්ලවපුර කිලෝග්‍රෑම් 5 බරපන්තියේ ලෝකඩ පතක්කම ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස ගිලිහී ගියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නෙත්මි අහිංසා පතක්කම සඳහා තරඟ වැදුණා. එහිදී ඇගේ ප්‍රතිවාදියා වූයේ කසකස්ථාන ක්‍රීඩිකාවක්. තරඟය 13-1 ලෙස ජය ගැනීමට එම ක්‍රීඩිකාව සමත් වුණා. පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් තවමත් අවම මට්ටමක පවතින බව පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයාබැලීමට පත් කළ අනුකාරක සභාව නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමටත් පානීය ජලයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමටත් පියවර ගත යුතු බවයි. පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයාබැලීමට මෙම අනුකාරක සභාව පත් කරනු ලැබුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය එහි සභාපතිත්වය දරනවා. මෙම අනුකාරක සභාවේ කුද්දා රැස්වූ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වුණේ. ලෝක බැංකුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News. ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
0: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura. FM 95 FM 94.8 Net FM.

0: my bowens bun udasanak kasunende.
1: Kasuninende tamai subudasanak velava udasana hatak hata wenna tava tappara ganai thiyenne harida
0: ithin kathawak තිනු කියන්නේ
1: එහෙමද දැන් අද මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අන්තිම දවස නේද ඒකනේ අපි එහෙනම් පැංචගේ කතාව අහමුද
0: හා
1: අහමු කියන බල
0: ඔනේ කතාව මත්තක දවසක රටක හිටියා පුංචි ගමයි මහ ගමයි
1: පුංචි ගමයි මහ ගමයි අහා
0: ඒ දෙන දැන් වගා කරනු හැමදෑම ඊට පස්සේ දැන් ඔන්න රෑට යනවා ඒ දෙන්නගින් එකනේ පැල් රකින්න
1: හරි
0: කවුද දන්නවද
1: කවුද
0: මහගමයා
1: මහගමයා යනවා පැල් රකින්න අහා
0: ඊට පස්සේ ඔන්න පැල් රැක ඉන්නකොට ටික වෙලාවකින් මේ ගියා ආව කොටියේ එක් මේ කොටිය
1: භයානක කොටියේ
0: ඊට පස්සේ මේ මහගමයා මේ කිව්වා අනේ මාව කන්නපා
1: කිව්වා මේ උනාට දැන් කොටිය මහා භයානක විදියට දත් ටික පෙන්නලා උල් දත් නේද
0: ඊට පස්සේ බත් ගෙනාවද කිව්වා ඇහුව කොටිය
1: කොහොමද කොටිය ඇහුවා
0: කොටිය ඇහුවා බත් ගෙනාවද කියලා
1: බත් ගෙනාවද කියලා හරි හා
0: ඊට පස්සේ මං රෑට කන බත් මූල ගෙනාව කියලා කිව්වා ඊට පස්සේ ගන්න කිව්වා බත් මූල
1: බත් කන කොටියෙක්
0: ඊට පස්සේ වතුර ටිකකුත් ගන්න කිව්වා
1: අහහ
0: ඊට පස්සේ දැන් හොඬට කාලා එයාට කියනවා හොරි කසන්න ගිනි පිඹින්න හොරි කසන්න ගිනි පිඹින්න එයාට සීතලයිනේ
1: හොරි කසන්න ගිනි පිඹින්න හොරි කසන්න ගිනි පිඹින්න
0: එයාට සීතලයිනේ දුම යැව්වත් ඒ මද්දුරේ කන්නේ එයාව මේරා රස් හොඳට නිදා ගන්නවානේ ඊට පස්සේ ආවම ටික දවසක් ගෙවිලා ගියා.
1: ඔන්න දැන් ටික දවසක් ගෙවිලා. හරි.
0: ඊට පස්සේ දැන් ඔන්න මේ මල්ලි ඇහුවා. මොකෝයි එකෙට්ටු වෙලා තියෙන්නේ? ලෙඩක්වත් ඔයාට කියලා කිව්වා.
1: මොකෝයි?
0: ඊට පස්සේ නෑ මල්ලි මුකුත් නෑ කියලා කිව්වා. අයියා. ඊට පස්සේ ආයි මල්ලි එක ඇහුවා. ඊට පස්සේ අයියා කිව්වා මේ හැමදාම රෑට කොට්ටේ රාල කෙනෙක් ඇවිල්ලා මගේ බත් මුල කනවනේ කියලා මේ කියනවනේ කිව්වා. ඊට පස්සේ දැන් පුංචි ගමයා කිව්වා ඔය කොට්ටියට හොඳ වැඩක් කරන්නම්කෝ ඉන්නකෝ කියලා කිව්වා.
1: දෙන්නම්කෝ මං ඔය කොටියට මෙතන මොකක් හරි සද්දයක් ආවමට. ඉතින් කියන්නකෝ ඊතර කතා.
0: ඊට පස්සේ
1: හරි
0: මේ දැන් ඔන්න මහගමයට පුංචි ගම්මයා කිව්වා යකඩ මේ කූරක් ගන්න කිව්වා. ඊට පස්සේ එයාට මහගමයා අරන් දුන්න. බත් මුලකුත් ගන්න කිව්වා. දුන්න. ඊට පස්සේ ඔන්න දැන් රෑට පැල් රකින්න යනවා.
1: ඊට පස්සේ
0: ඔන්න අදත් මේ නරි හාමෙක් ආවා. නෑ නරි හාමෙක්
1: නෙමෙයි. කොටි. හරි.
0: ඊට පස්සේ ඔන්න දැන් මේ කොටිරාල ඇවිල්ලා කවුද ඔතන ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මේ පුංචි ගමයා නිකන් බයෙන් වගේ මහ ගමයා කියලා කිව්වා. ඊට පස්සේ ආවා. ගන්න කිව්වා බත් මුල.
1: ගත්තා.
0: වතුර මුලකුත් ගන්න කිව්වා.
1: වතුර මුලක්. හරි ගත්තා.
0: ඊට පස්සේ දැන් ඔන්න හොඳට කාලා හොරි කසන්න ගිනි පිඹින්න හොරි කසන්න ගිනි පිඹින්න. දැන් මේ අරක රත් වෙන්න දාලන් තියෙන්නේ.
1: මොකද්ද?
0: අර මේ යකඩ කූර.
1: ආ යකඩ කූර. හරි.
0: ඊට පස්සේ යාට නිින්ද ගියාට පස්සේ යකඩ කූර රත් වෙලා හොඳටම රත් වෙලානේ දැන්. එයා මේ පුංචි ගමයා මේ ඒ කාරා එයාගේ පිටෙන් තිබ්බා. අනේ මගේ කෑම එපා ඔයාගේ කෑම එපා කියලා ගියා දිව්වා. ආය ආවෙවත් නෑ කරපු වැඩේට.
2: මම යන්න කියලා කොටි අදුවගෙන දුවගෙන ගිහිල්ලා.
1: ඕ ඉති මිටිකෝස පැත්තකට වෙලා කොටිය කියපු ගමම්ම අහගෙන ඉන්නවම් කිසිම සද්දයක් නැතුව. ඉතින් පැංචෝ
0: ඊට පස්සේ මේ ආයි එන්නේ නෑ. එයා ලස් ඒ දෙන්න ලස්සන්ට ජීවත්
1: වුණා. ලස්සන්ට ජීවත් වුණා.
2: ඒගොල්ලෝ ලොනයි බටුයි කාලා ඊට පස්සේ නෙලාගෙන ලස්සන ජීවිතයක් ගත
1: කරා.
0: ඒකෙන් අපිට ගන්න තියෙන මොකද්ද?
1: මොකද්ද අන්න මොරාල් එක කියන්න බල. බත්මුලයි වතුර මුලයි.
0: නෑනේ අපි ඕනවට වැඩිය බය වෙන්නත් හොඳ නෑ. සතුන්ට කරදර කරන්නත් හොඳ නෑ.
1: අන්න තේරුම් ගන්නකෝ නේද?
2: මං හිතේ එතනින් අපිට ගන්න තියෙන්නේ බත්මුලක් කියලා.
1: ඔව් බත්මුලක් වෙන දවසක ගමු නේද පැංචෝ?
2: ඇත්තටම දවදේරච්චි දැ තමයි බත් කන කොටියෝ ඉන්නවා.
1: ඒකනේ මත් කන කොටි උනේ කොච්චර දෙයක්ද හොඳ පෝෂණයක් ලැබෙනවා ඒ කොටියන්ට. රතුහල් බත් සුදුහල් බත් කියලා තමයි චුට්ටක් බලන්න ඕන නේද? ඉතින් මෙහෙමයි ඇත්තටම මිටිකෝ
0: සුදුහල් තම
1: සුදුහල්. සීනි හැදෙන්න ඉඩ තියෙනවා කොටියට. හරිද? දැන් මේ ඒ කතාවෙන් අපිට ඇත්තටම අපි සමහර දේවල් වලට ඕනවට වඩා බය වෙනවා නේද? බය කියන කාරණාව අපි ඉස්සරහට දාගෙන බොරුවට අපි කලබල වෙලා නේද? ආතතියයි පීඩනයයි ඔක්කොම අරගෙන නේද? ඊට පස්සේ වැඩේ අර මොකද අවුල් කරගන්න.
2: දැන් ඉෂර කෂණි නැන්නේ මමත් දැන් මායාකාර ආච්චි. කිව්වම අපේ මිත්‍රනේ කිව්වම තක බයයින ගොඩක්.
1: ඔව් ඔව්.
2: හැබැයි මම දැනගත්ත එයා තුලත් ලස්සන කාන්තාවක් ඉන්නවා කියලා.
1: ඔව්.
2: ඒ නිසා දැන් අපි බය නැහැ. අපි දැන් මව සහ පුතා ලෙස හරි සතුටින් සිටිනවා.
1: ඒක තමයි. ඔබල් කන්නේ ලුණු ඉබතුයිද?
2: සුදුබත්.
1: හරි. ඉතින් ඔන්න ඔහොමයි. අපි බලමු පැංචි මොනවද කියන්න බලන්න. දැන් පැංචයි පහුගිය දවස්වල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආව ෆස්ට් ස්ටුඩියෝව කියන්න බලන්න.
0: චිල්ඩ්‍රන්ස් ඩේකටත් මං ආවා. ගීදිදත් මං ආවා. මම ඉවර වෙලා ඇස ස්ටුඩියෝ එක මම පොත් ගත්තා. අද අපේ තාත්තාත් නෙත් FM එක අහන්නේ. අපි අද අපේ අප්පච්චි නෙත් FM එක අහන්නේ. කැන්ඩි ගිහිල්ලා වාහනේ තමයි අහ යන්නේ.
1: එහෙනම් පරිස්සමෙන් යන්න පැංචිගේ අප්පච්චි. හරි. ඉතින්
0: මගේ තාත්තා ප්‍රැක්ටිස් යන ගම ආගෙන යන්නේ.
1: අන්න අපේ පැංචගේ තාත්තා ප්‍රැක්ටිස් යන්න ඕන පරිස්සමෙන්. පරිස්සමෙන් ගිහින් එන්න.
0: පරිස්සමෙන් ගිහින් එන්න.
1: ඕ මැනික
0: මට කතාවක් කියන්න තියෙන. ප්‍රැක්ටිස් මේක් පර්ෆෙක්ට්.
1: නියමයි. අපි ඒක කියමු. දැන් පැංචගේ කතාව ටිකක් දිගට අපි ඇහුවානේ නේද මිටිකොස්සෝ? අපි පැංචගේ කතාව තව ටිකකින් අහමුනේ මිටිකොස්සෝ.
2: මොකද අපිට උදේ අත වෙනකම්ම කලබල පැංචා වැඩසටහනේ ඉන්න පුළුවන්.
1: අන්න ඒකනේ. දැන් අනිත් එක මිටිකොස්සගේ මේ බටකොලාච්චිගේ කතා ටිකත් අපි අහගෙන ඉන්නේ පැං.
2: අපේ සංචාරේ හරිම කතා ගොඩක් තියෙනවා. ඉතින් ඊයේ ඉඳන් අපි ආයෙත් මම එනවා අපේ බටකොලාච්චි එනවා බටකොලාච්චිගේ නෑදෑ පරපුරේ නංගිලා ඔක්කල අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝමත් එනවා.
1: ඔව්, ගොඩක් අය WhatsApp එකට දාලා තියෙනවා අනේ ආ ගොඩාක් කාලෙකට පස්සේ තමයි අපේ මිටිකොස්ස කියලා. නේද? එහෙම තමයි නේ, අපි කාලෙකට පස්සේ මොන ගැහෙනකොට ඒකේ ආගේ වැඩි නේද මිටිකොස්සෝ?
2: ඉතින් අපි මේ පැහැදිලි කරා මට විවේකේ ගන්න සිද්ධ වුණේ ඇයි මොනවද මට එදලා තිබ රාජතාන්ත්‍රික වේද ඒ ඔක්කොම ඉවර කරලා ඔන්න ආයෙත් මිටිකොස්සා ඒ වගේම අපේ මායාකාරාච්චි කලබල පැංච වැඩිසටහනේ ඉන්න.
1: මිටිකොස්සා මම දැක්කා මේ ඇල්ෆා ස්ටුඩියෝ පැත්තේ සැරිසරනවා හිට මෙහෙට. මම දැක්කා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හිට මෙහෙට සැරිසරනවා. යාළුවන්ගේ මම දැක්ක සමහර කොණ්ඩ හැමත් හදන්නේ අපේ මිටිකොස්ස. ඉතින් කියන්නකෝ මිටිකොස්සට කොහොමද BMI CH මේ පාර ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලැබුණා දෙකීම?
2: මට හිතෙන්නේ අපේ පුංචි පැංචෝ පැංචෝ ගොඩාක් අය ඒගොල්ලන්ගේ දක්ෂතා දක්වනකොට මට හිතුණා කෂුනි නැන්දේ අපේ රටේ අනාගතේ කොච්චර ලස්සන වෙයිද කියලා.
1: යේ, අපි එකට අපුඩියක් දෙමු නේද පැංචි පැංචෝ.
2: මොකද අනාගත නිවේදක නිවේදිකාව, අනාගත ලස්සන ගායක ගායිකාව, එතකොට තව කලාවට දක්ෂ ගොඩක් අය එතනට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතා දක්වනවා අපිට කඳුළුෙන් තරම් ලස්සන.
1: ඒ දක්ෂතා දක්වපු දැන් හිතන්නකෝ කරාටේ වලින් දක්ෂතා දක්වපු යාළුවෙක් අපිත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ මේ සජීවී මැදිරියට ආවා. දැන් එතනට ඇවිල්ලා කරාටේ ඉදිරිපත් කරන්න අවස්ථාව කොහොමද දෙන්නේ කියලා බලනවා ඇතිනේ කට්ටිය නේද? එන්නකෝ
2: මැදිරියේ වීදිරට ගහුවොත් එහෙම කරාටේ පාඩම්.
1: ඔව්, ඉතින් ඒ දක්ෂතාවය පෙන්වන්න සමහර යාළුවෝ දුර ඉඳලා ඇඹිලි පිටියේ ඇවිල්ලා හිටේ යාළුවෙක් සර්ටිෆිකේට්ස් ටිකක් අරගෙන. හරි, අනුරාධපුරින් ඇවිල්ලා හිටිය මේ පැංචි වගේ යාළුවෙක් එයාගේ මෙඩල්ස් පවා අරගෙන. ඉතින් අන්න එහෙමත් අපි දක්ෂතා බැලුවා සමහර යාළුවන්ගේ ක්‍රීඩා හැකියාව. දැන් ස්විමින් කරනවා කියලා කිව්වට අපිට එතන ඒක බලන්න බැහැනේ නේද?
2: එතකොට BMI CH එකේ පීනන්නේ කියන්නේ අපි.
1: ඔව්, ඉතින් හැබැයි ඒ දක්ෂතාවය අපි ඒගොල්ලන්ගේ සහතික වලින් කුසලාන වලින් ඊළඟට ඒගොල්ලෝ ෆොටෝස් පෙන්නවා අපිට, මෙන්න මේ තරගෙට ගිහිල්ලා තියෙනවා මේ තරගෙට ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම ඕනම දක්ෂතාවයක් තියෙන හැම දරුවෙක්ටම ඇල්ෆා ස්ටුඩියෝ විවෘතයි. අදත් එන්න අද අන්තිම දවස BMI CH ඇල්ෆා ස්ටුඩියෝ.
2: ඔව්, දැන් කයිබල් පැන්චේ ඉවර වෙච්ච ගමන් අපේ කෂුනි නැන්දා ලස්සනට ලස්සන වෙලා ලෑස්ති ඔන්න ඇල්ෆා ස්ටුඩියෝ එකට යන්න මමත් පැත්තකට වෙලා බලන් ඉන්න බව මතක තබා ගනු.
1: සමහර වෙලාවට වහල උඩ
0: කෂුනි නැන්දේ.
1: ඔව්,
0: මට කියන්න ඕනේ උනේ ගොඩක් අය ඇත්ත පලාතෙන් උතාව
1: ඒකනේ.
2: ඇවිල්ලා පැංචිකෝ පැංචකෝ කියලා අහනවා නේද?
1: ඕවනේ අපේ ගොඩක් අය. සචිනි නැන්දා, වරුණ මාමා, සුරේෂ් මාමා, ඊළඟට අපේ තරංග නැන්දා, අසංක මාමා, ජනිත් මාමා, මේ ඔක්කොම අපේ නෙත් පවුල හැමෝම. එතකොට ඔය සමීර මාමා එහෙම අර ප්‍රවෘත්ති එහෙම කියනවනේ. එතකොට ඔය ඒවත් අහනවා. හරිද? ඉතින් මේ හැම දෙයක් එක්කම අපි නෙත් පවුලක් විදිහටනේ ඉන්නේ මිටිකොස්සෝ නේද? නෙත් පවුල ඇල්ෆා ස්ටුඩියෝ පවුල, සිත්නෙත් අසපුව පවුල, ඔහොම තියෙන්නේ. හරි, ඉතින් මේ එක එක පවුල් ගොඩාක් එකතු වෙලා ලොකු පවුලක් නෙත් පවුල කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ පවුලට ඔයත් එන්න. අපි විශ්වලන්තයේ සිංදු අහලා අද දවස තවත් ලස්සන කරගන්නයි යන්නේ. උදේ 7:00 විනාඩි 12යි. උදේ 8 වෙනකම් අහගෙන ඉන්නකෝ.

0: මැකෝ උඩින් උඩින් වර බිමින් බිමින් වර දොදොල් කන්න වර මැකෝ මැකෝ. කවුද මේ ආතුරයා?
1: අතුලයා කියලා කෙනෙක් අපිත් එක්කාවි නෑ නිවනයිද?
2: මේ ශාමි අතුලයා කියලා කෙනෙක් නම් මෙතන
3: හදිදි ඉන්නව කොස්සු. මේ ශාමි ආතුරයෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ අපේ ආච්චි මිටි කොස්සයි කැංගරු රටට යන්න හදන්නේ ටික දවසකට. ඒ රට ගැන විස්තර දැනගන්නයි ගමනට සිතක් ශාන්තියක් කරගන්නයි කියලා මේ ආවේ.
0: කැංගරුව කැංගරුව. හොඳයි හොඳයි ඉන්න බලන්න. හරිම නපුරු සත්තු ජාතිය. පරිසං වෙන්ට වෙන ඔය ගමනේදී.
1: මේ නයිද මේ උන්ට අමු එමුන් එක කැවිලද?
3: මේ සාමි කැංගරුව කියන්නේ එහෙම
0: මන් දන්නව නයිද? මන් දන්නවා. ඉච්චර සද්දන්ත අලි වගේ ශරීර තියෙන සත්තු කොට්ටාසයක් ඉන්න භූමියකට යද්දි භාරයක් කාර්යයක් කාර්ය වෙලා යන එක බොහොම වටිනවා. බොහොම වටිනවා.
2: අනේ මේ නයිද මේ සාමියා ජුරාසික් පාර්ක් බල්ලද කොහෙද? මේ මනුෂ්‍යයා දන්නේ මොනවා කියවනවද කියලා.
1: නයිද හරි හරි දැන් කරන සෙතක් සාන්තියක් කරලා අපිව පිටත් කරහන් කිහන් ඉක්මනට අපි ලබන සතියේ ගමනට දැම්ම අටුව කුඩුම හොයාගන්නත් එපැයි.
2: ඒක නම් ඇත්ත ආච්චි. මොකදදී ඔය ශීතලේ ඉන්න අඳින්න අපිට කබා තියෙනවද? ආච්චි එක්ක ගිහින් රෙඩිවෙල් කීයක් නම් හොයන්න වෙයිද? දැන් ඉස්සර වගේ ශිදාදී කඩවලින් අරන් එන්න බෑ. රෙදි උස්සලා අර මොකද්ද උළු අශක් ඇටින් යන්න හදනකොට කීක් කීක ශබ්දයක්
1: එනවා.
2: මතකද ආච්චි දවසක් අර රෙදිත් එක්ක අහුවෙලා කඩේ මුදලාලේ අපිව පත්තරේ මුල් පිටුටම දාලා දුන්නා. රෙදි හොරා ආච්චි කොෂත් එක්ක මාට්ටු වෙච්චි කියලා.
1: හැබැයි නයිති මොකද මුන් දැකි සද්දි නැති වෙලාම ගියේ? දුම විතරයි. අසෝ මුන් දැයි යුති උනාවත්ද?
2: අයියෝ ශාමි යේනක වේනුම්.
1: ඒ මිටි කොසෝ ගිහිල්ලා බලහල්ලා ඔය සාමි උන්ට මොකද උනේ කියලා. මොකද ඉතින් අපිට ඔය තිරහතා සෙවින් ගන්න පුළුවනේ. අසෝ මොකද මේ ගියපයිම
3: උදට මොකක් කරි ප්‍රශ්නයක්ද? ලඩක් දුක්ක් වද්ද?
2: නෑ ආච්චි මම පිටිපස්සට යනකොට අර ශාමි ෆෝන් එකක් තියාගෙන බල බල ඉන්නවා. මං දවසකොත් කිව්වනේ මේ ශාමි ළඟට ගියොත් අන්තිමට අපි තමයි කියවෙන්නේ අයියෝ ශාමි කියලා.
1: වහෙන් හොරෝ නැතුව
2: මේ හොර ශාමි ඉස්සරහින් දුම් කබල තියලා පිටිපස්සට ගිහින් දෙයියන්ගෙත් ඇස්වහලා ෆෝන් එකෙන් කැංගරු රට ගැන විස්තර හොයනවා ගූගල්.
4: අයියෝ ශාමි
5: මරු කතාවනේ කසුනි නැන්දේ.
6: එහෙමද? ඕ අනේ ෂෝක් නේද? බලන්නකො අර මේ බටකොලාච්චි කතා කරන විදිය නේද? පැංචා මොකද හිතන්නේ පැංචයට?
5: මටත් මරු කියලා හිතෙන.
6: හරි හරි එහෙනම් අපි ටග්ගාල විරාමයක් අරගෙන යමු. විරාමය යන
5: අතර කතාව.
6: ඔව් කතාව අහන්න ඕන අනිවාර්යෙන්ම. දැන් විරාමයට යනකොට ඔන්න මම ලෑස්ති කියන්න සතර ගැන. සතර කියවහම හැමෝම දන්නවා අරගන්න කියවන්න දැනගන්න ජයගන්න. ජයගන්න නේද මේ හැමදේම අපි අරගෙන එන්නේ. ඕ ජීවිතේ ජයගන්න අපිට ගොඩාක් අත්දැකීම් එකතු කරගන්න ඕන. ජීවිතේ ජයගන්න අපි ජීවිතේ කියවන්න ඕන, ජීවිතේ රහ විඳින්න ඕන. ඒකට පොත් ඕන වෙනවා, දැනුම ඕන වෙනවා, අත්දැකීම් ගොඩාක් ඕන වෙනවා. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 2026 පෙර පාසලේ පුංචි පැටවුන්ගේ ඉඳලම උසස් පෙළ වෙනකම් සිංහල ඉංග්‍රීසි වැඩ පොත් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටල අනුමාන ප්‍රශ්නපත්‍ර වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ඔන්න ලබා ගන්න පුළුවන් මේ පාරත් BMICH පරිශ්‍රයේ හෝල් C එකට ආවන. සී හෝල් එකේ තමයි 4. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4. 20% විශේෂ වටමකුත් ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා ඔන්න ඕගලන්ට පහසු මිලට අවශ්‍ය පොත් මිල දී ගන්න පුළුවන්. අද තමයි අන්තිම දවස. අම්මල තාත්තල කොහොමද දරුවන් වෙක්කගෙන එනවනේ. දරුවන්ට ඕන කරන මේ විභාග ප්‍රශ්න පත්‍ර ගන්න මම දැක්ක අම්මල කොච්චර වෙහෙසෙනවද කියලා. ඉතින් ඒකට එන්න 4 කුටියට යන්නකො. හෝල් සී එකට ගියා නම් මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ටග්ගාල විරාමයක් අරගෙන එමුද? ලෑස්තිද ඔකුල්ලෝ? විරාමයක් අරගෙන මොකද කරන්නේ? නිර්මාණ පිටුව බලනවා නේද? එහෙනම් කියන්න බලන්න WhatsApp අංකෙ පෙන්චි.
5: 0711 95 95 95.
6: හරි. පෙන්චා
5: 0112 55 33 63 යාලෝ පිටු කෝල් කරන්න.
6: උදේ 8 වෙනකම් net fm කලබල පෙන්චා.
5: උදේ 7 විනාඩි 22
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භූවි ආයුබෝ වේවා.
9: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net fm.
6: පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
12: FM 95 FM 94.8 NET FM.
13: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

0: ගොඩාක් තියෙනවා.
1: බලමු බලමු ඔක්කොම බලමු. අපි දැන් මෙන්න නිර්මාණ පිටුවයි විවෘත කරන්නේ.
0: පුංචි අපේ නිර්මාණ පිටුව.
1: හරි, ඔන්න පැංචි පේනව නේද ඔය පැත්තට?
0: ඔව්.
1: බලන්න මොකද්ද කියලා.
0: ඒ මොකද්ද?
2: ගණ්ඩා කලයකට පේන්නේ.
0: ඒක නිකන් හෙලිකොප්ටරයක් වගේ ඇඳලා. හැබැයි ඒකට දෙකයි තියෙන වීල්ස්. ඒකට තටුත් තියෙන, කලර්ෆුල් කලර්ෆුල්ලුත් තියෙනවා.
2: නෑ, අනිත් පැත්තේ තව රෝදයක් තියෙනවා නේද? කස
0: දෙකක් තියෙන්නේ.
1: ෂෝයි නේද අනේක?
2: දෙකක් නෙමෙයි, තියෙන හතරක්.
1: මං කියන්නේ කවුද එවල තියෙන කියලා. මාතලේ. මාතලේ කියන්නේ හරි ලස්සන පැත්තක්. මාතලේ සිංහල බුද්ධිස්ට් කොලේජ් අට ශ්‍රේණිය කවීෂ දේවින්දි. ලස්සනයිනේ කවීෂා දේවින්දි. හරිම ලස්සනට එවල තියෙනවා. මෙන්න වීඩියෝ එකක් තියෙනවා බලන්න. ඔන්න
0: ටොයිකුකිනි කොටිය මට පේන්න බෑ.
1: අන්න අන්න පැංච කියපු කොටිය දැක්ක ගමන් බය වුණා නේද? කවත් ගැස්සිලා ගියා එක පාට
0: බලන් ඉන්නවා. අයියෝ,
1: ඒ කවුද?
0: නිකම්ම
2: එලිෆන්.
0: මම බය වුණා කනින්නවා වගේ.
1: මේ කොහොමද බලන්න එකේ හදලා තියෙන්නේ?
0: කුරුල්ලෝ.
1: වීඩියෝ එකක් කරලා එවලා තියෙන ලස්සනට හදලා තියෙනවා නේද?
0: ආ, කන්නවගේ බලන් ඉන්නවා.
1: දැන් මේක මෙහෙමයි හදලා තියෙන්නේ, අර ටීවී එකේ පෙන්නනවා වගේ. යාළුවා හරි ලස්සනට නිර්මාණශීලී විදිහට හිතලා මේක හදලා තියෙනවා නේද? එයා ටීවී එකත් හදලා ටීවී එකේ එක පෙන්නන විදිහට. කොටියා, එතකොට අලියා, ඊළඟට තව
0: මාළු.
1: හරිම ලස්සනයි, හරිම ලස්සනයි මැනික. මේව දකිනකොට හරි මාස හිතෙනවා. අපි බලමු කවුද කියලා. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාතර. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හය ශ්‍රේණිය HWS දෙවුනුද නෙටෝල් පිටිය තමයි ඉන්නේ කියලා තියෙනවා. නැන්දටයි පැංචටයි පැංචිටයි ගොඩාක් ආදරේ කියලා. අපිත් ඔයාට ගොඩාක් ආදරේ වස්තුව. මෙන්න මේ කවුද? මෙන්න බලන්න මොකද්ද කියලා.
0: අනේ පන්සලක්.
2: පන්සල් ගිහිල්ලා ඒ දෙන්න. යාළුවෝ දෙන්න.
1: කියන්න බලන්න පෙන්චෝ.
0: මේ ගෙවල් දෙකක් තියෙනවා එක ළඟ. චෛත්‍යයක් තියෙනවා වතුරේ. වතුරේ එයාගේ මේ ගහගෙන යන්න ඇයිග.
1: ඔව්, ලස්සනට හදලා තියෙනවා නේද?
0: ලස්සනට කියනින්ද මං ඒක කියවන්නන්ද? ඒකේ උඩ දාලා තියෙනවා.
1: ආ, කියන්න බලන්න මගේ පෙන්චියා.
0: සාන.
1: සානේ මේ සූ නේද? සූ. ද ර සුන්දර.
0: ගම්ම
2: මා
0: නය සුන්දර ගම්මානය.
1: වෙරි ගුඩ්. අන්න බලන්න මේ කවුද දන්නව දෙවල තියෙන්නේ? මේ යාළුවා කොළඹ මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අපිව බලන්නම ආවා. බලංකොඩ ඉඳලා ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලය සනාලි නවෝදයා. මතකයිද? එයා ඇවිල්ලා තෑගිත් දිනාගෙන එහෙම ගියා. ඇල්ෆා ස්ටුඩියෝ එන්න තේරුණා. තුන ශ්‍රේණී ඉගෙන ගන්න ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ බලංකොඩ සනාලි නවෝදයා. ඔන්න මැනික, ඔයා මතකයි නේද එදා? තේරිලා තියෙන්නේ ඔයා ඇල්ෆා ස්ටුඩියෝ එන්න. අපි ලොකු අත්පුඩියක් දෙමු ඔයාට. හරි හරියට සින්දු කියනවා, ප්‍රවෘත්ති කියනවා. හම්මෝ පැංචි වගේම ෂෝක් කටර් එකක්. හරිම ෂෝක්. මෙන්න ඉන්නව තව යාළුවෙක්. බලන්න කවුද කියලා. කවුද මේ ඇඳලා තියෙන්නේ?
0: අන්න ලස්සනයි
1: පැංචු. පැංචු කොහොමද වැඩේ?
0: ලස්සන.
1: ඉකනේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ හතර ශ්‍රේණිය බිහන්සා නෙතලී සත්සරණේ. ලස්සනම ලස්සනයි, ලස්සනම ලස්සනයි. තෝමස් කොලේජ් මාතර, සෙන් තෝමස් කොලේජ් මාතර එසඳු එවි මිත් මෙන්. බලන්න පෙන්චි දැක්කද? මෙන්න ෆොටෝ එකකුත් එවල නේද? අපි බලන්න ආපු වෙලාවේ, ඇල්ෆා ස්ටුඩියෝ ආපු වෙලාවේ බුක් ෆෙයාව කියලා ලස්සන ෆොටෝ එකකුත් එවලා තියෙනවා. බලන්න කොච්චර නම් යාළුවෝ ඇවිල්ලාද කියලා නේද? මේ කවුද? මේ මොකද්ද? මෙන්න පැංචෝ.
2: අපේ පරිසරේ.
1: හ්ම්?
2: අපේ ලෝකේ.
1: ලෝකේ. ඒකේ මාතෘකාව මොකද දන්නවද පැංචි? ලස්සන සමගි ලොවක්. එම් දිනිත්මා දම්සුවි පහ ශ්‍රේණිය ගම්පහ ගෝතමී විද්‍යාලය. ලස්සනයි. අපික්මටික්මට බල මෝනාර වර්ණීත දොළහෙන කනිෂ්ට විද්‍යාලයේ කිරිවත්තුඩුව ගෞමෝස්සරයක් එවල තියෙනවා. මෙන්න අපේ ෆොටෝ එකක් බලන්න ඕනි කියලා තියෙනවා. එවන්නම් එවන්නම් ඉක්මනට එවන්නම් කෝපෙ තුන් දෙනාගේ ෆොටෝ එකක්. ඉනුරි උපුන්නයා හය ශ්‍රේණිය ධර්මපාල මහා විද්‍යාලයේ බණ්ඩාරවෙල සුන්දර පරිසරයක් එවල තියෙනවා. පැංචි පැංචෝ ඒ කුරුල්ල කොයි වගේද බලන්න පැංචි එන්න මයිකෙකට.
0: කලර්ස් ටික කහ පාටයි නිකන් ලයිට් පීච් වගේ ග්‍රීන් කලෙකුත් තියෙනවා. ඊට පස්සේ පින්ක් එකක් තියෙනවා, පර්පල් එකක් තියෙනවා.
2: නිකන් එයා බෝල ගෙඩියක් වගේ.
1: ඔව්. ඔව් නේද අනේ. හොඳට කාලා බීලා නේද? පළතුරු ගොඩක් වැඩියෙන් කෝලා බෝලම් බෝල ගෙඩියක් වෙලා. ඉනුෂි ඔමායා දැරණියගල මොහන්දිරම් විද්‍යාලය දෙක ශ්‍රේණිය. මෙන්න මෙන්න තව තියෙනවා, තව ගොඩක් තියෙනවා. මලින්සා මෙත්සලනී මඩවල ප්‍රාථමික විද්‍යාලයක ශ්‍රේණිය. මොකද දන්නවද පැංචෝ ඇඳලා තියෙන ටීචර්ව ගුරුතුමිය තමයි ඇඳලා තියෙන්නේ. ලස්සනට ඇඳලා තියෙනවා. දැන් මේ ගුරුතුමිය කිව්වහම මට මතක් වුණා BMIC ඇල්ෆා ස්ටුඩියෝ ආවා ගුරුවරු, ගොඩාක් ගුරුවරු ආවා අපේ පැංචව පැංචිව ලෙහන්ස ගෙහන්ස බලන්න, අපිව බලන්න, නෙත් පවුල බලන්න. ඉතින් අපේ හැම ගුරුවරයෙක්ටම ගොඩාක් ආදරේ. ඔයාලගේ ආශිර්වාදය අපිට ගොඩාක් වටිනවා. මේ බලන්න සද්ධානි සම්භාෂිණී ශ්‍රීවීරගේ දෙක ශ්‍රේණිය බලවත්ගම මහාවිද්‍යාලය ලස්සන චිත්‍රයක් එවලා තියෙනවා. පැංචි දැක්කද? අමර උද්දීප සුධර්ම රත්න ශ්‍රී ධම්මින්ද පෙර පාසල දැක්කනේ පැංචෝ? මොන පාටද?
0: කොළ පාටයි මුං අට වලින් මේ හදලා මොකක්
2: අය ඩාක්වි
0: වගේවා
1: ගල් වලින් නේද චූටි චූටි.
0: ඩාක්වි
1: ලස්සන්ට නිර්මාණශීලීව හිතලා තියෙනවා. ජෙහන්සා විතුනි බෝයිගනේ මහා ජෙහන්සා විතුනි බෝයගනේ මහාවිද්‍යාලය එක බි උදැසනක පෙරපාසල් යන මාතිනුල්ය තිසත් දම්යුරු පුංචි කැකළු පෙරපාසල ගණහිගම ජිතුනි පසන් මා හතර ශ්‍රේණිය ඊ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය එවල තියෙනවා. මෙත්සදී ලිනාරා රත්නායක බර්තේක කියලා තියෙනවා. සෝමදේවි ප්‍රාථමික විද්‍යාලය වැලිග පොල බලංගොඩ. අපි කියමුද හැපි බර්ත්ඩේ කියලා පැංචෝ?
0: හැපි බර්ත්ඩේ.
1: තිස්සිනි සුජාතා විද්‍යාලයේ හත ශ්‍රේණිය ලස්සන චිත්‍රයක් එවලා තියෙනවා. මේ බලන්න පැංචි පැංචෝ මොකක්ද ඒ? කවුද ඉන්නේ?
2: මේ ඔෂීනේ දින්නේ.
1: දී කඩිත්ත කසල කෑගලු බාලිකා විද්‍යාලය අට ශ්‍රේණිය IPW සහන්ස්නා සඳමිනි බණ්ඩාර. අපිව මතකද නැන්දේ කියලා මෙන්න ෆොටෝ එකක් තියෙනවා. මොකද අමතක? ලස්සන ඕගොල්ලන්ගේ ෆොටෝස් ගොඩක් තියෙනවා. අපි ළඟත් BMIC ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ගත්ත ඒවා. සනිත්මා සිත්සුවි ගම්පහ ඒන්ජල් විෂන් පෙර පාසල මගේ ගෙවත්ත. මං හිතන්නේ සනිත්මා සිත්සුවි චූටි නංගේ යාගේ අක්කයි. ලස්සනයි නේද පැංචි? පැංච දැක්කද? මෙන්න එවල තියෙනවා බලන්න කතරගම දෙවියෝ ඇඳලා එවල. දැක්කනේ?
2: මං ආස විෂ්ණු දෙවියෝ.
1: ලස්සනයි නේද?
2: විෂ්ණු දෙවියෝ නේද අර මේ නිල් පාට?
1: අන්න හරි, නිල් පාට විෂ්ණු දෙවියෝ.
2: මං ආසයියා.
1: රතු පාටට හඳුන්වන්නේ කතරගම දෙවියෝ නේද?
2: විෂ්ණු දෙවියන්ට ආසයි මං.
1: චලනි KGA චලනි 10 ශ්‍රේණිය ඇඹිලිපිටිය දියපොට විද්‍යාලය.
2: එයාගේ බෙල්ලේ නයි වටේම ඉන්නවනේ.
1: ඉන්නවා. හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය නෙවිත් සන්දුල් දයානන්ද ලස්සන නිර්මාණ මෙන්න අපි ඔක්කොටම ලොකු අත්පුඩියක් ගහමු. දවසෙත් හැක දිනාගන්නේ කවුද කියලත් කියනවා. මාසික ජයග්‍රාහක ජයග්‍රාහිකාව කවුද කියලත් කියනවා. අහගෙන ඉන්නකෝ.
3: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
0: හතයි තිස් හතරයි.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
1: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
1: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's, life එකම ෆ්‍රෙෂ්.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන
3: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
2: මෙත් net පාමුල.
3: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඔය දැන් පව්.
2: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිදාම උදේ 8ට දුකින් එතෙරවන මඟ සොයා යමු.

0: වෙන්නේ පොලිම දිගයිද?
1: ඒ කියන්නේ මොකද්ද?
2: ඔයාව ගන්න වෙන්නේ නැහැ. මොකද පොලිම දිගයි.
1: සෙල්ලම් ගෙදර පොලිම දිග වෙලා දැන් මට සෙල්ලම් කරන්න එන්න ඉඩක් නැහැ නේ. හරි ශුක්. කමන්නේ කමන්නේ. එහෙනම් ඕගොල්ලෝ සෙල්ලම් කරන්න දියා මම බලාගෙන ඉන්නම්කෝ. හරි.
3: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපි සෙල්ලම් ගෙදර.
1: හරි ඔන්න දැන් අපි පැංචගේ පැංචිගේ දිගම පෝලින් දෙකක් තියෙනවා. කතා කරන්න පැංචෝ.
0: අයිබෝවන් සුබෝදසන.
4: අයිබෝවන්. අයිබෝවා.
0: නම් මොකද්ද?
4: එසේමලින් සම්මෙච්චිනුනේ.
0: කී වසරද?
4: එක වසරේ.
0: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
4: වගිරි මඩල් ප්‍රාථමික විද්‍යාලය.
0: ඔයාගේ පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
4: අම්මා තාත්තා අක්කා මම.
0: මල්ලි?
4: නෑ.
0: මල්ලි කෙනේ නැද්ද?
1: ඒකනේ නේද? හරි.
4: දැන් මම චිත්‍රයක් කිව්වා.
1: ඇත්තද මණික? අපි බලන්න හොඳේ.
4: කිව්වා.
1: කිව්වද? මොකක්ද ඔයාගේ නම?
4: එසේ මලින් සමච්චිලනේ.
1: මතකයි මතකයි. එහෙනම් අද මොකද්ද කියන්නේ දෝනි?
4: සින්දුවා.
1: ලස්සනට කියන්න බලන්න.
4: මුතු පිනිකට රැපුරාම කඩා වැටෙනකම් මලක් ළඟට වෙලා ඉන්න සමනලයෙක් මං පාන්නරින් මල් සුවන පාවිනකම් අවදි වෙලා බලයින් කුරුළු පැටියා මං අවදි වෙලා බලයින් කුරුළු පැටියා මං කොක්කා මිගේ කුරුමාල් මගරිනා ඇතිතනකන් කොකඩලඟ ඇලේ නැග තිත්ත පැටියා මං කම්මැලිකම් පරාද කර හොඳ ළමයෙක් මං කම්මැලිකම් පරාද කර හොඳ ළමයෙක් මං.
1: ලස්සනයි නේද පැංචි?
0: ඔව් කසුනි නැන්දේ.
1: මෙන්න අනිත් යාළුවා පැංචිගේ පෝලිමේ.
0: ආයුබෝවන්.
4: ආයුබෝවන්.
0: නම් මොකද්ද?
4: සනාරි නමෝදය.
0: කී වසරද?
4: තුන වසරේ.
0: මෙන්න අපේ බලංගොඩ යාළුවා නේද?
4: ඔව්.
0: අනුරා මොකද්ද ඉදිරිපත් කරන්නේ?
4: සින්දුවා.
0: කියන්නක බලන්න ලස්සනට.
4: උදෑසනම පොඩි අපි දිව යනවා කොහෙද සැඟවි එළියට එනවා උදේ පාන්දර පාසල් යනවා බසයක් ඇවිදින් කතා කරන මේ පොඩි බස්සිය ඔබේ සිට කුරුතු ගේම දෙන එළියඳ අසුන් කදා බිඳ දම නොමන්න අපයේ මේ බස්සිය රැකගන්නේ.
1: ශෝක්නේ දැන් එදා PMIC චල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා සන්තුටුද?
4: ඔව් නැන්දේ.
1: ඉතින් කට්ටියට විස්තර ඔක්කොම කිව්වද?
4: ඔව්.
1: එහෙනම් දැන් තේරිලානේ ඉන්නේ අපේ සනාලි පපා. වෙලාවක දැන් මං දවසක් දුන්නාම ඇල්ෆා ස්ටුඩියෝ එන්න හොඳේ. බුදු සරණයි.
4: බුදු සරණයි.
1: හරි මෙන්න පැංචකි පොලිම.
0: අයිබෝවන්.
4: අයිබෝවන්.
0: නම් මොකද?
4: සද්දානි.
0: කී වසරද?
4: දෙක වසරේ.
0: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
4: බලවත්ගම් මහා විද්‍යාලය.
0: ඔයා අද මොකද්ද කියන්නේ?
4: ගාථාව.
0: ලස්සන්ට කියන්නකෝ.
4: චක්කවරං කීතරත්න

0: බුදු සරණයි වස්තුව පැංචිකි පෝලිම
1: අයිබෝවන්
2: නම් මොකක්ද? කීවසරද ඔයා? ඉස්කෝලේ නම්ම කියන්නකෝ.
1: මාල කුඩගල හේන ප්‍රාථමික විද්‍යාලය.
2: දැන් මොකද ඉදිරිපත් කරන්නේ? කතාවක්ද, සින්දුවක්ද, කවියක්ද, නැත්නම් ගාථාවක්ද? එහෙනම් කියන්නක බලන්න ලස්සනට.
1: जगी

0: තරඟවලට සංගීත තරඟවලට එහෙම ජයග්‍රහණය කරලා තියෙනවා නේ. ඇල්ෆා ස්ටුඩියෝ එන්න දවසක දක්ෂතාවය පෙන්වන්න එනවද? හා, කොහෙද ඉන්නේ පැටියා? හරි, දැන් වට්සප් අංකේ දන්නවද අපේ? දන්නවද? එහෙනම් 0711 95 95 95ට ඔයාගේ සින්දුවක් එක්ක නම ඉස්කෝලේ එවන්න මට දැම්ම මෙවන්න ඕන. හොඳේ? හා, මෙන්න පැංචු.
1: I bow one Subodhasanak.
2: Hello.
1: I bow one.
2: I bow one.
1: නම මොකද්ද?
2: නිමුතුලලුම් මාදිච්ච.
1: කී වසරද?
2: පෙර පාසල්.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: මොන්ඩස් උපේකා.
0: හා, ගෙදර තව කවුද ඉන්නේ දෝනි? ගෙදර තව කවුද ඉන්නේ?
2: අම්මයි තාත්තයි අයියයි අක්කයි.
0: හරි, අද දැන් මොකද කියන්නේ?
2: අන්න බලන්න ඉදිකඩ ළඟ.
0: හා, කියමුකෝ මණිකා.

0: පුංචි දුවේ, නුඹ එලෝයි ගොඩනඟ පන්නේ හරිම ලස්සනයි. පැංචි, දැන් මොකද කරන්නේ? පෝලිමට දැන් මොකද කරන්නේ? තව එකයාලුවෙක් ඉන්නව නේද? හා, ඔන්න කතා කරන්න.
1: ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: නම් මොකද්ද?
2: ගියන්සා නිතිරි සත්සරණි.
1: කී වසරෙද?
2: 4 වසරේ.
1: ඉස්කෝලේ නම් මොකද්ද?
2: නාවල ජරාජිතගසි බාලිකා විද්‍යාලය.
1: ආසම විෂය?
2: ගණිතය.
1: එහෙනම් ඔයා මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුවක්.
1: කියන්නක බලන්න ලස්සනට.
2: අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ, දෙවියන්ටත් දෙවියන් වූ අපේ අම්මා වාගේ, කවුරුත් නෑ ආදරේ දුන්නේ මට ලෝකේ, ජීවිතයට වඩා වටිනවම්මා, මේ ලෝකෙට වඩා වටිනවම්මා, මට වැඩියෙන් දවසක් අම්මා, ජීවත් වේවා මගේ අම්මා, මට වැඩියෙන් දවසක් අම්මා, ජීවත් වේවා මගේ අම්මා. ස්තුතියි.
0: ලස්සනයි නේද පැංචි?
1: ඔව්. අදින් සෙල්ලම් ගෙදර වහමු.
0: අදට විතරක් නේද? අයි ලබන සතිය ඇත්ති වෙනකන් මේ විදිහට කවි සින්දු කියන කතන්දර කියන. සෙල්ලම් කරන්න එන්නකෝ, එන්නකෝ මේ පැත්තට. ඕ,
1: මගේ කතන්දර.
0: කතන්දරේ කියමුද මේ සින්දු අහලා?
1: හා,
0: ඔන්න මට මතක් කරන්න.
1: හා.

0: ඔන්න එහෙනම් පැංචිගේ කතාව කියන්නකෝ පැංචි.
1: හා පැංචෝ. Practice make perfect. අද මම ඕගලන්ට කියන්න යන්නේ එන්නේ කතාව තමයි. හිතන්නකෝ කසිනි නැන්දේ, අපිට ටිකක් අමාරු වැඩක් අපි කරනවා කියලා ඉස්සෙල්ලාම. කොන්සර්ට් එකේ අපිට කොන්සර්ට් සින්දු දෙකක් තියෙනවනේ. ඊට පස්සේ ඒ සින්දු අපි ෆස්ට් ටයිම් එකට කියනවා කියලා හිතමුකෝ. ඊටකොට අපි හොඳට එතකොට අපිට ප්‍රැක්ටිස් වෙන්නේ නැහැනේ හොඳටම.
2: ඔව්.
1: ටිකක් වචන විතරයි අපිට ප්‍රැක්ටිස් වෙන්නේ. ඒක හින්දා අපි හැම වෙලෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ගෙදර ඉඳලා ඉස්කෝලේ ඉඳලා හැම වෙලෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමයි අපිට මතක ශක්තිය එන්නේ. එතකොට අපිට මතක් වෙනවා සින්දුව කොහොමද කියලා. එතකොට හිතන්නකෝ මම එක දවසක් ඔන්නහම දෙකක් තුනක් කරා. එතකොට මම ප්‍රැක්ටිස් වෙලා මම හොඳටම කරා. මම තමයි දැන් මගේ කොන්සර්ට් එකේ ඩ්‍රම් සවුන්ඩ් එකක් එනවනේ, ඒකට තමයි මං ඉන්නේ. ඉතින් මම ඩ්‍රම් එක ගහන්න ඕන. එතකොට මං ස්ටික්ස් දෙක කියලා මම ඇක්ෂන්ස් දෙක කරන්න ඕනේ. එතකොට අපි එක ටයිම් එකකට කරනවා කියනවා. එතකොට අපිට ප්‍රැක්ටිස් නැහැ නේ, කොහොමද අපි ප්‍රැක්ටිස් වෙන්නේ කියලා. එතකොට අපේ ඉස්කෝලේ ආෆ්ටර් ස්කූල්ස් තියෙන්නේ ඒකයි. අපිට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් හොලට.
2: ඔව්.
1: ඒක හින්දා මම මෙන්න මේ කතන්දරේ තමයි කියන්න ගියේ.
2: ආ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි හැමදේම නේද?
1: අපිට බෑ කියලා දෙයක් නැහැ.
2: නෑ, අපි
1: කසුන් නැන්නේ.
2: ඔව්.
1: මටත් කතාවක්.
2: හා, අපි පුහුණු වෙන්න තමයි අපිට අපේ වැඩේ අපිට හොඳටම කරන්න පුළුවන් වෙන්නේ නේද?
1: ආ,
2: පුහුණුව තමයි අපිව අපේ සාර්ථකත්වයකට අපි වරගෙන යන්නේ. ඒක තමයි ඔය පැංචි කිව්වේ. හරි, පැංචට මොකද දැන් කියන්න තියෙන්නේ?
1: කතාවක්.
2: ඒක දිග කතාවක්ද?
1: නෑ, චූටි එකක්.
2: චූටි එකක්ද? එහෙනම් කියන්න බල.
1: සියලු දෙනාගේම අවසරයි. අද මං කියන්න යන්නේ මගේ රට ගැන. මගේ රට ශ්‍රී ලංකාවයි. මගේ රටේ ලස්සන ගංගා, ලස්සන දිය ඇලි තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග සියලු දෙනාම මගේ රටේ ඉන්නවා. මම මගේ රටට ගොඩක් ආදරෙයි.
2: හා, හරිම ලස්සනයෝ.
1: අපේ කොන්සර්ට් එකේ මං ස්පීච් එක කියනවා. මං ඉංග්‍රීසි එක කියන්න, මං කියන්නන්ද ඒක?
2: හා, අපි ඒක කියමුද ටක් ගාලා විරාමයක් අරගෙන?
1: හා,
2: එහෙම කරමු. දැන් ඔන්න ආසයි නේද අපේ මේ පැංචි වගේ ලස්සනට කතා කරනවා අහන්න බලන්න. එතකොට අම්මල තාත්තලගේ හීනයක් නේද තමන්ගේ දරුවාව මේ විදිහට හරිම ලස්සනට හුරතල් විදිහට දැනුමත් වැඩි කරගෙන ලෝකෙට මැහෙන්න කතා කරනවා අහන්න බලන්න.

වගේම දරුවන්ගේ දක්ෂතාවය රටටම ලෝකෙටම පෙන්නන්න. ඉතින් ඒව ගැන සමහර වෙලාවට අපි සීමාවක් ඇතුවනි කතා කරන්නේ. එක්කොත් ඒක ගම විතරයි දන්නේ, ඉස්කෝලේ විතරයි, දහම් පාසල විතරයි, ගෙදර විතරයි. ඒ වුණාට හැමෝම දැනගෙන දරුවගේ අනාගතය සාර්ථක වෙනවනම් කොච්චර හොඳයිද, තවත් බැබලෙන්න පුළුවන් නම් කොච්චර ලස්සනයිද. ඉතින් ඒකට තමයි කලබල පැංචා ඇල්ෆා ස්ටුඩියෝ මේ හැම දෙයක්ම අපි අරගෙන එන්නේ. BMICH Alpha Studios මේ පාර තියෙන්නේ දරුවන්ගේ දක්ෂතා තව තවත් අපිට ඕන නිසා, ඒ දක්ෂතා අපි පෙන්වන්න කැමති නිසා. ඉතින් අද අන්තිම දවසේ, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අන්තිම දවසේ එන්නකෝ ඒ පැත්තට, උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන්. ඉතින් මමත් එන්නවාද අන්තිම දවසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අපේ දරුවන්ගේ දක්ෂතා බලලා තෝරගන්න Alpha Studios, ඒ වගේම කලබල පෙන්චා.

0: පැංච අහන් ඉන්න වෙලාව
1: උදේ 7:56යි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
5: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
6: අප මෙනස සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
5: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
3: ඉරිදා සිත්නෙත් අසපුව
6: හැම ඉරිදාම රෑ 7ට net fm සමග බුදුපණ අහමු.
7: කලබල පැංචා.
8: දැන් අපි කලබල පැංච අහලා ඊට පස්සේ අපි මෙත්නෙත් පාමුල අහනවා. ඊට පස්සේ දිගටම හෙලෝ සතියන්තයත් එක්ක හැමෝටම ඉන්න පුළුවන් නේද පැංචෝ? ඒ වගේම ඔය ඔක්කොම කරන අතරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්නත් අමතක කරන්න එපා. ඒන ගමන් BMICH පරිශ්‍රයේ හෝල් සී එකටත් යන්න අමතක කරන්න එපා. සතර වලින් 20% විශේෂ වට්ටමක් එක්ක පහසු මිලට අවශ්‍ය කරන පොත්පත් මිලදී ගන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි වැඩ පොත් ශිෂ්‍යත් ප්‍රශ්නපත්‍ර කටල අනුමාන ප්‍රශ්නපත්‍ර වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර මේ ඔක්කොම පෙර පාසලේ ඉඳලා පුංචි පැංචන්ගේ ඉඳලා උසස් පෙළ වෙන්න කම්ම දරුවන්ට සතර වෙළඳ කොටින් අරගන්න කියවන්න දැනගන්න ඡාය ගන්න සතර. හරි, එහෙනම් ඉතින් පැංචෝ පැංචි යන්න තමයි තියෙන. මොකද සින්දුවකුත් තියෙනව නේද? ඉක්මනට කියන්න ඕනේ. ඒක කවුද කියන්නේ? පැංචගේද?
1: මට සින්දුව නෙමෙයි.
8: පැංචගේද?
1: පස්සේ
8: එහෙනම් ඒක අපි ලබන සතිය කියමු. අපි එහෙනම් ලබන සතියට ඒ බලාපොරොත්තුව යාළුවන්ට දෙමු. හාද? හා, එහෙනම් ඕගොල්ල කවුද කියලා මිටිකොස්සවත් ආදරෙන් මතක් කරලා නේ අපි යමු.
1: මම කලබල පැංචා, බයි. ඕගොල්ල පරිස්සමෙන් ඉන්න. මම කලබල පැංචි, බයි. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. ඔලිස් වෙල්. පරිස්සමෙන් ඉන්න.
8: එහෙනම් අද හමු වෙමු BMICH Alpha Studio එකේදී. මම ආදරණීය කසිනි නැන්දා. සුබ දවසක් වේවා.
7: කලබල
3: FM 95 FM 94.8 Net FM.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිව් සමග මම සමීර. අහුංගල්ල පොලිස් ඔස්සමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අදාළියම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසූ වෙඩි වේදීමෙන් පුවාලබු පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබ ඇත්තේ අවුරුදු 74ක් වූ ගල්වෙහෙර අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දෙවෙනි බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසේ හෝ ගිගුරුම් සහිත වැසේ ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමු බස්නාහිර දකුණ ඌව වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසේ ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සිටිනවා. මේ අතර මධ්‍යම සබරගමු ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන්. ඊළඟ නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people trust. FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.

වයිබවන් පින්බර උදැසනක සතියන්තයේ ඉරිදාවේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් ධර්මයේ ආශිර්වාදය හැම සිතකටම මෛත්‍රී පූර්වාංගම චේතනාවෙන් ලංකරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. අද තෙවෙනුවෙන් අපි ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ අපි ඔබට සිහිපත් කරන මේ දේශනාව නැවත අහන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියා ඒ ආරාධනාව කරන ගමන්ම අපෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක නොකරන්නයි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඔබට සිහිගන්වනවා. අද දේශනාව ආරම්භ කරන වෙලාවේ මට ඔබට මතක් කරන්නට ඕන විශේෂ කාරණාවක් තිබෙනේ. තමයි අපේ රටේ තිබෙන රාජ්‍යත්‍ය සංකේතය විදිහට කාලාන්තරයක් තිස්සේ සලකපු, ඒ වගේම අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳ වූ සෙංකඩගල පුරවරයේ දාස්ත්‍රා මන්දිරයේ වැඩ හිඳින උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මේ ලක්දිවීපයට වැඩම කරන්නට යෙතුනේ එදා හේමමාලා දන්ත කුමරුන් විසින්. එදා හේමමාලා දන්ත කුමරුවන් පළමුවරට දළදා වහන්සේ වැඩමවාගෙන ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් මේ විහාරයේ බොහෝ පීඩා මැද පසුගිය කාලවකවානුව ගෙවුනේ අතර විශේෂයෙන්ම කොටි උවදුර නිසා නැත ත්‍රස්තවාදය නිසා දැඩිව මේ පුණ්‍ය භූමිය ත්‍රස්ත ග්‍රහණය පැවතුණා. ඉතින් දැන් ඒවෙන් මිදිලා නැවත මේ ඓතිහාසික උරුමය බොහෝ සේ බෞද්ධයාගේ හිතසුව පිණිස නැවත එකළු වෙන අවස්ථාවටයි නැගෙනහිර මේ දූපතේ සිට ඔබත් එකතු වෙලා අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලංකාපටුන රාජමහා විහාරස්ථානයේ සදහතුක මන්දිරයේ සුගන්ධ කුටියේ වහලය සහ සංඝාවාසයේ වහලේ ඉදිකිරීමේ කටයුත්ත දැන් අපි ආරම්භ කරලා. නෙත් හැමෝම අපිත් එකතු වෙන්නට ඕන මේ වැඩේට. ඒ සඳහාම ඔබට අද වැඩසටහන ආරම්භයේදීම ආරාධනා කරනවා එවෙනුවෙන් දායක වෙන පින්නතුන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න මෙන්න මේ ගිණුම් අංකය ලියා ගන්න. 84 79 43 85. ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නැත දේශනාව නිමාවේදී තවත් කාරණා සිහි ගැන්වීමේ අපේක්ෂාවෙන් ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පහමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමිනාසේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමිනාස. සාදු සාදු සාදු.

0: ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේදීත් සුපුරුදු පරිදි ඉරිදාවේ මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. අද මේ ධර්මදේශනාවෙහි සමදායකත්වයන් පවුල් දෙකක් දරන අතර මේ පාදුක්ක වටරැක ප්‍රදේශයෙන් දායක පිරිස පැමිණිලා මේ ස්ථානයට සහසම්බන්ධ වෙලා මේ ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම සඳහා අතිරේක භාග්‍යයක් ලබා ගත්තා කිව්වොත් නිවැරදි. මේ දේශනාවෙහි දායකත්වයන් අතර නොම්බර 1NH පාදුක්ක පාර වටරැක මීගොඩ ලිපිනෙහි පදිංචි සුභාෂිනී පෙරේරා මහත්මිය, මංගල පෙරේරා මහත්මා, හේමන්ත පෙරේරා මහත්මා, රමණී එම් හේවාගම මහත්මිය, නිහාල් මායාදුන්න මහත්මා, පුදම් සන්සන නිම්සර නවෝද්‍ය ඒ දූ දරුවන්ගේ සහභාගීත්වය දායකත්වයත් එක්ක අනෙකුත් පවුලේ සීමිත පිරිසක් උනත් මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන් ඒ අයත් එක්ක පැමිණිලා පින් අනුමෝදන් කිරීමෙහි අරමුණු හිතේ තියාගෙන සිද්ධ කරන දායකත්ව පින්කමක්. ප්‍රධානතම අරමුණ හැටියට සඳහන් වෙන්නේ පීකේ ටීබට් පෙරේරා ආදරණීය පියාණන් සහ විමලා කුසුමසීලී පෙරේරා ඒ මෞදෙමව්පියන් ප්‍රධාන කොටගෙන වර්ග පරපුරේ හැමට පින් අනුමෝදන් කිරීමෙහි අරමුණ. අනෙක් දායකත්වය ඉද්දමල්දෙනිය ගලහේන බුලත් සිංහල ලිපිනෙහි පදිංචි පීඩී තිසාරි නන්දමාලි මහත්මිය, අවුරුදු 6කට පෙර අභාව ප්‍රාප්ත වූ ගෝවින්න රුක්වැල් මුල්ලේ පදිංචිව සිටි පීඩී ගුණදාස පියාණන් ඇතුළු පවුලේ හැමට පින් අනුමෝදන් කිරීමේ අරමුණ. මේ කියන අරමුණු සහ ධර්මදේශනාව ශ්‍රවණය කරන මුළුමහත් ලක්වාසී ලෝකවාසී හැම දෙනාගේම හිතේ තියෙන සාදු සම්මත ප්‍රාර්ථනාවන් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද දවසේ අපි මේ දේශනාවත් ආරම්භ කරන්නේ. කවුරුත් දන්නවා දැන් මෙත්නෙත් පාමුල ධර්මශාලාවක් වගේ නිතිපතා බණ අහන සත්‍යන්තේ අනිවාර්යෙන්ම මගහැරුණත් අන්තර්ජාලය හරහා මේ දේශනාවන් එක්ක එකතු වෙන බොහෝ දෙනෙක් ඉන්නේ. හැම වෙලාවකම අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් තෝරන්නේ මේ ලබාගෙන තියෙන ලෞකික මනුස්ස ජීවිතයෙහි සැපවත් භාවය, එහෙමත් නැත්නම් ඒ ජීවිතයේ ඇති තෘප්තිමත් භාවය, පටලිලි සහගත දේවල් වලින් ලිහා ගන්න පුළුවන් කර්මකාරණ සාකච්ඡා කරගෙන යන්න. මොකද ඒ හරහා තමයි අපි ආධ්‍යාත්මිකව සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා අද දේශනාවත් සමාජයේ නිරන්තරයෙන්ම කතා කරන සමහර විලාවට අතිසේ මානසික වශයෙන් පීඩාවක් ඇති කරගෙන ඉන්න කාරණාවක් කිව්වොත් නිවැරදි. සූත්‍ර දේශනාවෙහි මූලාශ්‍රය ගැන මතක් කළොත් මජ්ක්‍ධිම නිකායේ තියෙන අම්බලට්ටික රාහුලෝවාද කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් තමයි අපි මේ කරුණු සාකච්ඡා කරන්නේ. කොටින්ම මේ සඳහා හේතුපාඨ කිව්වොත් ගොඩක් අයගේ මැසිවිල්ලක් තියෙනවා, මම කොච්චර සත්‍යවාදීව ජීවත් වුණත් මට මුණ ගැහෙන්නේ ඔක්කොම බොරුකාරයෝ. එහෙම එකක් තියෙනවා. මම කොච්චර ඇත්ත කිව්වත් මාව වංචා කරනවා, මට මාව රවට්ටනවා, මට බොරු කියනවා. සමහරු කියනවා මේ අතේ අහුවෙනවා වැරද්ද, ඒ වුණාට රටක තියෙන බොරු කියලා මාව රවට්ටනවා. එහෙම එනිසා අපෙන් අහනවා ඇයි අපි එතරම් සත්‍යවාදී වුණත් අපිත් එක්ක ඉන්න අය අපිට බොරු කරන්නේ, අපිව රවට්ටන්නේ? ඒකට කරුණු කාරණා ටිකක් මේ දේශනාව ඇතුලේ තියෙනවා. ඊළඟට ඔබව රවට්ටන ඔබට බොරු කියන කෙනෙක්ව ඒ බොරුව කියනකොටම අල්ලා ගන්න පුළුවන් විදිහේ උපක්‍රම කීපයකුත් අපි අද මේ දේශනාවේදී කතා කරනවා. ඒවා අර සාමාන්‍ය වශයෙන් අපි කතා කරන ඇස් දිහා බලාගෙන ඉන්න ඒවා, එහෙමත් නැත්නම් අඟපසක දිහා බලාගෙන ඉන්න චර්යාව නෙමේ, ඊට වඩා මනෝවිද්‍යාත්මකව හොයාගන්න පුළුවන් මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. මොකද අපි ওই උපදේශන ශාස්ත්‍රයේ ඉන්නකොට බොහෝ දුරට ඇවිදිල්ලක් කරන ප්‍රකාශනෙන් 60% විතර බොරුත් කියනවා. හැබැයි මේ බොරු අල්ලගත්තේ නැත්නම් අපිට හරියට මැදිහත් වෙන්න බෑ. ඒ නිසා අද ඔබට බොරු කියන අය කොහොමද හොයාගන්නේ කියන කාරණාවත් කියන්න ඕනකමකුත් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට බොරු කියන අය, එහෙමත් නැත්නම් අසත්‍ය විදිහට ජීවත් වෙන අය, බොරු කියනවා විතරක් නෙමෙයි සමහරු බොරු කරනවා. කීම එකක් කිරීම තව එකක්. එහෙම අයට ඇතිවෙන ආදීනව බුදුදහම ආශ්‍රයෙන් කොහොමද ආදීනව ඇති වෙන්නේ සහ ආනිසංස සත්‍යවාදී වුණාම ඇතිවෙන ආනිසංස මොනවද කියන එකත් අද අපි මේ දේශනාවේ ඇතුළෙදි කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ වශයෙන්ම මානසික වශයෙන් ගොඩක් කෙනෙක් පසුතැවෙන හේතුවක් හැටියට මම කිව්වොත් අපිට මුණ ගැහිලා තියෙන්නේ මම සත්‍යවාදීව ජීවත් වෙද්දී ඇයි මගේ වටේ ඉන්න අය මට බොරු කරන්නේ? එහෙම ඒවා තමයි ගොඩාක් දුරට එන්නේ. සමහර වෙලාවට විවාහයේ පළුදු වුණාම පෞල් ජීවිතය ගැටළු වලට පත් වෙලා තියෙනම ලංකාවේ අවිශ්වාසය නිසා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් අවිශ්වාසයට පදනම් වෙලා තියෙන්නේ අසත්‍ය ප්‍රකාශ තමයි. බොරු තමයි. ඒ නිසා ඒ සමහර අය ඉන්නව බොරුවෙන් මුලා වෙලා ජීවිතය සම්පූර්ණයෙන්ම ඇද වැටිච්ච අය. දැන් නැකිට ගන්නවත් බැරි අය ඉන්නව බොරු වලට අහු වෙලා මුලා වෙලා. ඒ වගේම සමහර අය බොරු බව දැන දැනත් සමහරුත් එක්ක ජීවත් වෙන දේකුත් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බැරුව. ඒ නිසා මේ ඔක්කොටම අද දේශනාව ඇතුළේදී අපි හේතු ඒ වගේම ආදීනව ආනිසංස ගැලවෙන විදි සියල්ලක්ම යෝජනා කරන්න තමයි નિયમિતව ඉන්නේ. මූලාශ්‍රය ඉතා පරිස්සමට පිරික්සාගෙන ආයුතුව තියෙනවා. අම්බලට්ටික රාහුලවද සූත්‍රය රාහුල පොඩි හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පියපුතු සංවාදයක් කිව්වත් ඒක නිවැරදිනේ. රාහුල පොඩි හාමුදුරුවෝ ආවාසයේ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දන්වන්නේ නැතුවම රාහුල හාමුදුරුවන්ව බලන්න එන වෙලාව. රාහුල හාමුදුරුවෝ දුරත යාම දකිනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේගේ පා දෝවණය කරන්න පැන් භාජනයක් සකස් කරලා දොර ළඟ තියලා බුදුරජාණන් වහන්සේගේ පා දෝවණය කළා. බුදුරජාණන් වහන්සේ ආවාසයේ වැඩ හිඳවලා රාහුල හාමුදුරුවොත් එකක් පසව වැඩ ඉන්නවා. පොඩි හාමුදුරුවෝ වැඩ ඉඳලා කතාව ආරම්භ කරගෙන යන අතරතුර බුදුරජාණන් වහන්සේ යම්කිසි හේතුවක් ඇතුවමයි එතෙන්ට වඩින්නේ. හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ කතාව ආරම්භ කරනවා. ආරම්භ කරන්නේ හරි අපූර්ව උපමාවකුත් එක්ක. දැන් පා දෝවණය කරපු භාජනයේ තියෙනවා මිදුලේ. මිදුලේ තියෙනකොට රාහුල පොඩි හාමුදුරන්ට පෙන්නනවා පොඩි හාමුදුරුවනේ අර භාජනයේ ඉතුරු වෙලා තියෙන වතුර ටික පේනවද? ඔව් වතුර ටිකක් ඉතුරු වුණා. ඔක්කොගෙම පා දෝවණය කරන්න බැරුණා පොඩි වතුර ටිකක් ඉතුරු වුණා. බුදුරජාණන් වහන්සේ මුල පුරනවා රාහුල කෙනෙක් මෙතන ශ්‍රමණයන් කියලා තමයි ගන්නෙ හාමුදුරුවරු කියලාම ගන්නෙ කෙනෙක් බොරු කියන්න ලැජ්ජ නැත්තම් බය නැත්තම් දැන දැනම මුසාවක් කියනවා නම් එයාගේ හරියට ಗುಣධර්මය මහානකම කියලා කියමු. පැවිදි ජීවිතයේ ಗುಣධර්මයේ මහානකම පැවිදිකම මහානකම ಗುಣධර්මය හරියට අර වාජනයේ තියෙන වතුර බින්දුව වගේ ටිකයි. ಗುಣධර්ම ඊටාම ටිකයි. ඊළඟට රාහුල පොඩි හාමුදුරන්ට කියනවා රාහුල දැන් ඔය ළඟට ගිහිල්ලා වාජනයේ තියෙන වතුර ටික විසි කරන්න. රාහුල පොඩි හාමුදුරේක විසි කරනවා. විසිකලාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රාහුල ඔය වගේ තමයි කෙනෙක් දැන දැනම බොරු කියනවා නම් තව කෙනෙක්ව රවට්ටනවා නම් බොරු කරනවා නම් එයාගේ ගුණත් ඔය විදිහටම භාජනයෙන් විසිකලා වගේ තමයි විසි වෙලාම යනවා ජීවිතේ ගුණ නැහැ. දැන් මේක හරි වටින්නේ ගොඩක් අය අපිට කියනවා අපි කොච්චර ගුණවත් වුණත් සිල්වත් වුණත් ඒකේ ප්‍රයෝජන ප්‍රතිඵල පේන මානේ නැහැ කියලා. ඒකට හේතුව මෙතනදි කියනවා ಗುಣධර්ම මැකෙනවා ಗುಣධර්ම විසිකරනවා ඒ ජීවිතේ බොරුවෙන් අසත්‍යයෙන් පිළලන. ඕක එකක්. සමහර වෙලාවට අපේ රටේ හැම ගෙදරකම වගේ බොහෝම සුළු කොට සකන සිල්පදයක් තමයි මුසාවාදා කියලා කියන්නේ. විහිළුවට හරි බොරුවක් කිව්වට කමන්නේ ඒවා සාධාරණීකරණයත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අහු වෙන්නේ නැතුව ඉන්න එමත් නැත්නම් වෙන වෙන පෞල් ජීවිත ආරක්ෂා කරගන්නත් සමහර අය බොරු කියන්න වෙලා තියෙනවානේ. මේකේ තියෙන බරපතලකම් අපි මේ ඉස්සරහට කතා කරගෙන යන්නේ ಗುಣධර්ම නැති වෙනවා විසි වෙනවා. ඊළඟට රාහුල ඔය වාජනය මුණින් අතට හරවන්න. රාහුල පොඩි හඳුර මුණින් අතට හරවපුවාම කියනවා රාහුල කවුරු හරි කෙනෙක් හිතාමතාම එකට වචනයක් කියනවා සම්පජඤ්ඤ මුසාවාදය. හිතාමතාම බොරු කියලා කෙනෙක්ව රවට්ටනවා නම් එයාගේ ජීවිතේ හරියට මුණින් නවපු වාජනය වගේ තමයි පේන්නේ නැහැ. ಗುಣධර්ම පේන්නේ යාගේ. සමහර වෙලාවට අර අපිට කිව්වේ මම කොච්චර ගුණවත් වුණත් මට ඉන්නේ බොරුකාරයෝම තමයි වගේ ඔබේ ಗುಣ අනිත් අයට සමහර වෙලාවට නොපෙනෙන්න හේතුවක් අතේ පැලවෙන බොරු කියනක වෙන්න පුළුවන්. සමහර අය ඉන්නව නේද? සමහර අපේ රටේ නෙමෙයිම කියමුකෝ. සමහර අය කට ඇරියොත් මේ කියන්නේ කට උල් කරලා බොරුවක් කියලා අපි දන්නවා. සමහර ලාවට දන දනත් අහගෙන ඉන්නවා. අපි රැවටෙන එක කලාවක් කරගත්ත සමහර අය ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? ඒගොල්ලොන්ගේ බොරු කියන හැකියාව නිසා ජීවිතයේ ඇතුලේ තියෙන අනිත් ಗುಣධර්ම පේන්නේ නැති වෙලා යනවා. බොරු කියන කෙනෙක් අපිට මුණ ගැහෙච්ච ගමන් අපි දන්නවා කට ඇරියොත් මෙයා බොරුකාරයෙක් කියලා. එයා ගාව තව ಗುಣ තියෙනවා. හැබැයි ඒව මතු වෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඊළඟට වාජනේ උඩුකුරු කරන්න කියනවා. උඩට හරවන්න කියනවා. උඩට හරවලා බලපුවාම ඉතින් හිස්නේ. රාහුල, සමහරුන්ගේ ජීවිතත් එහෙම තමයි. දැන දැනාම අනිත් අය රවට්ටනවා නම්, රැවටෙන්න හිතාගෙන බොරු ගොතනවා නම්, වචනේ සංවර නැත්තම් එයාගේ ජීවිතයත් ඔය හිස් වාජනේ වගේ තමයි. හිස් වාජනේ රණින් හදලා තිබ්බත්, රිදියෙන් හදලා තිබුණත්, මැණික් ඔබවලා තිබුණත් ඇතුළත හිස් නම් ඒ ජීවිතයට කියන්නේ හිස් තමයි. මම මේ වාජනේ උපමාව කිව්වේ සමහරුන්ගේ ජීවිත අපි කියන්නේ VIP. සමහරුන්ගේ ජීවිත VVIP. සමහරුන්ගේ ජීවිත ප්‍රභු. එහෙමව තියෙනවනේ. මොනව වුණත් ඇතුළාන්තයේ හිස්ද පිරිච්චි බවද කියන එක තමයි මනුස්සකමේ සාධකය. හිස් වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි අසත්‍යෙන් තව කෙනෙක්ව රවට්ටන එක. මේ කතාව, මේ උපමාව බුදුරජාණන් වහන්සේ මතක් කරලා රාහුල පොඩි හාමුදුරන්ට මතක් කිරීමක් කළා. මතක් කිරීමක් කරලා රාහුල පොඩි හාමුදුරන්ටම යෝජනා කරනවා, රාහුල මේකෙන් ගැලවෙන්න. මොකද හිස් බව මිනිසුන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම ආතුර කරගන්න එකක්. හිස් බවකින් පිරිච්ච මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැහෙනේ. ඔය සූත්‍ර දේශනාවේ තව අපූර්ව උපමා තියාගෙන යනවා. යුද්ධයට යන ඇතෙක් හොඬ වැල ආරක්ෂා කරගෙන අනිත් සියලු අවයව වලින් යුද්ධ කරනවා හා සමානයි කියනවා. මෙලව පරලව ගැන පිළිගන්නේ නැති අය හරියට ඉපදීමෙන් පස්සේ දුගතියක්, ඉපදීමෙන් පස්සේ සුගතියක් පිළිබඳ විශ්වාසයක් නැති අය අනිවාර්යයි කියනවා. බොරුව රජ කරගෙන ජීවත් වෙනවායි කියනවා. කියන්නේ ඒගොල්ලන්ට කර්මයේ කර්මඵලයේ විශ්වාස නැහැ. එම රැකගන්නේ නැහැ. මෙලෝ පරලෝවගේ විශ්වාසයක් නැතිගෙන තමම රැකගන්නේ නැහනේ. ඒ වගේ බොරු කියන මිනිස්සුන්ට මෙලෝ පරලෝ පිළිබඳ විශ්වාසය නැහැ කියනවා. දුගතියකටමයි යන්නේ මරණින් පස්සේ කියනවා. එනිසා ඔහොම උපමා දේශනා කරගෙන ඇවිදිලා රාහුල හාමුදුරන්ට යෝජනා කළා. රාහුල, කැඩපතක් වගේ, කැඩපතක් කියලා කියන එක ඒ කාලේ තිබුණේ වතුර පුරවපු වාජනයකින් මූණ බැලුවේ. අහනවා, රාහුල කණ්ණාඩියකින් මොනවද කරන්නේ? ගොඩාක් අය කණ්ණාඩියකින් කරන්නේ මූණ බලන එක තමයි. එහෙමනේ කියන්නේ. මූණ බලලා මොනවද කරන්නේ? මූණ බලපුවාම කණ්ණාඩියකින් ඉස්සරවම කරන්නේ හැඩ බලන එක නෙමෙයි. හැඩ බලන්නේ කණ්ණාඩියකින් ඉස්සරවම නෙමෙයි. කණ්ණාඩියකින් ඔබත් කවුරුත් බලන්නේ අඩු. එහෙම නෙමෙයිද? බලන්නකෝ කල්පනා කරලා. මගේ මූණේ තියෙන අඩු මොනවද? අඩු මැකුවාම තමයි හැඩ වැඩි. ඒක නිසා ආලේප කරපු ඒවා කොච්චරද, ආලේප කරන්න තියෙන තැන් කොච්චරද, ඒ ඔක්කොම ටික බලන්න ඉස්සරෝම අඩු තමයි බලන්නේ. අඩු වැහුවාම හැඩ බව දන්නවා. ඊට පස්සේ කණ්ණාඩියට හිනා වෙලා, හිනා වෙන විදිහත් හිතාගෙන එළියට බහිනවා. වැරදි නැහැනේ. හොඳකම ඒකනේ. ඒ වගේම රාහුල, නිරන්තරයෙන්ම මිනිස්සෙක් තමන්ගේ කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය කියන මේ කියන ස්ථාන තුන කැඩපතකින් බැලුවා වගේ කරන්න ඕන. කැඩපතක බලලා අඩු හැදුවා වගේ තමන්ගේ වැඩවල අඩු බලන්න, තමන්ගේ වචනවල අඩු බලන්න, තමන්ගේ හිතුවිලිවල අඩු බලනවා නම් ඒක තමයි මනුස්ස ජීවිතයේ පරිපූර්ණ බව කියලා රාහුල පොඩි හඳුනට මතක් කළා. ඕක තමයි මේ කතාවේ මූලාශ්‍රය. ඔය පදනම කරගෙන තමයි අපි මේක මුල පුරන්නේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දන්නවා. එක තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මේ ඇත්ත කියනවා නම් සච්චං බනේන කුජ්ජෙය්‍ය. ඇත්ත කියනවා නම් කිපෙන්නේ නැත්තම්. ඒ වගේම තමයි දජ්ජා යස්මින් යාචිතෝ. ඉල්ලන කෙනෙකුට යමක් දෙන්න පුළුවන් නම් ගුණධර්ම තුනක් තියෙනවා. මොනවද ගුණධර්ම තුන? පළවෙනි එක තමයි සච්චං බනේන, ඇත්ත කතා කරනවා. දෙවෙනි කතාව තමයි කුජ්ජේන, කිපෙන්නේ නැහැ. යාචිතෝ දජ්ජා, ඉල්ලන කෙනෙකුට දෙනවා නම් ගච්ඡේ දේවාන සම්තිගේ කියලා කියනවා. ස්වර්ගයට යන්න දෙවියන් අතර උපදින ගුණයක් කියනවා මේ ගුණ සමුදාය. තුනයි තියෙන්නේ. සත්‍යවාදී වීම ඇතුළේ එච්චර බරපතලයි ඈ. දැන් අපි ගොඩාක් අය හිතාගෙන හිටියේ දෙවියෝ වෙලා උපදින්න හරි අමාරු වැඩක් කියලානේ. කාරණා තුනයි කියන්නේ. ඉල්ලන කෙනෙකුට දෙන්න පුළුවන් වෙනොත් දීම කොන්දේසි විරහිතයි. ඊළඟට නොකිපී ඉන්න ඕන. මොකද දේවත්වයේ තියෙන එක ලක්ෂණයන්නේ කොච්චර දොස්කුවත් කිපෙන්නේ නැහැ නේ කිපිච්ච ගමන් ඉන්න තැනින් වැටෙනවා පල්ලෙහාට එහෙම තමයි ඒක නිසා තමයි අපි කිව්වේ අර වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා එහෙම කියලා තියෙනවා හැබැයි එහෙම කිය කියා ගෙදර ඉන්නේ දෙවියෝද කියලා පරීක්ෂා කරලා බලන්න බෑ හැම වෙලාවෙම දැන් එහෙම සමහර ගෙවල් තියෙනවා ඒ වගේම තමයි සත්‍යවාදී වීම දෙවියන් යෑම දෙවියන් සඳහා දෙවියන් එක්ක එකතු වෙන්න තියෙන කාරණාවක් හැටියට එනිසා අපි දැන් බලමුද කොහොමද මේ කියන ලද පච්චවෙක්කිත්ව කාය කම්මං කාතබ්බං තමන්ගේ මේ ශරීරයෙන් කරන වැඩ ටික කොහොමද වචනයක් එකතු වෙනවා මෙතන ප්‍රත්‍යවේක්ෂා කරනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ සිහිනුවණින් බලන එක සිහිනුවණින් බලන්න අවස්ථා තුනක් තියෙනවා පළවෙනි කාරණාව තමයි කරන්න කලින් විමසලා බලන්න ඕන කාරණා තුනක් මේ සූත්‍රෙමයි තියන්නේ කරන්න කලින් කාරණා තුනක් බලන්න ඕන අත්‍යබ්භ්‍යාදායපි න සංවත්තති පරබ්භ්‍යාදායපි න සංවත්තති උභයබ්භ්‍යාදායපි න සංවත්තති මම කරන වැඩේ මම මේ කරනකොට මට අයහපත් පිණිස වෙනවද මට රිදෙනවද මට වරදිනවද ඒක බලන්න කියනවා දෙක පරබ්භ්‍යාදාය පින සංවත්තති අනිත් කෙනාට රිදෙනවද නැද්ද අනිත් කෙනාව අඬනවද නැද්ද බලන්න කියනවා දෙදෙනාටම අවඩක් වෙනවා නම් ආන් ඒක කරන එක නතර කරන්න කියනවා පච්චවෙක්ක තබ්බන් කියලා කියන්නේ ඒ සිහිය හඳුනා ගන්න කියනවා ඊළඟට දෙවෙනි කාරණාවේදී කියනවා මගේ වචන වලින් මට රිදෙනවද අනිත් කෙනාට රිදෙනවද එහෙමත් නැත්නම් දෙදෙනාටම රිදෙනවද කියලා බලන්න කියනවා කියන්න කලින් හිතුවිලි වලුත් එහෙමයි ඔන්න පළවෙනි පච්චවෙක්කිතබ්බය දෙවෙනි වතාවේදී කරන අතරතුර මේ වැඩේ කරන ගමන් බලන්න කියන මම රිදව ගන්නවද අනිත් කෙනාට රිදෙනවද අනිත් කලාට වේදනාවක් තියෙනවද අඬනවද තුන්වෙනි අවස්ථාවේදී කියනවා කලාට පස්සෙත් ඇත්තටම මට සතුටුයිද දුකයිද වේදනයිද අනේකා පිළිලද දුකයිද වේදනයිද කියලා මේ ආකාර තුනකින්ම සිහියෙන් බලන්න කියනවා. එහෙම නැති වුනොත් අපිට ස්වයං ශික්ෂණය ලබා ගන්න බෑ කියනවා. එනිසා මේක කුසල් අකුසල් කියන එකත් හරි ලස්සනට මෙතන දේශනා කරන බුදුරජාණන් වහන්සේ රාහුල මේ අකුසල් කියලා කියන වෙන මොකකටවත් නෙමෙයි. අකුසල් කියලා කිව්වේ කයෙන් වචනයෙන් හිතෙන් සිද්ධ වෙන දේවල් ටිකක් තමයි. හැබැයි ඒක දෙපැත්තටම අහිතකර වෙන්න ඕනේ. තමන්ට රිදුනත් අකුසල් අනුන්ට රිදුනත් අකුසල්. ඒක තමයි පදනම. මේ පදනම ඉදන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තව දුරටත් සංවර්ධනය කරන්නේ. එතකොට අපි දැන් මේකෙදි මොනවද ඉගෙන ගන්න ඕනේන්නේ? පළවෙනි දේ තමයි අපි නිසා, අපේ වැඩ නිසා, අපේ වචන නිසා අපි රිදෙනවද? එහෙම ඒවා තියෙනවා. රිදුනහම සමහර අය හඳුනා ගන්නවා මගේ වැඩ නිසා, මගේ වචන නිසා රිදිලා. කාටද? මට. එහෙමත් නැත්නම් අනිත් අයට. කරන දේ මොකද්ද? කරනවා. සමහර වෙලාවට සමහර අය අවංක චේතනාවෙන් යුක්තව ගිහිල්ලා සමාව ඉල්ලනවනේ. මේ වැඩේ මගේ අතින් වුණා, ඒකට සමාවෙන්න. සමාව ගැනීම කියලා කියන්නේ ඉතාම ලොකු කුසලතාවයක්. හිතට එකඟව ඈ. දැන් ওই උපදේශනයේදී මට තේරෙනවා සමහර ප්‍රශ්න විසඳන්න තියෙන එකම දේ තමයි වෙච්ච වැරද්දට සොරි කියන්න පුළුවන් නම් ආඳුරන්නේ නැති කියනවා. තාත්තෙකුයි පුතෙකුයි සිද්ධියක්. තාත්තලා අපේ ලංකාවේ ඒ තාත්තා මට කියන මට පුතා ඇවිල්ලා කියන්නේ හැමදෙරේ මට තාත්තව පෙන්වන්න බෑ. මම ගෙදර නෙමේ ඉන්නේ, බෝඩිමක නැවතිලා ඉන්නේ. ඇයි? මට ගෙදරින් ඵලයන් කියලා එළෙව්වලු. එයා පුතා මට කියන්නේ. පුතාගේ වයස අවුරුදු 22යි. පුතාගේ අවුරුදු 22යි. ඊළඟට ඒ පුතා මට කියන මට තාත්තා කිසිම ආදරයක් නැහැ. මට එළියට බහින්න කියලා කිව්වා. එයාගේ කිසි දෙයක් මට ඕනෙත් නැහැ. මම තනියෙන් ජීවත් වෙනවා. දැන් ලොකු වෛරයක්. ලොකු වෛරයක්. තාත්තා මට ඇවිදිලා කියන හාඳුරනේ මම එළියට බහින්න කියලා කිව්වේ අවුරුදු 18 ඉඳන් කාලබුදියනවා. මම නැති වෙච්ච කාලෙක කොහොමද මේ මිනිස්සයා මගේ පවුලේ බර ඇදගන්නේ? අඩුමතන මේ පවුලේ බර පැත්තකින් තියන්න. මේ මිනිස්සයා කොහොමද පවුල් ජීවිතයක් ගත කරන්නේ? හම්බ කරන්නේ නැ දෙන එකෙම කාලා බිලා ඉන්නවා. ඒ නිසා කිව්වලු මම කියන විදිහට වැඩ කරන්න පුළුවන් නම් මෙහෙ ඉන්න ඕන, නැත්තම් ගිහලා තනියම ජීවත් වෙන්න. ඒක තමයි අර අල්ලගත්තේ. එහෙම තමයි ඒක අල්ලගත්තේ. එතකොට ළමයා හිතාගෙන ඉන්නේ තරහට මේක කළා කියලා. මම කියනවා ඒ තාත්තට, තාත්තේ තාත්තට පුළුවන්ද ළමයා ගෙදරින් එළියට යන්න කිව්වනේ? තාත්තට පුළුවන්ද එයා ආපහු එයාගේ වැඩ කටයුතු ටික පටන් අරගෙන ගියොත් සමාව දීලා ගෙදරට ගන්න? ආඳුන්නේ නැයි මට බැරි, මගේ පුතානේ. මට පුළුවන් සමාව දෙන්න. මට පුළුවන් එයා හැදෙනවට මට ඕන වෙන්නේ දරුවා නිවැරදි වෙන්න විතරයි. එහෙම කිව්වා. පුතාව ගෙන්නවා. මම පුතාට කිව්වා පුතා තාත්තා කැමති වට සමාව දෙන්න ඔයා මොකද කියන්නේ? මං මට ඕකගේ මූණ බලන්න බෑ කිව්වා. තේරෙනවද? මං හැමදාම කියනවා කිසි කෙනෙක් දවසක පිරිමියෙක් තාත්තෙක් වෙනකල් තාත්තගේ වටිනාකම නිවැරදිව අඳුනගන්නෙම නැහැ. ගැහණු දරුවෙක් අම්මෙක් වෙනකල් අම්මගේ නිවැරදි වටිනාකම අඳුනගන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අපිට යටේ කුසලතාවේ නැහැ. තාත්තගෙන් සමාව ඉල්ලන්න බෑ කිව්වනේ. එහෙම බෑ කිව්වා. හැබැයි අවසානයේ මට සිද්ධ වුණා කවුන්සලින් පැත්තකින් තියලා සිංහබාහු ගැන කියන්න. මට සිද්ධ වුණා ඊට පස්සේ මම දන්න සුද්ධෝදන රජුරුවන්ගේ ප්‍රකාශනය ගැන කියන්න. එහෙම කියලා මං කොල්ලගෙන් ඇහුවා මොකද දැන් කියන්නේ කියලා. කඳුළු පෙරාගෙන කිව්වා හා කමන්නේ හඳුන්නේ මං සමාව ගන්නම් කියලා. අදටත් ඉතා හොඳින් ජීවත් වෙනවා. මතක තියාගන්න සමාව ගැනීම ලොකු කුසලතාවයක්. හෘද සාක්ෂියට එකඟව. එහෙම නැත්නම් තව සමහර අය ඉන්නවා රවට්ටන්න සමාව ගන්න අය. සමාව ඉල්ලනවා තමාව දෙන්නම්කෝ එදිනින් පස්සේ ආපහු යුද්ධය තමයි. එහෙම නෙමෙයි කුසලතාවයක් හදාගන්න. ඒක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ගෙවල් ඇතුලේ මොකද මේ අපි කියන හැම කටයුත්තක්ම සමහර වෙලාවල් වලදී අපිටම සමාජය ඇතුලේ මුණ ගැහෙන දේවල්. ඒකනේ මම මේ දේවල් ප්‍රායෝගිකයි කියලා කියන්නේ නිරන්තරයෙන්ම මේවා මේ ජාතක පොතෙන් විතරක් හම්බ වෙන ඒවා නෙමෙයි. ඒ නිසා අපිට පුළුවනි නම් ඒ ගුණයට එකතු වෙන්න ඒක මෙලවට හොඳයි. වගේම පරලොවටත් හොඳයි කුසලතාවයක්. ඊළඟට සිහිබුද්ධියෙන් කල්පනා කරලා බලාගෙන යන්න ඕන ස්වභාවයක් තියෙනවා. මම මගේ වචන පරිහරණය කිරීම ඇතුළෙන් හිතාමතාම තව කෙනෙක් රවට්ටනවද? මොකද මේ සමහර අය අපිට මුණ ගැහෙනවා විවිධ පෞරුෂ තියන අය ඉන්නවනේ. මට මුණ ගැහෙන සමහර අය ජීවිතේට බොරු කියලා නැහැ. එයා කියන විදිහට. සමහරු කියන හාඳුන්නේ මට ඕන වරදක් දරාගෙන ඉන්න පුළුවන්. හැබැයි බොරු කියන එක නම් දරාගෙන ඉන්න බෑ. මට බොරුව නම් අල්ලන්නේ නැහැ කියලා නේ කියන්නේ. මට ඕන වැරද්දක් ඉවසන්න පුළුවන් බොරුව නම් අල්ලන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ කතාව ඊට වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණනි බොරු කියන එකට කරන්න බැරි අපරාධයක් නැහැ කියනවා. ඕක තමයි ඇත්ත. බොරුවට ලැජ්ජා බය නැත්තම් අසත්‍ය ප්‍රකාශ කරන්න ලැජ්ජා බය නැත්තම් එයාට කරන්න බැරි අර වතුර භාජනේ උපමා කළේ හිස් කියලා. සමහර අයගේ ಗುಣධර්ම හැටියට බාහිරින් ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාව දැන දැනාම බොරු කියනවා. දැන් මනස පිළිබඳ විද්‍යාත්මකව හදාරනකොට බොරු කියන්න හේතු කීපයක් තියෙනවා. අපි ඒවා අන්තිමට කතා කරගන්නේ. හැබැයි ආගමික මුහුණුවරින් බලනකොට හිස්ම ජීවිතයක් අපි හිතාගෙන ඉන්නේ හරි බොරුව තමයි මට අල්ලන්නම නැති එකම අකුසලේ එකම වැරැද්ද කියලා. බුද්ධ දේශනාව බොරු කියන කෙනාට ඕනම අපරාධයක් පවක් කරන්න පුළුවන් කියන එක. ඒකයි මේකේ තියෙන භයානකකම. ඔය එක තැනකදී බුද්ධ කාලේ සාමණේර නමක් කැලේ මැදින් ඉන්නේ. ඒ කැලේ මැදින් එනකොට හොරු අල්ල ගන්නවා. හොරු අල්ලගෙන දැන් මේ කැලේදී දැන් හාමුදුරන්ගෙන් ගන්න දෙයක් නැහනේ. පාත්‍රේ විතරයි තිබුණේ. පාත්‍රයෙන් හොරුන්ට වැඩක් නැහනේ. ඒ නිසා ආභරණ මොකුත් නැහැ. හැබැයි කැලෙන් එළියට යවන්නත් බෑ. යවන්න බැරියයි. එළියට ගියොත් මේ පාරෙන් මිනිසුන්ට එන්න එපා කියලා හාමුදුරුවෝ කියනවා. එතකොට රස්සාව නැති වෙනවා. හොරකම. ඒ නිසා හාමුදුරුවන්ව මරන්න තීරණය කළා. මරන්න තීරණය කරලා ඉන්නකොට කිව්වා අයබෝවන් මේ මම ඔයගොල්ලෝ මේ කැලේ ඉන්න බව කාටවත් කියන්නේ නැහැ. මම බොහොම දුෂ්කරව මහානදම් පුරන කෙනෙක්. ඒ නිසා මාව විශ්වාස කරන්ඩ මම ඔබලව පාවා දෙන්නේ නැහැ. මව අතාරින්න කිව්වා. හැබැයි හොරු කණ්ඩායම ඒක විශ්වාස කළා. විශ්වාස කරලා හාමුදුරුවන්ව නිදහස් කළා. කැලෙන් එළියට යනකොටම හාමුදුරුවන්ට පේනවා හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි දෙන්න මේ කැලේ මැදින් ගමනක් යන්න එනවා. දැන් මොකද කරන්නේ? අපි නම් අනිවාර්යයෙන්ම කියන අම්මේ තාත්තේ ආපහු හැරෙන්න හොරු ඇතුලේ ඉන්නවා. හාමුදුරන්ට වැන්දා මුකුත් කතා කළේ නැහැ. එහෙමම ආපහු වැඩියා. මේ පොරොන්දුවක විශ්වාසයක තියෙන බරපන්තිය මම මේ කියන්න හදන්නේ. කැලේ මැදට යනකොට අම්මයි තාත්තයි හොරුන්ට අහු වුණා. ආභරණ ගලව ගත්තා. ගහන්න පටන් ගත්තා. ගහනකොට අම්මයි තාත්තයි කෑ ගහනවා. මීට පැය භාගයකට විතර කලින් මේකෙම අපේ පුතා ගියා. අපිට මේක කිව්වෙත් නැහැ. පුදුම පුතෙක් කියලා අඳෝනා දෙන්න පටන් ගත්තා. හොරු ගහන එක නවත්තලා එහම මොකද්ද සිද්ධිය? සිද්ධිය කිව්වා. හොරුන්ට අර අපි කියන්නේ දවල් තරු පෙනුනේ. මේ පොරොන්දුවක් මේ විදිහට ඉෂ්ට කරනවද? අම්මයි තාත්තයිවත්
1: පාවා නොදී ඒගොල්ලන් වෙනුවෙනුත් මේක ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් නම් මෙයා සාමාන්‍ය පුජ්‍යලයක් නෙමෙයි කියලා ඒ ඔක්කොම ගිහිල්ලා හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් වැඳලා සමාව අරගෙන මහාන වෙලා රහත් වෙන්න ඉඩ තිබ්බා. ඒගොල්ල රහත් වුණා. මම මේ කියන්න හදන්නේ සත්‍යයට ඒ තරම් බලයක් තියෙනවා. ඒ කියන්නේ පොරොන්දුවක් ඉෂ්ට කිරීම. පොරොන්දු ඉෂ්ට කිරීම. ඒක අසත්‍යකින් තොර වෙච්ච කොන්දේසි විරහිත භාවයක් වෙන්නම ඕන. දැන් අපිට ඔය උපදේශන ශාස්ත්‍රයේ ඉන්නවට මුණ ගැහෙන දේවල් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවදී අර මං කිව්ව බොරු කරන අය ඉන්නවයි කියලා. පොරොන්දු දීලා පොරොන්දු ඉෂ්ට නොකිරීම නෙමෙයි සමහර වෙලාවට විවාහ වෙලා විවාහයේ මැදදී අතාරිනවනේ. සමහර ලංකාවේ ඇතුලේ නීත්‍යානුකූලව දික්කසාද කරනවා. ඒ දික්කසාද කරන එක හොඳයිද නරකයිද කියන එක නෙමෙයි මම කියන්න හදන්නේ. පොරොන්දුුනේ නැති වෙන්නේ. ජීවිතේ ආරක්ෂා කරනවා, ජීවිතේ සාරණ වෙනවා, සහනයක් දෙනවා, සහකරු සහකාරී වෙනවායි කියලා දෙන පොරොන්දුව කඩනවා. කඩන්න හේතු කියන්නේ නැද්ද? හේතු කියනවා. දික්කසාද වෙන්න නම් හේතු ප්‍රධාන වශයෙන් තුනක් විතර තියෙනවා. ඒ හැර වෙන හේතු කියන්නේ නැද්ද? මට දැනෙන්නේ නැහැ, මං ගැන බලන්නේ නැහැ, වෙනස් වෙලා. එහෙම ඒවා කියනවා. විවිධ හේතු කියනවා. මතක තියාගන්න අපි ගොඩක් මේ ජීවිතයේ ඇතුලේ ළඟ බලන මිනිස්සු, දුර නොබලන මිනිස්සු. දුර බලනවා නම් බලන්න ඕනන්නේ ලොකු දිග සංසාරේ. ඒ විතරක් නෙමෙයි අතීතේ. මොකද දන්නවද? ගොඩක් අය නොදන්න රහස තමයි ওই ගෙවල් ඇතුලේ කසාද බැඳලා ස්වාමියා බිරිඳ වෙලා ඉන්නේ පෙර කර්ම විපාක. ඒක තමයි ඇත්ත. ඒ විපාකවල ස්වභාවය මොකද දන්නවද? ගනුදුනු පියවනවා. ආ වෙන මොකක්වත් නෙවෙයි බලන්න, එහෙම නෙමෙයිද කියලා. ආදරයෙන් ළඟටම අරගෙන සෙනෙහසෙන් හුරතල් කරපු වෙන කවුරුවක්වත් නැහැ ওই දෙන්න තරම් දෙන්නට දෙන්න. ඒ වගේම වෙන කාටවත් නොබැනපු විදිහට බැන්නෙත් ওই දෙන්නටම තමයි. ඒක තමයි. දැන් ගොඩාක් අය කියන්නේ මේක මගේ කර්මය කියලා. කර්මේ නෙමෙයි, කර්ම විපාකේ. විපාකයේ ස්වභාවය මොකද්ද? විඳින්න ඕන, විඳලා ඉවර කරන්න ඕන. අපේ රටට වෙලා තියෙන විපාකයේ විඳින ගමන් අලුත් කර්ම රැස් කරගන්නවා. ඔබ පිළිගන්නවා නම් පිළිගන්න, මගේ ගාවට ඇවිදilla තියෙනවා මහත්ය කෙනෙක් නෝනට විරුද්ධව හුණියම් කරන්න. මං හුණියම් කරන්නේ නැහැ, මං කරන්නේ උපදේශනේ වැඩනේ. ඔය කොහොම හරි බණ ටිකක් අහගෙන ඉඳලා උපදේශනේ ගන්න මුවාවෙන් ආවා මෙහෙම කරන්න. මං එයාටත් මේ ටිකම කිව්වා, මේ කර්ම විපාකයේ ගෙවලා ඉවර කරන්න. දික්කසාදේ කියන එක වෙන කතාවක්. ඒක හරි පුළුල් කතාවක්. හැබැයි කෙනෙකුට තේරෙනවා නම් මේ විපාකේ මම විඳින්න වෙනවා. තනියෙන් නෙමෙයිනේ. බිරිඳ විඳිනවා නම් ඒක ස්වාමියාටත් බලපානවා. ස්වාමියා ඒක විඳිනව නම් බිරිඳටත් බලපානවා. අපි දුර බලන්නේ නැහැ, අනාගතේ බලන්නෙත් නැහැ, අතීතේ බලන්නෙත් නැහැ. මේ දෙක බලනව නම් මිනිහෙකුටයි කාන්තාවකටයි අවංකවම පෞල් ජීවිතයක් ඇතුලේ නොගැලපීම් දරාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. නොගැලපීම් බලන්ඩ මම බලන ඔය උපදේශන සැසිවලදී තේරෙනවා දික්කසාතයක් ඇතුලේදී මැද ඉන්න දරුවෝ විඳින පීඩාව. කවදක්වත් මම මේ වචනේ මෙහෙමම කියනවා, නීත්‍යානුකූලව පැත්ත වෙන එකක් අත්දැකීමෙන් කියන්නම්, දික්කසාතයක් ඇතුලේ නතර වෙන දරුවෝ මේ සමාජයට පිළිලක් වෙනවමයි, පිළලයක් වෙනවමයි. එයි මං එහෙම කියන්නේ, ඔවුන්ගේ මනස කඩාගෙන වැටෙනවමයි, එහෙම කඩාගෙන වැටිච්ච තියෙනවමයි, ඒ පෞරුෂ ආබාධ එනවමයි. ඒක ඇත්ත. දැන් ඔ කොහොම කියනකොට එක අම්ම කෙනෙක්ව හඳුන්නේ මේ, එහෙම නැතු වුණත් මහත්ය නැතු වුණත් මට ළමයි හදාගන්න පුළුවන් නේ, දුවක් හදාගන්න එක්කනේ. මං කව හදාගන්න පුළුවන්. මං කව හදාගන්න බැරි ගමන්නේ, හදාගන්නවා කියලා කන්න බොන්න දේ උස්මහත් කරන එකනේ. මනස කොහොමදයි? මනසට කොහොමද කැම දෙන්නේ? අම්මා තාත්තා කොහොමද මනසට දරුවන්ගේ කැම දෙන්නේ? පරිසරය ඇතුලේ. හැබැයි මේක වරදව ගන්න හොඳ නැහැ. සමහර ඒවා තියෙනවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම අයින් වෙන්න ඕන ඒවා. හතුර වගේ අයත් කසාද බැඳලා හතුරුකම් පියවනවා. හැබැයි මැද තැනකට ඇවිදිලා නිහතමානීව නම්මශීලීව කතා කරගන්න පුළුවන් නම් දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න පුළුවන්. මොකද අර දුන් පොරොන්දු ඉෂ්ට කරන්න බැඳිලා නැති එකේ තියෙන කොලිටියක් නැති ගතිය තමයි මිනිස්සු සම්බන්ධතාවලින් ඈත් වෙන්න හේතුව. ඒක නිසා පළවෙනි දේ හැටියට අපි ඔළුවේ තියාගන්න, දුන් පොරොන්දු කඩ නොකර ආරක්ෂා කරන්න පුළුවන් වෙන එක කොලිටි එකක්. මොන බාධකාවත් මට මුණ ගැහිලා තියෙනවා. ඔය ගොඩාක් අය දන්නේ නැහැ, ආදරය කරලා පිස්සු හැදුනා කියන මිනිස්සු කතාවට කිව්වට ගොඩක් අයට මුණ ගැහිලා නැහැ. මට ඕන තරම් අනුබ තරමේ සතියට දෙන්නෙක්වත් මට එහෙම එනවා. මගෙන් එක සමීක්ෂණයක් ගන්න විශ්වවිද්‍යාලයකින් ආවා. ඒ ඇවිදිලා හාඳුන්නේ වැඩිපුරම ආදරයේදී පිස්සු වෙන්නේ පිරිමේද ගෑනු අයද කියලා. මගේ අත්දැකීම් වලින් මං ගාවට ආවේ කවුද කියලා මං ඒකට උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි මට තියෙනවා නිගමනයක්. මං ඒ නිගමනේ මේ සමාජයට කියන්නේ නැහැ. ඒක වැඩක් නෑ. වැඩක් වෙන්නේ මොකද දන්නවද? දුම් පොරොන්දු ඉෂ්ට කරන එක විතරයි. වේදනාව දෙන්නටම සමානුපාතයි. ඒක තමයි ඇත්ත කතාව. රැවටෙන ඕනෑම කෙනෙකුට වේදනාව සමානයි. මට මුණ ගැහිලා තියෙන හාඳුරුනේ එයාට එන්න කියන්න මන් දාලා යන්නේ නෑ කියලා කිව්වනේ. කන්නේ නෑ, නාන්නේ නෑ, අඳින්නේ නෑ, රස්සාවට යන්නේ නෑ. බලාගත්තත් බලාගෙන ඔහේ ඉන්නවා. දොස්තර මහතුරු බෙහෙත් දීලා තිනවා, බෙහෙත් බොන්නේ නෑ. මගෙන් ඉල්ලන එකම දේ තමයි එයාව ගෙන්නලා දෙන්න. එයා මගෙත් එක්ක ඉන්නවා කිව්වා. දාලා යන්නේ නෑ කිව්වා. එහෙම එයා ආවෙ නැත්තම් අනිවාර්යයෙන් මම මැරෙනවා. එහෙම තමයි කියන්නේ. මොකද සමහර පෞරුෂ තියෙනවා. මං කියවනේද කාටවත් බොරු කියපු නැති චරිතයක්. අනුන්ගේ බොරුවෙන් රැවටුනහම අතිශය වේදනාකාරී. ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඊළමයා මට කියන හඳුන්නේ මම මගේ අම්මටවත් තාත්තටවත් බොරු නොකිය මේ සම්බන්ධතාවයේ පටන් ගන්නකොට ගෙදරට කිව්වා. මම මගේ ඉදී ජීවිතයේ ඉතිහාස කතාව එකක්වත් හංගන්නේ නැතුව සියල්ල මම ඇත්ත කිව්වා. ඔබ හන්සරත් මේ ඇත්ත කියන්නේ මම බොරු කියන්නේ නැහැ. මම ඒක පාරමිතාවක් හැටියට පුරන කෙනෙක්. හැබැයි මේ මිනිස්සයා මට බොරු කළා. මට මේක දරා ගන්න බෑ. ඒත් මම කැමති ආපහු බාර ගන්න. එහෙම හරි උපංගේ මෝඩකම් කරන අය ඉන්නවද? ඔව් ඔව්. අර මං කියන්නේ කර්ම විපාක ගෙවන්න තියෙනවා නම් මොනවත් නැහැ. කුඩු ගහනවා, ගංජා ගහනවා, ඒ සල්ලාලකම් ඔක්කොම කරනවා කියනවා. පස්සේ කියනවා මං හදලා ගන්නල්ලු. එහෙම කරුම එනවා ඇවිදගෙන. හොඳේ මං ඉතින් ඒවා විසඳන විදි තියෙනවා. මම මේ කියන්න හදන්නේ බොරු නොකියන කෙනෙකුට තව කෙනෙක් බොරුවක් කළාට පස්සේ එයා කඩාගෙන වැටෙන තැන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක පෞරුෂයේ තියෙන කාරණාවක්. සමහරුන්ට හිතෙන්න පුළුවන් අයියෝ බොරුවක් කිව්වට පස්සේ මොකද්ද ඕක සාමාන්‍ය දෙයක් නේ කියලා. එකිනෙකාට එක වෙනස්. එකිනෙකාට එක වෙනස්. ඒ නිසා තමන්ගේ කොලිටියක් තියාගන්න ඔව් මම අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි අසත්‍ය ප්‍රකාශ නොකිරීම වනාහි සියලුම සත්‍ය කීම නෙමෙයි. ඒකත් අපි කියන්න එපාය. දැන් ඇත්ත කියලා කියන්නේ අපේ හිතට හිතෙන හැම දෙයක්ම නෝනා මහත්තයට හරි මහත්තයා නෝනාට හරි කිව්වොත් මොනව වෙයිද? ගුටි කන්න වෙන්නේ. හිතෙන හැමදේම අපි කියන එක නෙමෙයි මේ සත්‍යවාදීකම. සත්‍යවාදීකම ඇතුලේ බොරු නොකිය ඉන්නවා. සමහර වෙලාවට ඇත්ත නොකිය ඉන්නවා. ඇත්ත නොකිය සිටීම කියලා කියන්නේ බොරු කීම නෙමෙයි. ඔබට මතකද අසද්දෘශ මහදානේ දුන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනිසංස දේශනා කළේ නෑනේ? ගමේ අය රජුරෝයි තරඟෙටින් දන් දුන්නේ. හැබැයි අවසානයේ මල්ලිකා බිසව මැදිහත් වෙලා රජුරෝ දිනුවා. එක හාමුදුර නමක් පිටිපස්සෙන් ඇතෙක් තියලා ඇතාට කුඩයක් දීලා අල්ලවලා එහෙමනේ මේ අසද්දෘශ මහදානේ. හැබැයි එක බණ පදයක්වත් කිව්වේ නෑ. මේක ඇත්ත කිව්වේ නෑ. ඇත්ත කිව්වේ නැත්නම් ඇත්ත කිව්වොත් ළඟ හිටපු එකෙක් මැරෙනවා. එහෙම වෙනවා. ඒ නිසා සමහර තැන්වලදී අපිට ඇත්ත දැනගෙන නිහඬ වෙන්න වෙනවා. ඇත්ත කියලා තව කෙනෙක් අමාරුවේ දානවට වඩා නිහඬ වීම උතුම්. ඒ නිහඬ වීම ඇතුලේ නෑ කිසිම වෙලාවක බොරු කිව්වයි කියලා. ඒක හොඳට කල්පනා කරලා ඔළුවේ තියාගන්න ඕන එකක්. ඒ නිසා අපි අනිවාර්යෙන්ම අපේ වචන ඇතුලේ අපිට අපි අවංක වෙන්න ඕනේ. අපි වෙනුවෙන් අසත්‍ය නොකිය සිටීමට හේතුව ඇයි? හේතුව තමයි ගොඩාක් අය දන්නේ නැහැ බොරු කිව්වට පස්සේ සිද්ධ වෙන ආදීනෝ මොනවද කියලා. බණ පොතෙන් මම කියන්න. අකීකරු දරුවෝ තමන්ගේ කුසින් වදලා අකීකරුකම් වලට ගොඩාක් දෙමව්පියන්ට දරුවන්ගේ දෙන්න වෙන කර්ම විපාකය වෙන මොකුත් නෙමෙයි දෙමව්පියන්ගේ අසත්‍යවාදීකමයි. බණ පොත කියන්නේ ජාතක පොතත් කියනවා. හරි අපුරු ජාතක කතා කීපයක් ඔය චේති රජුරෝ ගැන එහෙම කියවෙනවා තියෙනවනේ. මං ඒව එකක්වත් නොකිය කියන්නම්. හරියට මං කිව්ව මේක විපාක තියෙනවායි කියලා. විපාක එන්නේ මේ වෙලාවෙදි නොවෙන්න පුළුවන්. බොරුවේදී පවහරි බොරුවේදී වැරද්ද හරි දඬුවම් ඒ වෙලාවට ලැබෙයි. හැබැයි මේක සාංසාරික වෙන්නේ කොහොමද? අකීකරු අකෘතඥ දරුව බිහි වෙන්නේ ඒ මායට. ඒක මහා පුදුම වැඩක්. බණ පටන් ගන්නකොටම කිව්වා ඔබ කොයිතරම් සත්‍යවාදී වුණත් ඔබට වරදින්නේම ඔබ ළඟ ඉන්න බොරුකාරයෝ නිසා කියලා. ඇයි බොරුකාරයෝම අපේ ජීවිතවලට හම්බ වෙන්නේ? සංසාරේ අපි බොරුව වපුරපු හන්දා. ඒ බොරුව කියපු හන්දා. ඒ අසත්‍යයට පිළිකුල් භාවයක් නැතුව හිටපු හන්දා. දැන් ඒවා විඳින්න වෙනවා. දැන් කවුරු බෙදාගත්තේවද? අපි බෙදාගත්තේවා. විකල්ප ඒ විදිහටම තියෙනවා. ඒතකොට උපදේශන වලින් කර්මය අයින් කරන්න පුළුවන්ද? උපදේශන වලින් කර්මය අයින් කරන්න බෑ. හැබැයි සමාජයට වැඩදායි විදිහට පෞරුෂයක් හදන්න උපදේශකට පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඔන්න පළවෙනි ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. ඇයි බොරුකාරයෝම තමන්ගේ ජීවිතවලට එන්නේ? වෙන කිසි දෙයක් හන්දා නෙමෙයි, සාංසාරිකව අපි බොරුව වපුරපු හන්දා. ඒක සාංසාරික වෙනවනේ. ඔබට මතක ඇති ඉසිදාසේ කතාව. ඉසිදාසේ කියලා කියන්නේ ඉතාම ලස්සන කාන්තාවක්. හැබැයි එක මිනිස්සෙක්වත් ඉන්නේ නැහැ. දුඟදක් හමනවා කියලානේ කිව්වේ. බොරු කියපු හන්දා. වචන වරද්ද ගත්තාම මතකද අම්බ පාලිට වෙච්ච වැඩි. බොරුව වගේම දැන් වචනයත් මේ බොරුවත් එක්ක හැදෙන ඒවා හතරක් තියෙනවා වචනත් එක්කනේ. බොරුව තියෙනවා, කේලම තියෙනවා, හිස් වචන තියෙනවා, පරුස වචන තියෙනවා. මේ හතරම වචනයට සම්බන්ධයි වචී කර්මයට. මතකද දවසක් දුවක් හැටියට අම්බ පාලේ හිටියේ. අම්මත් හිටියා. මොකක් හෝ චූටි වරද්දකට අම්මට කියවුණා වචනයක් වෛශ්‍යාව කියලා. අම්බපාලි අතීතයේදී අම්මට වචනයක් කියවුණා. මේ මොන වෛශ්‍යා වැඩක්ද කියලා. විපාකේ කොහෙද? එත ජීවිතෙන් පස්සේ උපදින හැම වෙලාවකම කවදාවත් එක මිනිස්සෙක් නැහැ. ඇය ගණිකාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ රජයේ ගණිකාව වුණා. ලයිසන් තියෙන වෛශ්‍යාව වුණා. විපාකේ බුදුරජාණන් වහන්සේ මතක් කළානේ. වැරදුනේ එක වචනයයි. මම ওই පාසල් වලට ගියපුවාම කියනවා ඔයගොල්ලෝන්ගේ අතින් අම්මට කොයිතරම් නම් වචන කියවෙනවද කියලා. පස්සේ කතා කළ ළමයි කියන හඳුනේ ඒ වචනේ නම් කියවිලා නැහැ, තව වචන කියවෙනවලු. මං කිව්වා ඉතින් මේ වචන වලටත් බ්‍රේක් නැති වුණොත් අර වචනේත් පනින්න පුළුවන්. ඒ නිසා දැම්මම අයින් කරගන්න. කොහොමද අයින් කරගන්නේ කිව්වහම ළමයිට කියනවා අම්මටයි තාත්තටයි ඔයා මෙයා කියන්න එපා. ඒවට යන්නේ නැහැ. අම්මට අම්ම කියන්න, තාත්තට තාත්ත කියන වචන වලින් ළමයි සංවර කරන්න වෙනවා. ඒගොල්ලන්ට විපාක නැත්තම් වෙනම හම්බ වෙනවා. මේ ජීවිතයේ තියෙන පුදුම වැඩේ කියන්නේ ඔය විදිහට වචන වලින් අසංවර වෙලා ගියාම මැදි කාලේදී සංසාරේ අතීතයේ පෙර වැරදි ඔක්කොම ඒ සමානේව එතෙන්ට අදිනවා. ඔව්, මගේ උපදේශන කාමරේ ඇවිල්ලා අම්මලා අඬලා කියන හාඳුනේ අවුරුදු 13යි ළමයා මේ මට ගහලා පිටේ පාරවල් කියනවා. මාව සූරනවයි කියනවා, මාව කොනිටනවයි කියලා. ඒකට සාධක මේ බණ අහගෙන ඉන්න අය දන්නවා. ඒ විපාකනේ. ඒකේ දඩනෝතම විපාකේ ඝාතනය කරනවනේ දකින්න ඇතිනේ. එහෙම තමයි. එතකොට අපිට පුළුවන් නම් මේ වචනය ඇතුලේ මම අර කියන්නේ අකීකරු ඒ දරු පරම්පරාවට ආරාධනා කළේ අපේම කර්ම විපාක තමයි. ඒ නිසා අපි තාම ඉක්මනටම ওই දරුවන්ගේ හැසිරීම් රටාව දිහා බලන්න ඕන. ඒ හැසිරීම් රටාව මුලදීම හදාගත්තේ නැතුනොත් ලොකු ගැටලුවක්. ලොකු ගැටලුවක්. මම පෙරේදා වැඩසටහනක් කරන අතරතුර මට ඇමතුමක් ඇවිදිලා කිව්වා දකින්න ඇති අනුරාධපුරේ හොර උපතානේ පැත්තේ දරුවෝ 3 දෙනෙක් ඝාතනය කළා. තාත්තා කෙනෙක් ගිහිල්ලා. තාත්තා කෙනෙක් කොහොමද? මීට අවුරුදු 20කට විතර කලින් ඒ ළමයා අරගෙන එනවා පන්සලට මහාන කරන්න. ওই තාත්තා කියන කෙනා. මට මතකයි අපි ලොකු හාමුදුරුව බලලා කියනවා මේ ළමයාට තියෙනවා හයිපර් ඇක්ටිව් කියන අසනීපේ බෙහෙත් අරගෙන දෙන්න ඊට පස්සේ මහාන කරන්නම් කිව්වා. අම්මයි තාත්තයි කේන්ති ගත්තා. අපේ ළමයාට එහෙම මානසික රෝගයක් නැහැ කිව්වා. ටිකක් කේන්ති යනවා තමයි කිව්වා. නොසන්සුන් ළමයා එක තැනක තියන්න බෑ, හයිපර් ඇක්ටිව්. ඒ වුණාට ගෙවල් ඇතුළේ මේක හඳුනාගත්තේ නැහැ. නායකහරු පැවිදි කළේ නැහැ. කොහොම හරි අවුරුදු 20කට විතර පස්සේ පෙරේදා ආරංචි එනවා. ඌ කසාද බැඳලා ඒ අසනීපේ තියෙද්දිම බිරිඳට ගහනවා, දරුවන්ට ගහනවා. අවසානයේ නෝනාගෙන් පලිගන්න ළමයි 3 දෙනා මරලා. දැන් හරිද? කොහොමද සසර දැක්කද වෙනස් වෙන හැටි? මං ඒකයි කිව්වේ මේ චර්යාව එළියට එන්න පටන් ගන්නෙ වචන වලින්. චර්යාවට පියාපත් දෙන්නේ වචන. වචන වලින් නිවුනොත් චර්යාව කොහොමඩත්ම අපිට නවත්තන්න පුළුවන්. ඒ නිසා අතිශය වැදගත් ඒ සත්‍යවාදී වීම. මොකද සසර විපාක ඉවර කරමු, ගනුදෙනු ඉවර කරමු, අලුත් ගනුදෙනු හදාගන්නේ නැතුව කියන කාරණාව තමයි අපි නිරන්තරයෙන්ම කියන්නේ. ඔන්න ඔක විපාක. ඊළඟට දැන් මම කියවනේ ළඟ ඉන්න අය බොරු කරනවද බොරු කියනවද කියලා හොයාගන්න. දැන් ලංකාවේ ෂෝක් වැඩක් කරගෙන යන තාක්ෂණයේ දිනුනුයිනේ. ගොඩක් අය බොරු අල්ලන්න ලොකු වැඩ කරනවා. සමහර එක තැනක තිබුණා මේවා මෙහෙම කිව්වහම කරලා බලයිද කියන කාරණාවක් තියෙනවා. ෆෝන් ට්‍රැක දානවනේ. දැන් අලුත්ම සෙල්ලම තමයි නෝනා මහත්තයා යන්නේ කොහෙද කියලා බලන්න ඔත්තුකාරය දාන්න ඕනේ. ෆෝන් එකට ඇප් තියෙනවා, දාලා බලනවා. මගේ උපදේශන අත්දැකීම් වල මම කරන යෝජනාව තමයි නෝනා හරි මහත්තයා හරි සැකයි නම් ඒ වගේ වැඩ කරන්න ගියොත් අනිවාර්යයෙන් පිපිරීමක් ළඟයි. මොකද්ද වෙන්න ඕනන්නේ? ඔයා මට සැකයි නම් මට ඔයාව සැකයි මෙන්න මේ හේතු නිසා කියලා කතා කරලා විසඳ ගන්න ඕන. ඔය මද්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහිවිච්ච ළමයෙක් මම බලනවා. එයාගේ නෝනට එයා ගිනි තියලා වෙලාවට පිච්චිලා තියෙන පපුව හරිය. සිද්ධිය අරගෙන ආව, මූණ බේරිලා, පපුව ඔක්කොම පිච්චිලා. මං ඒ ළමයෙන් ඇහුවා මොකද්ද උනේ? නෑ හාඳුරනේ, අපේ මිනිස්සයා අවුරුදු ගාණක් තිස්සේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. හැමදාම රැයට කියනවලු මට නිින්ද ගියාට පස්සේ වෙන මිනිහෙක් අපේ ගෙදර එනවා කියලා. එහෙම කියනවලු. අඩිපා උදේට නැගිටලා කොණ්ඩෙන් අල්ලගෙන ගිහිල්ලා පෙන්නනවලු අඩිපාරවල් මේ අඩිත් තියනවා කියනවලු. ඒ අඩි වෙන කාගෙවත් නෙමෙයි. මේ කොල්ලම රැයට නැගිටලා සෙරප්පු දෙක දාගෙන ගිහිල්ලා අඩි පාරවල් ගේට් එක ගාවට එනකල් තියලා තමයි ගෙදර ඇවිල්ලා නිදාගන්නේ. මොකද සැකය කියන එක ඇතුලේ විසඳගත්තේ නැත්තම් මුලින්ම අර වගේ දේවල් වලින් එළියට පනිනවා. ලොකු ආබාධ ගිනි තියලානේ. ඒක සමතේකටපත් කරගෙන නෝන මහත්ය හන්ද. හැබැයි ජීවිතය අහිමි වුණා නම්. එනිසා මේ ඔය තාක්ෂණයේ ඇප් වලින් කරන ගනුදෙනුව භූමිකාවක් මේ භූමිකම්පාවක්ම තමයි. දෙන්න ළඟ ඉන්නව නම් නොදැනෙනව නම් යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනව නම් ඔෆිස් වලට කල් කෝල් කර කර කියන්න හොඳ නැහැ. මේ අපේ මහත්යගෙන පොඩ්ඩක් ඔයලා බලලා මට කියනවාකෝ. කොහෙද යන්නේ කීයට දෙන්නේ කවුද ආශ්‍රය කරන්නේ. ආ ඒක අහගෙන ඉන්න කවුරු හරි තුන්වෙනි පාර්ශ්වයක් ඉන්නව නේද? හොඳටම ෂෝක් එකට කරනවා වැඩි. ඔව් ඔව්. බොස්ගේ ඔෆිස් එකට ගිහිල්ලා ආවත් කියන්නේ පැය 3ක් ඉඳලා ආවේ කියලා. එච්චරකට හොඳයි අපේ රටේ සර්විස් එක ඒ සම්බන්ධව. එහෙම වෙන්නෝ බෑග් ගෙදර ඇතුළේ ප්‍රශ්නේ වචන වලින් කතා කරගන්න එපා. අර කියන්නේ වචනේකා දරිද්‍රතා වචනවල මොන දිලිඳුකමක්ද කතා කරන්න පුළුවන්. මේ කතා බහ කිරීමට නම්‍යශීලී නොවීමනේ තියෙන්නේ. නිසා ඉතාමත්ම වැදගත් ඒ සත්‍යවාදීව කතා කරන එක. එහෙම නැත්නම් සැකවලට ඩිවයිස් වලින් හොයන්න ගියපුවාම චරපුරුෂයෝ දාලා හොයන්න ගියපුවාම පුපුරනවමයි පිපිරීමට නියමිත බව දැනගන්න. එනිසා අපි දෙවෙනි පියවරට යන්න කලින් පළවෙනි පියවරේ ඉන්න ඕන. අවසාන හරියදි මට මේකෙදි කියන්න ඕන මම කිව්වල් කෙනෙක් බොරු කරනවා නම් කියනවා නම් එයාව මනසට තමන්ගේ මනෝවිද්‍යාත්මකව මේක හොයාගන්න පුළුවන්. ඒක හරි ලේසි වැඩක්. ආය ෆෝන් බල බල ඉන්න ඕනෙන්නේ නැහැ. දැන් මම බලන හැම එකකදීම කියන්නේ මම නාන්න ගිය ගමන් නෝනගේ වැඩේ ෆෝන් එක බලන එක. නෝනලා කියන්නේ අනිවාර්ය වෙන සම්බන්ධතා මොන හරි තියෙනවා පාස්වර්ඩ් එක වෙනස්ලු. එහෙමනේ කියන්නේ. එහෙම මේ හැංගි මුත්තන් සෙල්ලම් කරන්න ඕනේ නැහැ ගෙවල් වල. තව තව කර්ම විපාක වැඩි වෙනවා. ඒකෙදි තියෙනවා කතාවක්. ඒ කියන්නේ කතාවේ තියෙන අසංගතතාවය කියලා කියන්නේ මේකට. මොකද ඔය බොරු කරන කෙනෙකුට බොරු කියපු කෙනෙකුට එකම කතාව අවස්ථා තුනකදී එකම විදිහකට කියන්න බෑ. මේක මනෝවිද්‍යාඥයෝ භාවිතා කරන ක්‍රමවේදයක්. දැන් අපි භාවිතා කරනවනේ ඒක. දැන් අපි සෙසන් තුනක් දෙන්නේ ඔය මහත්යගේ වැඩදි හැරේ නෝනාගේ වැඩදි හැරේ කියන සිද්ධි කියාගෙන එනවනේ. ඒකෙදි පළවෙනි දවසේ සිද්ධි අහනවා. දෙවෙනි දවසෙත් ඒ සිද්ධි ඒ විදිහටම අහනවා. තුන්වෙනි දවසෙත් ඒ සිද්ධි අහනවා. සිද්ධි තුනක් තමයි එකම සිද්ධියට කියන්නේ නම්

දෙයක් කියන්න කිව්වට පස්සේ ඊට අමතරව වැඩිපුර විස්තර කියනවා නේද? අහන දේ නෙමෙයි වටේ අයිසින් ගන්නවනේ වැඩිපුර. එතනත් බොරු තමයි තියෙන්නේ කියලා ඒගොල්ලෝ හොයාගන්නවා. මේවා එකක් විතරක් අල්ලගන්න එපා ඈ. මේ තුන හතරම එකට බලන්න ඕන යම් කිසි දෙයක් ඇහුවාම. දැන් හිතන්නකෝ වැඩට ගිහිල්ලා එනකොට ප්‍රමාදයි. ප්‍රමාද වෙච්ච හේතුව ඇහුවාම කියන්න පුළුවන් ට්‍රැෆික් හින්දා ප්‍රමාදයි හරි. හැබැයි පටන් ගන්නව නම් එයා ට්‍රැෆික් තිබ්බා දන්නේ නැද්ද? තමසේ පාරට බැස්සාමත් මෙහෙම තමයි අපිට ඕන විදියට පාරවල් වල වාහන යන්නේ. රටේ වාහන දැන් වැඩි වෙලා තියෙන්නේ. ඒකට ආණ්ඩුවටත් බයිනවා ටැක්ස්. ඒ ඔක්කොම එනවා නේද? බලන්න ඕන ඇහුවේ වෙන එකක් උත්තර තව ගොඩක්. පොඩ්ඩක් හීනියට ඒක බැලුවට කමක් නැහැ. දැන් මන් දන්නවා මේ බණෙන් පස්සේ මේ පරීක්ෂණ කළාට කමක් නැහැ. හැබැයි නිගමන වලට එන්න බෑ දැන් මේ. මේ එකකින් දෙකකින් නිගමන වලට එන්න බෑ. මං කොහොමද නිගමනය කරගන්නේ කියලා කියනවා. ඊළඟට තව සමහරු ඉන්නවා ප්‍රශ්නේ ඇහුවාම මග හරිනවා. මොකද්ද මග හරින්න හේතුව? මගේ හැටි දන්නවනේ. ඕන වඩ මගෙන් ඕවා අහන්න එපා, උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්නේ මග හරිනවනේ. දැන් ගෙවල් ඇතුලේ තියෙන ලොකුම අසරණකම තමයි බිරින්දෑවරුන්ට හරි උත්තර හම්බ වෙන්නේ නැහැ. නෝනලා හරි කැමති හරි උත්තරයක් ගත්තට පස්සේ ඒක විශ්ලේෂණය කරලා ඉවර කරගන්න. හැබැයි ප්‍රශ්නේ මග හරිනවා නම් ඒකට සම්බන්ධම නැති දේවල් කතා කරනවා නම් ඔව් සමහර වෙලාවට ඒක අසත්‍යයේ මුල වෙන්න පුළුවන්. අවසානයේදී ඒගොල්ලෝ කියන්නේ කාරණයක් පෙන්නලා දුන්නට පස්සේ මෙන්න මේක ඔයා මට කිව්වා කලින් දැන් කියන එක ඒකට පරස්පරයි කියලා කේන්ති ගන්නව නේද? එතනත් හංගපු දෙයක් තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා ඈ. එනිසා මේ කියන කාරණාත් එක්ක තමයි කලබලයක් නැතුව අනිත් එක්කෙනා බොරු කරනවද කියලා බලන්න ඕනන්නේ. ඒක අනිවාර්යෙන්ම අපි බොහොම කල්පනාකාරීව තමයි මේක යන්න ඕනන්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕනන්නේ? දැන් මේක මෙහෙම ගන්න බෑ. දැන් මම දන්නවා මේ බණ අහපු ගමන් කෙලින්ම අහනවා කතාත් සිද්ධියක් තියෙනවා නම් දැන් අතීත සිද්ධියක් අහන්න පුළුවන්. දැන් අවුරුදු 10 කට විතර ඒවා දැන් අහන්න එපා. ඒක පළවෙනියට කියන්න එපා. මේ දක්වා සමතේකට පත් කරගෙන තියෙන පෞල් ගැටළු මේකට දාන්න එපා. සිද්ධි දාන්න එපා. අලුතෙන් ඔබට හිතනවා නම් බොරු කියන්නේ කියලා කලබලයක් නොවි මේක මාසයක් විතර යන්න දෙන්න. ඒ අතරතුර මේක අහන්න. එතකොට දැන් ඔබට තේරෙනවා කියන කතාව පරස්පරයි. එතකොට මොකද කරන්න ඕන? එතකොට කරන්න ඕනන්නේ පෞලේ ආයත ඔක්කොම විස්තර කරලා මිනිස්සු පාවා දෙන එක නෝනා පාවා දෙන එක නෙමෙයි. වාඩි වෙන්න. වාඩිලා කියන්න මහත්තයා නෝනා ඔයා මේ කියන කතාව එකිනෙකට පරස්පරයි. මෙතන මොකක් කරේ හංගපු දෙයක් තියෙනවා මට දැනෙනවා. ඒක අපි දෙන්නගේ පෞල් ජීවිතයට ලොකු අවුලක් වෙයි. ඒක අපේ දෙන්නගේ සංසාර ජීවිතයට ලොකු අවුලක් වෙයි. ඒ නිසා අපි මේක විසඳගමු. විසඳගන්න පුළුවන් සීමා මොකුත් නැහැ. සීමා කිසි දෙයක් දාන්න එපා. කොන්දේසි විරහිතව ඒක විසඳගන්න ඉඩ තියන්න. ඔහොම තමයි මනෝභාවයේ ඇතුලේ බොරු කියන එක නවත්ත ගන්න වෙන්නේ. මතක තියාගන්න බොරු කියන එක මනෝ රෝගයක් හැටියට දියුණු වෙනවා. සමහරුන්ට බොරුවක් කේලමක් නොකිය ජීවත් වෙන්න බැරි තරමටම ඒවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒවා හුරු කරවනවා අපි ගලව ගන්න. එකපාරම බෑ. මතක තියාගන්න හැමදාම බොරු කරන මිනිහෙක්ව ඇත්ත කියන්න කියලා කිව්වට මේ බණ අහගෙන හිටියට ඒ මිනිහ ඇත්ත කියන්නේ නැහැ. CBT කියලා තියෙන ප්‍රතිකාර සැලැස්මක්, කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා. ඒ තෙරපි දෙන්න ඕන. අඩුම තරමේ මං කියන්නේ සමහර වෙලාවට බොරු කියන මිනිස්සු තමාර පෞල් ජීවිතේ රැක ගන්නත් බොරු කියන්න වෙලා තියෙනවා. ලැජ්ජාව බය නිසා සමහර වෙලාවට බොරු කියන්න වෙලා තියෙනවා. සමහර අය ඔය කියේ ඉන්නේ විභාග ප්‍රතිඵල මෙහෙම වුණා කියලා කියන්නේ. එහෙම නැති වුණාට හැබැයි අහුණාම ලැජ්ජ නැහැ වගේ ඉන්නේ. ඒ ඒවත් තියෙන්නේ. ඒක නිසා මේ ඒ හේතුත් අපි බලන්න ඕන. බලලා හානියක් නොවන විදියට මේව ගලප ගන්න ඕන. නැත්තම් පොඩියට පටන් ගන්න බොරුව සංසාර ගමනේ අපි විනාශයකට ඇදලා දානවාමයි. මොකද බොරුවකින් රැවටිච්ච කෙනා එයා අනිත් කෙනාට ශාප කරනවාමයි, කේන්තියක් හදා ගන්නවාමයි. එතකොට විපාකයේ ආපහු කර්මයත් එක්ක ගනුදෙනුවක් බවට පත් වෙනවාමයි. එච්චරමයි වෙන්නේ. ඒක නිසා අපි ආපහු කියන්නේ එහෙමනේ, ප්‍රියශීලී හැටියට ඇත්ත කියන කුසලතාවය හදාගන්න. එහෙම නැති වුණොත් රාහුලෝවාද සූත්‍රයේ වගේ අර හිස් බඳුන් වගේ, අල්ප වෙච්ච වතුර තියෙන බඳුන වගේ, මුණින් නමපු බඳුන වගේ මේ ජීවිතයේ සර්වපිත්තල හැටියට ඇඳලා පැළඳලා කාලා බීලා හිටියට මැරෙන්න වෙන්නේ හිස් ඇති. සියලු ගුණධර්ම යටපත් වෙයි අසත්‍යයේ කියන දුගුණ මත උනහම. එනිසා බෝසත් වරුන්ටත් අඩුපාඩුකම් තිබිලා තියෙනවා බෝසත් කාලෙදි. හැබැයි අපේ ගෞතම බෝසතාණන් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදීවත් නොකරපු එකම වරද තමයි බොරු නොකීම. ඒ නිසා තමයි අපි අදටත් පිරිතේ අවසානයේ කියන්නේ ඒ තේන සත්‍ය වජ්ජේන සත්‍ය වචනෙන් ඔබට සිතක් වෙන්න කියලා. ඒක බල සම්පන්නයි. තමන්ගේ සත්‍යවාදීකම සත්‍ය ක්‍රියාවක් බවට පත්කරන්න පුළුවන්මයි. එනිසා ඒ ශක්තිය හදාගෙන තමන්ගේ ජීවිතයේ සත්‍යයෙන් පුරවා ගන්න කියන යෝජනාව කරන්නේ. එහෙම වුණාම අනෙකුත් පොඩි පොඩි

0: ධර්ම වුණත් ඉතා විශාලව කැපිලා පේන්න පුළුවන් විපාක තමන්ට ලැබෙන්න පුළුවන් ඉතා හොඳ නැත්තම් බොරු වෙන්නේ එක වැහිලා යයි. නිසා මේ දක්වා අතීතයට සාප නොකොට ඉදිරි කාලෙදී හැකිතරක් සත්‍යවාදීව ජීවිතයට මුහුණ දෙන්න කියන යෝජනාව තමයි අද දේශනාවෙන් අපි යෝජනා කළේ. අද දේශනාවේ දායකත්වයන් දෙක පිළිබඳව අපි මතක් කළා. ඒ ප්‍රාර්ථනාවන් හැටියට ඉද්දමල්දෙනිය ගලහේන බුලත් සිංහල ලිපිනේ පදිංචි PD තිසාරේ නන්දමාලි මහත්මිය, අවුරුදු 6කට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච ගෝවින්න රුක්වැල් මුල්ලේ පදිංචිව සිටි PD ගුණදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, KWD ඩේවිඩ් පියාණන්, W විජේසේන පියාණන්, BG පියදාස පියාණන්, P සිරිසේන පියාණන්, W බේබි සිඤ්ඤෝ සීයා, K රන්සනෝනා ආච්චි, PD කවිලිස් සිඤ්ඤෝ සීයා, W පේනෝනා ආච්චි, W ලැසිනෝනා ආච්චි ඇතුළු වර්ග පරම්පරාවේ මිය පරලොව ගිය හැමත පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින සිලින් වල්පිට මෑණියන් ඇතුළු පවුලේ හැමට නිදුක් නිරෝගී චිරජීවනය, කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරන්න කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම මේ ස්ථානෙට ඇවිදලා NET FM මැදිරියේදී දේශනාව ශ්‍රවණය කරන දායකත්වයේ දරන නොම්බර 1NH පාදුක්ක පාර වටරැක මීගොඩ ලිපිනෙහි පදිංචි සුභාසිනී පෙරේරා, මංගල පෙරේරා, හේමන්ත පෙරේරා, රමණීයම් හේවාගම මහත්මිය, නිහාල් මායදුන්න, සුදම් සංසන, නිම්සර නවෝද්‍ය, ඒ දූදරුවන් ඇතුළු පවුලේ හැමගේ දායකත්වය, PK ටීබට් පෙරේරා ආදරණීය පියාණන් හා විමලා කුසුමසීලි පෙරේරා සිනේබර මෑණියන් සහ පියාණන් දෙපළට පින් අනුමෝදන් කිරීම, PK සාදිරිස් පෙරේරා, ඒබ්‍රහීම් පෙරේරා, ඇලිස් නෝනා ඉද්දමල්ගොඩ, රයිගමගේ එමිලියානා සිරිසුමන හාමිනේ ඇතුළු දෙපාර්ශ්වයෙන්ම මියගිය සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමෙහි ප්‍රාර්ථනාව, ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම දේශකයන්න් වහන්සේටත්, සියලු ස්වාමීන් වහන්සේලත්, හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු දෙනාටමත් පින්කමට උදව් උපකාර කරපු හැම සියලු දෙනාටමත් ආශිර්වාද කරන්නට කියන ඉල්ලීම අපි ප්‍රාර්ථනා කරමු. ඔබ අප නමින් මිය ගියොත් යමෙක් පින් බලාපොරොත්තු වෙනං, ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව ලබා ඇති භවයන් සුවපත් කරගෙන පතන බෝධියකින් නිවී සැනසෙත්වා කියා අපි සාදු නද දීලා පින් අනුමෝදන් කරමු. ඔබටත් මටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට, මේ ලෝක ජීවිතය සැපවත් කරගන්නට, සත්‍යවාදී කරගන්නට මේ දේශනාව මාර්ගෝපදේශයක් බවට පත්වේවා. අප හැම සියලු දෙනාගේම ජීවිත තුළ අගුණ අදහම් දුරු වේවා, සුගුණ සදහම් වැඩි වේවා. අවසන ඔබටත් මටත් මළගිය සියලු ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණම වේවා කියා සාදු කියා පින් ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඔම වන්දනා කරමු. බුද්ධාදී රත්නත්‍රයෙන් ඔබට සිතක් සාන්තියක් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව, භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේන, සබ්බ සංඝානුභාවේන, සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස, නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ, ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ, සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත් වුණේ අතිපෝජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට. හිත හදන වැඩපිළිවෙල තව බොහෝ දුර බොහෝ දිනාගේ හිතසුව පිණසම මෙත්නෙත් පාමුලෙන් කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සෑම සියලු කුසලයක්ම උන්වහන්සේට නිවීම පිණසම වේවා. නිදුකින් සුවෙන් තව බොහෝ කල් සසුනඹර බබලවා දහම් ප්‍රදීපයේ හැම හදවතකටම මෛත්‍රී සහගත චේතනාවෙන් දල්වන්නට අපේ ස්වාමීන් වහන්සේට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුල නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. ඒ වගේම කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මානසික උපදේශණ ලබන්නට කැමති ඇත්තන්ට මා සිහිපත් කරනවා. 0700013433 අංකයට 0700013433 අංකයට කතා කරලා ඒ විස්තර දැනගන්නට. ඒ වගේම net සිදු කරන අසිරිමත් පින්කම තමයි මේ දිනවල ඓතිහාසික ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනව සදහාතුක මන්දිරයේ වහලය සහ සංඝවාසයේ වහලය නැතැම් පියස්ස ඉදිකිරීමේ කටයුත්ත. තිස්ස මහරාමේ කලා වගේම අපි ඒ උතුම් කටයුත්තට මුල පුරලා තිබෙන්නේ. ඉතින් අපේ නේ ශ්‍රාවකයෝ මේ වෙනුවෙන් එකතු වෙනවායි කියන පූර්ණ විශ්වාසයෙන් තමයි අපි ඒ උතුම් කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ අපට තිබෙන ඓතිහාසික උරුමය. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ ලක්දිවීපයට වැඩම කරර පළමු වරට ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි මේ අසිරිමත් පුදබිම. ඒ නිසා මේ පුදබිම ගොඩනැංවීම බෞද්ධ අපේ යුතුකමක් වගකීම. තවමත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවත මේ විහාරස්ථානයේ විනාශමුඛයට ගිය නිසා සංඝාවාසයක් හෝ ධාතු මන්දිරයක් ලංකාපටුන විහාරස්ථානයේ නැහැ. එවෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය. අපට තිබුණු දළදා වහන්සේ වඩමවපු වටිනාම ධාතුන් වහන්සේ වූ දළදා වහන්සේ වඩමවපු පුණ්‍ය භූමියේ දළදා පූජාව නැත්නම් ධාතුන් වහන්සේ වන්දනා උදෙසා ධාතු මන්දිරයක් නැතිවීම කොතරම් අපේ සිත් තුළට සිත්තැවුලක් ඇති කරන්නට හේතුවක්ද? ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඒ වගේම විහාරස්ථානයේ අපේ අතිපූජනීය විහාරාධිකාරී හම්බෙගම යස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට වැඩ හිඳින්න කුටි සංඝාවාසයක් හරියටින් නැහැ. ඒ වෙනුවෙන් ඔබ දායක වෙන්න, එකතු වෙන්න අපිත් එක්ක මේ කටයුත්තට වහලේ නිර්මාණය කිරීමට වර්ගඩියකට රුපියල් 4000ක් වගේ මුදලක් යනවා. වර්ගඩි ගානට ලබා ගන්නත් පුළුවන් ඔබට. එක වර්ගඩියකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ එහෙම නැතිනම් Tamanta අතේ තියෙන යම් ප්‍රමාණයකින් හෝ මේ උතුම් කටයුත්තට දායක වෙන්න ඒ පිළිබඳව කැමැත්තක් ඇති හැමෝටම මම ආරාධනා කරනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් අපේ ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් අපේ ගිණුම තිබෙනවා. ගිණුම් අංකය මෙය ලියා ගන්න 84 79 83 84 79 83 85. මේ ගිණුමට මුදල් බැර කරලා ඊට එකතු වෙන්න. ඒ වගේම විස්තර දැනගන්නට පුළුවන් 0674 25214 අංකයට කතා කරන්න. එහෙම නැතිනම් මට කතා කරන්න 0777 980 62 37 0777 980 62 37. ඒ ආරාධනාව කරන ගමන් මේ අංකයටම ඔබට කතා කරලා ඔබේ ගමේ පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් නෙත් රේඩියෝවේ විකාශය කරගන්නට වීඩියෝ මගින් නේත්‍රාලෝක YouTube නාලිකාවට එක් කරගන්නට විස්තර දැනගන්නට පුළුවන්. 0777 980 62 37. ඒ ආරාධනාවත් එහෙමනම් කරමින් මෙත්නිත් පාමුලාදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Palmer. Net.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. එකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
0: Good morning. වේලාව 9:09.

0: එකම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම සමීර. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ස්වර්ණාභරණ තොග කොටනායක ගුවන්තොටුපලින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පල්ලිකැලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර සැකකරු රැගෙන ස්වර්ණාභරණ තොගේ වටිනාකම රුපියල් 3,65,19,192කට ආසන්න බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවා. සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙති අතර එහිදී සිය සිරුරේ පාසල් 4ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996ක් බරති මෙම ස්වර්ණාභරණ තොගය සංවාගෙන රැගෙන විත් ඇති බවයි කටුනායක ගුවන්තොටුපල පොලිසිය පැවසුවේ. තායිලන්තයේ පැවති අටවන ජාත්‍යන්තර පර්ල් සාම්ප්‍රදායික නර්තන තරගාවලිය 2026 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම එහි ප්‍රථම ස්ථානය හිමි කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 14ක සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තායිලන්තයේ පතායා නුවර පවත්වා තිබුණා. තරගාවලියේ ප්‍රථම ස්ථානයට අමතරව හොඳම ඇඳුම් නිර්මාණයට නිර්මාණාත්මක නර්තනාගයන් සඳහා මෙන්ම දක්ෂතම නර්තන ශිල්පීන් ලෙස සේහිත දසනු සහ සෙතුම් නෙවිජාන්ද සම්මානයට පාත්‍ර වී තිබුණා. මෙලඟ net news පෙරවරු 10ට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anuhatarai Dashma Ata. Net FM.
3: Hello, hello. Sati Antaya. Hello, hello. Sati Antaya.

0: good morning, Subha Udaya Sunakweva. Good morning, Kavi.
1: Good morning, Johnny. Good morning.
0: Dengo dannod me devasala hello hello satyante ahana. Net FM ahana. Ape aadarniya mituranta thiyena devena. Gini gan. Lokuma prashne mokadda kiyala.
1: කවුද මේ ජනි හැමදාම එකංගෙන ලස්සන ලස්සන ගෑනු ළමයි කියලා.
0: net fm facebook fan page එකට ගියාට පස්සේ මූණු පෙන්නන්නේ නැති ගෑනු ළමයි ටික කවුද කියලා තමයි මේ වෙලාවේ නිතාන හැමෝටම තියෙන ප්‍රශ්නේ. ළඟදී පෙන්නන්න හිතාගෙන නෑ අපි මූණ. ඇත්තටම මූණ පෙන්නන්න නැති අය කියලා දන්නවද?
1: නෑනේ.
0: ඒව පෙන්නන්න බෑ.
1: එහෙම නෙවෙයි. ජනිට කවුද ගැලපෙන්නේ කියලා හොයාගන්න බැරිකම තියෙන්නේ. මේක
0: ඕගොල්ලෝ එහෙම හිතාගන්න. ඇත්තටම අපි දැන් අර net fm එකේ රැට පිරිත් දානවනේ. ඒ පිරිත් දාන හන්ද කවදා හරි දවසක අපිට මූණ පෙන්වන්න පුළුවන්. එතකොට රැට බය වෙලා හැරුණොත් පිරිත් තියෙන හන්ද පොඩි ප්‍රශ්නයක් නැති වෙනවනේ. ඉතින් ඒකත් එක්ක අපි ඔන්න හෙලෝ හෙලෝ සතියන්තේ තවත් සුන්දර පැය තුනක වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඇත්තටම ඉතින් මේ ඉරිදා දවසේ අපි වැඩ ටික පටන් ගන්න හදන්නේ. අද ඔක්තෝබර් 4 වෙනිදා ඉරිදා දවස ඔක්තෝබර් මාසයේ පළවෙනි සතියන්තයත් ඉවර වෙන්නේ. ඉතින් කිට්ටුවටම ඇවිල්ලා තියෙන ඉරිදා දවස වීමත් එක්ක අද තව දෙයක් ඉවර වෙනවා.
1: ඒ තමයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසාන දවස තමයි අද. ඉතින් ජනි
0: ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වතාවට තමයි සංවිධානය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. අපි ඉතින් ගැම්මෙන් ඉන්නේ. මොකද අපිනේ නිල රේඩියෝ විදිහට රේඩියෝ දායකත්වය ලබා දෙන්නේ. ඒකත් එක්ක දැන් වා BMICH පරිශ්‍රයට ගියානේ. ඒකත් එක්ක දැක්කනේ නේද කොහොමද එන සෙනග කියලා සිරිමාවෝ ශාලාවට එනකොට එන සෙනග සෑහෙන දෙනෙක් අපේ net කොටිය ගාව නවතිනවා. ඊයේ ඔයා කියන්න දැන් මම ඊයේ හරියටම හවස 5ට තමයි ඔය හඬ පරීක්ෂණ මැදිරිය ඇතුළේ ඉඳගත්තේ. අපේ සමීර හිටියා හවස 5 වෙනකන් එතන ඉඳගෙන. හවස 5ට ඉඳගත්තමයි. හුස්ම ගන්නවත් එතනින් නැගිටින්න අවස්ථාව හම්බුනේ නැහැ. ඒ තරමට ජනතාව සහ පුංචි දරුවන් සහ මේ උසස් පෙළ අවසන් කරලා ඉන්න කට්ටිය නර්ස් කෙනෙක් ආවා. ඉංජිනේර කෙනෙක් ආවා. ඊට පස්සේ බැංකු නිලධාරී ඉන්නවා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ආවා. මේ වගේ
1: එහෙම රංගන ශිල්පීන් නේද?
0: රංගන ශිල්පීන් නෑ මං කියන්නේ මේ හඬ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. ඒ වගේ අය ආවා. සහ ඔයගොල්ලෝ ආදරය කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් අනිවාර්යෙන්ම කොහොමත් ඒගොල්ලෝ අපිත් එක්ක නිතර දිවේලි සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය net fm එකේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉතින් බුක් ෆෙයර් එකට ආවට පස්සේ අර නිකන් ගමේ ඇවිල්ලා යනවා වගේ net fm අපේ කුටියට ඇවිල්ලා යනවා. ඒක හන්ද අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා අද අවසාන දවස බුක් ෆෙයා කියලා කියන්නේ පොත් විතරක් නෙවෙයි. සමහර දේවල් මේ දැන් තමයි අපි දකින්නේ මෙන්න මෙහෙම දේවල් බුක් ෆෙයාගේ තිබිලා කියලා.
1: විශේෂම දේ තියෙන ජනි හැමදාම බුක් ෆෙයා ගියානවා. හැබැයි ඉතින් සමහර දේවල් වලට මිස් වෙලා කියලා තේරුනේ අවසාන දවසේනේ.
0: දැන් බුක් ෆෙයාක පටන් ගත්තේ ඔය සැප්තැම්බර් 25 නේ. 25 වෙනිදා ඊයේ රෑ වෙනකම් මම හැම දවසකම හවස් වරුව ගත කරේ බුක් ෆෙයාගේ. එතකොට දැන් පොත් විතරක් නෙවෙයිනේ බුක් ෆෙයාකට ගියාට පස්සේ තියෙන්නේ කෑම බීම එහෙමත් තියෙනවා. තමහර කෑම බීම දැන් තමා දකින්නේ මෙහෙම ඒවත් තිබිලා නේද කියලා. අද මගේ පළවෙනි ප්‍රාර්ථනාව පළවෙනිම වැඩේ ගියාට පස්සේ කෑම ටික කණේ. උදේ දාලාවෙත් නෑ ඒ වෙනුවෙන්.
1: වෙලාවට අවසාන මොහොතේ හරි ඒ දේ ඔයා දැක්කේ.
0: අන්න ඒකයි. දැන් ඒ වගේ දේවල් මිස් වුණාට පස්සේ ආයෙ තරගන්න බෑනේ. මං හිතන්නේ ඒ
1: දාන දේ අවුරුද්දක් ඉන්න ඕන.
0: අන්න ඒකයි. ඒ කෑම එක ගන්න ආයෙ අවුරුද්දක් ඉන්න වෙනවා. පොත් වගේම තමයි කෑමත්. ඒව මිස් වෙන්න නොදී මේක අනිවාර්යයෙන්ම යන්න ඕනි දැනක් ඒ තමයි කොළඹ BMICH පරිශ්‍රය. අද දවස තමයි අවසාන දවස. රාත්‍රී 9 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විවෘතයි. ඔයා හිතන්නේ දැන් කීයක් විතර ඇවිල්ලාද කියලාද මේ වෙනකොට BMICH පරිශ්‍රයට මේ දවස් 10 දවස් 9 ඇතුලේ.
1: ඇත්තටම ජනී කියන්නේ මට මේ මම BMICH එකට ගියාම තේරුම් ගත්ත දේ තමයි මේ තරම් මිනිස්සු පොත් වලට ආදරේ. මේ තරම් මිනිස්සු කොළඹ පොත් වසන්තයට කැමති. ඒක අර අපි අපේක්ෂා කරනට වැඩිය පිරිසක්
0: ලක්ෂයක් දෙකක් ඇවිල්ලාද කියලාද හිතන්නේ.
1: ඊට වැඩි.
0: කීයක් විතර නියන් ගෙස් කරන්න ගාන. මං හරියටම ගාන දන්නවා ඒක.
1: ලක්ෂ 20කට විතර
0: ඊයේ දවස අවසාන වෙනකොට ඊයේ දවස නෙමෙයි කියන පෙරේද දවස සිකුරාද දවස අවසාන වෙනකොට ලක්ෂ 20ක ජනතාවක් ඇවිල්ලා තිබුණා. ඊයේ දවසේ සංඛ්‍යාලය එකන හරියටම අපිට අද දවල් වෙනකොට තමයි හම්බ වෙන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ලක්ෂ 25ක විතර ජනතාවක් මේ දවස් 10 අවසාන වෙනකොට පොත් වසන්තයට සම්බන්ධ වෙයි කියලා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් තමයි වැඩ ටික පටන් ගන්න හදන්නේ. අපේ කසුණි හැම ගියා. අපි මැදිරියට එනකොටම අපේ කසුණි හැම ගියා BMICH එක පැත්තට යන්න. ඒකන්ද අද ඔයා BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනයට එනවනම් අපේ net fm කුටියට යන්න. ඇල්ෆා ස්ටුඩියෝ එකේ හඬ පරීක්ෂණ මැදිරිය අදත් විවෘතයි. අපි දෙන්න ඉන්නවා ඉතින් දවල් 12 වෙනකම්. මේ පැත්තේ ඔයා කැමතිම සින්දුත් එක කෝල් කරන්න. කෝල් කරන ඕන නම්බර් එක මොකද්ද?
1: 0112553463 නම්බරයකට කෝල් කරන්න වගේම ජනේ 0711 95 95 95 නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා.
0: Facebook එක පැත්තට යන්න අදත් දාලා තිනෝ සැඟවුණු අමුත්ත හොයන්න. අමුත්ත නෙවෙයි අමුත්තිය. ඔය පොඩ්ඩක් කෙට්ටු කරලා ඒව දාලා තිනේ කෙට්ටු කරලා සුදු. ඔය
1: ජනි පොඩ්ඩක් බෝල වුණාට මං හරි කෙට්ටුයි. ඉරිසියාව තියෙන්නේ.
0: අපි යමු සින්දුවට. මම ජනි.
1: මම කවි.

0: ഹരി വിളാവ് നമയായി വിനാടെ വിസി തുണായി അപ്പൊ ഈ നെറ്റ് എഫ് എം ഹെലോ ഹെലോ സത്യാന്തി ഇന്നെ ഇതിൻ കവി കട്ടിയൊക്കെ തുക്കറകാണോണി സിന്ധു വലട്ട് വകേമ തമായി സ്പെഷ്യലി ദേവാൽ കെ പി ആക്മ തീനോ മത കരണ് മുളിം അവി കോൾ കറബ് കട്ടിയൊക്കെ തുക്കറകാണോ അത് വാട്സ്ആപ്പ് മെസ്സേജേഴ്സ് എപ്പ് കട്ടിയൊക്കെ തുക്കറകാണോ അത്
1: വാട്സ്ആപ്പ് മെസ്സേജ് എപ്പ് കട്ടിയെ
0: ഈ കട്ടിയെ വെക്ക തുക്കറകാമു മമ മുളിം യാണവാ വാട്സ്ആപ്പേക്ക് അപ്പിട്ട് മെസ്സേജ് ദാള തീന കട്ടിയെ വെത്തട്ട് മകേ ജനി മല്ലി കവി നങ്കി അലുത് net සියලුම දිනාටම නිරෝගිමත් සුබ දවසක් වේවා සෑම දිනම එකතු කරගෙන සින්දුවකට අපිවත් එකතු කරගන්න ධම්මිකා ජයසිංහක්ක තමයි කොටගම රඹුකන ඉඳන් අපිට මැසේජ් එක දාලා තින්නේ ඊට පස්සේ කවුද දන්නවද මේ මැසේජ් එක දාලා
1: තින්නේ
0: කවුද මැසේජ් එක දාලා තින්නේ
1: ඔයාට ආදරේ කෙනෙක් වෙන්න ඕනි
0: මේ දාලා තින්නේ මැසේජ් එක තංගල්ලෙන් අප්සරා මැසේජ් එක දාලා කියනවා අදවත් එයා කැමති සින්දුව දෙන්න කියලා අපි try කරන්නම් අදවත් ඔයා කැමති සින්දුව දෙන්න අනිවාර්යෙන් අප්සරා ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා ඊට පස්සේ කවුද අපිට මැසේජ් එක දාලා තියෙන්නේ
1: පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් ඕන මැසේජ් එකක් දාලා තියෙනවා
0: හරි අපි එකතු කරගමු ඊට පස්සේ අපි යනවා හෙලෝ හෙලෝ සතියන්තේ අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම ගිල මැසේජ් එකක් දාලා තියෙන කෙනෙක් එකතු කරගන්න කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ
1: මාෂි යකු වෙලින් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන සින්දුවක් ඕනි කියලා
0: ඉතින් අපි හැමෝම කැමතිනේ උකුවට දෙයක් හදාගෙන බොන්න එහෙම තේ හදන්නේ උකුවෙල තමයි එතකොට උකුවෙල මාෂිලා ගෙදර ගියොත් අපිට උකුවට දෙයක් හදාගෙන බොන්න පුළුවන් ලෝභ නැහැ කිරිපිටි දාන්න දේවලට හරිද ඊට පස්සේ කොහෙටද අපි යන්නේ
1: ගුඩ් මෝර්නින් අයියා අක්කා අපි මොරවක යුවෙන් ටෙහාරා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා
0: මම හිතා ගන්න බෑ යුවෙන් ටෙහාරා කියන්නේ ගෑනු ළමෙද්ද පිරිමි ළමෙද්ද කියලා
1: වාඩි දෙන්නේ
0: දෙන්නේද බලෝ මැසේජ් එක ටයිප් කරන ගමන් ඉන්නේ පස්සේදී අපිට කියන්න පුළුවන් මේ කවුද මේ කතා කරේ කවුද මේ මැසේජ් කරේ කියලා ඊට පස්සේ අපි යනවා ලෙබන් වලට ගිහින් තියෙනවද පාස්පෝර්ට් එකක් තියෙනවද මට පාස්පෝර්ට් එකක් තියෙනවා එහෙනම් ඉතින් මට ඉක්මනට යන්න පුළුවන් ඒ ගියාම අපිට ලතාක්ක හම්බ වෙලා ලතාක්ක ගානේ කාලා බීලා ඉන්න පුළුවන් ඉතින් අපි ওই දේවල් වලට නේ පිටරට යන්නේ එනකට
1: බුක් ෆෙයා යන්න ඕනේ
0: නෑ බුක් ෆෙයා යනවා බුක් ෆෙයා එකේ වැඩ තියෙනවා බුක් ෆෙයා එක කරන්න බෑ මම නැත්තම් එතන
1: අනිවාර්යෙන් හැමදාම හමසට දුවනවා
0: නේද ඊට පස්සේ අපි යනවා කෑගල්ලට ගිහිල්ලෙන්න කෑගල්ලට ගියාට පස්සේ අපිට මැසේජ් එකක් දාලා දෙනවා බුක් ෆෙයා එක පැත්තට එන්න වෙන්නේ නෑ කියලා අන්න ඒක නේ ඉතින් කලින්ම අපි මතක් කරේ දවස් 10ක් තියෙන බුක් ෆෙයාකට එන්න කියලා අනිවාර්යයෙන්ම මොකද මේක අර එක්ස්පීරියන්ස් එකක් නේද කවි එතනට එන කට්ටිය සමහරු එතනම ඒ කියන්නේ පොත අරගන්නවා දැන් ඔය අපි අපේ අර අපේ net fm කුටිය තියෙන තැන
1: තියෙන්නේ
0: එතන ඉස්සරහම බිම ඉඳගෙන කට්ටිය පොත් කියවනවා දැක්කද
1: ඔව් මම දැක්කා
0: ගත්ත දෙනම පොත් ඉඳගෙන කියවන තරමට
1: මම තව දැක්ක ජනි බස් එකේ යනකොට බුක් ෆෙයාකෙන් පොත් ටික අරගෙන
0: බස් එකේ නේ යන්නේ අපි නම් වාහන තියෙනවනේ අපිට
1: ඔයාට වගේ මට වාහන නැහැ නේද මම තාම public transport ජනිට තන සල්ලි නෑ මට බස් එකේ යනකොට ජනි යාලුවෝ ටිකක් පොට් ටික අරගෙන එක එකන බෙදාගෙන කියවනවා
0: කට්ටිය පොට් ටික කියවනවා මෙට්‍රෝ ට්‍රාන්ස්පෝර්ට් එකේද ගියේ
1: මෙට්‍රෝ නෙවෙයි ඒත් ගියේ පබ්ලික් තාම මෙට්‍රෝ ගියේ නෑ
0: ඒක යන්න ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් ඒ කියන්නේ ගොඩ දෙනෙක් මෙට්‍රෝ වලට දැන් මාරු වෙලා තිනවා BMICH පරිශ්‍රයේත වෙනම මෙට්‍රෝ සර්විස් එකක් පටන් ගන්න තියෙනවා පිටකොටු ඉඳන් BMICH එකට එන එකක් තියෙනවා ඊට පස්සේ ආයි BMICH එකේ ඉඳන් බොරැල්ලට නෙමෙයි කොට්ටාවට මං හිතන්නේ තියෙන එකක් තියෙනවා කොහොම හරි මේ ඒකෙත් යන්න ඔය මේ සමහර කට්ටිය දුවගෙන ගිහිල්ලා 154 බස් එකේම නැගලා යනවා BMICH අද ගියොත් ඒ තරතර යන්න පුළුවන්
1: BMICH කියනකොට මිනිසුන්ට එපා වෙන්නෙම 138 න් බහලා
0: 154 නගින්න වෙනවනේ ඒක නැගලා යනවට වඩා ලේසි පයින් යන්නේ හරි හරි කතා ඇති අපි යමු සින්දුවට ආයෙත් පාරක් මතක් කරනවා මේ පැතර කෝල් එකක් දෙන්න 011 255 33 63ට WhatsApp කරනවා නම් 011 95 95 95 තව ක්‍රමයක් තියෙනවා කොහොමද
1: එහෙම නැත්තම් මොකද කරන්න ඕන 0711
0: 95 95 95 WhatsApp message එකක් දාන්න කියලා කිව්වා Facebook එක පැත්තට
1: යන්න. ඇවිල්ලා පෝල් පෝස්ට් එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අතන යාට අවස්ථාව තියෙනවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Udah nama yang minari tis tegai.
2: Cementi kotte siyak dina aganna ada sita avama sanstha cementi bag 5k miladi gat bilpataka chaya rupayak nama jathika handunu pattankiye samaga 2779 6767 67 ankeda whatsapp karanna nathoth miss call ekak denna kon desi sahithai
3: hite thiyena business ekak patan ganna mudal prashneyakda oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna youth ekey inna oba wenuwenma hadunwa dena rdb startup plus vivasayaka naya pahasukama wedi vistara danaganna 1985 amatanna
4: NLB ආයුබෝවන් අවතම ලොතරැය දිනුම් භූවී ආයුබෝ වේවා
5: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා තුන පහ කුඩු මිරිස් කුඩු බදපු තුන පහ කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වායික ලංකාවේ එක අපේම එක
8: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP finance විදෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය
10: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
11: Net FM Hello Hello Satyantaya
12: මේ සින්දු කියන්නේ කවුදරද දන්නවද
13: කවුදරද
12: මේ සින්දු කියන්නේ මම ඔෆිස් එන්නේ නැති දවසට එතකොට සඳ නිවාඩු ගිහිල්ලා කියලා තමයි කටිය කියන්නේ.
13: පුර පොයේ හඳට විතරයි හඳ ලස්සනට
12: පේන්නේ. එතකොට ඒක තමයි හඳ පායන් දැන් පොයේ දවස්වල විතරයිනේ. දැන් අපේ ඔෆිස් එකට එහෙම නැහැ. හැමදාම හඳ පායලා. දැන් මේ දවස් ටිකේ හඳ පායන්නේ VMSH එකට. මම ඒ පැත්තට
13: යන. ඒක තාම ඉන්නේ විදිය.
12: මේ අද විශේෂ දෙයක් වෙනවා.
13: එහෙම කරා.
12: අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන්නේ. අද හවස 6:52 රාත්‍රී අහස බලනවා නම් ඕගොල්ලන්ට අර සාමාන්‍ය අහසෙ මේ අයිනකින් එහෙම නෙමෙයි අහසෙ මැද හරි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විනාඩි 8ක විතර කාලයක් අපිට පේනවා. ඉතින් මුළු ලංකාවටම ලැබෙන අවස්ථාවක්. ඒක හන්ද මේ ඒක ලස්සන අවස්ථාවක් නේ අර තාරකා විද්‍යාවට ආස කරන අහස බලන්න ආස කරන මේ හැමෝටම අපි මතක් කරනවා අද රැට හොඳට දීප්තිමත්ව පියවි ඇසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බලා ගන්න පුළුවන්. ඒක රැ හවස 6:52 තියෙන. ඒක බලන්න කියලා මතක් කරනවා.
13: හැමදාම ලැබෙන්නේ නැති යහබු අවස්ථාවක්.
12: අන්න රයිට්. එහෙම අවස්ථාවක්. ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් ඔය තාරකා විද්‍යාවට එහෙම පොත් කියවන්න එහෙම ආස වෙච්ච කට්ටිය ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා වගේ තමයි ඒ දේවල් කරන්නේ. ඒ වගේම ඇබ්බැහි වෙලා කරන දේවල් තියෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ තමයි මේ හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. දැන් ඊ අමධ්‍යප දිනේනේ.
13: ඔව්.
12: ගොඩක් අය ඊ අමධ්‍යප දිනේ කියලා දැනගත්තේ කොහොමද දන්නවද?
13: කොහොමද
12: අර කොළපාට බෝඩ් ගහලා තියෙන තැන් වහලා නීයේ එහෙම තමයි දැනගත්තේ අද අමාත්‍යප දිනේ කියලා
13: ඔයත් දැනගත්තේ
12: කි නෑ මං මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නෑනේ මම මේකයි මතක් කරන්නේ
13: ඔය හැමදාම අමාත්‍යප දිනේ
12: මේ දේවල් වලට පාවිච්චි කරන කට්ටියට මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා හරිද මොකද හානිකර මත්ද්‍රව්‍යත් එක්ක අපේ රටේ අපේ සමාජයේ ගොඩාක් වෙලාවට අහිතකර තත්වයන් අපහසුතාවයට පත් වෙන තත්වයන් නැති වෙලා තියෙනවනේ දැන් ඔය හොරකම් වෙන දේවල් ඊට පස්සේ තව මොනවාද සිද්ධ වෙන්නේ අපරාධ සමහර වෙලාවට ඝාතන සිද්ධ වෙන මේ ගොඩාක් දේවල් වලට හේතු වෙන්නේ හානිකර මත්ද්‍රව්‍ය හේතු වෙන්නේ කොහොමද කියලා කියනවා නම් සමහර වෙලාවට දැන් ওই දේවල් වලට ඇබ්බැහි කරගන්න ගෑන් ළමයි සහ පිරිමි ළමයි දැන් ඔයාලා අස්සර වෙන්න ඕන දෙයක් කරනවනේ සුදු වෙන්න ඕන දෙයක් කරනවනේ
13: එහෙම නෑ ජන
12: දැන් ගෑන් ළමයිව කටිය අල්ලගන්නේ ඔන්න මේ දේවල් පොඩි මාත්‍රාවක් පාවිච්චි කරාම සුදු වෙනවා කියලා හරිද ගෑන් ළමයිනුත් ඉතින් රැවටිලා පාවිච්චි කරනවා සමහර වෙලාවට පළවෙනි මාත්‍රාවට සල්ලි ගන්නෙත් නෑ ඊට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ නිකන් දෙන්නෙත් නෑ හරිද ඒකනේ බිස්නස් එකක් කියලා කියන්නේ දැන් සමහර පිරිමි ළමයි එහෙම ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න අමතක වෙන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරන්න කියලා වැඩවලට අල්ලගන්නවා එහෙම අල්ලගත්තට පස්සේ සල්ලි නැති වුණාට පස්සේ පස්සේ මේ දේවල් පාවිච්චි කරන්න ඒ දේවල් පාවිච්චි කරන්න සල්ලි හම්බ වෙනවා නම් ඕනි දෙයක් කරන්න කට්ටිය පෙළඹෙනවා. අන්න ඒකත් එක්ක තමයි මේ හානිකර මත්ද්‍රව්‍යත් එක්ක අපේ සමාජය අනාරක්ෂිත තැනක් බවට පත් වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේ හානිකර මත්ද්‍රව්‍ය වළක්වාලන්න තමයි රජය සහ අපි හැමෝම සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්නේ. ඉතින් අපි මේක අපේ වගකීමක් විදිහට තමයි ජනතාවට මතක් කරන්නේ. ඒ අතරේ 19:27 දුරකථන අංකය මතක් කරන්න ඕනි. දැන් ගොඩාක් වෙලාවට කට්ටිය කියන කතාවක් තමයි මේ හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිුණාට පස්සේ මේ දේවල් වලින් ගැලවෙන්න කවුරුත් උදව් කරන්නේ නැහැ කියන එක. දැන් එහෙම උදව් නැහැ කියලා බය වෙලා ඉන්න එපා. අනිවාර්යෙන් 19:27 දුරකථන අංකයට කතා කරන කණ්ඩායම් සූදානමින් ඉන්නවාට උපදේශනයක් ලබා දෙන්න, ප්‍රතිකාර ලබා දෙන්න සහ අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ටත් මතක් කරන්න තියෙන නම්බර එක තමයි 19:27 නම්බර එක. එහෙම කවුරු හරි කෙනෙක් ඔයා දන්නවනම් ඒ කෙනාව හරි පාරට ගන්න අවශ්‍යතාවය තියෙනවනම් මේ 19:27 නම්බර එකම හඳුන්වා දෙන්න. මේක ගන්න මොණි කෝල් එකක් කියලා මතක් කරලා දෙන්න. රයිට්. ඒ වැදගත් කතාවලට පස්සේ අපි යනවා සින්දුවලට. අපි සින්දුවලට යන්න කලින් කාවද එකතු කරගන්නේ.
13: සුබ දවසක් ජරිත් මහත්තයෝ දෙන්නටම.
12: නුවර
13: බොක්කවල රබුක්කේවල පාර වසන්ත අක්කා. අහමකෝ ලස්සන සින්දුවක්.
12: රයිට්. කවුද ඉන්නේ එකතු කරගන්න
13: කියලා. මහත්තයා සරත් ඇදලෝ වැවල බොක්කවල නේතහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක්
12: ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කොහෙටද යන්නේ?
13: මම යටියන්තර තමයි යන්න හදන්නේ. යටියන්තරින් මදශිකා මගේ මහත්තයා ඉඳුනිල්.
12: ඔයාගේ මහත්තයා?
13: නෑ, මදශිකාගේ මහත්තයා. දින්දුනිල් දෝනි එයාගේ පුතාලා දෙන්න. තිලින ඔයාලා අපිට ලස්සන සිද්ධාක්
12: දෙන්න. පුතාලා දෙන්න තිලින නෙවෙයි.
13: එයාගේ
12: පුතාලා දෙන්නයි මහත්තයා තිලිනවයි එකතු කරගන්න කියලා කියනවා. මම මේවට වග කියන්නේ නෑ. එච්චරයි මං කියන්නේ මදුෂිකා.
13: මගේ මහත්තයා මතක් කරා.
12: ගොඩක් ආදරෙන් හැමෝම එකතු කරගන්නවා මං ගැන කියවෙන සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව උදේ 9 විනාඩි 46යි
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
4: අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: දවස
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
10: Net FM hello satyantaya
11: වෙලාවනවයයි විනාඩි 49යි අපි ඊළඟ පැයට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කට්ටිය ගොඩ දෙනෙක් කෝල් කරනවානේ. කවුද කෝල් කරපු කට්ටිය?
2: ගොඩක් අය කෝල් කරා. ඉතින් එකතු කරගන්න කියලා ගොඩක් සින්දුවල ඒ වගේම උපන්දින සුබපැතුමක් තියෙනවා කියලා කිව්වා.
11: කවුද? කේක් ඇල්ල කන්න පුළුවන් ඒ කියන්නේ අද.
2: චමින්ද සඳරුවන් කතා කරලා කිව්වා එයාගේ පුතාගේ.
11: පුතාගේ මුණු පුරාගේ.
2: ඔව් අකිතගේ. අකිතගේ බර්ත්ඩේ එක කිව්වා. ඉතින් ඕනන් එත් එෆ්එම් අපි අකිතට සුබම සුබ උපන්දිනයක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා.
11: අකිත සුබම සුබ උපන්දිනයක් වේවා. දැන් මේ විශ් කරගත්තා වගේ නෙමෙයි කේක් අරන් එන්න ඕනේ. කොහෙන්දන්ද දන්නේ කතා කරේ?
2: අපිට
11: ගමන කිව්වේ
2: එයා වේගෙන් නම් ගොඩාක් කිව්වා. දිලාන ඉන්නවා කිව්වා, අදීෂ ඉන්නවා කිව්වා, චමින්ද ඉන්නවා කිව්වා. ඔන්න ඔය විදිහට ගොඩාක් අය එකතු කරගන්න කියලා කිව්වා.
11: රයිට්. තව කවුද?
2: ඒ වගේම රාගමින් කතා කරා චන්ද්‍රිකා.
11: චන්ද්‍රිකා නැන්දා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ.
2: ඒ වගේම පොළොන්නරුවෙන් රමණි කතා කරලා කිව්වා අපි දෙන්නවත් එකතු කරගෙන ලසන සින්දුවක් දෙන්න කියලා.
11: හායි රමණි, අපි එකතු කරගමු. ඊට පස්සේ කොහෙටද යන්නේ අපි?
2: ඊට පස්සේ අපි යන්නේ WhatsApp message පැත්තට.

0: වෙලාව 9යි විනාඩි 54යි අපි සින්දුවත් එක්ක යනවා අලුත් පැයකට. දැන් මේ පැයේදී කතා කරා වගේම WhatsApp messages එවුවා වගේම call කරනවා, Facebook message post එකට comment කරනවා. අන්න ඒ විදිහටම ඊළඟ පැයේදීත් ඔය ටික ඒ විදිහටම කරන්න පුළුවන්. කැමති සින්දු ඉල්ලන්නත් පුළුවන්. කොහොමද මේ බෙතර එන්නේ?
1: 01125533963 නම්බරයකට call කරන්න වගේම 0711959595 නම්බරයට WhatsApp message එකක් දාන්නත් ඔයාට පුළුවන්.
0: අයි net fm facebook fan page එකේ පෝස්ට් එක ලොරියක් පාක් කළා වගේ තියෙන පෝස්ට් එකක්. ඒකටත් කමෙන්ට් එකක් දාන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Pela Udina Vinari Panasatai
2: Meltol Hisaratia Una Sempratishava Angapata Vedanava Apasudina Sadaha Ikman Sanya Meltol Parasitamol Vishishiki
3: Finishing Vahala Kles a color of flow of Ajabena Sit Pedagani Kalpavati Avalakshana Novi ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ළඟම පරිසරය ළඟම නෑයා කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරියුම්.
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: රසින් රස මවන රසල්ලා food product රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා food product රුවන්වැල්ල
8: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලා උදේ 10යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්
3: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නියුස් සමග මම සමීර ඇයිස්මද්‍රව්‍ය සමග කාන්තාවක් අතරංගුවට ගෙන තිබෙනවා. මාදම්පිටිය පොලිස් වසමේ කොටහේන ප්‍රදේශයේදී වැටලීම සිදු කර ඇත්තේ. කාන්තාව සතුව තිබි ඇයිස්මද්‍රව්‍ය ග්‍රෑම් 520යි මිලිග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන ඇති අතර අවුරුදු 31ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරයක් එහිදී අතරංගුවට ගෙන තිබෙනවා. මාදම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මෙරට ප්‍රථම පාසල් පෝෂණ සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 33,600ක මුදලක් මේ වසරේදී රජය වෙන් කර තිබවයි අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියේ. පාසල් පෝෂණ වැඩසටහන රටේ සෞඛ්‍ය මෙන්ම දේශීය ආර්ථිකය නගා සිටුවන පුළුල් වැඩපිළිවෙලක් දක්වා රැගෙන යාම රජයේ අරමුණ බව 2026 ජාතික පාසල් පෝෂණ සමුළුවට එක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. සමුළුව පැවැත්වුණේ කොළඹදී. පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනවා. මෙලඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.
4: Hello, hello.
5: Sati Antea.
4: Hello, hello.
5: Sati Antea.

0: වෙලාව දහයයි විනාඩි හතයි. මේක තමයි ඉතින් මට පුරුදු වෙලාව. දහය විනාඩි හතයි වෙලාව අපි හෙලෝ හෙලෝ සතියන්තයේ අලුත් වෙලාවකට ඇවිල්ලා තියෙන අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ කවි මොකද කරන්නේ අපි මේ පැයි?
1: මේ පැයි අපිට ලස්සන සින්දු ගොඩක් තියෙනවා දෙන්න. ඒ වගේම ඉතින් පැයක් ගත වුණා දැනුනේවත් නැහැ ජනි.
0: ඒ කියන්නේ මට නම් දැනුණා. මොකද දැන් මේ ඕගොල්ලන්ට කටහඬින් නිකන් තේරෙන්නේ නැති මේ හීනි කෙට්ටු ගෑල්ලමෙක් කියලා. මෙතන නිකන් මේ මැදිරිය ඇතුළේ ලොරියක් පාක් කළා වගේ බොහොම අමාරුවෙන් මම මේ යහ පැත්තට අමාරුවෙන් ඉඳගෙන ඉන්නේ. කොහොම හරි ඉතින් හෙලෝ හෙලෝ සතියන්තේ මේ පැත්තට කතා කරන්න, WhatsApp message එවන්න, call කරන්න, ඔය හැමදේම කරන්න පුළුවන්. ඉතින් පැය පටන් ගන්නකොට ආයිබෝන් කියලා කියන්න බලන්න අපිට කතා කරන්න පුළුවන් number එක, WhatsApp message කරන්න පුළුවන් number එක, ඊට පස්සේ Facebook page එක ගැන කටලහගෙන ඉන්න නැතුව මෙතෙන්ට වෙලා.
1: හරි. ඔන්න ඉතින් වෙනද වගේම අපිට call කරන්න පුළුවන් 0112 55 33 හැටතුන කියන නම්බර් එකට. ඒ වගේම WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95 නම්බර් එකට. ඒ වගේම මතක් කරන්න ඕන මගේ මූණ වහලා තිබුණාට හරිම ලස්සන ගෑනලා මේ කියලා
0: කියලා හිතාගෙන ඉන්න.
1: හරි. ඒක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් අපේ Facebook fan page එක පැත්තට આવොත් එහෙම. Net FM Facebook fan page එක පැත්තට ඇවිල්ලා wall post එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
0: දැන් සමහර වෙලාවට ඔය දැන් අපි හිතාගෙන ඉන්න දේවල් එකපාරට අඳුරු වෙලා ගියාට පස්සේ දැන් අපි හිතාගෙන ඉන්නවා මෙන්න මේදී ගෑල්ලම එක කියලාුණාට පස්සේ අපි හිතනවා අයියා මෙහෙම ඇති කියලා. හැබැයි සැබෑ ස්වરૂපය දැක්කට පස්සේ අපිට ජීවිතේ කලකිරෙනවා.
1: ඔයාටත් එහෙම කලකිරලා තින්නේ?
0: දැන් මට කලකිරලා තින්නේ මොකද මේ දැන් මේගොල්ලන්ට මූණ පේන්නේ නැතුනට මට මූණ මෙතන පේනවනේ සජීවීව. ඉතින් ඒක හන්ද කලකිරලා ඉන්නේ. මේ අපිට මැසේජ් ඇවිල්ලා තිනවා. කාගෙන්ද මැසේජ් ඇවිල්ලා තියෙන්නේ?
1: මල්ලි ජනි අද ජානු නෑනේ. ඔයා දෙන්නකෝ ලස්සන සින්දුවක් කුමුදු වැකඩ පොලින්.
0: අද ජානු වෙනව නේද? ජානු වෙනව හවස 3ට මට මතක හැටියට. හවස 3 ඉඳන් හවස 6 වෙනකන් ජානු ඉන්නවා. ජානු මෙහෙමයි. ජානුට එන්න දැන් ඉස්සර තමයි වෙලාවට ආවේ. දැන් එන්න වෙලාවල් නැහැ ජානුට එක එක වැඩ. දැන් ජානු ඉස්සර උම්ම දුන්නේ අහන කට්ටිය විතරයිනේ. දැන් මං හිතන්නේ උම්ම දෙන්න වෙන කෙනෙක් හොයාගෙන ඉන්නේ.
1: මම නම් දන්නේ නැහැ ඔය ජානු. ඒව ජනිත් එක්ක උම් බේර ගන්න ඕනේ.
0: මෙයා දන්නවා මෙයා කියන්නේ. මෙයා තමයි අයියේ හවසත් එයත් එක්ක ওই ගමනක් ගිහිල්ලා දෙවෙන කොයි හරි හොර ගමනක්. බර්ත්ඩේ විශේෂයක් තියෙනවා.
1: කාගේද? මගේ චූටි පුතා සවිඳු.
0: මාර චූටි පුතෙකුත් ඉන්නවා.
1: නෑ නෑ. අහහ. සවිඳුගේ බර්ත්ඩේ එක කියලා.
0: ඉන්නවා ඉන්නවා චූටි නෑ.
1: මට පුතෙක් නෑ. ඔන්න සවිඳ පුතාගේ බර්ත්ඩේ එක කියලා අද එයාට විෂ් කරන්න කියලා ගොඩක් ආදරය කරන වයිෆ් චතුලි, තාත්තා, අම්මා, අයියා, සචිදු, අක්කා මනෝරි, නෙත් එකේ කට්ටියගෙම විෂ් එකක් ඕනි කියලා ඔන්න තියෙනවා.
0: අනිවාර්යෙන් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි සවිඳු පුතාට සුබ පැතුම් එකතු කරනවා. මට නිකන් පේන විදිහට දැන් සවිඳුගේ වයිෆ් නේ චතුලි කියන්නේ. මේ සවිඳු අයියෙක් මට නිකන් තේරෙන විදිහට. සවිඳු අපි ඔයාව සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මේ සින්දුවට එකතු කරගන්නවා. දැන් සවිඳුට වගේම උපන්දින සුබ පැතුම් එකතු කරගන්න ඕගොල්ලන්ටත් පුළුවන් මේ පැත්තට අපිට කතා කරන්න WhatsApp messages එවන්න. එහෙම WhatsApp message යවපු කෙනෙක් තමයි අපිට message එකක් දාලා තියෙන වටපුළුවේ ඉන්න ප්‍රසන්න. දන්නවද වටපුළුවේ තියෙන කොහෙද කියලා?
1: මම දන්නේ නැහැ.
0: අපිට කියලා දෙන්න.
1: වටපුළුවේ තියෙන නුවර.
0: නුවරද? ආ නුවර වටපුළුව. ඔව් ඔව් මාත් අහලා තියෙනවා. හරි හරි. නුවර වටපුළුවේ ආ මේ අර තියෙනවා message එකේම දාලා නුවර වටපුළුවේ කියලා. ප්‍රසන්න අයියා wife ඉන්නවා සුභා. එතකොට දුව අශිනී ඒ වගේම තමයි අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. Hi good morning Jani. ඔයාලා දෙන්නටම වා දැන් තනියට කෙනෙකුත් එකතු කරගෙන ඇවිල්ලා නේද ඉන්නේ. මෙහෙමයි තනියට තමයි එකතු කරගත්තේ. දැන් මට මෙතන පොඩ්ඩක් ඉදමදි කේස් එකක් ඇවිල්ලා තියෙන්නේ. කළුඅග්ගල නිලංගි මෙහෙමයි තනි නෑ වගේ ඔයගලන්ට හෙනව ඇති.
1: දැන් ජනිට තියෙන ඉරිසියාව වෙනද ගුඩ් මෝර්නින් ජනි කියන කියන්නේ. දැන් ගුඩ් මෝර්නින් ජනි වාලා දෙන්නටම කියනවා. දේවල් බෙදා ගන්න කැමති නෑනේ.
0: එහෙමයි කියලා හිතන්නකෝ. මෙහෙමයි මේ වගේ අයත් එක බෙදා ගන්න එක පොඩ්ඩක් අමාරුයි.
1: හරි ඔන්න ඉතින් ජනීගේ සයිස් එක කොයි වගේද ඔය කියලා බලා ගන්න පුළුවන් අද හරියටම මේ මැසේජ් එකට ආවොත් එහෙම හවස් වරුවේ
0: මම විතර එනින් ඉන්නවා නෑනේ.
1: හරි මම පෝස්ට් එකක් දානකොට වෙලාවක හරි
0: අපි යමු සින්දුවට.

0: වෙලාව 10යි විනාඩි 19යි. මේ වෙලාවේ අවුවත් ටිකක් අඩුයි. හොඳ වෙලාව තමයි BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න. මේ ඇවිල්ලා අවසාන දවස 27 වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස. දැන් බුක් ෆෙයා ගියත් දවස් කීයක්?
1: මං ගියා දවස් 5ක්.
0: දවස් 5ක් ගියා. ඒ දවස් 5ේ පොත් කීයක් විතර ගත්තද?
1: පොත් හතරක් ගත්තා.
0: දවස් පහක් ගිහිල්ලා පොත් හතරයි ගත්තා. ඒ කියන්නේ එක දවසට එක පොතක්වත් අරගෙන නෑනේ.
1: නෑ මං අදත් යනවා.
0: අදත් යනවද? ඔව් මං යනවා. හරි අපිත් ඒ පැත්තේ ඉන්නේ. හරි බලාගමුකෝ. හරි මේ බුක් ෆෙයා ගැන මතක් කරන්න ඕනේ. දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දැන් අද තමයි අවසාන දවස. අද මම දැන් BMICH එක බහු කරන්නේ ඔෆිස් එනකොට
1: ඉන්නේ.
0: ඔව්. එතකොට මං එනකොටත් මං දැක්ක පාරේ සෙනග. ඒ කියන්නේ මොකද අවසාන දවසේ හෝ තමන්ට අවශ්‍ය කරන පොත් පට්ටික අරගන්න අවශ්‍යයි කියන බලාපොරොත්තුවත් එක්ක ගොඩ දෙනෙක් BMICH පරිශ්‍රයට ඇදෙනවා. අදත් රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතයි. ඉතින් අඩු මිලට පොත්පත් අරගන්න. ඒ කියන්නේ දැන් අපි ගියාට පස්සේ දකින්නවා හැම ශාලාවකම වගේ වට්ටම් තියෙනවා. සහයේ හැම ශාලාවකින්ම වගේ පොර කකා පොත් ගන්න බලාගෙන මිනිස්සු බලාගෙන ඉන්නවා. එහෙම පෝල්මේ බලාගෙන ඉන්න පොත් අරගන්න හරිම සන්තෝසයි. එහෙම පාඩක ප්‍රජාවක් අපේ රටේ ඉන්න එක ගැන. දැන් ඒ අතරේ අපේ පොන්චි දරුපරපුර ගැන අපි හැම වෙලෙම හිතනවානේ. ඒ හින්දා තමයි net fm අපි ඇල්ෆා ස්ටුඩියෝ එකත් අරගෙන ආවේ BMICH පරිශ්‍රයට. ඒ කතාව පැත්තකින් තියලා තව මතක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකද්ද?
1: සතර.
0: අපි පුංචි කාලේ ඉඳන්ම දැන් ඔයාලා පුංචි කාලේ නම් සතර සමහරට තියෙන්නත් නැතුව ඇති නේ. 1960 ගණන් වල නේද
1: අපි පුංචි කාලේ තිබුණා?
0: ඔව්. ඒ කියන්නේ අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම. අපි නම් මොන්ටිසෝරි ගියේ දැන් අවුරුදු 15කට විතර කලින්. මේ ඒ වගේ කාලේ ඉඳන්ම ඒ ලෙවල් සිවර වෙන කම් අපි අධ්‍යාපනය වෙනුවෙන් පාවිච්චි කරපු පොත්පත් ටික තියෙන්නේ. දැන් අපි විභාගයකට සූදානම් වෙනකොට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර, ඊට පස්සේ ඒ ලෙවල්ස් වලට සෑලෑස්ති වෙනකොට ඒ ලෙවල්ස් වලට අවශ්‍ය කරන පසුගිය ප්‍රශ්න පත්‍ර ටික, ඊට පස්සේ අනුමාන ප්‍රශ්න පත්‍ර. ඒවා තමයි වැදගත්ම දේවල්. සමහර විට අර පැටර්න් අධ්‍යයනය කරලා දැන් ඔය ඒ ලෙවල්ස් වලට ලෑස්ති වෙනකොට එහෙම අපි දන්නවා දැන් ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නේ ආවා කියන්නේ ඊළඟ අවුරුද්දේ මෙන්න මේ ප්‍රශ්නේ ඉන්නේ. පැටර්න් එක අනුමාන කරලා හරියටම අනුමාන ප්‍රශ්න පත්‍ර ටික කරලා ගියා කියලා කියන්නේ අපිට පුළුවන් ඒකෙන් ලෑස්ති වෙලා යන්න විභාගයට ගැළපෙනම විදිහට. ඉතින් ඔය දේවල් ටික ඔයාට ගන්න පුළුවන් හොඳම තැන තමයි සතර ප්‍රකාශකයන් කියලා කියන්නේ. සතර ප්‍රකාශකයන්ගේ කොටිය සී හෝල් එකේ තියෙනවා. දැන් ඔයා සතර ප්‍රකාශකයන්ගේ කොටියට ගියානේ. ඒක නිකන් කුටියක් වගේද පේන්නේ නැත්නම් නිකන් ඒක වෙනම හෝල් එකක් වගේද
1: පේන්නේ?
0: වෙනම හෝල් එකක් වගේ. සී හෝල් එකේ තමයි තියෙන්නේ. දැන් ඔය අපේ net fm කුටි තියෙන කොටිය තියෙන්නේ ඒ සහ බී කියන හෝල් දෙකට ඇතුල් වෙන තැන.
1: ඔව්.
0: මේ සී හෝල් එක කියන්නේ ඒ කිට්ටුවම වාතම තියෙන තැනක්. එතකොට අපේ net fm alpha studio එකට එනවා වගේම ඔයාලට සතර ප්‍රකාශකයන්ගේ කුටියට යන්න පුළුවන්. පෙරපාසලේ ඉඳන් උසස් පෙළ දක්වා සිංහල, ඉංග්‍රීසි වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල, මේ හැමදේම ඔයාලට අරගන්න හම්බ වෙන්නේ 120ක වට්ටමකුත් එක්ක. ඒ කියන්නේ රුපියල් 100 පොතක් වෙන්නේ රුපියල් 80යි. 200 පොතක් වෙන්නේ 160යි. ලොකු වට්ටමක් හම්බ වෙනවා. ඒක නම් මේ අවස්ථාව මගහැර ගන්න එපා. අදත් රාත්‍රී 9 දක්වා විවෘතයි. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර එන්න කොළඹ BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සී ශාලාවේ තියෙන සතර ප්‍රකාශකයන්ගේ කුටියට. ඒ වගේම එන්න අපිට කතා කරන්න, WhatsApp කරන්න, Facebook fan page එකට comment කරන්න. call කරනවා නම් මොකද නම්බර් එක?
1: 0112553363 නම්බර් එකට call කරන්න. වගේම 0711
0: 95 95 95ට WhatsApp කරන්න.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM.
1: උදේ 10 විනාඩි 29යි.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
6: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
7: කින්දර හැන්දෑව විජානු ජානු
6: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 077967767 මිස් කෝල් එකක් දෙන්න
1: උදේ 10 විනාඩි 30යි
10: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
11: Net FM Hello Hello Satyantaya
12: කවුදද සින්දු තීරුයි
1: ජමි
12: මේ සින්දු වන්තෝරපු සින්දුවක් නෙවෙයි අද කෙලින්ම අර මේ එයාට ගැලපෙන සින්දු දාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මන් දන්නේ මල්පබා කියලා දාගෙන හිටියට දැන් අහගෙන ඉන්න කට්ටිය ඉතනදි මල්පබා ඇවිල්ලා තියෙන්නේ කියලා මැදිරියට මන්නේ දන්නේ ඉතින් මට මේ මෙතනින් දැන් පේන්නේ. කෝල් කරපු කට්ටිය ඉන්නවද?
1: කෝල් කරපු ලිස්ට් එකක් මිනු අපිට මතක් කරන්න. ඉතින් ඔන්න වල්පිට මුල්ලේ උපාලි අය කතා කරා. එයාගේ වයිෆ් දම්මේ, පුතා තුෂාන්, ඒ වගේම පුතා මිහිරංග පුතාලා දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කිව්වා.
12: ඊට පස්සේ කොහෙටද යන්නේ?
1: ඊට පස්සේ මම යනවා අලව්වට. අලව්ව තියෙන්නේ කොහෙද ජනි?
12: අලව්ව තියෙන්නේ මන් දන්නා අලව්ව තියෙන්නේ කොහෙද කියලා.
1: මන් දන්නේ නැහැ හැබැයි
12: අලව්ම තියෙන්නේ කොහෙද කියලා මන් දන්නවා. අලව්ව තියෙන්නේ නුවර පාරේ. නුවර පාරේ යනකොට තමයි අලව්ව
1: තියෙන්නේ. අලව්වේ කරු අයියා කතා කරා.
12: කරු අයියා නෙවෙයි. අලව්වේ කරු අක්කා.
1: නෑ අයියා කතා කරේ කරු අක්කවත් එකතු කරගන්න කියලා.
12: හ්ම්.
1: ඒ වගේම සුපුමල් ඉන්නවා කිව්වා, නිමල් ඉන්නවා කිව්වා, සෙට්ටගම් ඉන්නවා
12: කිව්වා. නෑ නෑ ඔය අලව්වේ කරු අක්කා කතා කරලා තියෙනවා. ඔයාලට කටහඬ අඳුර ගන්න බෑ. ඒක පොඩ්ඩක් එහෙමයි ඇහෙන්නේ. අලව්වේ කරු අක්කා එකතු කරගන්න ඕනේ. රුක්මන් පුතාවයි ඊට පස්සේ අමපාණි දුවවයි මොවින්දු පුතාවයි ඒ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කවුද ඉන්නේ?
1: ප්‍රේමසිරි අයියා කතා කරා කිතුල් කොටේ ඉඳන් සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා.
12: රයිට් එකතු කරගන්නවා අපි ප්‍රේමසිරි අයියාගේ පවුලේ කට්ටිය අසංක මල්ලි ඊට පස්සේ දිනුෂා ගණේෂා චමිලානේ කිරණිදු බිම්සර අපේ ප්‍රේමසිරියගේ අම්මා ගුණවති කට්ටියම එකතු කරගන්නවා. තව කවුද ඉන්නේ?
1: අපි දැන් යන්නේ හදන්නේ WhatsApp පැත්තට.
12: WhatsApp පැත්තට යමු. WhatsApp එකේ අපි කොහෙටද මුලින්ම යන්නේ?
1: අපි යනවා කළුතර පනාපිටියට
12: චාමර ස්ටෝර්ස් එකට යමු. චාමර සහ තනූජා එකතු කරගන්නවා. ගිනිගතේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දිනවා චතුරිකා. මහනුවර තමයි එයා ඉන්නේ. එයා එකතු කරගන්න කියන කට්ටිය. අක්කා අනුෂා, අයියලා ලීලානන්ද, දුව රිතීෂා, ලොකු දුව කාවින්දියා මේ කට්ටිය ඉන්නේ ගිනිගතේනේ. ඒ හැමෝම ගොඩක් ආදරෙන් මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා.
13: වෙල

0: ඇයිදන්නේ විසි කරේනේ කාටවත් දෙන්න තෝ විසි කරන්නේ අපරාධය කියන්නේ මන්නං කියන්නේ ආදරේ විසි කරාට කමන්නේ කෑමක් බීමක් නම් එහෙම විසි කරන්න එපා
1: මේ පැත්තට විසි කරාට කමන්නේ
0: මේ Facebook fan page එකේ comment එකක් බලද්දි දැක්කා අද කෑමක් බීමක් මොනා හරි හම්බ වෙනවා BMI search එක පැත්තට ගියොත් එහෙම අපි වහන කට්ටියක් එනවා කියලා දාලා දිනවා ඉන්නේ නැද්ද අද මේ පැද්ද කියලා අහලා දිනවා මං අද දවල් 12 මාරෙන් කියන්නේ 12ට ප්‍රෝග්‍රෑම් එක ඉවරෙලා මෙතන ඉඳන් ඉතින් පොඩ්ඩක් ලෑස්ති වෙලා perfume ටිකක් ගහගෙන එමු ඉතින් BMI search එකට යන්න උපරිම පැය භාගයක් වගේ කොල්ල 12 මාරේ ඉඳන් එතන ඉන්නවා. ඉතින් ගෑල් ළමයින්ට එන්න පුළුවන්. පිරිමි ළමයින්ටත් එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එනකොට ඉතින් හිස් අතින් එන්න එපා. කන්න බොන්න එහෙම අරගෙන එන්න.
1: ඔය කියන වැන් ටිකක් මටත් දෙන්න.
0: ඒව දෙන්නකෝ. එයාටත් එක්ක දෙන්නකෝ. මම එයාගේ ටිකත් එක්ක කන්නම්. ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ටග් ගාලා අපි කට්ටිය එකතු කරගමු සින්දුවට යන්න කලින්. කොහෙටද යන්නේ අපි?
1: අපි යන්නේ ජනි. මට දමිත්ගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා.
0: දමිත් අසංගගේ සින්දුවක් දෙන්න කියලා තිනවා අපිට. කවුද මෙසේජ් එක දාලා තින්නේ? අයිවන් අයියා. අපි එකතු කරගමු ගොඩක් ආදරෙන්. ඊට පස්සේ කවුද මෙසේජ් එක දාලා තින්නේ?
1: මම යන හදන්නේ යටිඅන්තරට.
0: අහහ.
1: යටිඅන්තර නිතු ගරාජ් එකේ හොරන්දල යටිඅන්තර අපිත්
0: ලස්සන. ඒ ගරාජ් එකේ ලොරි රිපෙයාර් කරනවද?
1: අයියේ.
0: මේ ගරාජ් එකේ
1: යනවා. බයික් එක කැඩලා නේද? ලක්ෂාන් රුක්සාන් ජයම්පති සෙල්ලම් කුමාර මල්ලි අපිට හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා
0: මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කොහෙටද යන්නේ?
1: වරකාගොඩ අනුරගාමට් එකේ බොස් ඇතුළු ලස්සන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා.
0: ඒගොල්ලන්ගේ බොස්ගේ මේ ළඟදී බර්ත්ඩේ එක තිබුණා. කේක් කෑල්ලක්වත් හම්බුන්නේ නැහැ අපිට හැබැයි ඉතින්.
1: කෑම කොතනද ජනි ඉතන වගේ. හරි. ඒ වගේ සඳුනි නදී සමම්මලී සාමා තමරා ලක්ෂී දේවි යසානි විනෝද්‍යා විශේෂයෙන්ම අපේ බොස් එකතු කරගෙන ලස්සන.
0: අපේ බොස් කියන්නේ ඒගොල්ලන්ගේ බොස්. නහල්ල හන්දියට යමු. නහල්ල හන්දිය වත්සලා නදීෂා තේ කඩෙත් අහන්නේ. වත්සලා නදීෂා තේ කඩේ. මං හිතන්නේ නහල්ල හන්දිය වත්සලා නදීෂා තේ කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නව වෙන්න ඕනේ. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ අපි යනවා ඒ යටිඅන්තොටටම ගිහිල්ලෙන්නේ යටිඅන්තොට පරුස්සැල්ලේ සේපාලි හෝටලේ සේපාලිකා. එයා තමයි යගෙන තමයි සේපාලිකා මලයි සුදු පාට මීදුමයි කියලා සින්දුවක් කියලා තියෙන්නේ. අන්නේ කොහොමද පිච් එකට සින්දු කියන හැටි. ඔයගලන්ට බෑනේ එහෙම.
1: බෑනේ.
0: කොහෙටද යන්නේ ඊළඟට?
1: යන්න හදන්නේ මොරටුව. සුජානි චන්දිමා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි සින්දුවක් ඕනි කියලා කියනවා.
0: කවියව මතක නෑ ඒගොල්ලන්ට. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒක තමයි හඳ පෑවුවට පස්සේ තරු පේන්නේ නෑනේ. අන්න ඒකයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ආ මේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ සින්දුව අපි තරංගගෙන කියන්නේ.
1: ලස්සන සින්දුවක්.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM Velava Oba Veta Gena Enne
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: උදේ 10 විනාඩි 46යි
3: මේනක සහල් බයි ඇන්ඩ් වින් තරඟයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
4: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
6: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
5: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීම මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
8: පොත් අපගේ Net වගේ
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4 මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක් ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයියලා කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
11: Brought to you by
12: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
14: හැකි.
15: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
16: Net FM. Hello, Satyantaya.
17: යාලුවෙගේ කවේ කකාන්න යන්න හදන්නේ මැංගුස් ලගේ මං මුලා වී අහන්න යන්න හදන්නේ හැබැයි සින්දු අහන්න කලින් දැන් අපිට පොඩි වෙලාවක් හම්බ වෙලා තියෙන වෙලාවේ කට්ටිය එකතු කරගන්න ඕනේ ඔයා කෝල්ස් ගොඩාක් ආන්සර් කරනවා මං දැක අද කෝල් කරන කට්ටියට කවියෙක් ලයිව් කතා කරන්න පුළුවන් මං නෙවෙයි අද කෝල් ආන්සර් කරන්නේ කවියට ඔක්කොම බාර දීලා තියෙන්නේ කොල්ලා පැත්තකට වෙලා ඉන්නවා
18: ඉතින් ওই විදිහට කෝල් කරපු එල්බීටී පුන්සරා කිව්වා අම්මෝ ඒ තාත්තා වයිකත්
17: අපේ පුන්සරා නංගි අහහ
18: ඒ වගේම මහරගමෙන් චාන්දනියක් කතා කරා හස්බන් සමන් ඒ වගේම හසිත අනුෂිකා දුවවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා.
17: ඇයි ජනේෂ පුතාගෙනම ලියාගත්තේ නැද්ද?
18: නෑනේ
17: කිව්වේ. ඒක කියන්නේ නැති ෂෙයර් එකට ලියාගෙන නෑ ඇහිලා නෑ. මෙහෙමයි. මේගොල්ලෝ මේ අවුරුදු 20 25 වගේ ඇහුණට කටහඬ වයස අවුරුදු 60ක් 70ක් විතර වෙනවා. එතකොට පොඩ්ඩක් කියනකොට දෙතුන් පාරක් කියන්න මොකද කන් ඇහෙනවා පොඩ්ඩක් හොරයිනේ. හරි කවුද ඊළඟට ඉන්නේ?
18: හරි. අපිට ඉතින් කෝල් කරා ගොඩක් කට්ටිය. දැන් අපි යන් WhatsApp පැත්තට.
17: WhatsApp එක පැත්තට. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ?
18: අකුරැස්ස යශෝ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් ජනි ඇන් අලුත් අක්කේ කියලා.
17: අහහ අලුත් අක්කේ නෙවෙයි අලුත් නැන්දේ වගේ කියලා. හරිද?
18: එතකොට ජනි මාමද?
17: ජනි මල්ලි.
18: සද්දට අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. අසනීප වෙලා නැත්තම් BMSH එන්නලු ඉන්නේ.
17: අයියෝ ඒකනේ බලන්න ඉතින් වෙලා තියෙන දේ. කමන්නේ අපි ඊළඟ ආරවෘද්ධේ හරි අපේ යශෝ අපි

0: පංචසර මිනාර සිහංස තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අයියාගේ නම දෙපාරක් කියන්න බලවන්ද, අපි ඊයේ net කුටියට ආවා. ඊයේ net කුටියට ආවා කියලා කියන්නේ මේ ඉන්න සෙනගත් එක්ක මට හිතෙන්නේ ඔය මාත් ඉන්නේ නැති ඔය වෙලාවේ අනිවාර්යෙන්.
1: අනිවාර්යෙන්ම ජනිව දකින්න ඇති එහෙනම්.
0: හරි, එහෙනම් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ පැයේදීත් කලින් පැයේ වගේම එක දිගට සින්දු අහන්න. මේ පැයේදී නෙමෙයි, දැන් ඊළඟ පැයේදීත් සින්දු වලට අහන්න එකතු වෙන්න පුළුවන්. කතා කරන්න WhatsApp messages එවන්න, Facebook fan page එකේ තියෙන post එකට වැඩි වැඩියෙන් comment කරන්න. අපි ආයෙත් ඊළඟ පැයේදී හම්බ වෙමු.

FM Anupaha 94.8 Net FM Divainapura.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගත කි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
4: උදේ 10:58යි. පහේ
5: ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ නිසක ජයගැනෙන උත්තර සතර පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලෙවි සැල් වලින් ලබාගත හැක අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
6: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: මේක තමා විස්තරේ දන්න ඕන පත්‍රේ
8: කොල්ල කෙල්ල

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස්ටනියා ලඟෙන්න
2: ලෞදේ 11යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පැය දිවස්ම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. නායම් පූර්වානතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. එම සංවිධානයේ පැවසුවේ අද රාත්‍රියේ 10 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මිනිපේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔව විට මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගල් කෝරළේ මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අදීර දෙක මට්ටමේ අවධානයෙන් සිටින්න යන නිවේදනය නිකුත් කර තිබෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහා විමසිලිමත් වන්න අදීර එක මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙරට මුහුදු සීමාවේ අනවසර මසුන්නැල්ලූ ඉන්දිය ධීවරයන් නව දිනක නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සමගම ධීවර කටයුතු සඳහා ඔවුන් භාවිත කරන ලද ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. යාපනයේ ඩෙල්ෆ් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන්නැල්ලීමේ නිරතව සිටියේදී මෙම සැක්කරුවන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර නෞකාව මගින් සිදුකරන ලද නිරීක්ෂණයක් අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම පිරිස හසු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙවන විට අදාළ ධීවරයන් සහ ධීවර යාත්‍රාව කංකසන්තුරේ වරාය වෙත රැගෙන විත්තේ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බවද නාවික හමුදාව සඳහන් කළා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.
4: Hello, hello.
5: Sati Antea.
4: Hello, hello.
5: Sati Antea.

0: in the air. Inna adre allaganna.
1: Net FM. Hello, hello, Satyantia.
2: වෙලාව 11යි විනාඩි 9යි අපි හෙලෝ හෙලෝ සතියන්තයේ ජනියන් කවි එකගේ වෙන අවසාන පැයට තමයි අද දවසේ ඇවිල්ලා තියෙන්නේ WhatsApp messages තියෙනවා හෝසෙට message ඇවිල්ලා කියන්නේ අන්නේම messages තියෙනවා එහෙමත් වෙන්නේ නැති නේද කොහොම හරි කටි එකතු කරගන්න තමයි හදන්නේ දැන් මෙහෙමයි අරක තමයි ඉතින් කියන්න තියෙන්නේ
3: මොකද්ද
2: ඒක නොකිය ඉද්දා
3: හරි අපි යන් WhatsApp message පැත්තට
2: මේ සල්ලන සින්දු කියන්න මොනවාද
3: දන්නේ
2: මම දන්නෙත් නෑ ඒක හොයාගන්න නෑ මොනවාද සල්ලන සින්දු කියන්නේ මොනවාද කියලා මොකද යටියන්තොට සුපුන් අපෙන් ඉල්ලලා තිනවා සල්ලන සින්දුව අපි දන්නේ නෑනේ එහෙම සින්දු මොනවාද කියලා යාළුවා සුදිල් සාවින්දවත් එකතු කරගන්න කියලා කියනවා අපි ගොඩක් ආදරෙන් එකතු කරගමු ඊට පස්සේ ජනි අයියේ ඊයේ ඔයා මගේ නම කිව්වෙත් නෑ අදවත් මගේ නම කියන්න කියලා කොග්ගල ඉඳන් ඔයාගේ යාළුවෙද්ද කොහෙද කවි මැසේජ් එකක් දාලා දිනවා අපි එකතු කරගන්නම් බලමු ප්‍රොෆයිල් පික්චර් එක එවා දින්න කියලා නෑ වාද වේ ලොරියක් නෙවෙයි බොඩි ස්කූටර් එකක් වගේ ජනි අද අපේ නම් කියන්න අනිවාර්යෙන් සුදු මහත්තයෝ එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද දන්නවද පොඩ්ඩක් ඉන්න කවුද කියලා හොයන්න මේ මැසේජ් එක දාලා තියෙන්නේ මං හිතන්නේ මේ ඇවිල්ලා මැසේජ් එක දාලා තියෙන්නේ ගම්පහ DR garment එකේ සෙට් එක වෙන්න ඕනි ආ රයිට් හරි ගම්පහ DR garment එකේ සෙට් එක මොකද මට සුදු බබෝ කියන්නේ ඒගොල්ලෝ
3: කටි දැකලා තියෙනවා නේද සුදුද කළුද කියලා
2: කාලුම කාලුයි අපේ මූණ දැකලා තියෙනවනේ ඕගොල්ලන්ගේ දැයි මූණ පෙන්නලා නැත්තේ
3: හරි ජනි කවි අපිට සින්දුවක් ඕනේ ගංගා නුගේගොඩ ඉඳන් ඕන මැසේජ් එකක් දාලා තියෙනවා
2: ඊට පස්සේ කොහෙටද යන්නේ
3: මම යන්න හදන්නේ පැලෑද පාසල
2: පැලෑඳ ඉස්කෝලේ ගාවට යන්නහද. ඊතරින් ඉන්නවා ලහිරු ගුණරත්න මල්ලි. අපි ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊළඟට.
3: හයි ජනි මම වරකපල නෝලන් ගමුවේ නේද?
2: නෝලන් නෙවෙයි. නයන්න වෙන්නේ නැහැ, තයන්න වෙන්නේ. නෝලන් ගමුවේ.
3: තෝරන්න.
2: කංග හෙන්නෙත් නැහැ, ඇස් පේන්නෙත් නැහැ. බොහොම අමාරුවේ මම මේ වැඩ ටික කරගෙන
3: යන්නේ. ඉන්දනිල් කුමාර තමයි මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. චන්ඩි පුතා.
2: අම්මෝ චන්ඩියෙක් වගේ.
3: අපි සීවලි
2: එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි කට්ටිය මේකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊළඟට මෙන්න බුක් ෆෙයර් එකට ගිහිල්ලා අපේ කසුනිත් එක ෆොටෝ එකකුත් ගහලා මැසේජ් එකක් දාලා දිනවා. අපිව හම්බ වෙලා නැද්ද? අපිව දැකලා නැද්ද? අපිත් එක්ක ෆොටෝ ගහලා නැහැ.
3: එදා ඔයා ඉඳලා නැහැ.
2: සත්සරණි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි මෙහෙමනේ. අපි එළියේ ඉන්නේ. අපි ඇතුලේ වැඩ. අපිවත් එකතු කරගන්න කියලා සත්සරණි මැසේජ් එකක් දාලා තිනවා. අම්මවයි නංගිවයි එයාවයි සින්දුවට එකතු කරගන්න කියලා කියන්නේ. අපිවත් ආදරෙන් එකතු කරගන්න අවුරුදු 31ක් වෙලත් කෙල්ලෙක් නැති අපේ සජිත් අයියාට ඉක්මනින්ම කෙල්ලෙක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ හෙට්ටි මුල්ලේ මහතුන් අයියාගේ වර්ක්ෂොප් එකේ ඉඳලා අපි වහගෙන ඉන්න සෙට් එක. එතන ඉන්නවා මහතුන් අයියා, හංසමාල් අයියා, සජිත් අයියා. තාම වැඩට ආවේ නැති නිදාගෙන ඉන්න ෂයාන් මල්ලිවත් එකතු කරගන්න කියලා සංජුණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි ඕගොල්ලන්ව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. එකතු කරගන්න කලින් සින්දුවට යන්න කලින් අපි එකතු කරගන්නවා මිහිරි ගම ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එකක්. බුද්ධික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් තිලිනි, පුතා හංසක එකතු කරගන්නවා මේ සින්දුවට.

0: වෙලාව 11යි විනාඩි 19යි. මේ වෙලාවේ මතක් කරන්න තියෙන විශේෂම දෙයක් ගැන ඔයාලට මතක් කරන්න හදන්නේ. දැන් කවි අපිට සාමාන්‍යයෙන් දේවල් මගහැරුණාට පස්සේ මිස් වුණාට පස්සේ ඒ දේවල් වල වටිනාකම ටිකක් වැඩිපුර දැනෙනවා. අන්න එහෙම වැඩිපුර වටිනාකම දැනෙන මිස් කරගන්න හොඳ නැති අවස්ථාවක් තමයි කොළඹ BMICH පරිශ්‍රයේ මේ වෙනකොට අවසාන දවසේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. මොකද Net FM අපේ කණ්ඩායම නිල රේඩියෝ දායකත්වය ලබා දීමත් එක්ක මේවර BMICH පරිශ්‍රයේදී අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක අරගෙන ගිහිල්ලා තියෙනවා. හරියටම කියනවා නම් සිරිමාව ශාලාවට ඇතුල් වෙනකොටම කොයි පැත්තේ තියෙන්නේ?
1: වම්
0: මත පැත්තේ. අර බත් කන අත පැත්තේ නෙමෙයි, අනික අත පැත්තේ. හරි, ඉතින් අපි එතන තියෙන තත්වය ගැන දැනගන්න මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා අපේ කසුනි. මොකද මට පේනවා අපේ අහන කට්ටිය අපිට WhatsApp message වල ෆොටෝස් එහෙම එවලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක කට්ටිය කසුනිත් එක්ක ෆොටෝ ගහලා අපිට මේ වැතර ෆොටෝස් එවලා දිනවා. සෑහෙන දිනෙක් මේ වෙලාවෙත් අපි ඇල්ෆා ස්ටුඩියෝ එක අවට ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් කසුනි මොකද වෙන්නේ? සුබ උදෑසනක් වේවා.
2: සුබදේශනක් ජනි, මෙහෙමයි මට දැන් ඔයාගේ කටහඬ වෙනසක් තේරෙනවා. ඔයත් දැන් මෙතන කෑ ගහලා කට්ටියත් එක්ක කටහඬ ඒවා වෙනස් නැේද?
0: දවස් 9ක් එක දිගට දැන් අද 10 වෙනි දවසට තව පොඩි වෙලාවකින් එනවා.
2: ඒකනේ, අපි හැමෝම මෙහෙම තමයි. ඉතින් දවස් 10ක් එක දිගට අද 10 වෙනි දවස. ඉතින් 10 වෙනි දවසත් හරිම සාර්ථකයි. ගොඩක් අය මේ වෙලාවේ මම මේ ඇල්ෆා ස්ටුඩියෝ එක ඉස්සරහින් තමයි කතා කරන්නේ. මොකද ඇතුලේ අපේ දර්ශන ඇතුළු කණ්ඩායම වැඩේ කරගෙන යනවා. මම ජනිත් එක කතා කරන්න ඕනි නිසා ලෙහන්සයි මායි ෂුට කෙලියට ආවා. මම හැමදාම කතා කරනවානේ ජනි, මම ලෙහන්සට පොඩ්ඩක් දෙන්න ඕනි කියලා හිතුව ඔයත් එක්ක කතා කරන්න දේදුණු මාවතට විස්තර කියන්න.
0: නෑ, අද දේදුණු මාවත නෑ. හෙලෝ හෙලෝ සතියන්තේ. අද දේදුණු මාවත නෑ, අද හෙලෝ හෙලෝ සතියන්තය.
2: ඉරිද
0: දවසුත් අමතක වෙනවනේ අපිට ඒ තරම් වැඩත් එක්ක.
2: මෙහෙමයි දැන් වෙලා තියෙන්නේ. දැන් අපිට සිකුරාදා මේ සෙනසුරාදා ඉරිදව හොයාගන්න බැරි තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. හෙටත් සමහර විට අමතක වෙලා BMICH එකට ඒද
0: දන්නේ නැහැ. හරි, ඔන්න
2: දෙනවා ලෙහන්සා.
0: ඉතින් ලෙහන්සා, කොහොමද BMICH පරිශ්‍රයේ තියෙන අපේ Net FM විශේෂ කුටිය ළඟ දැන් තත්වය?
3: හෙලෝ හෙලෝ ජනි අයියේ, මේ පැත්තට එන්න අදහසක් නැද්ද?
0: එනවා එනවා. හරියටම 12 මාර වෙනකොට මං ඔතන.
3: එන්න මේ පැත්තට. අපිට දැන් සෙනඟ පිරීලා ඉන්නේ කසුනි ශිෂ්‍යා වගේ. අපි දැන් ඉස්සරහට ඇවිත් කතා කරන්නේ. මොකද දැන් කතිය වොයිස් ටෙස්ට් මේ වෙලාවේ කරනවා. ඉතින් ජනි අයියා, මේ පැත්තට මොකද වෙන්නේ?
0: ඉතින් අපි මතක් කරන්න ඕනි දැන් අපේ පොත් කැටයට පොත් දාන්න එන්න කියලා. ඒ වගේම තමයි අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ හඬ පරීක්ෂණ මැදිරියට එන්න කියලා නේද? අපි දක්ෂ නංගිල මල්ලිල සහ ඔයාට අයියල අක්කල වගේ ගොඩ දෙනෙක් හම්බ වෙන්නේ නැති අනිවාර්යෙන්ම නේද ලේහන්ස?
3: අනිවාර්යෙන්ම. මේ දැනුත් මාත් එක්ක යාළුව දෙනෙක් ඉන්නවා.
0: කවුද?
3: හෙලෝ,
0: ආයුබෝවන්. කවුද මේ?
3: ආයුබෝවන්, මම දිනිත්‍රි.
0: කොහේ ඉඳන් දාවේ?
3: මම ආවේ පන්නලේ ඉඳලා.
0: කොයි ඉස්කෝලේ?
3: මම වෙනකු හෝලි ෆැමිලියට.
0: දැන් අපේ හඬ පරීක්ෂණ මැදිරිය ඇතුළට ගියාද? මොනවා හරි ඉදිරිපත් කළාද? කොහොමද?
3: නෑ, සාම පොලිමේ.
2: පොලිමේ මෙහෙමයි ජනි, පොලිමේ සූදානම් වෙන අතර තමයි මම ඩග්ගාල අල්ලගත්තේ. දැන් පොඩ බය වෙලා එහෙම ඉන්න ඇතුළට යන්න.
0: දැන් බය අඩුවේ?
2: ඔව් අනිවාර්යෙන්. දැන් මෙහෙමයි, ඔයාට තේරෙනවද මෙතන තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපි කොච්චරනම් දරුවන්ව ඉස්සරහට අරගෙන යන්න ලෑස්ති වෙනවද කියලා.
0: ඒ කියන්නේ
2: කොච්චර කාර්යබහුල වුණත් මේ හැමෝමත් එක්ක අපි අනාගතය ගොඩනගන්න තමයි මේ Net FM සූදානම් වෙන්නේ. ඒකට තමයි මේ වෙරදාරන්නේ.
0: ඒ කියන්නේ උතන අතරම වෙන්නේ හඬ පරීක්ෂණයක් පමණක්ම නෙවෙයි. සමහර වෙලාවට ඒ නායට කියලා දෙනවා මේක වෙන්නේ මෙහෙමයි, වා මෙන්න මේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න ඕන.
2: අපේ සමීර, මම දැක්ක ජනි, ඔයා, ඊළඟට අසංක, දැන් ඇතුලේ ඉන්නා දර්ශන, මේ හැමෝම මේ දරුවන්ට කියලා දෙනවා මේක තමයි ඔයා හදාගන්න ඕනේ හැම කෙනෙක්. ඉතින් මේක වෙන වැඩක්. මේ වැඩේ බලන්න අද දවස විතරයි ඔයාට තියෙන BMICH ඇල්ෆා ස්ටුඩියෝ. එතනින් පස්සේ ජනි ඔයාට මතක ඇති අපි පහුගිය සතියේ සම්බන්ධ වුණු දරුවන්ව උදේ ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ කරගත්තා. ඕ, ඒ කියන්නේ සිලෙක්ට් වුණ කට්ටිය. ඉතින් මේ වගේ මේක අමුතු අත්දැකීමක්, ලස්සන අත්දැකීමක්. මං කියනවා මගේ මේක වෙනම වයිබ් එකක්. ඉතින් අද ඉරිද දවස සතියන්තය එන්න ඇවිල්ලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් ගන්න ගමන් මේ වයිබ් එකත් විඳගෙන යන්න අමතක කරන්න එපා. ඔන්න ඕවා තමයි අපිට කියන්න තියෙන්නේ.
0: බොහොම ස්තුතියි කසුනේ, විස්තර කියන්න මේ පැතරවට.

0: FM Anu Paha, FM Anu Hatırai Taşma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
3: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ.
2: හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: දැන් වෙලාව උදේ 11 විනාඩි 28යි.
5: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
5: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
4: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: අලුත් ලොව තියන අපේ ගොවි පරපුරට පිළිදෙන ගොවි සෙත ජාතික ලොතරැයි මණ්ඩලය.
1: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන් වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන් වැල්ල.
2: 80 දශකයේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
4: වීකෙන්ඩ් එකට තමයි හස්බන්ඩ්ගේ කරදරේ වැඩිම.
5: කට්ටිය සෙට් වෙලා පොඩි ට්‍රිප් එකක් යන්නත් මරු දවස් දෙක.
6: එයාව බලන්න යන්නත් නියම දවස් දෙක.
4: එයා එනකම් බලාගෙන ඉන්න දවස් දෙක.
5: මූඩ් එකටත් ගැළපෙන නියම සින්දු.
4: සෙනසුරාදයි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකල් මෙතෙත් හෙලෝ හෙලෝ සතියන්තෙන් අහන්න.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 64 මිස් කෝල් එකක් දෙන්න.
4: උදේ 11:31 අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
9: Net FM. Hello hello Satyantaya.
10: වෙලාව 11:32 මේ සින්දුව මාර හිට මේ දවස්වල. එදාරේ චිත්‍රපටිය බැලුවද?
11: මං තාම බැලුවේ නෑ.
10: තාම බැලුවේ නැත්ද? මේ චිත්‍රපටියේ දර්ශනයන් ගැන සෑහෙන කතා බහට ලක් වෙනවා. ඉතින් ඒකාන්ත මොනවද කියන්න ඕනද නෑනේ ඒව ගැන. අපි මේ සින්දුව අහන්න යමු. සින්දුව අහන්න යලින් මෙසේජස් ගොඩාක් තියෙනවා කියවන්න. කට්ටිය කොට දෙනේ මෙසේජ් කරලා දෙනවා. මට ඊයේ සමහර මෙසේජස් කියව ගන්න බැරි වුණා. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ?
11: නදී මහරගමී මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන දවසක් වේවා ආදරණීය ජනී සහ කවි නංගිට. හෙලෝ හෙලෝ සතියන්තය මේ ලස්සන සින්දුවකට මගේ පවුලේ නෙත්තහන හැමෝමත් එකතු කරගෙන ඔයාලා දෙනවත් එකතු කරගන්නවා කියලා තමයි කියලා දෙන්නේ.
10: ඊට පස්සේ අපි කොහෙටද යන්නේ? අපි යනවා ගිහිල්ලා ඉන්න ගාල්ලේ චීන කොරටුවට. මොකද අපේ යමුනලා සන්තියක් අපි වහගෙන ඉන්නවා. හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදු ලක්ෂාණ නෙත්තහන සියලුම දෙනාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා දෙන්නේ. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකේ අපේ ජයන්ත අයියා මෙසේජ් එකක් දාලා තිනවා. අර මේ එකතු කළා මේ මෙසේජ් එකේ දාලා තිනවා. අපි අර ඇල්ෆා ස්ටුඩියෝ එකට කර ડોක්ටර්ස් මාව කියලා කිව්වනේ. ඇත්තටම එයාත් හිටියා ඒ කට්ටිය එනකොට. අනාගත ડોක්ටර්ස්ලාත් ආව නේද එහෙම කිය කියලා තින්නේ. ඒක අයියා එතන අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවයි වෙලේ ඒ කට්ටියේ ඉන්නවා එයා දැක්කා. ඊට පස්සේ කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ?
11: සුබදසනක් වේවා ජනී සහ කවි සුපුරුදු පරිදි අදත් හෙල හෙල සතියන්තය අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. අයාලවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ලහිරු පෙරේරා නිකවැරටි චම්පික ලහිරු පෙරේරට තමයි මෙහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ.
10: නිකවැරටි දන් චම්පික ලලිත් පෙරේරා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මෙහෙමයි මේ වයසක කෙනෙක් ගත්තට පස්සේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ලලිත් ලහිරු වගේ පේනවා කියලා කියන්නේ ඉතින් ප්‍රශ්නයක් තමයි. වයිෆ් රියානි එකතු කරගන්න කියලා කියනවා. කුවේට් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ඒ වගේම තමයි ආගේ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම දෙනාවයි. ඉන්ද්‍රානන්ද සර්වත් අමාරුවෙන් කියලා දිනවා එකතු කරගන්න කියලා සින්දුවකට. අපි එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට අපේ නම් කියන්නේ නැද්දෝ එහෙම කියලා මැසේජ් එකක් දාලා දිනවා. නාච්චි දූවේ කොංගස් ගැව ඉඳන් අපි කොංගස් වැව ඉඳන් අපි වහගෙන ඉන්න උදේෂ් නුවන් දිලංක හිරුණ සාස ගී සසගි කියලා දාලා තියෙන්නේ. හිරුණ සසගි හරිද දැන්න නම කිව්වා. දිස්නා අපි හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කට්ටිය බඩඉරිඟු හිටෝන ගමන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ තව මාස 3කින් 4කින් වගේ ආවොතින් අර නැවුම් බඩඉරිඟු කරලා කාලම යන්න පුළුවන්. කෑගල්වත් කඩේට යන්න ඕනේ. කෑගලු බත්කඩේට මේ වෙලාවේ මගේ යාළුවෙක් ගිහිල්ලා මම දන්න කියන යාළුවෙක් ඒ ගියාට පස්සේ එයා මට මැසේජ් එකක් දාලා දිනවා මෙන්න මේ කෑගලු බත්කඩේ ඕගොල්ලන්ව අහගෙන ඉන්නවා කියලා ඊට පස්සේ මං ගියා කෑගලු බත්කඩේ කට්ටිය කියලා කියන්නේ කොහොමත් අපේ පවුලේ කට්ටිය වගේ ඒගොල්ලෝ කොහොමත් net fm තමයි අහන්නේ කියලා මං ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් අපේ චම්මි අක්කා ටෝගා මහින්ද ඇතුළු සෙට් එක මේකතු කරගන්නවා කෑගලු බත්කඩේ ඉන්න ඊට පස්සේ මේ නම් නොකිය වුණු කට්ටිය වගේම තමයි කෑම කන්න එතෙන්ද ඇවිල්ලින කට්ටිය කයිමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට හයි ජනී මම ගීතිකා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගීතිකා කොහින්දන්ද මැසේජ් එක දාලා තියෙන්නේ
11: බදුලේ කොට්ටගොඩ
10: ඉඳන් මං එකතු කරගන්නම් හිරුමල් සින්දුව දෙන්නකෝ කියලා මැසේජ් එකේ දාලා ඉවර තියෙනවා දැන් අපිට බැරි වුණත් අපි අපෙන් පස්සේ එනවා තරංග එක මහි එකතු කරගන්න ඒ දෙන්නාට මං කියන්නම් සින්දුව දෙන්න කියලා හස්බන්ඩ් අසංකව එකතු කරගන්න කියනවා චූටි පැටව් දෙන්න කවුද
11: සෙනෝ චෙනෝ දෙන්නවත් එකතු කරගෙන අම්මා සීලා තාත්තේ ජයරත්න ඒ වගේම අක්කගේ පවුලේ හැමෝමත්
10: මල්ලිගේ පවුලේ හැමෝමත් මහියංගනේ ඉන්න අම්මවයි මල්ලිවයි නංගිලාවයි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කොහේටද අපි යන්නේ
11: අපි යන්නේ අම්පාර පරණගාමට හන්දේ හෙල්මට් ජැකට් කරේ අතුකෝරලා අයිය මැසේජ් එකක් දාලා තියෙනවා ඉතින් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා
10: ඊට පස්සේ අර අපි ඇහුවා නේද මේ යුවෙන් ටෙහාරා ටෙරා යුවෙන් ටෙහාරා කියන්නේ කවුද කියලා දැන් මැසේජ් එකක් දාලා දිනව මොරෝකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ කියලා යුවෙන් කියන්නේ මල්ලි ටෙහාරා තමයි මැසේජ් එක දාලා තින්නේ ඔන්න ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා ගට්ටියව මකුලොලු රංජිත් ප්‍රියංකරායියා ඔයාවත් එකතු කර ගන්නම් මේ අහන්න යන සින්දුවට ඒ වගේම තමයි මාවත් සින්දුවකට එකතු කර ගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ
11: බරදල් පොළ එස්එල් ප්‍රනාන්දු අයියා
10: ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කර ගන්නවා

0: වෙලාවේ 11යි විනාඩි 39යි. දොළ ළඟ ගුරු පාර දිගේ ඉන්නේ කවුද? වාද ගුරු වාරණ යන්න අමාරුයි.
1: මේ අපහස මට.
0: කවුද එකතු කරගන්නේ සින්දුවට?
1: හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකත් එක්ක ජනේ කවි අලුත් නංගිලා ආදරෙන් සලකන්න කියලා තියෙනවා. අද හවස ඔයා බුක් ෆෙයා ඉන්නවද? අපි එනවා ඔයා බලන්න.
0: ආ මම ඉන්නවා. හිස්සතින් නම් ඉන්නේපා උන්.
1: ලස්සන සින්දුවකට එකතු කරගන්න තීරුලි දුව මම ලක්මාලි කඩවතේ.
0: අද දවල්ට කන්න හොඳ නැහැ. මට නිකන් හිතෙනවා මද මට හවස්තරකම් කෑම හම්බුවේ කියලා. මං ඉතින් දැන් ඔගොල්ලෝ අහිස්සතින් ඉන්න එපා. මට වැඩකින් ඉන්න වෙන්නේ. මීරිකව මදු මැසේජ් එකක් දාලා දිනවා. මදු මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ කොහෙටද අපි යන්නේ?
1: අපි යන්න හදන්නේ ගාල්ලට.
0: ගාල්ලට නෙවෙයි අම්පාරට. අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍ය මැසේජ් එකක් දාලා දිනවා. එයා යාගේ හස්බන්ඩ් සරත් කුමාරවයි පුතා ශෂීවයි පොඩි පුතා සදීවයි දුව ඉන්නවා ගාල්ලි ඉහළ කිහිපය. එයා තමයි ගාල්ලි. එයාව එකතු කරගන්න කියනවා. පුත දුවගේ නම සමාධි, පුතා රුවන්, එයාගේ දුව ෂණුදී. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපි යනවා දෙයියන්දරට ගිහිල්ලෙන්න. දෙයියන්දර නම් ගියෙන් තියෙන්නේ කොහෙද කියලා දෙයියනේ මන් දන්නේ.
1: දෙයියන්දර මාතරපැත්තද?
0: මාතරපැත්තද තියෙන්නේ දන්නේ. සුනේත්‍රා කුමාරියක් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුතා විහංගවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කොහෙටද යන්නේ?
1: හායි ඔයාලා දෙන්නට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මමයි මගේ ෆැමිලිය කියයවයි නෙත්හන ඉන්න හැමෝමත් එකතු කරගෙන මම හබරදෝවෙන් දිල්රුක්ෂි.
0: නෑ නේ ඔයා කවි කියලානේ මට ආව වෙලාවෙ කිව්වේ.
1: නෑ මැසේජ් එක දාලා තියෙන්නේ
0: අපි. ආ අපි එකතු කරගමු. ඊට පස්සේ යන්නේ බොරැල්ලට ගිහිල්ලා ඉන්න ළඟපාතට. නවෝද් මල්ලි මැසේජ් එකක් දාලා තිනවා යාව එකතු කරගන්න කියලා. මම එකතු කරගන්නම්. රයිට් අපිවත් සින්දුවකට එකතු කරගන්න. දැන් මේ අර අපි කලින් කිව්වනේ මේ සතර පත්තරේ ගැන. සතර පත්තරේ ආරම්භ කළ දින 1979 අවුරුද්ද. එතකොට ඔයා පොඩි කාලේ මේ සතර පත්තරේ තියෙන්නේ නැතුව ඇති. කවිවා 60 ගණන් වල නේද ඉපදුනේ.
1: ඔයා පොඩි කාලේ තිබුණා
0: සතර. මගේ පොඩි කාලේ කොහමද ඉතින් මම දැන් මේ කියන්නේ මම මොන්ටිසෝරි ගියත් මේ දැන් අවුරුදු 15කට විතර
1: කලින්. දෙකකට විතර කලින්.
0: 15කට විතර කලින්. නැදිබල් ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ ජපානයට. දැන් ඒත් ඔයා වෙකර යන්න විදිහක් නැහැ. පාස්පෝර්ට් නැහැනේ. හදාගන්න පාස්පෝර්ට්. හරිද? එතකොට අපිට ජපානයට කුවේට් වලට යන්න තියෙන රටවල් ඔක්කොම යන්න පුළුවන්. මෙහෙම හරි. අපි එකතු කරගන්න කියලා කියනවා ගාමිණී අයියා මැසේජ් එකක් දාලා වයිෆ් අරුණ සංජීවනි. පුතාගේ නම ඕෂද. දුව සේනාශ්‍රී. ඒ වගේම තමයි අම්මවයි ලංකාවේ ගොඩලින්ද ගමේ යාළුව හැමෝමයි මලින්දු මෝටර්ස් එකේ කුමාර අයියවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ කොහෙටද අපි යන්නේ?
1: ලලිත් ප්‍රියංකර අයියා මැසේජ් එකක් දාලා තියෙනවා දුම්බර ඉඳන් අපිවත් එකතු කරගන්න කියලා.
0: එයා දන්නවත් දන්නේ අරගනේ. දුම්බර යන පාර කොයිබද කියලා අහලා බලන්න ඕනේ යාගේ. කවුද ඊළඟට එකතු කරගන්නේ අපිව?
1: මම මිතුම් යටි අන්තට බේරන්තවෙන් සමිරු මල්ලි චාමර අයියා සැලොන් එකේ සොරාල් අයියා පවුල් හැමෝමයි ඔයාලා දෙන්නවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න. එයාට සින්දුවක් රික්වෙස්ට් කරලා තියෙනවා.
0: ඒ සින්දුව ඉතින් හැමදාම අහන්නත් බෑ නේ. දෙකම සින්දුව. ඒකනේ ප්‍රශ්නේ. කවියන් ජනි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. තනකොළ වත්ත සුද්ධිටයි මටයි හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ.
1: මේ
0: යටි අන්තට හොරන්දල නිතු ගරාජ් එකේ සෙට් එක මට තේරෙන්නේ නැහැ. මේ කියලා තියෙන කියලා ඇල්පිටිය පුන්සරා නංගිත් ආයේ මැසේජ් එකක් දාලා දිනවා. මං හිතන්නේ මගේ මුවගින්ම නම කියව ගන්න ඕනේ වෙලාද කොහෙද. මං එකතු කර ගන්නවා. කවි ඔයාව ආදරෙන් අපි පිළිගන්නවා net fm එකට කියලා තියෙනවා. එහෙම මැසේජ් එකක් දාලා තින්නේ කවුද කියලා හොයාගන්න විදියක් නැහැ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කර ගන්නම්. පොඩ්ඩක් ඉන්න. කවුද මේ මැසේජ් එක දාලා තින්නේ කියලා බලන්න. චන්ද්‍රිකා අක්කා මැසේජ් එක දාලා තින්නේ. ඊට පස්සේ කොහෙටද යන්නේ අපි? එන්ඩී අපරල් එකට. වාද්දු ඉඳන් නිලන්ත අයියා මැසේජ් එක දාලා තින්නේ. නිශාන්ත අයියා ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා කට්ටියව. මේ සින්දුවට

0: anu paha. FM anu hatarai tashma ada. Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඉන් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව උදේ 11 විනාඩි 46යි
3: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසද සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භූවි ආයුබෝ වේවා.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
10: නංගියා
9: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
10: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
9: මොනවා කියනවද අයියා ඕක සිම්පල් වැඩනේ
10: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
9: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහලා කොළ ටික අත්තු ගාලා දානවා
10: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
11: Net FM හතර වටේ. හතර වටේ.
12: කවදත් අලුත් කාගෙත් net.
13: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
14: Net FM. Hello hello Satyante.
15: වෙලාවේ 11 විනාඩි 49යි. අධිවේගයෙන් නම් ටිකක් කියන්න තමයි තියෙන්නේ. මේ වවුනියාවේ ගයන් දිල්රුක්ෂ එයාගේ ගෑල් ළමයට ඇහෙන්න කියන්න කියලා ලස්සන නිසඳස් ටිකක් කියලා තියෙනවා. ලෝකෙ කොච්චර ලස්සන දේවල් තිබුණත් එයාගේ හිතේ ලස්සනම දේ තමයි එයාගේ ගෑල් ළමයා කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලා දෙන්නේ. අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා හුන්නස්ගිරිය SMT අපරල් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි යනවා හැමදාම දෙබත් ගම ඉඳන් අපි වහගෙන ඉන්න අමිතා පුෂ්ප කුමාරිව එකතු කරගන්න. එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් නිමල්වයි දුව නිමාලිවයි පුතා කාවින්දවයි මිනිබිරි නැතුලිවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ?
16: රත්නපුරගිරි මලෙන් දරුෂ්ක මැසේජ් එකක් දාලා තිනු අපිට ලස්සන සිද්දුවක් දෙන්න කියලා කුවේටල වැඩ කරන කාවින්දයත් එකතු කරගන්නවලු විශේෂයෙන්ම
15: මගේ මැසේජ් එක තාම කිව්වේ නැහනේ හුන්නස්ගිරි ඉඳන් මදු තමයි මැසේජ් එක දාලා දින්නේ අනේ පැටියෝ බරක් උනාට පොඩ්ඩක් සමා වෙන්න අපි දැන් කියනවා නම එකතු කරගන්න කියලා කියනවා ජනී පැට්ටෝ එන් කවි පැට්ටෝ කොහොමද ඔයාලට මම නම් අදරි වාඩු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මදු එයාගේ හස්බන්ඩ් අම්මි ඈ එයාගේ හස්බන්ඩ් වයි අම්මි වයි අප්පච්චි වයි දෝනිලා බුමි වයි ඍතු වයි ඉමන්දි වයි ඉර්ධි වයි එයාගේ අක්කි වයි හැමෝම එකතු කරගන්න කියලා කියලා දිනවා අම්මෝ මේ නම් ටික දැන් කියවන්න හම්බෙච්ච එක හොඳයි පටන් ගන්න තැනම ගියුණා නම් එහෙම දිව පැටලිලා වෙන මොකක් හරි වෙනවා.
16: අපි යන්න හදන්නේ බදුල්ලට. බදුල්ලේ අන්දේනිය ශ්‍රියානි මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සිද්ධාක් දෙන්න කියලා.
15: බබා නවෝද ඇතුළෝ සියලුම දෙනාවත් එනාස් බබාවත් එකතු කරගන්න කියලා කියලා තිනවා මම එකතු කරගන්නම් යකල මොල්ලේ දිලිනී එයා කියනවා එකතු කරගන්න කියලා හස්බන්ඩ් දනුෂ්කවයි ලොකු දුව දම්සදීවයි චූටි දුව බිෂීලිවයි එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඊළඟට කොහෙටද යන්නේ
16: රමුක්කනට යන්න හදන්නේ රමුක්කනි මාල්ෂා මැසේජ් එකක් දාලා තිනවා මගේ දූල දෙන්න එකතු කරන්නලු සෙනු රිතු හස්බන්ඩ්වත් එකතු කරගෙන ලස්සන
15: රිතු නෙවෙයි ජිතු හස්බන්ඩ් ශාන්ත ඒ කට්ටිය එකතු කරගන්න කියලා තිනවා දොදොල් කන්න කැමති නේද ඒක තමයි වදොදොල් කැල ලකෝගේ පාට වෙලා තියෙන්නේ
16: අනේ ජනීමේ ආ ඒකට හේතුවක් තමයි කතරගම අපිට කිට්ටුයිනේ
15: ආ ඒක තමයි හරි හරි
16: අපි කන්නේ ඔරිජිනල් දොදොල්
15: හම්බන්තොට කල්ලු දොදොල් කඩේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා ශානක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ආනන්ද නිලන්ත මහීමා සසීමා රන්දිමා ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට හයි කවියකෙන් ජනී අයියේ එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද?
16: ගාලෙන් චෙනු තම මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා.
15: ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න කියලා. වාට රෝස මලකුත් එවලා දිනවා කවි ඔයාටමයි කියලා. ඊට පස්සේ කොහෙටද යන්න හදන්නේ?
16: යන්න හදන්නේ ඉෂාරා මැසේජ් එකක් දාලා තියෙනවා. හෙලෝ මගේ මිතුරා ජනි අලුත් නම්බියත් එකතු කරගෙන ඔන සින්දුවක්.
15: සමවත වැතුන් වැසුනාවේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා තමයි හාලා තින්නේ. අපේ බදුල්ල ඉෂාරා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට

0: එන්න සිංහල බෙහෙත් බඩු කඩේ සෙට් එක මැසේජ් එක දාලා තිනවා නන්ද කුමාර් ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට උකුවෙල මාෂි ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තිනවා ඔයාගේ මුවගින් නම කියව ගන්නද කොහෙද හැමදාම වගේ අපිට අර මල් එක්ක ෆොටෝ එවනවනේ නිපුණි අනුරාධපුරේ ඉඳන් මේ මල මොකද්ද කියලා ඔයා දන්නවද
1: මම දන්නේ නැහැ ලස්සන මලක් හැබැයි
0: ඒක තමයි අඳුරගන්න විදිහක් නැහැ හැබැයි මලේ නම එවන්න අපිට කෝල් ගත්තලු ආන්සර් කරලා නැහැ මේ අද කවි තමයි කෝල් ආන්සර් කරේ මුලටගේ මං ආන්සර් කර කර හිටියා පස්සේ යාට වැඩේ බාර දුන්නා අපේ මැසේජ් එක ආයෙත් පාරක් කියන්න ඇහිලා නැහැ කියලා තියෙනවා එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ හෙට්ටි මුල්ලේ මහතුන් අයියාගේ වර්ක්ෂොප් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක හංසමාල් අයියා මහතුන් අයියා සජිත් අයියා තාම වැඩට ආවේ නැති නිදාගෙන ඉන්න ශේහන්වත් එකතු කරගන්න කියලා තියෙනවා අවුරුදු 31ක් වෙලත් සජිත් අයියාට කෙල්ලෙක් හම්බ වෙලා නැහැලු කෙල්ලෙක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු
1: අනිවාර්යෙන් හම්බ වෙන්න ඕනේ
0: හින්දා එන්ඩි මහර ජයනි එකතු කරගන්නවා ජපානි ඉඳන් අපි වහගෙන ඉන්න නිශාන්ත ඉෂාන් ඇතුළු සෙට් එකවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මගේ මැසේජ් එකත් බලන්න බුත්තල දිලාන් මැසේජ් එකක් දාලා තිනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අද දවසේ පස්වෙනි උපන්දිනය සමරන හෂා ඉරන්දි ඩයස් එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝමත් ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා

0: නැටුවට කමන්නේ මෙතන නම් නටන්න එපා වොන් මේ මැදිරියත් විනාශ වෙලා තමයි යන්න වෙන්නේ හිලෝ හිලෝ සතියන්ටේට මැදිරියක් නැති වෙනවා මෙතන නටුවොත් එහෙම කවි
1: නටන්න ගෙදර යන්න තමයි හදන්නේ
0: යන්න තමයි හදන්නේ එහෙනම් ඉතින් කවද්ද ඔය ආයෙත් එන්නේ
1: ආයෙත් ලබන සෙනසුරා දෙනවා
0: ලබන සෙනසුරා දාලා ආයෙත් හඳ පුළුවන් හැබැයි මම එනවා ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට දේදුරු මාවතත් එක්ක එහෙනම් ඉතින් මේ පැත්තට කතා කරමු හැමෝටම ස්තුතියි කියමු
1: ඔව් ඉතින් වෙනද වගේම සතියන්තේ අපිත් එක්ක එකතු වෙන හැමෝටම ආදරෙන් ආදරෙන් කියනවා
0: ස්තුතියි ගින්නනම් මම ජනි
1: මම කවි

0: FM anu hatırayı taşımata Net FM.
1: Udaykul hay binari panasram yai.
2: Meltol hisratiye una sempratishava angapata vedanava apahasu dina sadaha ikman sahaneya Meltol paracetamol visheshayaki.
3: Mudalali
4: alona
3: mata paripu 500 ay lunu kilo ekai akiris kudu gram 200 ekuk danawada mudalali mata hondama kali miris wali gram 300 ekma danna
5: mudalali o kaadada me bodu karanne ai neva to damata mehema karai kiyala ee mudalali gen gatta miris kudu rasat na sarat na miris paadat na
4: vijaya danna okkotama
5: ai mudalali niyama pramitiyata hadana vijaya tamai api kemathi kiyala mudalali dannawane
3: honda velawata oya ave naththam api thawenne
6: miris na miris vijaya miris
7: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
10: කින්දර හැන්දාව විජානු චානු
9: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
1: වෙලාව දහවල් 12යි
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
13: විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ එකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් net අමතන්න. 0112 863 363 0766 716 3872.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 4 වනදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල අහුන්ගල්ලේදී අද තවත් වෙඩි තැබීමක්. උත්කලයේකට තුවාල. කොස්ගොඩදී සිව් දෙනෙකු ඝාතනය කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් ගැන තවත් තොරතුරු රැසක් එළියට. අත්අඩංගුවටගත් ඥානසාර හිමි අද අධිකරණයට. අවසන් දිනේ පෙරවරුවේම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මහා සෙනඟක්. අදත් නෙත් කුටිය ජනතාවගෙන් පිරියයි. කෝටි 3කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග ගුවන් මගියෙකු කොටුවෙයි.
0: Net News, the truth people trust.
6: අහුන්ගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අලියොම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා බලපීටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඒ ඇතුළු කතා පෙළෙහි අපේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. අහුන්ගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අලියොම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මෙවන විට ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 74 වූ ගල්වෙහෙර අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරන අතර නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමු කර මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවට දැනට සිදු කරන විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුන්ගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කොස්ගොඩ ප්‍රදේශයේදී ඝාතනයකට සූදානම්ව සිටි සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මෙවැනි විට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේදී පුද්ගලින් සිව් දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් පිරිසක් කොස්ගොඩ පොලිස් වසමේ අකාරිගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුර මත එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ නිවස වැටලීමට පියවර ගනු ලැබුවා. එම වැටලීම සිදු කරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දුටු එක්සකකරුවෙකු පොලිසිය දෙසට වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. එහිදී පොලිසිය විසින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් එක්සකකරුවෙකු තුවාල ලැබූ අතර එම සැකකරු පොලිස් භාරයටගෙන බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගත්තා. එමෙන්ම එහි සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙහිදී නිලධාරීන් පියවරගෙන ඇති අතර තවත් සැකකරුවෙකු පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී ගිනි අවි සහ පතරොම් රසක්ද පොලිස් භාරයට ගැනීමටද පියවරගෙන තිබෙනවා. ඒ අතර මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවියක්, එම පතරොම් 8ක් සහිත මැගසීනයක්, රිවොල්වර් අවියක් හා පතරොම් 6ක්, මිලිමීටර 9 වර්ගයේ මැගසීනයක් හා පතරොම් 6ක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් අයත් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම අපරාධ සිදු කිරීම සඳහා යාමට සූදානම්ව තිබූ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් මෙන්ම ත්‍රිරූත රථයක්ද මෙහිදී පොලිස් පහරියට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධීන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 33 වයස්වල පසුවන මහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. අතරංගොඩගත් සකකරු හා දේපල කොස්ගොඩ පොලිසියට ඉදිරිපත් කර ඇති අතර කොස්ගොඩ පොලිසිය හා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසවා. අධිකරණයේ වරින්තු ලබා සිටියේදී තීනියවල ප්‍රදේශයේදී අතඩංගුවට පත් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරිදඩුවම් නියමව සිටි ඥානසාර හිමියන් අතඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියෝජන අධිකරණය පසුගියදා විවෘත වරින්තු නිකුත් කරනු ලැබුවා. මෙලෙස වරන්තු නිකුත් තිබේදී පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඊ රාත්‍රියේදී අතරංගුවට ගනු ලැබුවේ තිනියවල ආරණ්‍ය සේනාසනයකදී. එහිදී අතරංගුවටගත් ඥානසාර හිමියන් ඊ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසයට රැගෙනෙනු ලැබුවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ 27 වෙනිවරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. ඒ අනුව අදත් රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනී විවෘත වෙනවා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ 1 නෙත් FM රේඩියෝ 1. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් FM කුටියේ පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරයන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝෙහිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන් අද දිනේ දිවිනී නන්දසින් පැමිණි දරුදරියන්ගෙන් ඒ සඳහා ඇති මහත් උනන්දුවක්. ඒ පිළිබඳව නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවව සම්බන්ධ වෙනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත කසුනි නානක්කාර සමගින්. අයිබන් කසුනි.
1: අයිබෝන් සචිනි, ආසියාවේ දැවන්තම විශාලතම පොත් ප්‍රදර්ශනයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අති සාර්ථක අවසාන දිනය අද. ඉතින් අවසන් දවස අද ඉරිදාවක්, බොහොම විශාල ජනකායක් ප්‍රදර්ශන භූමියට එනවා. ඒ වගේම ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා තමන්ගේ හඬ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඉතින් මේ හැමදේම අතරතුර මම හැමදාමත් වගේ සම්බන්ධ කරගත්ත කුරුණෑගලින් කුරුණෑගල පන්නන දුවෙක් ඉන්නවා. අපි බලමු කතා කරලා එයාගේ අත්දැකීම කොහොමද කියලා.
7: මගේ නම මිතුකිනෙච්චරා. මම එන්නේ කුරුණෑගල පන්නල ප්‍රදේශයෙන්ද. මගේ ඉස්කෝලේ සඳ ලංකා මධ්‍ය විද්‍යාලය. ඉතින් මට අද ගොඩක් සතුට දවසක් ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ විදිහට අපේ කටහඬවල් පරීක්ෂා කරලා අපිට මේක හොඳ අත්දැකීමක්. ඉතින් නෙත්ස්ත මාර්තනී සිලුම් දෙනාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි වගේ අයට මේ වගේ අවස්ථාවක් ලබා දෙනට.
1: ඊළඟට ඉන්නවා බෙලියත් තරුණියක්. අපි බලමු ඇයගේ විස්තරය.
8: අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම බෙලියත්ෙන් කිෂානි ජයසිංහ. මම රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඉතින් අද තමයි අවසාන දවස බුක්ෆෙයකට එන්න ලැබුණේ. ඉතින් අහම්බෙන් තමයි මේ නෙත් FM එකෙන් කරන මේ වැඩේ දැක්කේ. ඉතින් ගොඩක් සතුටුයි. නෙත් FM එක මේ වෙලාවේ අපේ හැකියාවන් ඉදිරිපත් කරන්න මේ වගේ චාන්ස් එකක් අපිට ලැබලා දෙනවාට ආයිත් ස්ටුඩියන්ට් වෙනවා නෙත් FM කාර්ය මණ්ඩලයට. ඉතින් නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ DMICH ඇල්ෆා ස්ටුඩියෝ ලොකු ඉල්ලුමක් තිබ්බා අපේ දරුවන්ගෙන්, විද්‍යාර්ථීන්ගෙන්, වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම අපෙන් ඇවිල්ලා අහනවා අපිටත් එන්න පුළුවන්ද කියලා. මේක අලුත් අත්දැකීමක් වුණා ගොඩක් අයට. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අති සාර්ථකව අපි දින ගණනාවක් පහු කරමින්, දින 9ක් පහු කරමින් අද 10 දවසත් ඉතාම සාර්ථකව මේ විදිහට ගත කරගෙන යනවා. ඉතින් කියන්න ඕන දැන් මේ කතා කර බෙලියත්, කුරුණෑගල, ඊළඟට අපිත් එක්ක අනුරාධපුරෙන් අද කිහිප දෙනෙක්ම සම්බන්ධ වුණා, මහනුවර, දියතලාව, හපුතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, මේ හැම පැත්තකින්ම, ඌව, සබරගමුව, වයඹ, මේ හැම ප්‍රදේශයකින්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එනවා. රට වටින් වෙනවා. ඒ එන හැම පිරිස අතරින්ම ඇල්ෆා ස්ටුඩියෝ එකටත් ඇවිල්ලා තමන්ගේ හඬ පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ආරාධනා කරනවා අද දවසේ තව කෑ ගණනාවක් තියෙනවා. රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තියෙනවා. ඔබටත් පුළුවන් ඇවිල්ලා වට්ටම් සහිතව ඔබේ පොත්පත් මිලදී ගන්න අතරේ නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා තමන්ගේ හඬ පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න නිවේදන හැකියාව තියෙන ඔබ, ප්‍රවෘත්ති හැකියාව තියෙන ඔබ, සමහර විට ඉදිරි පත් කරන්න අවස්ථාව තිබුණේ නැත්නම් මෙතෙන්ට ඒ අවස්ථාව අරගෙන එන්න පුළුවන්. ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න තැනක් තිබුණ නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ ඒ අවස්ථාව ඔබට සලසලා දෙනවා. ඒ නිසා ආයෙ කියනවා එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද දවසේදීත් ඇවිල්ලා මේ අත්දැකීම විඳින ගමන් නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ අත්දැකීමක් ඔබේම කරගන්න. මම නෙත් නිවුස් වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිට කසුනි නානායක්කාර.
6: ස්තුතියි කසුනි. දෙවෙනි බොහෝ ප්‍රදේශවල පසුවකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලවින විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යය නියුතු කාලවින විද්‍යාඥ සජින්තා ජයසේකර පැවසුවේ මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණු ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
9: එවැනි බොහෝ ප්‍රදේශවල තැනින් තැන අසුරකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මධ්‍යම සබරගමු, බස්නාහිර, දකුණු ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. මෙම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට විශේෂයෙන් මතක් කර සිටිනවා. ඊට අමතරව මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවකුත් තියෙනවා.
6: නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ස්වර්ණාභරණතුකයක් කඩුනායක ගුවන්තොටුපළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51ක ව්‍යාපාරිකයෙකු වන අතර සැකකරු රැගෙන ආ ස්වර්ණාභරණතුගේ වටිනාකම රුපියල් 3,65,19,192කට ආසන්න බවයි පැවසුවේ. සෙකකරු ඩුබයි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඇති අතර එහිදී සිය සිරුරේ පර්සල් 4ක් ලෙස සකස් කර ග්‍රෑම් 996ක් පරිදි මෙම ස්වර්ණාභරණ තොගේ සංගවා රැගෙන විත් ඇති බවයි කටුනායක ගුවන්තොටුපළ පොලිසිය පැවසුවේ. පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ස්වර්ණාභරණ තොගේ කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත පහර දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද දින අලියුමතෙක් මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී මෙම ස්වර්ණාභරණ තොගේ රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගියාට රුපියල් 137ක දඩමුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබෙනවා. මෙරට මුහුද සීමාවේ අනවසන මසුන් ඇල්ලූ ධීවරීන් ඉන්දිය ධීවරීන් නව දිනෙකු නවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සමගම ධීවර කටයුතු සඳහා ඔවුන් භාවිත කරන ලද ධීවර යාත්‍රාවද නවික හමුදා භාරයට ගෙන ඇති බවයි නවික හමුදාව පැවසුවේ. යාපනයේ ඩෙල්ෆ් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුද සීමා රේඛාව උල්ලංඝනය කරමින් මෙරට මුහුද සීමාවේ අනවසරින් මසුන් ඇල්ලීමේ නිරත සිටියේදී මෙම සැකකරුවන් ඊයේ සවස් වරුවේ නවික හමුදා භාරයට ගෙනෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික නෞකා සමුද්‍ර නෞකාව විසින් සිදු කරන ලද නිරීක්ෂණයක් අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම පිරිස හසු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට අදාළ ධීවරින් සහ ධීවර යාත්‍රාව කංකසන්තුරේ වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනයේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බහර දීමට නියමිතව ඇති බවද නාවික හමුදාව සඳහන් කළා.
10: නෙත්
6: නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ MRD කසුන් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
11: ජනමාධ්‍යයක ප්‍රමුඛ පෙළේ වගකීමක් වෙන්නේ ජනතාව සඳහා නිවැරදි, සමබර, අපක්ෂපාතී ප්‍රවෘත්ති සම්පාදනය. ඒ වගේම කාලානුකූලව, වේගයෙන්, පැහැදිලිව, සරලව, සදාචාරාත්මක සීමා ආරක්ෂා කරමින් නිසි තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්තව තොරතුරු ලබා දීම ප්‍රවෘත්ති සම්පාදනය ජනමාධ්‍යයක ප්‍රමුඛ වගකීමක් වෙනවා. ඒ අර්ථයෙන් නෙත් FM ප්‍රවෘත්ති මේ රටේ ජනතාවට ඉතාම සමබර, නිවැරදි, තොරතුරු, වේගෙන් සහ ඉහළ ප්‍රමිතියකින් ලබා දීමට දරන උත්සාහය පිළිබඳව අප තුළ ඇති ලොකු ප්‍රසාදයක්. ඒ වගේම සදාචාරාත්මක සීමා ආරක්ෂා කරගනිමින් ප්‍රවෘත්ති වලට අතිරේක අර්ථකථන එකතු නොකරමින් තොරතුරු ලබා දීම අතින් ඔවුන් ඉතාම ඉදිරියෙන් ඉන්න බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකයාට වඩාත් ලෙංගතු, ලබැඳි ශෛලියක් ඔවුන් අනුගමනය කරනවා. නෙත් FM ප්‍රවෘත්ති වඩාත් ජනතාව අතරට සමීප වෙන්නේ මේ කාරණා නිසා කියලායි මම විශ්වාස කරන්නේ.
12: ඔබ වෙත ගෙන ආවේ.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
13: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
14: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
15: Net FM Hello Hello Satyantaya.

0: dan netang hapangko. Mahi subedah balakweva.
1: Subedah balakweva.
0: Mamma sindo mahi inte dunne. Dan netang hapangko yela tiya. Me podda inne kiyemu me aata chuttak inne iting. Dan me api dennata katha karanna denna podda
1: ekene.
0: Mahi iting kohomada?
1: හොඳයි දිවරදක් නෑ ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා ඉතින් මමත් ඉන්නවා
0: එතකොට මේ දවස්වල එක දිගට ගලාගෙන යන කැස්සට මොකෝ වෙන්නේ
1: ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ මට තියෙන ඒකටත් ඉතින් බෙහෙත් හෙත් කරගෙන ඉන්නවා ඉතින්
0: ඔන්නේ කොච්චර පොසිටිව් ළමෙක්ද මෙතන ඉන්නේ අස්වාක් වදින්නේ පහමලා යට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව තවල් 12:27. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. මේ සකසුරුවම් මාසේ හෙටට වටින පැලයක් සිටවමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
3: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
4: අංක 2 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක් අංක 2 වාසි මන්තරේ DLB වාසි.

0: බැයි
1: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
3: net fm hello hello satyantaya
4: ඉගිල්ලන්න පොඩි ට්‍රයි එකක් දුන්න පස්සේ මතක් වුණේ අපිට අත්තටු නැහැ කියලා ඉන්දහත් සීකලා යනු පහ යනු පහ යනු පහෙන් කට්ටියකට මැසේජස් දීලා තියෙනවා ලුක් ලිස්ට් එකක් තියාගෙන තමයි හැපැත්තේ මහි ලස්සන්ටීනා වේවි බලාගෙන ඉන්නේ.
5: ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මාෂි උකු වෙලෙන් ඔන්න අපිව සද්දටම අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි කලුතර නව වණිජ
4: හරි නව මටත් ඒ කියන්න අමාරු එකක් නව වණිජ හරි මොකක් හරි ඉතින් කවුද ඉන්නේ බලන්න බන්දු කුමාරි සචින්ත වගේම තුරංගි අරෝෂා තව
5: එතකොට අපිත් එක්ක එකතුලා ඉන්නවා හයි කොහොමද අපි චාමර ස්ටෝස් කලුතර පනාපිටියෙන් ඔන්න චාමර ඉන්නවා තනෝජයින අපවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා
4: හහහා
5: ඒ වගේම තමයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා තරංග අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නේ දමිත් තමයි ඔන්න අපිට මැසේජ් එකක් දාලා
4: තියෙන්නේ.
5: එතකොට ආයුබෝ වේවා
4: මඩමාවේවා.
5: මඩපත් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා එතකොට පුංචි පුතා තේජ එතකොට අවර් සමගින් ඔන්න භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල KDS සමරසිංහ තමයි අපිත් එක්ක මේ වෙලාවට එකතු වෙලා ඉන්නේ.
4: තව එක්කෙනෙක් විතර කියමු පවුනේ ආලෝටි.
5: ආ ලොකු මැසේජ් එකක් තියෙනවා. ආදරණීය තරංග.
4: හයි හයි මහිත් ඉන්නවා.
5: දැනටම සුබ දහවලක්. ඔය ආදරණීය හඳ ඇහුනම දුවලනම් දුවල ආවලු ඔන්න මැසේජ් එකක් දාන්න මේ පැත්තට. ශෂි ඉන්නවා, දෙවලි ඉන්නවා, වාති ඉන්නවා. එතකොට ස්තුසිත් ඉන්නවා, කල්හාරි ඉන්නවා. පුංචි එවින් එක ඔන්න රමණි සුබේදත් ඉන්නවා. කැනඩාවේ චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඇඩ්‍රියන් එක පුංචි සොෆියා ඉන්නවා. අන්තිමට ලස්සන වචන ටිකක් එකතු කළා
4: තියෙනවා නේද?
5: ආදරේ දෙන්නටම අහස තරංග.
4: අහස තරංග ආදරේ නම් අපි කොච්චර ආදරේ වෙන්න ඕනිද? අනන්ත විශ්වය තරංග.

0: Gale Hayvin Aditis Artay Denvela.
1: ඉතින් අපි මේ පත්තර වත්සප රහයකුතු වෙච්ච කට්ටියකි නොව මැසජස් කියවමුණේ
0: අනේ කියවමනේ
1: හලෝ ගුඩ් ආෆ්ටර්නූන් මානල් මලි සහ අලුත් අක්කේ මානල් මලි
0: අලුත් මහි
1: අලුත් මහි අලුත් අක්කල හැමෝටම
0: අලුත් මහි
1: අලුත් මහි අලුත් අක්කල හැමෝටමත් ලස්සන මල්වල නම් දාලලු මහි අක්කගේ කටහඬ පොඩි බබෙක් වගේලු අනේ ෂෝයි
0: ලස්සන කටහඬක් තියෙනවා යාට
1: thank you so much අපින් ගීත කියලා තියෙනවා අපි දෙන්න බලන්නක් නේ මෙහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ අකුරැස්ස යෂෝ
0: යෂෝ ස්තුති
1: සුබදාවලක් වේවා ආදරණීය තරංගා සමග මහි සුපුරුදු පරිදි හලෝ හලෝ සතියන්තේ අහන ගමල්ල ඉන්නේ මහීගේ මූණ අදත් පේන්නත්ද කියලා අහනවා
0: නෑ නෑ නෑ නෑ නෑ නෑ කරලා තමයි මූණ පේන්නන්නේ
1: ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තියෙනවා බිරිඳ කුවේත් සිට මගේ සහෝදරිය ඇතුළු පවුල සියලු දෙනා ඉන්දානන්ද සර් ඇතුළු පවුල සියලු දෙනාම ඔයාලව අහගෙන ඉන්නවා කියලා කියනවා සුබ දහවලක් වේවා කියලා තියෙනවා මේක අපිට ඒවල තියෙන නිකවරටිය චම්ප් එක
0: ඕකේ
1: ඒ වගේම තමයි දියතලාවේ BOC එක ළඟ තියෙන ඩයමන්ඩ් හෝටලේ උන්න net අහගෙන ඉන්නවා කියලා තියෙනවා සද්දෙටම හෝටලේට ආව හැමෝම එකතු කරගන්න කියලා කියනවා ඉතින් ආයිබෝන් හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ
0: ඔල් නැහැ නං

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
2: නෑ.
1: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
2: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's, life එකම ෆ්‍රෙෂ්.
4: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. TravelNet.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112-863-363 0776-716-3672.
6: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
7: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ.
8: ඇල්ෆා ස්ටුඩියෝ
7: ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා. අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
10: Brought to you by
11: Haride Haritani Naraganna Vision Care. Supahadili dasanak paripurna jeevithayak.
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.

0: හය විනිබර් දෙක සෙලිබ්‍රේට් කළ තියෙනවා දවස් දෙකකට කලින්. පුංචි පුතාගේ නම තමයි දීමන් දම් හිරු. එතකොට ඔක්තෝබර් 2 වෙනිදාත් එයාගේ ලොකු පුතාගේ මිහින් මන් හිරුගේ බර්ත් දෙක සෙලිබ්‍රේට් කළා තියෙනවා. ඉතින් විශේෂත්ව කියන්නේ ඒගොල්ලෝ මේ වෙලාවේ අපි අහගෙන යන්නේ
1: අපි ඉරිසියා කරමුද ආශිර්වාද කරමුද
0: එකම.
1: එහෙනම් අපි දුලන් සහෝදර ඉරිසියා කරමින් ආශිර්වාද කරනවා පරිස්සමෙන් ගිහින් යන්න.
0: පරිස්සමෙන්
1: අනිවාර්යෙන් ගිහිල්ලා බුදුන් වඳිනකොට අපි දෙන්නන්ට විශ් එකක් ගේන්න. ඒක තමයි අපේ ඉල්ලීම. එතකොට ඉරිසියාව හොසි කර්ම බවට පත් වෙනවා. 0.95 තම ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට.
0: ලහිර ගුණරත්න එකතු වෙලා ඉන්නවා පැලැන්ද පාසල අසලින්. ඔන්න යවද ලස්සන සින්දුවකට එකතු කරගන්නලු. එතකොට දෙහිවල නදී බල ඇන්ඩර්සන් රෝඩ් එකේ ඔන්න චන්දන ස්ටෝස් එකේ ඉන්නවා චන්දන සහ චාන්දන. හරිම ලස්සන නම් දෙක.
1: ඔව් ඒ කපල් එක මැච් කරගෙන සසර පුරා නමත් මැච් කරගෙන ඉන්නේ.
0: එතකොට හයි තරංග සුදු බෝලේ.
1: හයි
0: මම ජයන්පති ඔන්න බුලත් කොහොම පිටියලාවල හොඳ සින්දුවක් අපිට දෙන්න කියලා කතා
1: කරේ මහත් ඉන්නා මෙතන හොඳේ.
0: එතකොට අපිට කතා කරා අවපල මහත්මයා ගල් පිට මොල්ලෙන් ඔන වයිෆ් දම්මි. එතකොට තුෂාන් මිහිරංග පුතාලා දෙනවත් එකතු කරගන්නේ කො ලස්සන සින්දුවකට.
1: ඔකේ නම් ලස්සන සින්දුවක් දෙන්න. 0.95 නෙන්න මේ පැත්තට.
0: හරිය
1: 0.1 2
0: 55 33 73 කෝල් කරන්න අනිවාර්යෙන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝස්
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නියෝස් සමග මම ඩිල්ෂාන්. වයඹ මධ්‍යම සබරගමුව ඌව බස්නාහිර හා උතුරු මැද පළාත් සහ ගාල්ල මාතර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනය දක්වා වළංගුයි. මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගෙගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණ ඌව වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි. තවද මන්නාරම සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්තවලට අනුව මෙවන විට වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 1,871ක්. එමෙන්ම මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 52.45ක් එනම් රෝගීන් 52,906ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 21,377ක්. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,759ක්, මහනුවරෙන් රෝගීන් 7,689ක්, කළුතරින් රෝගීන් 6,400ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,305ක් වාර්තා වී තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM
3: අදවසට මට තියෙනවා ගමනක් යන්න.
4: කයද?
3: හා මං හිතුව කොමයි කියලා. කියන්නේ නෙමෙයි කියනවා කියනවා. හවස යනවා BMICH එකට.
4: අද තමයි මං හිතන්නේ අවසාන දවස.
3: අවසාන දවසනේ. අවසානයේ කට්ටිය බලාගන්න ඕනේ කියලා තමයි. හයිඩි මේ පත්‍රිකාවද අවිලා තියෙන කියලා කියමුද සුන්දර මහි?
4: මේ පැත්තේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බර්තේ විශකක් තියෙනවා. නාතන්ඩිය පහල වලහ පිටිය ඔන්න රූපලතා ලොක්කාකගේ උපන්දිනය අදල්ලු. ඉතින් ඔයාට සුබපතන විජයසිංහ පිල් පිලාකට මුල්ල නාලනී නංගේ මල්ලිකා රච්චි මල්ලි. එතකොට භාග්‍යදුව දවල පුතා සමගුණ විජයසිංහ පවුලේ සියලු දෙනාම විශ්කරන. ඉතින් අපි හැමෝමත් විශ්කරමු යාට.
3: ඔව් සුබපන්දින ග්‍රේවා. ඊළඟට කවුද ඉන්නේ මේ?
4: ඊළඟට වරක ගොඩ අනුරගාමන්ට් එකේ බොස් ඇතුළු ඔන්න ලස්සන සින්දුකට එකතු කරගන්නවා සඳුනි නදී සමන්මලී සාම තමර ලක්ෂි දේවි අසානි විනෝද්‍ය විශේෂයෙන්ම අපේ බොස්වත් එකතු කරගන්න කියලා තියෙනවා.
3: හරි හරි ඔන්න අපි බොස්වත් එකතු කරගත්තා. හරි
4: ඊළඟට මං හිතනවා බී මැසේජ් එක පැත්තේ ඉඳන් අපිට ලස්සන ෆොටෝ එකකුත් එක්ක අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ ෆොටෝ එකක් එක මැසේජ් එකක් එවලා තියෙනවා. අපිට ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා අම්මා මනෝජි තාත්තා හේරත් අයියා. එතකොට බ්ලේෂ පංච සර
3: අපේ නම ලස්සන හැබැයි
4: හරි අන්කොමන් නාවක් නේද?
3: බ්ලේෂ වෙන්න ඇති
4: බ්ලේෂ පංච සර. එතකොට මැසේජ් කියලා තියන්නේ මිනාර සෙහන් සවුන්. ඉතින් ඒගොල්ලොන්ගත් එකතු කරගන්න කියලා තියෙනවා.
3: එහෙනම් ඉතින් තව එක මැසේජ් එකට යන වෙලාව තියෙනවා අපිට.
4: අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා.
3: යන්නේ ඉතාලියට.
4: ඉතාලියට. අනුර ඉතාලියෙන්
3: අනුර. එහෙනම් අන්න අපි ඉතාලියට සුරංගනාවියක් එකගෙන ආවා. නෑ නෑ නෑ අපි සුරංගනාවිය දෙන්න ආවා.

0: Ekaida hatırlayt at pretty satray.
1: Ting watakano me patra kola gan kela binda ke kade kai panas pahai test tunai hata tuna. WhatsApp message jugak dan pulang binda hat sekalai anu pahai anu pahai anu pahata.
0: Deng api mata kran mane rata meka de jati ke mehem again.
1: Rata meka de jati ke mehem hani kara mantra ve balak ke me jati ke wede satahan again. Ting mantra ve kene kata kara di mama hitane manusse. Ona mekanik eka bavita karan hari eka addict wen hari purudu de යක් නෙමෙයි ඒක ඕනේ නැති දෙයක් නේද මිනිස්සු වෙනකොට අපි හැමෝම නේද එකින් ඉතින් අපි කියන්න තියන්නේ මද්‍රව්‍ය කියන්නේ ඔයා පාවිච්චි කරන ඕන දෙයක් නෙවෙයි ඒක ඔයාගේ ජීවිතෙන් ඔයා අයින් කරන්න ඕන දෙයක් ඉතින් ඒකට තමයි අපි මේ විදිහට වැඩ කරන්නේ ඉතින් මේ ජාතික වැඩසටහන ඒකට තමයි
0: හදිලා තියෙන්නේ රටමේකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ඒ නිසයි අපි හැමෝම එක්කාසු වෙන්නේ රට පුරාම දීප ව්‍යාප්තව මේ පිළිබඳව වැඩමුළු පැවැත්වෙන්න මේ හැමදේම කරන්නේ මද්‍රව්‍ය නම් ඕනේ නැ කියන අරමුණින් ඉතින් එය හැබෑවටම පවුල කෙනෙක් ඒකට අබ්බැහි වුණා ඉතින්
1: ඒක පවුලටත් එයාටත් එතකොට සමාජින හැමෝටමත් ඒක පිළිලයක් වෙනවා
0: ඒ නිසා අපි හැමෝම රටක් විදිහට ජාතියක් විදිහට සමාජයක් විදිහට එකට එකසු වෙමු රටම එකට ජාතික මෙහෙයුමට අපි හැමෝම එකසු වෙමු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව හවසේ 6:23.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
4: NLB ආයුබෝවන් අවතම ලොතරැය දිනුම් භෝවේ ආයු භෝවේවා.
2: 80 දශකේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
5: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික

0: අනේ ඉතින් ඔය ආදරේ තරම් අපි දන්නේ නැවනේ. ඔය නෑ කිව්වේ නෑ නේකට.
1: මොකද්ද?
0: අපි ආදරේ ගැන දන්නේ නැහැ කියලා කිව්වම ඔය නෑ කිව්වේ නෑ නේ.
1: ආදරේ ක වෙනස් මාත්‍රකාවක්.
0: සීරියස් වෙන්නේ යන්නේ මන් තරම් රාත්‍රියේ වෙයි දන්න.
1: හරි. අපි
0: හරි හරි කිව්වේ අපි කවයට දෙන්න යන්නේ.
1: අපි යන්නේ VMICH එකට.
0: යන් යන් යන් යන්. හවස තුනෙන් පස්සේ කොහොමද යනවා දැනත් ගිහින් යමු.
1: සතර
0: කුටියට යන්.
1: සතර කුටියට මම හිතන්නේ මේ වෙලාවේ හැමෝම දන්නවා ඇති VMICH පරිශ්‍රයේ ඉන්න ඔයා දන්නවා සතර හෝල් එක කොහෙද තියෙන්නේ කියලා. හෝල් 100
0: කල්
1: 100. මම හිතන්නේ අද තමයි අවසාන දවස. විශේෂ වට්ටමක් තියෙනවා 120ක විශේෂ වට්ටමක් එක්ක ඔයාට පෙර පාසලේ ඉන්න පුංචි පැංචා පුංචි පුතාගේ පුංචි දුවගේ පොත් කට්ටල ඉඳන්ම ඉතින් රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වෙනකම නේද ලොකු කෙනා වෙනකම ඔන්න පොත් මිලදී ගන්න පුළුවන්. ඉතින් සතර කුටියට ගියොත් ඉතින් විශේෂත්වය තමයි 120ක විශේෂ වට්ටමක් ලබා දෙනවා ඔබට.
0: ඒක තමයි. දැන් අපි බලමු කවුද අපිට පස්සේ මැසේජස් දීලා තියෙන කියලා. තව ටිකකින් අපි සතර කුටිය පැත්‍ර කොහොමද ගිහිල්ලා අපේ අනුරංගව සම්බන්ධ කරගන්න තෝනි කැමති නෝ.
1: ඉතින් සුදු මැණිකේ මහි දෙන්නටම ඔන්න ගුඩ් ආෆ්ටර්නූන් කියලා දෙනවා. එතකොට තංගලෙන් අප්සරා තමයි ඉතින් මේ විදිහට අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා.
0: හරි.
1: සුබදාවලක් මන් රත්නපුර ගිලිමලෙන් ධනුෂ්ක අපවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කුවේට් වල වැඩ කරන කාවින්දයාවත් ඔන්න විශේෂයෙන් එකතු කරගන්න.
0: ඔය දෙන්නට ලස්සන සින්දුවක් තෝරගෙන තියෙන ඊළඟට ප්ලේ කරන්න. හරි, තව එක මැසේජ් එකකට අපි අංක.
1: හෙලෝ හෙලෝ වීකෙන්ඩ් තරංග මැණික මහේ මැණික කොහොමද ඔයාලට? හරිම ලස්සනයි නේද මැසේජ් කියවලා තියෙන්නේ. ලස්සන සින්දුකට යවත් එකතු කරගන්න කියලා තියෙනවා. තිනුලි දුව, එතකොට මේ විදිහට අපිට මැසේජ් එක දාලා තින්නේ කඩවතින් ලක්මාලි.
0: තව එක්කෙනෙක් හොයාගමු ලක්මාලි. තැන්කියු.
1: සුබදාවක් වේවා අපිට සින්දුවක් දෙන්න. ඉජි අනුර පුසලාවෙන් තමයි ඔන්න අපිට මැසේජ් කරලා තියෙන්නේ.
0: එහෙනම් අර ආද්‍රේ රිකුවෙට් වල හිටපු කාවින්දයට ධනුෂ්ක මතක තියාගෙන දෙන්නට විශ් කරගෙන මේ ලස්සනම ලස්සන ලව් සොයිග දෙමු.
1: දෙමු.
0: මහිට එපාද ලව් සොයිග
1: මටත් තෝරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: වේලාව හවසේ කය විනාඩි 35යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, NetFM.
8: පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න 4.

0: හැමදාම මෙහෙම ඉන්න බැහැනේ. කොහේ හරි යන්න ඕනේ.
1: යන්න ඕනේ.
0: දැන් අපි යන අපේ මැසේජ් පරිශ්‍රයට අපි යාළුවෝ මුණගැහෙන්න. අනුරංග.
2: ආයු බෝවන්.
0: ආයු බෝවන්.
2: පොඩක් කාර්ය බහුලතාවයෙන් ඉන්නේ තරංග. අද අලුත් හඬකුත් ඇහෙන මහී නේ.
1: මහී මහී.
2: අනේ මහී.
1: හයි.
2: හයි. ඉතින් ඇත්තටම BMI stage පරිශ්‍රය අද මේ අවසන් දවස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දවස බවට පත් වෙලා තියෙනවා දවස. ඉතින් මේ වෙලාවේ බොහෝ පිරිසක් මේ පරිශ්‍රයට එකතු වෙන ගමන් තමයි තරංගා ඉන්නේ. ඉතින් ඒ වගේම net කුටිය ගැනත් මම මතක් කරන්න ආය පාර කොන net කුටිය පැත්තෙන් හඬ පරීක්ෂණ සිද්ධ වෙනවා බොහෝ පිරිසක්ගේ. ඒ වගේම සෑගි බෝගත් ලබා දෙන මේ පරිශ්‍රයේ සිට ඉතින් මතක් කරන්න ඕනේ හටට අලුත් හඬක් නිර්මාණය කිරීමේ ආරම්භ කරගත් Alpha Studio. ඉතින් Alpha Studio එකට අපේ කසුනිත් එක මේලාවේ ඉන්න බොහෝ පිරිසක් එතුල අත්වල බැඳගෙන නිවුස් කියනවා ප්‍රවෘත්ති ප්‍රකාශනය කරනවා වැඩසටහන ඉදපත් කිරීම හඬ කැවීම මේ වාගේ බොහෝ දේවල් මේ අපේ පරිසරය තුළ සිද්ධ වෙන බවත් අපි විශේෂ මතක් කරන්න ඕනේ.
1: ඒ
2: වගේම මතක් කරනවා දුෂ්කර පාසල් වලට කවදත් අතහිත දුන්න තැන තමයි net කියලා කියන්නේ net අපේ තියෙන පොත් කැටය මේවරත් නිර්මාණය කරලා තරංග මේ පොත් කැටයට ගහනවා ඔයාලා කියවලා ඉවරිච්ච නැත්නම් සාමාන්‍යයෙන් යටත් අපිට නැවත පරිහරණය කරන්න පුළුවන් මට්ටමේ පොත් තියෙනවා අපි දුන්න ගමන් අපිව සූදානම් වෙලා තියෙන අපේ පාඨක ඉතෝ තුන් වෙනුවෙන් ලබා දෙන මොකද්ද මේ කරන්නේ පුස්තකාලයක් නිර්මාණය කරන අපි කොහේ දුෂ්කර පාසලක පළාතක ඒක නිර්මාණය කරලා ඒකට අපේ දරුවන්ගේ නැන මිහිර වඩවන්නට ඒ වගේම කියීමේ ආසාව ඇති කරන පුස්තකාල ගොඩනැගිලා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙයි පොත් කැටයක් නිර්මාණය කරලා තියෙන ඉනං හැමෝටම කියන වෙනකම් පොතක් දාන්න අමතක කරන්න එපා පොත් කැටයක් කියලා. එතකොට ඒ කටයුතු මේ පැත්තෙන් සිද්ධ වෙන අදවසන් දවස කියලා මම කිව්ව තරංග ඒකම අපි යනවා සතර පැත්තට අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර ප්‍රකාශක අපිත් එක්ක අත බැඳන් ඉන්න තුසිත සාර මහත්මයා ඉන්න ආයිබන් තුසිත මහත්මයා අපිට දෙන්න කොහොමද සතර පැත්තේ සතර කො මොකද වෙන්නේ මේ වෙලාවේ.
3: ඔව් දැන් නම් මේ වෙලාවේ සතර පැත්තේ ඉතිරිලා ගිහිල්ලා අද අපේ අවසාන දවස අද තමයි මේ 2020 පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස. මේ ඉතින් තව ටික බොහොම වෙලාවයි තියෙන්නේ කට්ටියට ඇවිල්ලා තෝරලා බලලා ඩිස්කවුන්ට් එක අරගෙන පොත් අරගෙන යන්න ඈ. ඒක නිසා මම හැමෝටම ආරාධනා කරනවා සීහෝල් එකට පැමිණිලා සතර පොතක් කරන් යන්න. අද රෑ 9 වෙනකන් අපි විවෘතයි පුංචි දුවා දරුවන් වෙනුවෙන්.
2: හරි අර 30% ඩිස්කවුන්ට් එක අපිට තියෙනවා නේද?
3: අනිවාර්යෙන් අදත් දෙනවා අපි 30% ඩිස්කවුන්ට් එක රාත්‍රි 9 වෙනකන් අපි දෙනවා.
2: හරි එහෙනම් ඉතින් තරගයේ ඉදිරිය තමයි අරගන්න කියවන දැනගන්න ජය ගන්න සතර ප්‍රකාශකව පැත්තේ සිද්ධ වෙන කටයුතු මේ වෙලාවේ. ඉතින් මතක් කරගන්න net කුටිය පැත්තට එන්න. ඒ වගේම එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද අවසන් දවස රාත්‍රී 9 දක්වා හැමෝම මෙතන විවෘතයි. අපි ආරාධනා කරනවා එන්න කියලා. ඉතින් තරංග ඔයත් තව සුළු වෙලාවකින් මේ පැත්තට එනවා කියලා කෝවා.
1: ඉන්න
2: බහ කරන අපි ගන්න. ඉතින් ජය වේවා මහී තරංගා දෙන්නටම.
1: ජය වේවා. ජය වේවා සුන්දර සහෝදරයා හනුරංග. හරි. හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
2: වේලාව හවස 1 විනාඩි 51යි.
3: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලතට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: මහේ මේ කතා ඇත්තද?
1: මේක තමයි වාත්මෙන් කල්පනා කරේ.
0: ඔච්චර කල්පනා කරන්න දෙයක් නැහැ නේද?
1: මම දන්නේ වගේ උන්නා පොඩක් ගණන් මුස්සලා. ගෑනු ළමයි එහෙම වෙන්නේ කවුද නේද?
0: පියාලා කිව්වට ඒක ඇත්තටම ගෑනු ළමයි කියන්නේ නේද? කියන්නක කවුද ඉන්නේ කිය?
1: සිංගප්පූරේ ඉඳන් ඔන්න අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා
0: හැබැයි නම. මම දන්නවා.
1: එතකොට සුබ දහවලක් නැත්. FM හලෝ හලෝ සතියන්ත යහගෙන ඉන්නවා කියලා තියෙනවා. ට්‍රින්කෝවල ඉඳන් ඔන්න ට්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩා ෆැමිලි එක තමයි අපිට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. එතකොට ජායල ඒකලින් සමීරගේ වඩු මඩුවේ ඔන්න සද්දටම නැත් අහගෙන ඉන්නවා කියලා තියෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න
0: වෙලාවේ හදන්නේ මොනවද අල්මාරිද?
1: එතකොට තරංගා මම සුනේත්‍රා කුමාරි මාතර දෙයන්දර පුතා එතකොට විහංග එකතු කරගන්න කියලා තියෙනවා. එතකොට මේ මැසේජ් එක අපි කියවද නෑ නේද? ආයු බොහෝ වේවා
0: ආදර තරංගා මහි
1: තින්කෝ මුදේ එන්නට අපි හොඳින් නේද?
0: නෑ මහිට චුට්ටක් උහු උහු.
1: එතකොට
0: සින්දුවක් ඉල්ලනවා.
1: නිපුණී තමයි මේ විදිහට අනුරාධපුරේ දැන් අපිට මැසේජ් එක දාලා තියන්නේ.
0: ඓතිහාසික අනුරාධපුරවරේ සිට.
1: අපිවත් මතක් කරන්න. ජය වේවා. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමෙන් අපිට මැසේජ් එක දාලා
0: තියෙනවා. මතක් කළා.
1: එතකොට අපිට ගොඩක් ලස්සන සින්දු දෙන්නලු.
0: සුපීලු සින්දු දෙනවට. කවුද මේ තවලන් තන්නේ පතිරණ? එතකොට පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ කට්ටිය මේ කසු කර ගන්න ඕනේ. නන්දන කුමාර, එතකොට මානහර. හොඳයි, ඉතින් අපිට ඉංග්‍රීසි අකුරවලින් සිංහල ලියපු ඒවා කියවන්න හොඳට පුරුදු වෙනවා. මේකෙන් බීඑෆ් ජනපදය හැමම

0: ඇසකර ගන්න.
1: එතකොට ජනතාවත සංවර්ධන මණ්ඩලේ නාගස්ත ඇනැත්තේ තේස්ටේට්ගේ ඔන්න ලොකු මහත්තයා එතකොට අමිල ඇතුළු නිශාන්ති නිලන්ති එතකොට මානෙල් රුවන් අජිත් සමන්ත අසංක ස්ටාෆ් එක හැමෝමව එකතු කර ගන්නලු ඊළඟ සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: වේලාව හවස 2:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නියුස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නියුස් සමග මම ඩිල්ෂාන්. වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී ඊයේ අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන විත් සිටිනවා. උන්වහන්සේ මෙලෙස එහි රැගෙන විත් සිටින්නේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටයි. අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සිරදඬුවම් ලැබමින් සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා අවසිටියදී පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණු අතර පෙත්සම සලකා බලමින් ඉකුද්දා නියෝග කෙරුණේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි. අනතුරුව උන්වහන්සේට මුලින් නියම කළ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටි අතර එහිදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණා. අධිකරණය විසින් එලෙස නිකුත් කළ වරෙන්තුවට යටත්වයි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනුණේ. ඒ කළුතර තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍යයකදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසුණුයි එහිදී උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ. හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිසිය සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් පොලිස් බහරයට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් අතරින් 9 දෙනෙකු මින්නේරිය ප්‍රදේශයේද, 3 දෙනෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේද, 2 දෙනෙකු මැදිරිගිරිය ප්‍රදේශයේද පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණයන් 13 දෙනෙකුද සිටින බවයි පොලිසිය පවසන්නේ. ප්‍රධාන සැකකරු හිඟුරක්ගොඩ 690 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පස්තර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95, FM 94.8, Net FM.

0: අහංකාර බැල්ම කොයින්ද? අනේ මන් දන්නේ අප්පා, මේ අහංකාර බැල්ම වල නිසා ඇති වෙලා ලෝකේ ඇති වෙලා තියෙන ප්‍රශ්න මදිවට තව සින්දුත් හැදිලා තියන්නේ. මාන්න දැන් මන්දාරම් රැට මේ අහංකාර බැල්ම වල නිසා පසුකාලීනව ඇති වෙච්ච ප්‍රශ්න. කියන්නේ මොනවාද ඒකට කියන්නේ? පශ්චාත් ප්‍රශ්නද? නෑ වැරදුනා. එතකොට අර්ථ දෙකක් එනවා. පස්සේ ඒ වචනේ හොයාගමුකෝ. දැන් කියන්නකො මොනවාද අපිට ඇවිල්ලා තියෙන මැසේජස් කියලා.
1: වදාකඩ ඉදා කොන්න රංජිත් සනායක මහත්මයා අපිට මැසේජ් එකක් දාලා තිනෝ. එයා අපි වහගෙන ඉන්නේ.
0: අහා.
1: එතකොට පූර්ණිම සේවදියට සඳ ලංකාවෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් වේවා තරංගා නංගි. අපිව ලස්සන ගීතයක්
0: ගන්න මහී නංගි.
1: ලස්සන ගීතයකට එකතු කරගන්න ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ ඉදන් උන මැසේජ් එක දාලා තියෙන්නේ.
0: ඉස්සරහට ඉතින් මහීට නම් ඕනේ මේ ගම්පහ ගෝල්ඩ් ක්‍රියේෂන් එක.
1: ඔව්.
0: ලස්සන රෙජිස්ට්‍රේෂන් එකට නැත්තම් වෙඩින් එකට නේද?
1: මමත් හෙල හෙල සතියන්තය අහගෙනල ඉන්නේ. පොළොන්නරුවේ රමණි තමයි මේ විදිහට අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. එතකොට ලස්සන සින්දුවක් දෙන්න. මයි මි ෆැෂන් මොරන් මොරන් තොට කෑගල්ල.
0: අහා.
1: අපිව සද්දට අහගෙන ඉන්නවා කියලා තියෙනවා.
0: ඕකේ.
1: සුබ දවසක්. අපි තහගෙන ඉන්නේ බරලස් ගමුව දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග සරත් චන්ද්‍ර ජය වේවා කියලා මැසේජ් එකක් දාලා
0: තියෙනවා. ජය වේවා.

0: මෙන්නම ලස්සන සින්දුවක් ඇහෙන්න යන්නේ ඊට කලින් අපි කට්ටියක් එකසික ගමු.
1: දුම්බර ලලිත් ප්‍රියංකර තමයි මේ විදිහට අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් රික්වෙස්ට් කරලා තියෙනවා. අපි බලමු මොනවද දෙන්නේ.
0: ඕකේ.
1: ඊට පස්සේ ලොකු දිග මැසේජ් එකක්. ගීතයකට අපිවත් එකතු කරගන්න මේ මොහොතේ ඉන්න සියලු දෙනාම අපි වහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කියන්නේ
0: මේ විදිහට. අපි වහනවලු.
1: වේයන්ගඩ වීරමාවත ශ්‍රීනිරි ස්ටේට් වලින් වන තාත්තා චමිල් ඉන්නවා, අම්මා නිල්මිණි ඉන්නවා, ලොකු දුව ඉමායා ඉන්නවා, චුටි පුතා අනුසර ඉන්නවා, මම චමිල් හෙට්ටි හේවා.
0: ඔයා චමිල් හෙට්ටි හේවා
1: දාලා තියෙනකන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව හවස 2:18.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි.
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක. අපේ එක. කිරන්න ඕන නැති එක.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: කෞද්ද අපිට මේ මල්ල වෙලා තියෙන්නේ ලස්සන අරලිය මල්.
1: ලස්සන ෆොටෝ එකක් කියලා තියෙන ලස්සන අරලිය මල් පොකුරක්.
0: ඔව් නමක් නෑ.
1: නමක් නෑ.
0: ආ සමිතා සමිතා. අනේ සිංගප්පූරුවේ අරලිය මල්.
1: ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා දුම්බර ඉඳන් අයෂා. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් මාත් අහගෙනලු ඉන්නේ. යාටත් ලස්සන සින්දුවක් දෙන්නලු.
0: ඕකේ.
1: එතකොට ජයම වේවා දෙන්නටම අපි තෝලව අහගෙන ඉන්නේ. ගල්වංගු ඇමිලි පිටි ගල්වංගුවින් ඉන්දික ටේලර්ස් වලින් තමයි ඔන්න අපිට මැසේජ් එකේ වෙලා තියෙන්නේ.
0: ඕකේ.
1: ඉතින් සුබ දහමක් දෙන්නටම මම සින්දුවකට එකතු කරගන්න. මම බරදල්පොලෙන් SL ප්‍රනාන්දෝ.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: මේ සින්දට ගොඩාක් ආසාවෙන් ඉන්නවා කෙනෙක්ගේ පිළියඳුල කාංචනා. කාංචනා එක්ක සුනන්ද ගගන මේ සින්දුව ආසාවෙන් අහන් ඉන්නවා. ඔන්න කාංචනා. මෙලස හින්දි සින්දුව අපි දෙන්න ගන්න ඔයාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉන් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: වේලාව හවස 2:33යි.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
4: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන් අපේ තනිත්තගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.

0: හැබැයි
1: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතියේ දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

0: නුවරින් චමුත් මැසේජ් එකක් දීලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා 0715 95 95 95 නෙන්න. 2:35. ඉතින් කියන්නකෝ.
1: ඉතින් මතක් කරන්න ඕනේ අද තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 2026 අවසාන දිනය. තව චූටිම චූටි වෙලාවක් විතරයි තියෙන්නේ ඔබට ඒ පරිශ්‍රයට යන්න.
0: චූටිම චූටි වෙලාවක් ඇතුළත මාත්‍ය පැත්තට එනවා.
1: ඉතින් BMI සීජිකට එන අතරේ යන්න සිරිමාව පරිශ්‍රයට. සිරිමාව පරිශ්‍රයට ගියාට පස්සේ ආට බලාගන්න පුළුවන් ඇල්ෆා ස්ටුඩියෝ. අපි ඉන්නේ වම් මත පැත්තේ. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ නැත් FM අපේ කුටියටත් එන තව ටිකකින් තරංගත් වෙනවා ඒ පැත්තට. බලන්න ආසයි නම් යන්න. ඉතින් අම්මලාට තාත්තලාට මතක් කරන්න තියෙන තමන්ගේ පුංචි දරුවව නේද, පොඩි පොඩ්ඩන්ට, අපේ පොඩ්ඩන්ට වෙනුවෙන්ම තමයි අපි මේක අපි ඕගොල්ල වෙනුවෙන්ම තමයි අපි සංවිධානය කරලා තියෙන්නේ.
0: අපිට හීනයක් තියෙනවා නම් නිවේදකයෙක් වෙන්න, නිවේදිකාවක් වෙන්න, මයික්‍රෝෆෝන් එකකින් වොයිස් එක දෙන්න, ඇත්තට මාගේ ටැලන්ට් එක කොයි වගේද කියලා හරියටම දැනගන්න. අපේ ටීම් එක අන්ද අන්තිම දවසටත් ඉන්නවා BMICH පරිශ්‍රයේ.
1: ඉතින් අන්තිම දවසේ වට චාන්ස් එකක් හම් වෙන්න පුළුවන්. මොකද චාන්සස් කියනේ අනිවාර්යෙන් එන්නේ නැහැ ජීවිතේට. ඒක හරි දුර්ලභ, හැමතිස්සෙම එන්නේ. ඉතින් චාන්ස් එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් BMICH එකට එනවා නම් ඇල්ෆා ස්ටුඩියෝ අපේ net කුටියටත් යන්න.

0: ත්‍රිමණ්ඩලය
1: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයි. ඉතින් අසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
4: Brought to you by
2: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
6: අනු 4.5

0: ಹೌದಾನೆ ಇನ್ನೇ ಅಪಿವ ಹಾಗೇನ
1: ಅಪಿವ ಹಾಗೇನ ಮೇವೆಲಾವೆ ಇಲ್ಲವ ಅವಿಸವೇಲ್ ಇವನ್ ಅವಿಸವೇಲೆ ಈವನ್ ಒಂದಿತಿ ಹಾಯ್ ತರಂಗ ಹಾಯ್ ಮಹಿ ಕೇಳ ಅಪಿಟ ಮೆಸೇಜ್ ಎಕ ದಾಲ ತಿಯನವ ಎವಾಗೇಮ ತಮಾಯೆ ದರಣಿಯಗಳ ದೆಮದಿಂ ಮಯೂಮಿ ಪಬ್ಸರ ಅಪಿತ್ತಕ್ಕೆ ಇನ್ನು ಸದ್ದಟ ಮನೆ ತಹಾಗೆ ನಿನ್ನ ಕಿಲ ತಮಾಯ ಮೆಸೇಜ್ ಕಲ್ಲ ತಿಯನ್ನೇ ඒ වගේම ඔන්න අපව සින්දුවකට අක්කේ එකතු කර ගන්නකෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඔන්න නිතර මෙනෙත් FM'ලු අහන්නේ ඉතින් ඔබිය ජනපදයෙන් තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ ඒ වගේම තමයි මහනුවර වටපුළුවෙන් ප්‍රසන්න වයිෆ් සුභා දුව අශිනි සහ අම්මා එකතු කරගන්න කියලා තියෙනවා

0: රතු රෝසක්කරයක් තෑගි දීලා අපි දෙන්න යන්න හදන්න.
1: අපිට වෙලාව ඇවිල්ල තියෙන්නේ දැයි යන්න ඉතින් හිත වෙලා වෙචරික්මට යන්න
0: දෙයනේ. ඉතිහෙම තමයි 12ට ආවනම් හවස 3ට අපි යන්න ඕනේ.
1: ආදරේ දෝතින් දරාගෙන අපිට යන්න වෙනවා.
0: ඒකයි මහි සුන්දර මහි දැන් මෙහෙමනේ අපිට යන්න වෙනවනේ. අපි වෙලවනවනේ කෙනෙක් ඇවිල්ලා නේද? හැබැයි ඉතින් මොනවා නම් මුකුත් කියන්න හිතෙන්නේ නැහැ
1: නේද? නෑ ඉතින් සුදු බෝලයක්නේ.
0: සුදු බෝලයන්නේ අපි ආදරේනි ජානුට නේද? යන්න වෙනනම් අපි දැන්
1: යමුනේ.
0: කියන්න පොඩි විශ්යකක් කට්ටියට.
1: ඉතින් ආද අපිට කෝල් කරපු මැසේජ් කරපු එතකොට අපිට මම දැක්ක Facebook එකේ අපිට කමෙන්ට් කරලා තිබුණා. එංගල හැමෝටම thank you ආදරේ.
0: ගොඩක් ආදරේ මන් තරංගා.
1: මං මහේ.
0: ආයතනං.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
2: විශ්වාසේ වංගකීමයි එක සිංගල් සිම්පල් පේ.
1: ටිකට ලොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වේලාව හවස 3යි.

0: Ana, Anut Pay и Басма at News.
1: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන් ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලත ප්‍රදේශයේ සුසාන භූමියක සංගවා තිබියදී පිස්තෝල අවියක් සොයාගෙන තිබෙනවා පොලිසිය පවසන්නේ රඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගත් බවයි එලෙස සොයාගත් ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත එකක් බවද පොලිසිය පවසනවා. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පිස්තෝල. මෙම පිස්තෝල අවිය මනුෂ්‍ය ඝාතනයක් සඳහාද යොදාගත් එකක් බවයි. විදේශ රටක සංගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත අදාළ මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇතැයිද මූලික විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා. ඇවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් 4360 දෙනෙකු බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 125ක පුද්ගලයින් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. පැවති මහවැසි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. ආපදා හේතුවෙන් පූර්ණ නිවාසහානි 4ක් සහ අර්ධ නිවාසහානි 613ක්ද වාර්තා වී තිබෙනවා. මීළඟ net news පසු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි.
2: ඇයි හෙටට දාන්නේ?
1: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ.
2: ටිකට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: හවස 3 වෙනාඩි 22යි.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: ප්ලාස්ටික් ඇලදොලට බරක් නොකරමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
3: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

සොබස ඇන්දවාක හවසතනයි විනාඩි විස්සි හතරයි වෙලාව ඉතිං දැන්හි මීටම මේ පත්තරයමු හෙලෝ හෙලෝ සතිියන්තයෙන් ඉතිං වෙනද වගේම පුරුදු නැතිවුණත් හිරිදාවේ මං ඔයත් එක්ක මේ පැත්තින්නවා අදත් වෙනද වගේම කාල් කරන්නම සේෂ් කරන්න සිින්දු කිල්ලගන්න මේ පැත්තර හිමීට එන්න තියෙන්නේ ඕන තරම් වෙලාව තියෙන හින්ද හරිද හව සහය වෙනකම්ම මේ පැත්තින්න මොනවාදවාට මට කියන්න තියෙන අද අන්නේ ඔක්කෝ මහගෙනන්න මම ලෑස්තිය හෙනං ඉතින් බිඳ එකකයි දෙකයි පනස් පහිතිස්තුන හැටතුනමගේ හොට්ලයි නම්බ එක කාල් එකක් දෙමු පත්සපත්තිෙන් ෂටගේ මම ඉන්නවා බිඳුවයි හත්සේ කළහයි අනුපහ ටක්ගානවගේ මැසේජක වත්සප කරන්න තියෙන්නේ ෂටගේ මම ඉන්න හින්දා ඉතින් වීකෙනක මොනාත් ස්පේශල් වුනේ ඔක්කෝම දෙවල්ටික හිමීට කියාගෙන යමුකු බලන්න නේද අද යනවද බුක්්‍යයායකට තව පොඩ්ඩීම පොඩි පෑගානයි තියෙන්නේ රෑ නවයට කලින් බුක්්‍යයායක පැත්තර යන ඔයා අනිවාරය මල්ෆ ස්ටඩියෝ එක පැත්තට හෙම අන්නඕන හරිද හරි හරි ඔක්කොම විසරඩි කතා කර මූහ නං ඉතින් ඔයාගේ මගේ හෙලෝ හෙලෝ සතියන්තයා දීරි දව සිසුපුරද විදිහට පටන් ගන්න තමයි තියන්නේ අවස්සාහය වෙනකම්ම මේ පැත්තින්නවා මං අදන්න ඕනම් කියලා එවන්න බලන්නම සේජ් එකක් ජනු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3:34යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා. මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට රෙට්ටෙස්එම් රේඩී එකෙන් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මම ඒකට ගියා. දෙපාරයි බෙහෙත් ගත්තා. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන අය කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තය නිරෝගීවම ලැබෙන්න ඕන.
2: කතා කරන්න 0777 300 940.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
7: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
8: නංගියා,
7: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
8: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
7: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
8: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
7: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අත්තු ගාලා දානවා.
8: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
9: NetFM හතර වටේ.
8: හතර වටේ.
10: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
11: NetFM. Hello hello Satyantaya.
2: හවසතුනයි විනාඩි 37යි. වෙලාව අපි අමුදට අගල WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හරි, මට කොතනින්ද පටන් ගන්න තියෙන්නේ? කොබලන්න. හරි, මම යන්නම්කෝ මෙන්න මෙතනට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරේ ගන්න. හයකේ ගුඩ් ඊවනිං. ඇහැලියගොඩ මෝරගල නිව් ලක්මිනි කර්න් ෂොප් එකේ වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉනවා ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා. මොසේජ් කියලා තියනවා ලක්මිනි රොෂානි මං අයෝමි. මේ හැන සින්දුවට එකතු කර යන්න. ජානුරග අසුප සැඳවක් ලස්සන සින්දු ගොඩක් ඕනේ අද. දෙහිවල නැදිමාල ඇන්ඩ්‍රසන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන අයියා චන්දනී අක්කව දන්නවද? මං එනකොට ඇන්ඩ්‍රසන් පාර දැක්කමම හරිද? මං එතකොට හිතින් මතක් කරගත්තා චන්දන අයියායි චන්දනී අක්කයි ඉන්නේ මේ පාරේ නේද කියලා. දැක්කද මට ඔව මතක් වුණා එතකොට. එච්චරට හිතේ ඉන්නවා මට ඔයා. වරකගොඩ අනුරගාමට එකේ බොස් ඇතුළු හැමෝම ලස්සන සින්දුවකට එකතු කර ගන්න. සඳුනි නදී සමන්මලි සමා තමරා ලක්ෂි දේවි අශ්‍රාණි විනෝද්‍යා විශේෂයෙන් අපේ බොස් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. ඕකේ, ආත්මාලියනගේ ලස්සන සින්දු සෙට් එකක් අහන්න දෙන්න ලෑසි කරගතේ. සුබ සන්ධ්‍යාවක් සුදු බොණිකි. සංගල්ල අප්සරා කමසේජ් කළා තියෙනවා. අනේ පුළුවන් නම් මට ලස්සන ඉංග්‍රීෂ් සොංග් එකක් දෙනවද? ඕකේ, දෙන්න අනිවාර්යෙන්ම දෙන්න. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා කියලා තියෙනවා. Thank you මම වහගෙන ඉන්නවට. අපිවත් හෙලෝ හෙලෝ සතියන්තයට එකතු කර ගන්න. ඇහැලියකට චමිද මෝඩස්සිකේ බොස් චමින්ද සනත් රසින්දු කබුරාවි බින්ති නග මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කොටිපිටේ නිලු සමන්ත මන්දාරයි එනක රාමිදු ෂෝටි පුතා තල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන්න යාලගේ දරුවෝ වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ආපු කොමාත් පුලංගසලෝ චාරිකාවත් රුවන්වාතේ යාලගේ දුව තරු ශ්‍රීමගේ නැන්දා ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා. ජය වේවා. සෙට් එකම එකතු කරගන්න මම යහනා ස්ටොප් එකට.

అవసరమై వినాలి హతలి సతరై వెళ్ళావ బలాన్న కొయి తింపయ మారిక్ మంటు ఇవరవి గనే అన్నయ్య అదాన్నే හැබැයි මට මැසේජ් කරපු කට්ටි ඉන්නවා යතුරු වලට කෝල් කරන්න පුළුවන් මේ පැත්තට කෝල් කරන්න ටක් ගාලා මගේ හොට්ලයින් නම්බර් එක දැන් මේ වෙනකොට බිසි හොට්ලයින් නම්බර් එකට කෝල් කරන කට්ටිය මම එකතු කරගන්නම් දැන් මේ තව චුට්ටකින් මගේ චූටි පුතා සමිඳු එයාගේ බර්ත්ඩේ එක ජානු පුතේ මේ විශ් එක ඔයාගෙන් දෙන්න ප්ලීස් කියලා තියනවා දෙන්නම් අනේ මං කවදාවත් ඔයාලට බෑ කියලා තියනවාද අද එයාට විශ් එකක් දෙන්න ගොඩාක් ආදරය කරන වයිෆ් චතුලි තාත්තා අම්මා අයියා සචිඳු අක්ක මොනෝරි නෙත් එකේ කට්ටියම විශ් කරන්න ඕනි බර්ත්ඩේ සොංග් එකත් ඕනි කියලා තියෙනවා Happy birthday to you Happy birthday to you Happy birthday Happy birthday Happy birthday to you Savidu Happy birthday ගොඩම ගොඩක් කාදරින් සමිඳු චූටි පුතා ඔයාගේ අම්මා ඔයාගේ වයිෆ් ඊට පස්සේ ඔයාගේ තාත්තා ඔයාගේ අයියා ඔයාගේ අක්කා ඔක්කොම ඔයාගේ ෆැමිලි එකම ඔයාට විශ් කරනවා වගේම නෙටි මේකේ අපේ ස්පෙෂලි මමත් ගොඩම ගොඩක් කාදරින් ඔයාට විශ් කරනවා ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි චූටි පුතේ හනිදා ජය වේවා මට කේක් ඕනි කේක් කේක් කේක් හදිසි මාත්මේ තාම ආව විතරයි මාත් එක තරහ වෙලා දානේ අපිට වැහැගෙනයි එන්නේ සුදු නෝනේ ලස්සන සින්දුවක් දෙන්න නිපුණි අනුරාධපුරෙන් අපිට නම් වැස්සේ වන්නේපා හොඳද අපි කැමති අනුරාධපුරේට එහෙම වහිනවනා එහෙනම් චුට්ටක් වැස්ස තියාගන්න මේ හන සින්දු සටකර එකතු කරගන්න ආදරේ හරිදා మనోజీ అంబలాంగొడి మెసేజ్ మనోజీ మంగవాట అనివార్యం రిప్లై සුබ සන්දාවක් රත්නපුර ගිලිමලේ දනුෂ්ක අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ක්වෙටල වැඩ කරන කාවින්දයාත් ඉන්නවා විශේෂයෙන් යාවත් එකතු කරගන්න කියලා තියෙනවා නෙත් එක තමයි පැය 24 ම ගුඩ් ගුඩ් ගර්ල් ඒ සින්දුවට එකතු කරගන්න අනේ අලා පේමේ බර්ත්ඩේ එක තිබ්බේ සවිදු චූඩි පුතාගේ අම්මා ආදරේ මං ඔයාට මෙහෙන සින්දුවට එකතු කරගන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
1: හවස 3:58යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ධන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
1: 80 දශකේ

0: Timpim, timpim, timpim. Endat on the tomb of Essa. Sihin na Grecia loma, nidra shili ameka.
1: Mandaram re hatata, nostalgiano, romantika, matakas maranaya.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
3: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
0: සුබ සන්ධ්‍යාවක් හවස 4:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විමසුම
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණු උන්වහන්සේ එම අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී. මීට පෙර අවස්ථාවක අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට වසර 6ක සිරදඬුවම් නියම කෙරුණු අතර සිරදඬුවම් ලැබමින් සිටියේදී ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස ලැබුවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියේදී පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා. එම පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්ුද්දා නියෝග කළේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි. ඒ අනුව උන්වහන්සේට මුලින් නියම කළ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටි අතර එහිදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණා. අධිකරණය විසින් කළ මෙම වරෙන්තුවට යටත්වයි කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඊයේ අත්අඩංගුවට ගත්තේ. කළුතර තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍යයකදී උන්වහන්සේ එලෙස අත්අඩංගුවට ගැනුණා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි ඇදහැලිමින් තිබෙනවා. නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ ඊයේ පස්වරුවේත් එම ප්‍රදේශවලට මහා වැසි ඇදහැලුණු බවයි. මේ හේතුවෙන් භගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම්වල වතු නිවාස රැසක් දැනටමත් ජලයෙන් යට වී තිබෙනවා. ඇතැම් මාර්ගවල වාහන ධාවනයටද බාධා පවතින බවයි නෙත් නිවුස් නියෝජිතයා කියා සිටියේ. වර්ෂාව පැවතීම හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල වාහන ධාවනයේදීද සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට උපදෙස් දෙනවා. මීළඟ නෙත් නිවුස් පසරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත් මොතරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95, FM 94.8, Net FM.
4: සත්‍ය අන්තය.
5: සුබසන්දවක්. හවස 4 වෙනාඩි 4යි. වගේ මගේ දෙවනි පැටුම ඇවිල්ලා තියෙන්නේ. මේ පැදිත් කෝල් කරන්න, මෙසේජ් කරන්න, සුන්දා කියලා ගන්න මේ පැත්‍රේ මුවේ නම්. බිඳකයි දෙකයි 55 33 63 මගේ හට්ලයින් නම්බර් එක. ඊට පස්සේ WhatsApp chat එකේ මම ඉන්නවා 0765 95 95 95. වට පුළුවන් ටක් ගාලා වගේ මැසේජ් එක WhatsApp කරන්න මේ පැත්තට. මතක් කරන්න ඕනි ඔයාට මෙන්න මේ පණිවිඩය ගැන මුලින්ම මම ඔයාට කියන්නම්කෝ. මෙන්න මෙහෙම, දැන් අද විතරනේ book fair එක තියෙන්නේ. හොන්න අදින් book fair එක ඉවරයි. ඉතින් ඊට කලින් යන්න මොකද කරන්නේ? තාමත් ගියේ නැද්ද? මං ඔයාට කියන්නේ යන්න කියලා. මොකද තාමත් ඔයාට අවස්ථාව තියෙනවා ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන ඔයාට ඔයාට අවශ්‍ය කන්නේ පොත්පත් ටික අරගන්නවා වගේම දන්නවනේ. ඉතින් මේ පාරත් ඔයාට අපි අවස්ථාව දීලා තියෙනවා නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ එකේ අත්දැකීම විඳගන්න. ඉතින් ඔයාට නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා නම් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිල්ලා නෙත් FM එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උනා කියලා ඔයාට කියන්න පුළුවන් කවදා හරි. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයාට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් එතෙෆ්එම් ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියට සිරිමාවෝ ශාලාවට ඇතුල් වෙනකොටම වම් මත පැත්තේ එතෙෆ්එම් ඇල්ෆා ස්ටුඩියෝ අපේ සජීවී මැදිරිය තියෙනවා. ඒතර හඬ පරීක්ෂණයට සහභාගී වෙන්න පුළුවන්. තාමත් උඩට වෙලා විතුරු වෙලා තියෙනවා. රෑ 9 වෙනකම් අද දවසෙත් පොත් ප්‍රදර්ශනේ පැවැත්වෙන නිසා අනිවාර්යයෙන්ම යන්න. කසුනි ලෙහන්ස ගෙහන්ස වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ අලුව මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. සජීවී වාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔය A-levels කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා කණ්ඩායමට එකතු වෙන්න, අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, නිවුස් ටීම් එකට එකතු වෙන්න, මේ හැම දෙයකටම අවස්ථාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න හිතන්නවත් එපා. අද විතරයි ඔයාට තව පැය කීපයයි තියෙන්නේ. ඒ පැත්තේ අද දවසේ මොකද වෙන්නේ කියලා මේ වෙනකොට කොහොමද තත්ත්වය කියලා දැනගන්නත් අපි තව ටිකකින් අපේ කෙනෙක්ව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අහගෙන ඉන්න, දැන් යන ගමන් නම් මම ඔයාලට කියන්නේ ඔහොමම ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන පොත් ටික අරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම යන්න අපේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරිය ළඟට. ඒ වගේම තමයි අද දවසේදීත් අපේ පොත් කැටය ක්‍රියාත්මක වෙනවා. අපේ මාදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් දුෂ්කර පළාත්වල ඉන්න අපේ මාදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් තමයි පොතක් පරිත්‍යාග කරන්න, පොත් කැටයට පොතක් පරිත්‍යාග කරන්න කියලා ඔයාලට අපි මතක් කරන්නේ. ඉතින් ඒ නිසා ඔය ගන්න පොත් අතරින් එකලං වෙනුනොත් පොතක් අරගෙන ගිහිල්ලා පොත් කැටයට පරිත්‍යාග කරන්න. හරි, ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මම ඔයාලට කියන්න ඕනි, ඔය පොත් ප්‍රදර්ශනයේ ඉන්න ගමන් ඔයාගේ පුංචි දුවට පුතාට වෙලාවක් වෙන් කරන්න ඕනි නේද? එහෙනම් යන්න තියෙන හොඳම තැන තමයි සතර වෙළඳ කුටිය කියලා කියන්නේ. පෙරපාසලේ ඉඳලා පුංචි පෙරපාසල් පුංචි පැංචියන් ඉඳලා උසස් පෙළ දක්වා දරුවන්ට සිංහල ඉංග්‍රීසි වැඩපොත් ශිෂ්‍යත් ප්‍රශ්නපත්‍ර කට්ටල අනුමාන ප්‍රශ්නපත්‍ර වගේම රජයේ පහුගිය විභාග ප්‍රශ්නපත්‍ර මේවා ගැන කියනකොට මුලින්ම කාටවත් මතක් වෙන්නේ සතර. එහෙනම් ඉතින් යන්න ඕනේ සතර වෙළඳ කුටියට. ඉතින් අද දවසේදීත් ක්‍රියාත්මකයි, තව පැය කිහිපයයි තියෙන්නේ. 20ක විශේෂ වට්ටමකුත් එක්ක ඔයාලට පහසු මිලට අවශ්‍ය කරන පොත්පත් සියල්ල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යන්න ඕනි BMSH පරිශ්‍රයේ තියෙන හෝල් 100කට. එතෙන්ට ආවොත් ඔයාලට සතර ප්‍රකාශනයන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා අද දවසේ මේ අන්තිම පැය කිහිපයේ සතර වෙළඳ කුටියටත් යන්න අමතක කරන්න පාර ගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න සතර. ජානු මැනික මමතව සද්දට මහගෙන ඉන්න වඩත් ලස්සන සින්දුවක් ඕනි කියලා මාෂික වලින් මැසේජ් කළා තිනවා. ආදරේ මාත් එකතු කරගන්න මෙහෙන සින්දුවට. මමතව වහගෙන ඉන්න වඩකට රංජිත් දිසනායකයි මැසේජ් කළා තිනවා මේ සින්දුවට මේකතු කරගන්න. උම්ම කොටේ ලස්සන සින්දුවක් දෙන්න. අද උම්ම දෙන්නෙත් නෑනේ. අද නම් උම්ම දෙන්න, හෙට තමයි උම්ම දෙන්නේ. සරණිමල් ඉලෙක්ට්‍රොනික්ස් ආටියන්ට සෙට් එක ජය වේවා. ආ ඩේලියා මලි සුබ සන්ධ්‍යාවක්. තනියම කයෝ කයෝ ඉන්නෝනේ, ඒක තමයි දෙයෝ අපිට තියෙන එකම සතුට. හරි හරි, අද මං කොහොම හරි ඔයාලට මේ සින්දුව දෙන්නම්. අකුරැසිය අශෝ එකතු කරගන්නම් මේ සින්දුවට. නාතනිය පහල වලහ පිටිය රූපලතා අක්කගේ අද උපන්දිනේ. එයාට සුබ පැතුම් අරගෙන එන්නේ නාතන්ඩිය. පිලාකටු මුල්ල නාලනීනාගේ මල්ලිකාරච්චි මල්ලි. භාග්‍යදුව දවල පංකජ පුතා. විජයසිංහ ෆැමිලිකේ හැමෝම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 4 වෙනාඩි 19 ආයේ.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
8: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
9: Red FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: සුබසන්දව කවස හතරයි විනාඩි 25යි වෙලාව. මම කිව්වනේ අද අපිට යන්න තියෙනවා බුක් ෆෙයා එක පැත්තට. මොනවද ඒ පැත්තේ වෙන විස්තර කියලා දැනගන්න අද ඉතින් අවසාන දවස. කොළඹ ජාත්‍යන්තර ප්‍රත්‍යදර්ශනයේ අවසාන දිනය අද. දවස් 10කට පස්සේ ඉතින් සාර්ථකව කොළඹ ජාත්‍යන්තර ප්‍රත්‍යදර්ශනය ආදරය 9න් පස්සේ නිමා කරනවා. ඉතින් ඒ පැත්තේ අද දවසේ විස්තර කොහොමද කියලා දැනගන්න නම් මේ වෙලාවේ තරංග තමයි හරියනම කෙනා. සුබසන්දාවක්.
1: සුබසන්දාවක් වේවා මගේ ජානු.
0: අනේ
1: වැඩේ තියන්නේ ජානු නැතු පොඩි පාළුවකුත් දැනෙනවා.
0: මන් දන්නවා කොහේ හිටියද ඔයාලට මන් නැතුනොත් පාළුයි කියලා. මටත් එහෙමයි. දකින්නත් බැරි වුණානේ අද.
1: ඒකනේ දැන් හැබැයි ජානු වෙනුවට මන් තෝරගන්න ඉන්න කෙනා ඉන්නවා හසුත වෙලා. දන්නවද පොඩි වැහිබර කාලගුණයක් තියන්නේ මම වැස්සට ආසයින් පින්. හරිද මේ වැහිබර කාලගුණේ තිබුණාට වහින්නේ නෑ දෙයනේ කියලා බිය මැසේජ් පරික්ෂය හවිම සුන්දර අයක් වෙලා තියෙන්නේ මේ වෙනකොට ජානු. මොකද කිව්වා අර දවාලේ තියෙන දැඩි දාහය හිරු රශ්මි නිසා තියෙන කරදර ටික ඔක්කොම අඩු වෙලා තියෙන හැමෝම හරිම නිදහසේ පොත්තෝරනවා. හැබැයි මේ මොහොතේ පතුරු සිදුරු නැතුව මේ පරිශ්‍රය පිරීලා තියෙනවා. ඉතින් පොත් වලිනුත් පිරීලා කෑම වලිනුත් පිරීලා ඒ අතරේ අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට වෙලා දිගු පොලිම් වල ඉන්න අපේ ආදරණීයන්ගේ හඬ ආදරෙන් පරීක්ෂාවට ලක් කරනවා. මේ මොහොතේ අපේ කණ්ඩායම යහුසුලුව මේ කටයුතු වල නියැලෙමින් ඉන්නේ. දින ගණනාවක් විශේෂයෙන් පහළ කොයගේ පොතක් ඕනේ කියලා හිතලා මම ඒ පැත්තට ගියාම අර මේ හන්දට ගියත් ඉස්සලා යන්න ඕනේ කියලා
0: කියනවානේ.
1: ඒ පොත ඉවර වෙලා තිබ්බා. කමන්නෑ හිත හදාගත්තා. මොකද තව තව යායවල් ගොඩක තව තව පොත් තියෙනවා. හිනා වෙවි බලාගෙන ඉන්නවා. පොත් කියලා කියන්නේ ඇත්තටම හොඳ යාළුවෙක් කියවන්න පුරුදු වෙච්ච එක අඳුරනවා. ජානු වගේ හොඳ පොත් ගොඩක් තියෙනවා මේ.
0: ඒ කියන්නේ මං හොඳ යාළුවෙක්.
1: හැමෝම හරි සන්තෝෂෙන් මිනිස්සු පොත් අරගෙන ගෙදර යනවා. පොත් කියවමින් ඉන්නවා. ඒ පවුල් පිටින් ආදරේ බෙදා ගන්නවා. මේ ආය ඇතුළ වෙන්නමම සැනසිල්ලක් මම භුක්ති විඳිනවා. අර අවුවත් නැති හින්දා ජානු හිතන්නකෝ ජානුට සිතකි රුපියා හිතනනේ.
0: ඔව් මට එන්න ඇයි අදවත් එන්න බැරි වුණේ කියලා හිතනවා.
1: කමන්නේ දැන් ඔතන ඉඳගෙන අනිත් අයව සතුටින් තියන්න වෙලස්සන කතහඬින්. මොකද ආය දවසක මේ බුක් ෆෙයාක මේ විදිහටම ලබන අවුරුද්ද තියෙනවනේ. එදාට අපි යමු සමරන්න.
0: අනිවාර්යෙන්. හරි එහෙනම් ඉතින් බොහොම ස්තුතියි තරංගා අද දවසේ විස්තර අපිට අරගෙන ආවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: හවස 4 වෙනි 36 ආයේ.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේ සිසයිතයි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැය තුන ඔයාගේ හැන්දාව.
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දාව විජානු චානු.
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
10: Net FM. Hello, hello, Satyante.

හවස හතරයි වෙනාඩි 37යි වෙලාව. මට ඩේලියා මලී කියලා කිව්වනේ අපේ යෂෝ. ඒ හින්දා මං මේ සින්දුවම ලෑස්ති කරගත්තා. දැන් මේ සින්දුව ටික මට කටි එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් මං ඔයාලට මෙන්න මේ ගැන මතක් කරනවා. ඔය හිතන්නකෝ ආගේ පවුල කෙනෙක් මද්රවෙට දැඩි වැබ්බැහි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් දන්න කියන කෙනෙක් ඔය ගෙවල් ළඟපාත ඉන්න කවුරු හරි කෙනෙක් මද්රවෙට දැඩි වැබ්බැහි වෙලා ඉන්නවා. එයාගෙන් පුදුමාකාර කරදරයක් තියෙන්නේ. ඔයාට කවුරු හරි කෙනෙක් වානම් මාර කරදරයක් හරියට ගෙවල් වලටත් කරදරයක් රටේ මිනිස්සුන්ටත් කරදරයක් වටපිටාව ඉන්න මිනිස්සුන්ටත් කරදරයක් කියලා ඔයාට කවුරු හරි කියනවා නම් ඔයා කැමති දෙයකට. මේ මද්‍රව්‍ය නිසා කී දෙනෙක් නම් අද වෙනකොට මේ වෙනකොට දුක් විඳිනවද? සමහර වෙලාවට යාළුවෝ යයි කියාගන්න සමහරක් අය අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවට කියනවා ඔය ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක මෙන්න මේකෙන් චුට්ටක් පාවිච්චි කරලා බලන්නක් කියලා. මේව හොඳ ඇති දේවල් නෙමෙයි. සමහර වෙලාවට ජීවිතේට ඒ දේවල් පාවිච්චි කරපු නැති ඔයා ඒ කියන වචන ටික අහලා එහෙම පාවිච්චි කළා ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ නිකරුණේ නැති නාස්ති කරගන්නවා. ඇයි මං අහන්නේ එහෙම වෙන්නේ? ඒක ඔයාටත් වදයක්, ගෙදර මිනිස්සුන්ටත් කරදරයක්, ඔයාව මුළු රටටම කරදරයක්. එහෙම කරදරයක් වෙන්නේ නැතුව මේ රටේ වගකීම් සහිත පුරවැසියෙක් විදිහට ඔයාට පුළුවන් මේ මද්‍රව්‍ය හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න. අපි පටන් ගමු මුලින්ම අපි තුලින්ම, අපේ පවුල තුලින් අපි පටන් ගමු. ඉතින් මේ හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ මූලික අරමුණ වෙන්නේ හානිකර මද්‍රව්‍ය වල තියෙන භයානකකම ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ මද්‍රව්‍ය භාවිතය ජාවාරම හා බෙදාහැරීම වැළැක්වීම සඳහා සෑම පුරවැසියෙකුගේම ක්‍රියාකාරී දායකත්වය ලබා දීමට උනන්දු කරවීම. ඉතින් ඒ නිසා තමයි ඔයාට කියන්නේ අපි පටන් ගමු අපි තුලින්ම, අපි පටන් ගමු අපේ පවුල තුලින්ම මේ හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන. ඉතින් අපේ රටේ ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට ඔයාගේ ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන්න රටම එකට ජාතික මෙහෙයුමට හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට. ඒක නම් මතක් කරගෙන අපි යමු ටග්ගල වට්සප් මැසේජස් පත්‍ර කවුද මේ වෙලාවේ මවහගෙන ඉන්නේ කියලා බලන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. ඊජ අනුර පුසලා බීඑෆ් ජනපදයෙන් මැසේජ් කළා තිනු. අනුර එකතු කරගන්න මේ සින්දුවට. අපිටත් සින්දුවක් ඕනි. තවලන්තන්න පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාරා, මනහර හාඩ්වයාගේ විජේසිරි, බීඑෆ් ජනපදයේ පුසලාව සියලුම දෙනාවත් එකතු කරගෙන සද්දට නැත්තහගෙන ඉන්නේ අපි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනු. ඕකේ, මේහෙන සින්දුවට එකතු කරගන්නම්. තමිල් සිංහල සින්දුවක් දෙන්න. තමිල් එකක් දෝනි, සිංහල එකක් දෝනි. නදී කියන්න බලන්න හරියට මට තමිල්ද සිංහලද? ජානසුදු මණික කොහොමද? ඉවන් අය මැසේජ් කළා තිනවා විසාවෙලෙන් මෙන් සින්දුවට එකතු කරගන්නම්. මං හොඳින් ඉන්නවා මගේ ජානු නංගි. ජය සතුටු පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා. ඔයාටත් එසේම වේවා. ඔයාට ආදරෙයි කොටගම රඹුක්කන දම්මිකා ජයසිංහ අක්කා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ජානු අපිත් ඉන්නවා ඉන්දික ටේලර්ස් ගල්වංගු ඇඹලි පිටියෙන්. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ කෝල් කරපු මෙන්න මේ කටියත් එකතු කරගන්නම්. අපේ සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා ලියනාර චයා එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඔයාවයි අපේ කාන්ති අම්මවයි එකතු කරගන්නම් අනිවාර්යෙන්ම මේ හැන සින්දුවට. ඊට පස්සේ රමුකන මගේ කාන්ති අම්ම කතා කළා, ඔයාවත් එකතු කරගන්නම්. අමාර පැටියයි ෆැමිලි එකේ හැමෝමයි රඹුක්කන මාකට් එකේ. අපේ වසන්ත අක්කා, සුගත් අයියා රඹුක්කන මාකට් එකේ ඉන්නෝ. කොමයි මේ වෙලාවේ සද්දරම නැත් අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. සෙට් එකම එකතු කරගන්න ජය වේවා. මාබිම කාන්ති අම්ම ඉන්නෝ එනුක පැටියා. මගේ එනුක පැටියා ඔයාවයි, මගේ කාන්ති අම්ම ඔයාවයි. ඊට පස්සේ ලියනාරච්චයාගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කිව්වා, ඔයාවයි. සංගීතයි ඔක්කොම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ රමණියක් කයින පොළොන්නරුවෙන් ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. Thank you මාව අහගෙන ඉන්නවට. ඊට පස්සේ වලස් මුල්ල ත්‍රී වීල් පාක් එක අපේ කොල්ල තුන් දෙනා ෆිල්ම් හෝල් එක ඉස්සරහා සෙට් එකම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ අපේ ලසායා ඉන්නවා යටි අන්තට People's Bank එක ළඟ ත්‍රිවිල් පාක් එකේ. අපේ ලසායයි කොල්ල ටිකයි ඔක්කොම එකතු කරගන්න ටයිටැනික් සලෝන් එකේ. තුෂාර මාව අමතක වෙලා නේද දැන්? මාවත් එකතු කරගන්න මෙහෙන සින්දුවට. Hi
ගයාන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කිරිබත් ගොඩින්. එයාට ආදරේට ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ එහෙම. අනේ අපිට නම් එහෙම කියන්න බෑ. ඒත් එයා තරහ වෙලානේ ආව යාළු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ධෝනි යාළු වෙන්න ගයාන්ගේ. එච්චරයි මං කියන්නේ. ඊට වැඩිය දෙයක් කියන්නේ නෑ. ඊට පස්සේ එයාගේ ගයාන් දිල්රුක්ෂ මට තේරෙන්නේ අප්පා. එයාගේ නම ගයාන් දිල්රුක්ෂ. ලස්සන සින්දුවකට එකතු කරගන්න හේෂාන් තරුක උදාර ඉර්බස සීනි කුරුල්ලා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. කොහොම හරි කමක් නැහැ. ගයාන්ගේ ධෝනි ගයාන් එක තරහ වෙන්න බෑ, අලු වෙන්න ඕනි. හයි ජානු පැට්ට කොහොමද? මගේ මැනික අද මන්නම් නිවාඩු. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ෆැමිලි එක හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. හුන්නස්ගිරිය මදු ආදරේ මාත් උම්ම දෙන්නම් හෙට. අද උම්ම තහනක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
2: හවස 4 වෙනි 57යි.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
2: නෑ.
6: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
2: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
7: අපේ පොළවට අපේ පරිසරයට බරක් නැති පරිසර හිතකාමී නිපැයුම් සෑම විටම භාවිතා කරමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරිකිරි බහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරු අම්මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
8: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
9: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.

0: වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේ දුනු මාවත
1: අර දේ දුනු මාවත.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: සුබ සන්ධ්‍යාවක් හවස 5යි දැන්.

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
2: අයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම ඩිල්ෂාන්. ඔක්තෝබර් මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඔවුන් අද මේ බව නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව පවතින මිල ගණන් යටතේම ඔක්තෝබර් මාසයේද ගෑස් අලවිය සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4365ක් වනවා. කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1750ක්. කිලෝග්‍රෑම් 2.3 ප්‍රමාණයේ කුඩා ගෑස් සිලින්ඩරයක් රුපියල් 815කට අලෙවි කිරණු ඇති. සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරැම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉරානයේ සහාය ලබන හුතී කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මීට පෙර යේමනයේ සනා සහ තවත් ප්‍රදේශ කිහිපයක් වෙත සෞදි අරාබිය ප්‍රහාරයක් සිදු කළා. රියාද් අගනුවර පිහිටි ඇරැම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් වෙත ප්‍රහාර එල්ල වී ඇත්තේ ඊට ප්‍රතිචාරයක් ලෙස බවටයි සැලකෙන්නේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රියාද් නුවර පිහිටි ඇරැම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් විශාල දුම් සහ ගිනි පුලිඟු නිකුත් වූ බව සෞදි අරාබියේ සිටින මාධ්‍යවේදීන් පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් තවමත් නිල ප්‍රකාශයක් කර නැහැ. සෞදි අරාබියේ නගර සහ බලශක්ති යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් හුතී කැරලිකරුවන් මීට පෙරද ප්‍රහාර එල්ල කළා. ඉකුත් සතියේ සෞදි අරාබියේ ටයිෆ් සහ යන්බු නුවර ඉලක්ක කිහිපයක් වෙතද ප්‍රහාර එල්ල කළ බවයි හුතී කැරලිකරුවන් කියා සිටියේ. කෙසේ වෙතත් ටයිෆ් සහ යන්බු ප්‍රදේශ වෙත එල්ල කෙරුණු බැලස්ටික් මිසයිල 6ක් සාර්ථකව විනාශ කළ බව සෞදි බලධාරීන් පැවසුවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95, FM 94.8, Net FM.

0: Sati Antea.
1: Hello, hello.
0: Sati Antea.
2: Sama sandawak. Awas bahaya benar ya kalau hai velava. Amme ammo. Velava gihila dia nik mana ne dah. ඉතින් ඔන්න වගේ මගේ අන්තිම පැයට මේ ඇවිල්ලා තියෙන මේ පැයදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ල ගන්න මේ පැත්තේ එන්න ඔයාට පුළුවන්කම තියෙනවා කෝල් කරපු කට්ටිය මැසේජස් සෙවපු කට්ටිය මතක් කරන්න ඕනි මේ පැය පටන් ගන්නකොට මම යන WhatsApp මැසේජස් පැතර වඩත් පුළුවන් 0.7 11 95 95 95 ටක් ගාලා වගේ මැසේජ් එක දාන්න ලස්සන සින්දුවකට ආදරය කරන කට්ටිය එකතු කරගන්න මේ වගේ මගේ අන්තිම පැය නිසා හයි හකි මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඉරුෂි මැසේජ් කරලා තිනවා මේ හැන සින්දුවට එකතු කරගන්න ඉරුෂි පුතා සනිත සතින හස්බන්ඩ් මෙනුවර මාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිරියල්ලෙන් පියුමි තමයි මැසේජ් එකවල දින මේ හැන සින්දුවට එකතු කරගන්න හයි කොහොමද සුදු බෝලේ මං හඳින් ඉන්නවා වෙනද වගේම පිටුවව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවයි ගෙදරයිවයි එකතු කරගන්න කියලා බොරළේ නමුත් තමයි වෙනද වගේ මැසේජ් එකවල දින මේ හැන සින්දුවට එකතු කරගන්නන් උරු බොකින් සිරි කුමාරය මැසේජ් කරලා දිනවා මේ හැන සින්දුවට එකතු කරගන්නන් වහිනව හොඳටම හොඳ සින්දුවක් දාන්න මයිමි ෆැෂන් මොරන්තොට සහ මොරදන කෑගල්ල මේ සින්දුවට එකතු කරගන්නම් ඒ කියන්නේ පැත්තට වහිනවා මෙහෙට නම් පොඩි වස්සක්වත් නැද්ද කොහෙද මැනික ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ආදරෙයි බලංගොඩ පෙට්ටිකල ශ්‍රියාණියක් ගොඩ දවසකින් කොහෙද ගිහින් හිටියේ මට වීකෙන්ඩ් එකේ වීක් ඩේස් වල මැසේජ් කරේ නැනේ පහුගිය දවස් ටිකේ ඔව් මේ අද තමයි මැසේජ් එකක් එවලා තියන්නේ ආයෙමත් අගුණ කොළ පැලැස්සේ තාරක පියුමි තාරකා පියුමි හස්බන්ඩ් ප්‍රදීප් සඳරුවන්වයි ලොකු පුතා කෙනුල් හිරුසරවයි චූටි පුතා චනල් ගිමන්සවයි ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා හැන දෙන්න වැඩි කරගත්ත මේ හැන සින්දුවට එකතු කරගන්නම් බදුරලිය මගේ අශෝකක්ක ඉන්නවා ආවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට

0: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ නිසක ජයගැනෙන උත්තර සතර පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලවිසල් වලින් ලබාගත හැක අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
2: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටළු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
2: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: රසින් රසමවන රසල්ලයා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලයා තුන පහකුඩු මිරිස් කුඩු බැදපු තුන පහකුඩු කහකුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලයා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ල
7: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
8: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

හවස පහයි විනාඩි 23යි. කවුද ඉන්නේ? මෙන්න මේ කට්ටිය ඉන්නවා මේ වෙලාවේ. කෝ බලන්න WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තිනවා. ඉක්මනට මං කියාගෙන යන්නම්. ලස්සනට වැඩේ කරනවා. Thank you අනේ. මරන්තුඩෝ රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මණයා. සෙට් එකම එකතු කරගන්න. පුරිමා සෙවුවා දිනවා සද ලංකාවෙන්. ඔයාවත් එකතු කරගන්න. අහන දෙන්න රෙඩි කරගෙන තියෙන මේ ඇහෙන සින්දුවට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අක්කේ කියලා කවුද මේ මැසේජ් එකේවලා තියෙන්නේ? මම මේ කට්ටිය කිව්වනේ. අහගෙන ඉඳලා නැද්ද ඔය පාරක් සින්දුවක් අහන්න ඕනි වෙලාද? තවලන්තන පත්තිරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර අයියා. මං කට්ටියම කිව්වා ඊළඟ සින්දුවට එකතු කරගන්න. අපිත් අහගෙන තරංග කිරිබ්බන් වැවෙන් මැසේජ් කළා තියෙනවා. ඕකේ තරංග, මේහෙන සින්දුවට එකතු කරගන්න. හායි අක්කේ, මේ වෙලාවේ අම්පාරට සුබෝදෑසනක්ද? මට පේන විදිහට අම්පාර අපේ රටෙන් වෙන රටකට ගිහිල්ලා වගේ. අම්පාර නවගම්පුර සාමින්ද්‍යා ලස්සට සින්දුවකට මාවයි, අම්මවයි, අප්පච්චිවයි, නංගිවයි, නදුන්නේවයි එකතු කරගන්න. අක්කේ මට කල්යාණි තමිල් සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා. කල්යාණි ධෝනි, බෝවිටියා මල් ධෝනි, එකෙන් එකක් කියන්න පුතේ. බෝවිටියා මල් ඉල්ලත් තියෙනවා. මට හරියට කියන්න අම්පාරට සුබෝදෑසනක්ද මේ වෙලාවේ? ඊට පස්සේ ඕනි කල්යාණි තමිල් සින්දුවද, බෝවිටියා මල් සින්දුවද? ආදරේ, හරිද? එකතු කරගන්න මේ හැන සින්දුවට. ජානු, මම මාතර දෙයියන්දර සුනේත්‍ර කුමාරි. සුනේත්‍ර අක්ක කොහමද? පුතා විහංග එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ජානු, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ වෙලාවේ ඔයා වහගෙන උයන ගමන්. අම්මෝ, මොනාද අද රැටු යන්නේ? මගේ හවි මංචු, තාත්ත පුතා සදෙව්, ඊට පස්සේ දුව මෙතුලි එකතු කරගන්න කියලා මැසේජ් එකේවලා තියෙනවා. මැසේජ් එකේ වගේ නමකෝ අනිමේෂ අක්කා. මොනාද අද රැට ස්පෙෂල්? ආහා, දියතලාව බියෝසී එක ළඟ තියෙන ඩයමන්ඩ් හොටෙල් එකේ නෙත් අහනවා. ආ, අනිවාර්යෙන් එකතු කරගන්න ඔයාව. හොටෙල් එකට ඇවිල්ලා ඉන්නවා. අපිවත් එකතු කරගන්න. අයියා කිව්වහම හැමෝම දන්නේ මං ගැන කියලා තියෙනවා. ආයුබෝවන් අයියා කිව්වහම මාව දන්නේ හැමෝම කියලා තියෙනවා. ඔන්න ආයුබෝවන් අයියා තමයි අපිට පණිවිඩය කිව්වේ දියතලාවේ බියෝසී එක ළඟ තියෙන ඩයමන්ඩ් හොටෙල් එකේ. අයියේ, ඒකතු කරගන්නම් මේ හැන සින්දුවට. හොටෙල් එකට මේ වෙලාවේ ඇවිල්ලා ඉන්න කොමත් එක්ක ජය වේවා. අපිත් ආවහගෙන ඉන්නේ වදාකර රංජිත් දිසනායක අයියා. ඔන්න ආයේ පාරක් මැසේජ් එකේවල මේ සින්දුවට මේකතු කරගන්නම්. අපි කෑගල රංගවල හන්දියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අක්කිය අපේ ලොකු අය ඉන්දික, ඉෂාර, තුෂාර කච්චියම ආවහගෙන ඉන්නවා කියලා තිනවා. ජය වේවා සෙට් එකට මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ඔය අයියලා සෙට් එකම මේ සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 5 වෙනිදි 37යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: වීතරාගේ මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
5: නැත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: Love is in the air. Love is in the air. Inna, aadre allaganna.
3: Net FM. Hello, hello.

අවසපහයි විනාඩි 43යි වෙලාව. මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න දෙපාද කියලා කල්පනා කරේ. ඒත් ඉතින් යන්න වෙනවනේ. අද ගියොත් තමයි මට හෙට ආයෙත් ඉතින් ෆ්‍රෙෂ් පිට එන්න පුළුවන්. හෙට දවල් එකට. හැබැයි යන්න කලින් වෙන මේ කට්ටිය ඔක්කොම මතක් කරලා තමයි මම යන්නේ. එහෙම නිකන් යන්නේ නැහැ කියන්නේ නැතුව. අම්පාරි ඩිලූෂා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ දුවලා දෙන සෙනු චීස් සෙනුදි. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. අනේ අක්කේ අපිට අද ලස්සන සින්දුවක් දෙන්න. මං තිස්ස මහ රොමින් සෙව්වන්දි. මගේ ෆැමිලි කයවයි නෙත් අහන සියලුම දෙනාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කක්කේ කියලා දෙන. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. හයි අක්කේ. මම අම්පාරේ නවගම්පුර සාමින්ද්‍යා. ලස්සන සින්දුවකට අම්මවයි මාවයි අපච්චිවයි නංගිවයි නදුන්නෙවයි එකතු කරගන්න අක්කේ බෝවිටිය අම්මා දෙන්න කියලා තියනවා. ඔට කෙල්ල කලින් මැසේජ් එක ඩිලීට් කරානේ. හරි හරි බෝවිටිය අමල් මං හෙට අරගෙන එන්නම්. හරිද මැනිකා මම වන්දනා ගමනක් ගියා. හෙට ඉඳලා ඔයාව අහනවා. ඔයා හදවතේ තියා ඔයා මාව හදවතේ තියාගත්තට ආදරේ ගොඩක්. මට ඔයාව මතකයි. මට ඔව සෑහෙන මිස් වුණානේ. පෙට්ටිගල පෙශ්‍රයානි අක්කා ආදරේ ඔව එකතු කරගන්නම්. හෙට මට මෙසේජ් කරන්න ඕන. හරිද චාමර ස්ටෝස් කලතර පනා පිටිය මගේ චාමර අයියා තනු චක්ක දෙන්නම එකතු කරගන්නම් මේ සින්දුවට. අපි කෑගල්ල රන්වල ඉන්දික වෙල්ඩින් ෂොප් එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ලොකු අයියා සුපුන් ඉෂාර පසිදු තුෂාර ඔයාවත් එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. හනදෙන් ලෑසි කරගත්ත ලස්සන සින්දුවක් ඒකට එකතු කරගන්න. එතනින් පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අනේ මන් දන්නෑ මේ කටි අහගෙන ඉන්නද. මන් දැන් කී සරයක් කිව්වද. අපිවත් සින්දුවකට එකතු කරගන්න ඉජි අනුරයි BF ජනපදයේ පුස්සල්ලාවෙන් ආයේ පාරක් එවලා මැසේජ් එක එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ හයි ජානු මැනික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඇඹිලි පිරියෙන් වසන්තක්ක මැසේජ් කරලා තියෙනවා. අක්කා තැන්ක් යූ ආයේ කමෙන්ට් එකට එකතු කරගන්න මේ හැන සින්දුවට. රත්නපුරේ නිසන්සලා ඉන්නවා ජනුවක්කා සුබ සැන්දෑවක්. වෙනද වගේම අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න අම්මවයි මල්ලිවයි තාතිවයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. එතකම ඉසුරිකා මීනානේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජනුවක්කේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපි දවසම net අහන්න කියලා තියෙනවා. නියමයි ජය වෙන්න ඕනි. හොඳ පුරුද්දක් හැබැයියා. ඔය හොඳ පුරුද්දු හැමදාම තියාගන්න ඕනි. එකතු කරගන්නම් කෙල්ල මේ හැන සින්දුවට ආවයි අමිවයි තාතිවයි ෆැමිලිකේ හැමෝමයි. එතනින් පස්සේ සසින්දු මැසේජ් කරලා තියනවා ගනේ මුල්ලෙන්. ඔයාවත් එකතු කරගන්නම් අක්කේ අපේ කොල්ල සෙට් එක මේ වෙලාවේ වවහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. අනිවාර්යෙන් කොල්ල සෙට් එක එකතු කරගන්න. හොඳ කොල්ල සෙට් එකක් මේ වෙලාවට මම වවහගෙන ඉන්නවා කියන්නේ. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එහෙනම් ඉතින් මට දැන් යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. මම යන්නද? එපාද? යන්නම් යන්නම්. එහෙනම් හොයයි මමයි හෙට හරියටම අපි දෙන්නගේ සුපරිද ටයිම් එක දවල් එකට හම්බ වෙමු. අදයි ඊයේ දෙන්න බැරි වෙච්ච උම්ම ටික මම පරිස්සම් කරලා හෙට අරගෙන එනවා. එතකන් ඔයා පරිස්සමට ඉන්න ඕනි මාව ඔයාගේ හිතේ තියාගෙන. එහෙනම් කොල්ලෝ පොඩිද විදිහටම අපි ගියා. මං ඔයාගේ ජානු. ජය වෙන්න ඕනි සුබ්බ වෙන්න ඕනි. හෙටින් පටන් ගන්න අලුත් සතිය ඔයාට.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
7: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක

0: ඔයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි.
2: දැනෙලාව සවසහයයි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙට් එෆ්එම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

අක්කනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
2: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
3: භාග්‍යවත්තෝ අරහත්තෝ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
4: අප මනස තැයින් පූජනීය බලංකුට රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
3: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සම කරුණාවෙන් පිහිට වුණා.
5: ඉරිදා සිත් නෙත් අසපුව සිත් නෙත් අසපුව
4: හැම ඉරිදාම රෑ 7ට net fm සමග

0: FM Anupaha. FM Anu Hataraita Samaata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න
3: සවස 6:30 වෙනාඩි 30යි

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112-863-0763-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 4 වනදා ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News. Net News සජීව මැදුරියේ සිට මම දිල්ෂාන් සඳකැකුළු මඩවල. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට. ආණ්ඩුවට එරෙහිව පාගමන් යද්දී පොලිසිය මාංචු දාපු අයට උසාවියෙන් ඇප. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි පාඨකයින් ගණන 125 ඉක්මවයි. Net FM Alpha Studio හි දක්ෂතා දැක්වුවන්ට තව තවත් අවස්ථා. සෞදියේදී මරණ දඬුවමට නියම වූ සිවරාසා අනෝජන් බේරා ගන්න විශේෂඥ නීතිඥ කණ්ඩායමක් සෞදියට. හුති කැරලිකරුවන්ගෙන් රියාත් නුවර ඇරම්කෝ තෙල් පිරි පහදුවකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර.
0: Net News. The truth people trust.
6: කලින් ලැබුණු ජනාධිපති සමාවත් අවලංගු වෙච්චි පස්සේ වරෙන්තු යටතේ අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්. උන්වහන්සේ අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අතර ආණ්ඩුවට එරෙහිව පාගමනක් යද්දී ඊයේ අත්අඩංගුවට ගත්තු 6 දෙනා අද ඇප මත මුදාහැරුණා. ඒ ඇතුළු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළෙහි සම්පූර්ණ සත්‍ය අනාවරණය මෙතැන් සිට. බුදුබල සේනා සංවිධානයේ මහලේ කම්පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙනුණු උන්වහන්සේ එම අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී. මීට පෙර අවස්ථාවක අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 6 සිරදඬුවමක් නියම කෙරුණු අතර සිරදඬුවම් ලැබමින් සිටියදී ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස ලැබුවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොඩ කෙරුණා. පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්ුද්දා නියෝග කළේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි. ඒ අනුව උන්වහන්සේට මුලින් නියම කළ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටි අතර එහිදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණා. අධිකරණය විසින් නිකුත් කළ මෙම වරෙන්තුවට යටත්වයි කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඊයේ අත්අඩංගුවට ගැනුණේ. කළුතර තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍යයකදී උන්වහන්සේ එලෙස අත්අඩංගුවට ගැනුණා. ආණ්ඩු විරෝධී පාගමනකදී ඊයේ අත්අඩංගුවට ගැනුණු 6 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී. ආණ්ඩු විරෝධී මෙම පාගමන ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධාන කර තිබුණා. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සහ සීග්‍රේ නිහල යන ජීවන වියදම සම්බන්ධයෙනුයි එහිදී විරෝධය පළ කෙරුණේ. බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ කෙරුණු පාගමන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ වෙත ගමන් කළා. එහිදී අත්අඩංගුවට ගැනුණු අය අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ නීති විරෝධී ජනරාශිය සහ නිසි බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ බවට වන චෝදනා යටතේයි. මේ අතර ආණ්ඩුවට විරෝධය පළ කරමින් සංවිධාන කෙරුණු පාගමනකදී කළ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරය අද සියාප්‍රසාදය පළ කළා. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ ආණ්ඩුව මහජන විරෝධය හමුවේ බියපත්ව සිටින බවයි. මේ එහිදී අදහස් දැක්වෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා.
7: තිබුණා සන්නිපාත රෝගයක්. ඒ සන්නිපාත රෝගය ඒ ආරම්භයේ තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ කවුරුර හිතනවා නම් ഘോഷණයෙන් පස්සේ අත්තරණු ගත්තා, මේ සවුන්ඩ් පර්මිට් නැති නිසා අත්තරණු ගත්තා කියලා ඒ අයට අපි කියනවා මේක තමයි මෙහෙම තමයි ආණ්ඩු පටන් ගන්න. මේ විදිහ තමයි පටන් ගන්න. දැන් මේකට අවශ්‍ය නීති තමයි ඊළඟට ගේන්න සූදානම් වෙලා. දැන් ආණ්ඩු සූදානම් වෙනවා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ පනත කියලා පනතක් ගේන්න. මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක්. ඒ පනතේ මේව තමයි තියෙන්නේ. මේ වගේ රැස්වීම් පවත්වන්න හදනකොටම කල්ැතුව ත්‍රස්තවාදී ලේබලේ ගහලා උන්න සංවිධාන තහනම් කරන්න. උන්න අත්තරමුඩ ගන්න උසාවි වලට යන්න ඒකට අවශ්‍ය නීති හදාගන්න. ඒ නිසා මේ රැස්වීම අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවගේ පීඩාව නියෝජනය කරන්න තමයි රැස්වීම පැවතුනේ. එතකොට මේ රටේ ජනතාවට තමන්ගේ පීඩාව නියෝජනය කරන්න නැත්නම් පීඩාව ප්‍රකාශිතපත් කරන්න ඉතුරු අයට දින ක්‍රම අපිට නැහැ. රඩ්ලි සිරිසේනට පීඩාවක් ආවහම පස්සේ යාට බදු පීඩනයක් ආවොත් එයාගේ ව්‍යාපාර සම්බන්ධ ප්‍රශ්නයක් වුණොත් එම ඔහුට ජංගම දුරගත නැමුතුමක් විතරයි තියෙන්නේ ලාල්කාන්තට. නැත්නම් ඔහු කියනවා උදේ හවස කතා කරනවා කියලා එහෙ ඉන්න රාජ්‍ය නායකයා නේද රාජ්‍ය නායකයා කියන කෙනා උදේ හවස කතා කරනවා කියලා කියනවා යාට හරි කරදරේ කියලා කියනවා රැස්වීම. ඒතොර රාජ්‍ය නායකයාට උදේ හවස ඩඩ්ලි සිරිසෙන්ට කතා කරන්න පුළුවන් වුණාට අඳුම්තරමේ පොළොන්නරුවේ ඡන්දේ පාවිච්චි කරපු මිනිස්සුන්ට මේ කියන රාජ්‍ය නායකයාට කතා කරන්න බෑ.
6: ජනතාවගේ ගැටලු කතා කිරීමේදී වර්තමාන ආණ්ඩුව ඉදිරියේදී මීටත් වඩා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නීති සංශෝධනය කරමින් සිටින බව මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවා.
8: 2005 වෙද්දී ජනතාව අතර තියෙනව නේද සාකච්ඡාවක්. දැන් එයා PKD ගේ පච කුමාර දිසානායක කියලා ගිය අවුරුද්දේ සාකච්ඡාවක් කොට නැගුණා. මොකද ඔහු බලය ගන්න කලින් කරපු කතයි බලය ගත්තට පස්සේ කරපු දේවලුයි අතර තව ප්‍රතිවිරෝධී දෙයක් මේ බොරු කියලා තියෙන්නේ, පච කියලා තියෙන්නේ. මේ සාකච්ඡාව ගොඩ නැගීමෙන් තිබුණා. දැන් 2026 වෙද්දී BKD වෙලා බදු කුමාර දිසානායක. ඒ නිසා ඒක තමයි මේ වෙනකොට තියෙන තත්ත්වය. අපි කියනවා මේක ඊළඟ වර්ෂන් එක ලැබුණ අවුරුද්දේ MKD මර කුමාර දිසානායක. ඒකට අදාළ කරන පනත් කනිල් ගෙනපු ඒවා හැම මුවහත් කරමින් ඉස්සරහට අරගෙන තියෙනවා. PSJ එක ගෙනල්ලා මේ අධිකරණයේ තියෙන සමහර බලතල ජනාධිපතිවරයා අතර නිලධාරීන් අතර ගන්න අවශ්‍ය කරන නීති රීති ගේනවා. ඒ නිසා ඒ MKD කියලා කියන්නේ මේ ආපු ඔක්කොගුම් වර්ෂන් වලට වඩා මේ රටේ ජනතාවට අහිතකර තත්වයක්. ඒ නිසා මේ පනත් පරාජය කරන්න මේ සුජිත් කුරුවිට සහෝදරයා මේ අපේ සහෝදර 6 දෙනෙක් අත්අඩංගුවට ගත්ත එක අපි හෙලා දකිනවා.
6: මරණ දඬුවමට නියම වී සිටින සිවරාසා අනෝජන්ට නිදහස ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට විශේෂඥ නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබිය බලා පිටත්ව යාමට සූදානම් වනවා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ආණ්ඩු පක්ෂයට සහය දක්වන නීතිඥවරුන්ද විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන නීතිඥවරුන්ද මෙම විශේෂඥ නීතිඥ කණ්ඩායමට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතිඥ හෆීල් ෆාරිස් සහ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන් කණ්ඩායමේ සාමාජිකයන් වනවා. බොහෝ විට අනිද්දා දින ඔවුන් සෞදි අරාබිය බලා පිටත්ව යනු ඇති බවයි විශ්වාසදායක ආරංචි කියා සිටියේ. ඉස්ලාම් දහමට අපහාස කළ බවට වරදකරු කරමින් සෞදි අරාබියේ අපරාධ අධිකරණයක් විසින් සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඔහු මෙලෙස ඉස්ලාම් දහමට අපහාස කළ බව පැවසෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකින්. ඒ සම්බන්ධයෙන් වරදකරු කෙරුණු සිවරාසා අනෝජන්ට මුලින් සිරදඬුවමක් සහ දඩ නියම කෙරුණා. පසුව එම දඬුවම ප්‍රමාණවත් නොවන බවට ගොනු කෙරුණු අභියාචනයේදී ඔහුට මරණ දඬුවම නියම කෙරුණේ. මෙලෙස සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින සිවරාසා අනෝජන් කල්මුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු බේරා ගැනීමට මැදිහත් වන ලෙස ඔහුගේ මව්පියන් ඉකුද්දා ජනාධිපතිවරයාද හමු වුණා. ඒ අනුව සිවරාසා අනෝජන් නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම නොපමාව ගන්නා ලෙසයි ජනාධිපතිවරයාද අදාළ නිලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. ඒ අනුව අදත් රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතව පවතිනවා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ net fm. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවලත් ප්‍රදර්ශන භූමියේ ඇති net fm කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා. එමෙන්ම දක්ෂතා සහිත දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත net fm alpha studio හිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන්ම අද දිනේත් දිවයිනේ නන්දසින් පැමිණි දරුදරියන් ඒ සඳහා සහභාගී වූයේ ඉමහත් උනන්දුවකින්. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ වනවා එහි සිටින net විශේෂ නියෝජිත තරංගා නානයක්කාර සමගින්. අයිබුවන් තරංගා.
9: ආයුබෝවන් දිල්ෂාන්. 27 වරට පැවැත්වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනේ අතිශය විශාල ජනගඟක් මේ වෙනකොටත් මේ පරිශ්‍රය තුළ BMICH පරිශ්‍රය තුළ තමන්ගේ ජීවිතය සොයා යනවා. පොත්වල තියෙන ඇත්තටම ජීවිතය පොතින් පොත අතගාලා ජීවිතය උරගාලා ඊළඟ වතාවේ 28 පොත් ප්‍රදර්ශනයට එන්නත් බලාපොරොත්තු ඇතිව වෙන්නේ ඔවුන් මෙහෙන් යනවා ඇත්තේ. ඒ වගේම මේ වෙලාව මේ හැන්දෑව සමන වෙනදාට හරි 10 පිරිච්ච හැන්දෑවක්. ඒත් අද මේ වෙනකොට මේ පරිශ්‍රය හරිම සිසිල්වන් වැහි වලාකුළු වලින් අහස බර වෙලා තිබ්බත් වැස්ස මහපලවට වැටෙන්න දීලා නැහැ. මොකද BMICH පරිශ්‍රයේ පොත් ගන්න ආව ආදරණීයයන්ට ඉතාම පැහැදිලිව කාලගුණය උදව් කරනවා. පැහැදිලිව කාලගුණය උදව් කරන විදිය තමයි දකින්න විඳින්න ලැබෙන්නේ. ඉතින් අතුරු සිදුරු නැතුව පිරිගොස් තියෙන මේ පොත් ශාලා ඇතුලේ සමහර කෘති අලෙවිවි අවසන්. ඒ සියලු තොරතුරු මැද්දේ අපේ කණ්ඩායම ඇල්ෆා ස්ටුඩියෝ එකට වෙලා මේ මොහොතේදී යුහුසුලුව අනාගත පරපුරේ කටහඬ සොයමින් ඉන්නවා. බොහෝ පිරිස් ඇවිල්ලා මයික්‍රෝෆෝනයක් ඉස්සරහා තමන්ගේ හඬ පටිගත වෙන ආකාරය විඳිමින් තමන්ගේ කටහඬේ ආශ්‍රය ඊළඟ දවසක net fm ඔස්සේ ඇහෙන්න ඉඩ තියෙයිද, ඒ වගේම net digital අවකාශයේ දකින්න ඉඩ තියෙයිද කියන බලාපොරොත්තුවෙන් නික්ම යනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුයි අපේ net කාර්ය මණ්ඩලයට. අද අවසාන දවසේදීත් අපේ කණ්ඩායම හරිම යුහුසුලි ඇල්ෆා ස්ටුඩියෝ එකේ කටයුතු වෙනුවෙන් මේ විදිහට තමයි BMICH පරිශ්‍රයේ 27 වතාවටත් පැවැත්වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනේ තොරතුරු. ඉතින් බොහොම ස්තුතියි මේ පරිශ්‍රයේ සිට සමුගන්න අවසරයි.
6: ස්තුතියි තරංගා. ගත වූ දින කිහිපය තුළ මේ දක්වා පාඨකයන් 125කට ආසන්න ප්‍රමාණයක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙත පැමිණි බව ඒ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවා. මේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙනුවෙන් අතුල ජයකොඩි මහතා.
9: තරුණෙක් විදිහට මේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් දුරේ වැඩ බාර අරගෙන අද මේ අවසාන දවසේ මේ හිතට දැනෙන හැඟීම විස්තර කරන්න කියලා කිව්වත් කොයි වගේ.
10: ඔව්, අර සභාපතිතුමා කිව්වා වගේම අපේ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් අලුත් පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපතිවරයෙක් අලුත් තේමාවක් අපි ඉතින් අලුත් දේවල් ගණනාවක් එකතු කළා. විශේෂයෙන් මුල් දින පහේ දකුණු ආසියානු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අපිත් එක්ක අත්වල් බැඳගෙන ඒ කටයුත්ත කරා. ජාත්‍යන්තර අධ්‍යක්ෂකමක් ලැබුණා. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ජාත්‍යන්තර අධ්‍යක්ෂකමක් වුණා එක. ඒ වගේම සංකතන මණ්ඩපේ අපි නැවත යවත් කාලීන කළා. දවස් 10 මුළුල්ලේම විවිධ වැඩසටහන් සම්මන්ත්‍රණ දේශන ඇතුළු මේකට පැරලී යන සියලුම දේවල් අපි කළා. ඉතින් ඒකත් හොඳ අත්දැකීමක් වුණා. ඊට අමතරව ප්‍රධාන වේදිකාවේ පොත් දොරට වැඩිම අපිට අවස්ථාව දෙන්න බැරි තරම් පොත් මම හිතන්නේ ඉතිහාසයේ වැඩිම පොත් සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් වෙච්ච පොත් ප්‍රදර්ශනයේ තමයි මේ අපි පසු කරමින් ඉන්නේ. ඒ වගේම ස්වභාවිත සංගීතයේ දින 10 මුළුල්ලේම පැවැත්වුණා. අද දවසේ තව ප්‍රසංගයක් ඉතිරි වෙනවා. ඒකත් පැවැත්වෙනවා. ඉතින් මේ ආකාරයේ එකීම එකිනෙකේ සියලුම කාරණා බැලුවහම මම හිතන්නේ ඉතිහාසයේ සාර්ථකම ප්‍රදර්ශනය පැවැත්වීමේ සතුට අපි සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලය මේ අවස්ථාව වෙනුවට භුක්ති විඳින්න ඉන්නවා. ඒක මම හිතන්නේ පාඨක ජනතාවට දැන්න ඔවුන්ගේ සිනාමුසු මුහුණු ඔබට දක ගන්න ලැබේ. ස්වභාව ධර්මයේ පවා අපිට ආශිර්වාද කරා. මොකද ප්‍රදර්ශනයේ කලින් දවසේ වෙනකන් අධික වර්ෂාවක් පැවතුණු බව ඔබට මතක ඇති. නමුත් මේ දින 10 මුළුල්ලේ එක විහිපොදක් නැතුව මේ අපේ ආදරණීය ජනතාවට මේ අත්දැකීම විඳ ගන්න ස්වභාව ධර්මයත් අවස්ථාව සැලසුවා.
9: මේ පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඔබට දැනෙනවද අපේ රටේ මේ ලේඛක පරපුරේ ලොකු උද්‍යෝගයක් ඇවිල්ලා තියෙනවා කියලා ලියන්න?
10: ඉතින් මේ වර්ෂයේ පළවෙච්ච පොත් ප්‍රමාණය ගත්තොත් ඒකම හොඳ සාක්ෂියක්. අනිවාර්යයෙන් වෙන සාක්ෂිය අවශ්‍ය නැහැ. ඊට මේ ඇත්තටම කියවීමෙන් ඈත් වෙලා තියෙනවද කියලාත් අපිට හිතෙනවා. එහෙම කිව්වට මිනිස්සු ඇත්තටම මේ කුඩා දරුවෝ පවා ඇවිල්ලා පොත් මිල දී ගන්නවා, දෙමව්පියන්ට කරදර කරන අවස්ථා අපි දකිනවා. ඉතින් ඇත්තටම මේක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් මේක තමයි අපි ඉස්සරහට ගෙනියන්න අපේ මුඛ්‍ය පරමාර්ථයත් එයයි.
6: මෙතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ net fm alpha studio හිදී දක්ෂතා දක්වූ අයට ඉදිරියේදීත් මාධ්‍ය අවස්ථා උදා කර දීමට net fm සූදානමින් සිටිනවා. වයඹ මධ්‍යම සබරගමුව ඌව බස්නාහිර හා උතුරු මැද පළාත් සහ ගාල්ල මාතර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා නැවත වරක් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇතැම් ස්ථානවලට හෙටත් මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන එහි කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා.
11: එට දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසර එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ උතුරු මැද පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි හෙට දිනේදී අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් හෙට දිනේදී බලාපොරොත්තු විය හැකියි.
6: මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි අදහැලෙමින් තිබෙනවා. net news නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ ඊයේ පසොරුවේත් එම ප්‍රදේශවලට මහා වැසි අදහැලුණු බවයි. මේ හේතුවෙන් භගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි වතු නිවාස රැසක් දැනටමත් ජලයෙන් යට වී තිබෙනවා. ඇතැම් මාර්ගවල වාහන ධාවනයටද බාධා පවතින බවයි net news නියෝජිතයා කියා සිටියේ. වර්ෂාව පැවතීම හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල වාහන ධාවනයේදීද සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට උපදෙස් දෙනවා. වැසි පවතින අවස්ථාවලදී එම මාර්ග ලිස්සන සුළු විය හැකි බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4360ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 125ක පුද්ගලයින් මෙලෙස බලපෑමට ලක්ව සිටින බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ඉකුත් දිනවල ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගිය බවද තවත් අයෙකු අතුරුදන්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවා. ආපදා හේතුවෙන් තුවාල ලැබුවන් ගණන 8 දෙනෙක්. මෙම ආපදා හේතුවෙන් පූර්ණ නිවාස හානි 4ක්ද අර්ධ නිවාස හානි 613ක්ද වාර්තා වී තිබෙනවා. උපකාරක පන්තිවලට සහභාගී වීමට යයි පවසා නිවෙස්වලින් පැමිණ පන්තිවලට සහභාගී නොවී නගරයේ විවිධ ස්ථානවල නිකුරුණේ කාලය ගත කරන සිසු සිසුවියන් සොයා අනුරාධපුරයේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා. මෙම මෙහෙයුම සැලසුම් කර තිබුණේ අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානය විසින්. පොලිස් නිලධාරීන් 65 දෙනෙකු ඒ සඳහා යොදවනු ලැබ සිටියා. මෙහෙයුම ආවරණය කළ net news නියෝජිත ඔෂාන් කළුආරච්චි පවසන්නේ පන්ති මගහැර වැව් ආශ්‍රිතව සහ නගරයේ තවත් ස්ථානවල ගැවසෙමින් සිටි සිසු සිසුවියන් මෙහිදී හඳුනාගෙනුණු බවයි. කෙසේ වෙතත් ඔවුන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් නැවත එවැනි ක්‍රියාවන්හි නොයෙදෙන ලෙස තදින් අවවාද කර ඔවුන් මුදා හැරුණු බවත් net news නියෝජිතයා කියා සිටියා. සෞදි අරාබියේ රියාද් දගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉරානයේ සහාය ලබන හුතී කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මීට පෙර යේමනයේ සනා සහ තවත් ප්‍රදේශ කිහිපයක් වෙත සෞදි අරාබිය ප්‍රහාරයක් සිදු කළා. රියාද් දගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ වෙත ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට ප්‍රතිචාරයක් ලෙස බවටයි සැලකෙන්නේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රියාද් නුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් විශාල දුම් සහ ගිනි පුළුන්ගි නිකුත් වූ බව සෞදි අරාබියේ සිටින මාධ්‍යවේදීන් පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් තවමත් නිල ප්‍රකාශයක් කර නැහැ. සෞදි අරාබියේ නගර සහ බලශක්ති යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් හුතී කැරලිකරුවන් මීට පෙරද ප්‍රහාර එල්ල කළා. ඉකුත් සතියේ සෞදි අරාබියේ ටයිෆ් සහ යන්බු නුවර ඉලක්ක කිහිපයක් වෙතද ප්‍රහාර එල්ල කළ බවයි හුතී කැරලිකරුවන් කියා සිටියේ. කෙසේ වෙතත් ටයිෆ් සහ යන්බු ප්‍රදේශ වෙත එල්ල කෙරුණු බැලස්ටික් මිසයිල 6ක් සාර්ථකව විනාශ කළ බව සෞදි බලධාරීන් පැවසුවා.
0: net news ජනතාව
12: විශ්වාස කරන සත්‍ය.
6: net news නිමාව. net news මිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: net news රාව ප්‍රතිරාව.
13: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ MRD කසුන් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
14: ජනමාධ්‍යයක ප්‍රමුඛ පෙළේ වගකීමක් වෙන්නේ ජනතාව සඳහා නිවැරදි සමබර අපක්ෂපාතී ප්‍රවෘත්ති සම්පාදනය. ඒ වගේම කාලානුකූලව වේගයෙන් පැහැදිලිව සරලව සදාචාරාත්මක සීමා ආරක්ෂා කරමින් නිසි තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්තව තොරතුරු ලබා දීම ප්‍රවෘත්ති සම්පාදනය ජනමාධ්‍යයක ප්‍රමුඛ වගකීමක් වෙනවා. ඒ අර්ථයෙන් net FM ප්‍රවෘත්ති මේ රටේ ජනතාවට ඉතාම සමබර නිවැරදි තොරතුරු වේගෙන් සහ ඉහළ ප්‍රමිතියකින් ලබා දීමට දරන උත්සාහය පිළිබඳව අපතුල ඇති ලොකු ප්‍රසාදයක්. ඒ වගේම සදාචාරාත්මක සීමා ආරක්ෂා කරගනිමින් ප්‍රවෘත්ති වලට අතිරේක අර්ථකථන එකතු නොකරමින් තොරතුරු ලබා දීම අතින් ඔවුන් ඉතාම ඉදිරියෙන් ඉන්න බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකයාට වඩාත් ලෙන්ගතු ලබැඳි ශෛලියක් ඔවුන් අනුගමනය කරනවා. net FM ප්‍රවෘත්ති වඩාත් ජනතාව අතරට සමීප වෙන්නේ මේ කාරණා නිසා කියලායි මම විශ්වාස කරන්නේ.
15: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
16: FM 95. FM 94.8. Net FM. Divine Pura.
17: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
18: නෑ.
17: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
18: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
19: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
20: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
21: එහෙයි.
20: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
21: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
20: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
19: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
22: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
3: දෙනලව රාත්‍රී 7යි
4: හෙට ඉඳන් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
5: Don't worry we can find a solution to that today itself
4: today
6: then කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance විදෙන්න then lease එක පැය තුනේ LP leasing අද තමයි හොඳම දවස
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට

0: කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP Finance දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP Leasing. අද තමයි හොඳම දවස.
2: 80 දශකේ අන්තිම දවසක්. එදත් හොඳ ටෝම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ.

0: सितनित असपुर
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දිනාටම පින්බර නිමේෂයක් උතුම් ක්ෂණ සම්පත්තියෙන් දිවි ගමන සැනහෙන වාසනාවන්ත අවස්ථාවක් වේවා කියලා බොහොම මෙත් සිතින් මම මහා සංඝරත්නය වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සිත්නෙත් අසපුවෙන් ධර්ම දානමය මහා පින්කම වෙනුවෙන් දෙපිරිසක් දායකත්වයේ දරන්නට යෙදෙනවා. සාලියපුර අනුරාධපුරය ලිපිණේ පදිංචි පින්වත් AUB රණතුංග, බිරිඳ ශ්‍යාමලිකා රණතුංග, පුතණුවන් ඕෂධ රණතුංග, දියණිය චන්තුලි රණතුංග කියන ඒ ආදරණීය පවුලේ සියලු දෙනාත්, ඒ වගේම D18-6 පළණියවත්ත ලසන්තගම පාර කුමල් ඔළුව මොළගොඩ ලිපිණේ පදිංචි WADPM ප්‍රියංග විජේරත්න මැතිණියත් මේ උතුම් ධර්ම දානමේ මහා පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ සියලු දෙනාගේම පින් බර බලාපොරොත්තු පුර බොහෝදා නැගෙන සඳ මඩලක්සේ ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දැන් අපි උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. බුදුරජාණන් වහන්සේගේ අමයුරු ධර්මයෙන් ජීවිතයක් සුවපත් වුනොත් ඒ සුවපත් වීම සදාකාලික සුවපත් වීමක්. එයින් අදහස් කළේ මේ ධර්ම මාර්ගයට යමෙක් පැමිණ මේ ධර්ම මාර්ගයේ තුල මනා සනිටුහන් ඇතිව යටත් පිරිසයින් සෝතාපන්න වීම පිණිස පිළිපැදලා ඒ උතුම් පදවි ප්‍රාප්ත වීම අත්විඳ ගන්නට ලැබුණොත් මේ ජීවිතේ. එනම් සෝතාපන්න වෙන්නට අවස්ථාව ශ්‍රාවකයාට ලැබුණොත් එය යලි කිසිදාක කිසි ලෙසකින් ආපසු හැරවිය නොහැකි ගුණධර්ම පිළිබඳව, සත්පුරුෂ ධර්ම පිළිබඳව, විමුක්තිය පිළිබඳව උතුම් ප්‍රගමනයක්, ප්‍රබෝධයක්. එනිසා සෝතාපන්න වීමෙන් පුද්ගලයෙක් සසර දුකින් අතමිදුනාය කියා කියන්නට පුළුවන්. මොකද හේතුව මුළු සංසාර ගමනේම අමාරුම අවස්ථාව තමයි ඒ අවස්ථාව පසු කිරීම. එක්තරා දේවතාවෙක් බුදු සිරිපා වන්දනා කරලා ප්‍රකාශ කළා, කාමරාග පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සසුන්වන් භික්ෂුව නැත්තන් ශ්‍රාවකයා හැකි විකසින් කාමරාගය ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කළ යුතුයි කියලා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ. සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිසයි නුවණින් පැවිද්දා උත්සාහවත් විය යුත්තේ. ආන්නේම දේශනා කළා. ඒ නදහස් කළේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමෙන් මුළුමනින්ම ඒ පුද්ගලයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. නමුත් ඒ අවස්ථාව පසු කිරීම සුකර නැහැ. ප්‍රතිපදාවේ හික්මිලා බුද්ධ ගෞරවයෙන්, ධර්ම සංඝ ගෞරවයෙන් තුනුරුවන්ට කීකරුව ඒ දේ සිද්ධ කර ගන්නට ඕන. ඒකට දීර්ඝ කාලයක පාරමී සහයෝගයක් ඉඳුරාම අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාව පසු කළහම උපරිම ආත්මභාව 7කින් මේ භවගමන මුළුමනින්ම හමාර වෙනවා. මේ බණ දහම් අහන පුරුදු කරන සත්පුරුෂ පින්වතුන්ලා ඒ ගැන මේ අමා ධර්මයෙන් කල්ැතුවම දැනුමත් වෙලයි සිටින්නේ. නමුත් ඒ උතුම් සැනසීම ලැබීම පිණිස අවැසි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කාරණා අප ජීවිත කෙරෙහි පිහිටුවා ගැනීම එහිලා දුෂ්කර භාවයක් පවතිනවා. එනිසායි මේ සංසාර සාගරයෙන් එතෙර වෙන්නට ඉතාම ස්වල්ප පිරිසකට පමණක් අවස්ථාව සැලසෙන්නේ. අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අත්හායන් ඉතරා පජා තීර මේවානු දහබති කියලයි බුදුරජාණන් මහපදේශනා කළේ. කාරණය ස්වල්ප පිරිසක්ම සසර දුකින් නිවී සැනසෙද්දී සාතිසේ බහුතර සත්තා ප්‍රජාවක් සසරටම ඇදවැටී දුකටම නියම වෙනවා. සකුන්තෝ ජාලමුත්තෝව අප්පෝ සංගාය ගච්ඡති. වටකුරුල්ලාගේ නැත්තම් කුරුළු වැද්දාගේ දැලෙන් මිදී ස්වල්ප පිරිසක් පමණ දෙව්ලොව යනවා. අප්පෝ සංගාය ගච්ඡති. අර කුරුළු වැද්දාගේ කුරුළු දැලෙන් හැම කුරුල්ලෙකුටම මිදෙන්න බෑන්නේ. මොකද සුගතිය යන පිරිස පවා බොහොම ස්වල්පයි. බොහොම ස්වල්පයි. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ඒකට හේතුව සුගතිය පිණිස පවතින ප්‍රතිපදාව, අමාශාන්ත නිමනේ සැපත පිණිස පවතින නිර්වාණගාමී ප්‍රතිපදාව පුරණු පිණිස ශ්‍රාවකයා මහත් පරිශ්‍රමයක් දරන්නට ඕන. අල්පෝත්සාහයකින්
ඒ ප්‍රතිපදාව සාධනය වන්නේ නෑ. මහත් උත්සාහයක්, කැපවීමක්, ඕනෑකමක්, අකණ්ඩව ප්‍රතිපදාවේ යෙදී වාසය කිරීමක් අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අලවුනුවර එක්තරා තරුණ වියට පානගෙන දියණියක් ජීවත් වුණා. ඒ දියණියගේ වයසේ වෙනකොට අවුරුදු 14ක් 15ක් වගේ, 16ක් විතර කියලා අපි හිතමු. ආන්නේ දියණිය දවසක් දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණ සති භාවනාව වඩන හැටි. එය අහලා ඇය මරණ සති භාවනාව හොඳට පුරුදු කළා. ඒ අතර සෙසු අනුසති භාවනාවන්ද ඇය පුරුදු කළා. අවුරුදු 2ක් 3ක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇයගේ ඉන්ද්‍රිය ධර්ම මොනවද? ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ධර්ම දිවුණු වී ඇති බව, ඊළඟට සද්ධා, හිරිය, ඔත්තප්ප, වීරිය, ප්‍රඥා, මේවා දිවුණු වී ඇති බව හොඳට බුදු ඇසින් දැකලා පිරිමැදලා ඇයට පිහිටවීම පිණිස නැවතත් අලවුනුවර බලා වැඩම කළා. ඒ අලවුනුවර බලා වැඩම කළේම ඇයට පිහිටවීම පිණිසයි. කොහොම හරි විශාල පිරිසක් රැස්ව සිටියා, දානි පූජා වුණා. නමුත් ඇය ඒ මනමඩුවට පැමිණෙන තුරුම ධර්ම දේශනාව ආරම්භ කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඇයගේ පියාට තිබුණා රෙදි වියන කර්මාන්තායතනයක්. ඇයද තාත්තට සහයෝගයේ පිණිස පහන්දරින් නැත්තම් වේල පහෙන් ඒ කර්මාන්තායතනයට යනවා. එදා ටිකක් දවල් වෙලා වගේ නැත්තම් තරමක් විතර උදේ පසු වුණාට පස්සේ තමයි ඇය මේ ගමන ආරම්භ කළේ නිවසේ සිට ඒ කර්මාන්තායතනයට යන්න. ඉතින් ඒ අතර තමයි බුදුරජාණන් වහන්සේ දවස දම් දෙසූ බණ මඩුව තිබුණේ. විශාල මානව පිරිසක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන දැන් සිරිමුව මඩලින් අමයුරු නාද ඇති බණපදයක් ශ්‍රවණය වේවි යන බලාපොරොත්තුවෙන් සිටියත් ධර්ම දේශනාව ප්‍රමාදයි. ඇය පැමිණ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා දැක්කා. විශාල පිරිසක් එකතු වෙලා සිටිනවා. ඇය කල්පනා කරා බණපදය අහලම යන්ට ඕනි වැඩපොළට කියලා. බුදුරජාණන් වහන්සේගේ සමීපයටම ඇය ගමන් කරලා සිරිපා වැඳලා එකත් පස්සෙක තැන්පත් වෙලා අමා බණපදය ශ්‍රවණය කරන්නට දැන් සෝදානම්. බුදුරජාණන් වහන්සේ ඇයගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා ඇය බොහොම ඥාන සම්ප්‍රයුක්තව නුවණින් ඒවට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මොහොතේ ඇයට අනුරූප වන පරිදි සාමුක්කංසික ධර්ම දේශනාව දේශනා කළා. ඒ විශාල බණමඩුවේ ඇය සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණා. ඉන් ඉක්බිතිව ඇය බුදු සිරිපා වැඳ තාත්තගේ කර්මාන්තායතනයට ගියා. එතනදී සිදු වූ හදිසි අනතුරකින් ඇය එහෙම්මම කලුරිය කළා. මිනිත්තු කිහිපයක් ජීවත් වුණේ. හැබැයි ඇය අභාව ප්‍රාප්ත වුණේ ආර්ය ශ්‍රාමිකාවක් විදිහට. ඇය එතනින් පස්සේ සුගතියේ ගියා. ඒ දීර්ඝ බණ කතාවක් මම මේ කෙටියෙන් සිහිපත් කළේ ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, සති සමාධි ඥානමතින් පුද්ගලයාට ලැබෙන පිළිසරණ. දැන් එතන හිටපු මේ විශාල බණමඩුවේ අන්පිරිසට ඒ මොහොතේ අන්පිරිසට ලැබෙන මඟඵල නෙමෙයි, ඇයට ලැබෙන සෝතාපට්ටි මාර්ගයේ ඵලය සලකා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව තරමක් ප්‍රමාද කළා. නමුත් ඇය පැමිණෙන තුරු ඉඳලා ඒ ධර්ම දේශනාව සිද්ධ කළේ. මොකද ඒ වෙලාවේ මඟඵල ලබන්න ඒ විශාල බණ පිරිසේ ඇයට පමණයි වාසනාව තිබුණේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා ඒ පිරිසේ තවත් අය මඟඵල ලබන්නට ඇති. නමුත් ඒ නිමේෂයේ වදාළ ධර්මයේ එනිසා මේ උත්තම ධර්මය ජීවිතයක් තුළ පුරුදු පුහුණු කරලා ඒ ශාන්ත උදාර සැනසිල්ල ලබන්නට හැමෝටම අවස්ථාව වාරයේ ලැබෙන්නේ නැහැ. ඒ වාරයේ ලැබෙන්නේ ඉතාම කලාතුරකින් කෙනෙකුට. අප සියලු දෙනාටම දැන් ඒ උතුම් තිසරණේ ලැබී හමාරයි. බුදුරජාණන් වහන්සේගේ සරණයි, ධර්මයේ සරණයි, සංඝයාගේ සරණයි ලැබුණාම පුද්ගලයෙකුට ලබන්නට බැරි සැපතක් නැහැ. එනිසා සියලුම සැපත ලබා දෙන සිතුමිනක් බඳුයි තුනුරුවන් වහන්සේලා. තුනුරුවන් වහන්සේලාගේ සරණ ලැබීම ඒ කාන්තෙන් ඒ ශ්‍රාවකයා සසරෙන් නොබෝ යුගයක අතමිදෙනමාය යන්නට පෙර නිමිත්තක්. යමෙකුගේ හදවතේ කරුණු කිහිපයක් පිහිටා ගත්තොත් ඒ පුද්ගලයා ඒ කාන්තෙන් සසර දුකින් අතමිදෙනමා යන්නට ඒ කරුණු පෙර නිමිත්තක් බවට පත්වෙනවා. ඒ කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ බුද්ධ ශාසනය තුල හඳුන්වනවා පුදුජන පුද්ගලයා, ඒ කියන්නේ මාර්ගඵල ලැබපු කෙනා. අන්ධ බාල පුදුජනයා කියන්නේ තිසරණේවත් නැති සම්මාදිට්ඨි මාත්‍රයක් නැති කෙනාට කියනවා අන්ධ බාල පුදුජනයා. ඊළඟට කල්යාණ පුදුජන, ඒ කියන්නේ තිසරණේ ලැබිලා තියෙනවා,
තාම මාර්ගඵල ප්‍රතිවේදයක් නැහැ. ඒ පිනිස හික්මෙන කෙනා, සත්පුරුෂ ධර්ම පුරුදු කරන කෙනා, සීලාදී ගුණ වගාවේ යෙදෙන කෙනාට කියනවා කල්යාණ පොතුජනයා. ඊළඟට ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේලා කිව්වාම සේක ආර්යයන් වහන්සේ, අසේක ආර්යයන් වහන්සේ. අසේක ආර්යයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ. අසේක කියන්නේ ආයේ හික්මෙන්නට දෙයක් නැහැ, හික්මීමේ පරතරට වැඩම කළා. ක්ලේශ ප්‍රහාණයෙන්, හික්මීමෙන්, බඹසරින් පරතරට වැඩම කළා. ආය ප්‍රහාණය කරන්න ක්ලේශයක් නැහැ. සම්බුදු සසුනේ බඹසර වැස නිම වුණා. යමක් වෙනුවෙන් නම් බ්‍රහ්මචර්ය වාසයේ හික්මුනේ එහි උත්තමාර්ථයට සමීප වුණා. දැන් තියෙන්නේ පිරිනිවන් පාන්න. ඒ උතුමන්ට කියනවා අසේක උතුමන් වහන්සේ. සේක උතුමන් වහන්සේ කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ, සකදාගාමි ආර්යයන් වහන්සේ, අනාගාමි ආර්යයන් වහන්සේ. එතනත් සෝවාන් මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත සහ අරිහත් මාර්ගස්ත කියන මෙන්න මේ අවස්ථා හතේ පසුවන, මේ අවස්ථා හතේම පසුවන උතුමෝ සේක උතුමෝ කියලා තමයි හඳුන්වන්නේ. සප්තවිධ සේක උතුමෝ කියන්නේ ආන්නේ උතුමන් මහාපේලාට. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. ඒක එක චිත්තක්ෂණයයි. නමුත් මේ විභාගයේදී ඒ කාරණේ ඒ විදිහට විභජනය කළා, දේශනා කළා. ඊළඟට පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්තාදී වශයෙන් ඒ හත් දෙනා. ඒ හත් දෙනාට කියනවා සේක උතුමන් වහන්සේලා. ඇයි එහෙම කියන්නේ? තව හික්මෙන්නට කොටසක් තියෙනවා. සෝතාපන්න උතුමන් වහන්සේට තව ප්‍රහාණය කරන්න කැලස් තියෙනවා. මොනවද? කාමරාගය, පටිගය, තව ඉතරාට තියෙනවා කැලස්. ඒවා ප්‍රහාණය කරන්න තියෙනවා හික්මෙන්ට ඕනේ නිසා ඒ උතුමන් සේක උතුමන් වහන්සේ නම. තකදාගාමි වුණත් කාමරාගේ තුනී වෙනවා. නමුත් ඉස්සරහට තියෙන අනාගාමි මාර්ගෙන් කාමරාගේ ප්‍රහාණය කරන නිසා ඒ උතුමන් වහන්සේත් සේක හික්මෙන්න තියෙනවා තව දුරටත්. ඊළඟට අනාගාමි උතුමන් වහන්සේ කාමරාගේ ප්‍රහාණය කළා. නමුත් රූපරාග, අරූපරාග, මානෝද්ධච්ච, අවිද්‍යා තව මෙව ප්‍රහාණය කරන්න තියෙනවා. ඒ නිසා ඒ උතුමන් වහන්සේත් සේක. ඊළඟට අරහත් මාර්ගස්ත උතුමන් වහන්සේ ඒම ප්‍රහාණය කරමින් පවතිනවා. ඒක එක චිත්තක්ෂණයයි. නමුත් ඒ උතුමන් වහන්සේත් ප්‍රහාණය කළා නෙමෙයි, ප්‍රහාණය කරමින් පවතිනවා. ඒ චිත්තක්ෂණ නිමාවුණු පිණිස තමයි ප්‍රහාණය කිරීම අවසන් වෙන්නේ. එනිසා ඒ උතුමන් වහන්සේත් සේක. ඔන්නයි කියපු තමත් දුරටත් හික්මෙන්නට සුදුසු හික්මිය යුතු යන අර්ථයෙන් සේක උතුමන් වහන්සේලා මේ ශාසනේ හත් නමක් වැඩ ඉන්නවා. ආන්නේ සේක උතුමන් වහන්සේලාගේ ජීවිතයේ තියෙනවා විස්මිත බලපහක්. ඒ බලපහ මොනම හේතුවකින්වත් දුර්බල වෙන්නේ නැහැ. ඒ බලපහ දවසින් දවස ශක්තිමත් වෙනවා මිසක් ඒව දුර්වල වෙන්නේ නැහැ. ඒ වගේම ඒ බලපහ බලාත්මකව බලවත්ව තමයි පිහිටන්නේ. ඒ සේක භාවයට පත් වෙනුනේ අරත් පිරිසෙන් සෝතාපන්න වෙනකොට ඒ බල කිසියම් මට්ටමක ස්ථිර භාවයකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ බල මොනවාද? පංචිමානි භික්කමේ සේක බලානි. ඒ බල පහක් තියෙනවා. ඒ සේක උතුමන් වහන්සේලා කෙරෙහි රැඳෙන බල පහක් තියෙනවා. මොනවද? කතමානි පංචමනවාද ඒ බල පහ. සද්ධා බලං, ශ්‍රද්ධා බලය, කිරි බලය, පවට ලැජ්ජා වීම නැමැති බලය, ඔත්තප බලය, පවට මේ වීම නැමැති බලය, වීරිය බලය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය නැමැති බලය, පඤ්ඤා බලං, ප්‍රඥාව නැමැති බලය. එතකොට මෙන්න මේ බල පහ ඒ උතුමන් වහන්සේ කෙරෙහි දැවැන්තව බලවත්ව පිහිටනවා. මේ බල පහ ස්ථිරව පිහිටන්නේ පළමු මාර්ගයෙන් නිවන් ලැබුවට පස්සේ. එනිසා රේදාර අලවුනවර හිටපු ඒ සෝලසුද්දේශික දියණිය නැත්නම් ඒ කුමාරිකාව මෙන්න මේ බල පහ ජීවිතේ පිහිටුවා ගත්තා. අවුරුදු දෙක තුනක් ඒ වෙනුවෙන් පුහුණු වුණා. ඇයට විශාල බුද්ධ ගෞරවයක් තිබුණා. මාගේ සැබෑ පියාණන් බුදුරජාණන් වහන්සේ කියලායි අය සෑම මොහොතකම සැලකුවේ. වරක් දීපු අවවාදේ හිතටගෙන අවුරුදු දෙක තුනක් එක දිගට ඒ අවවාදේ ආරක්ෂා කරමින් එහි පිහිටමින් ඇය තමන්ගේ හිත හැසිරෙව්වා. මේ තරුණ දූ කුමාරිකාව ශ්‍රද්ධාවෙන්, හිරියොත්තප්ප බලයෙන්, වීරිය ප්‍රඥා බලයෙන් ඉදිරියට ගමන් කළා. අන්නේ ටික ගමන් කරනකොට ඒව දිනුනු වෙනකොට අර ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඔන්න ඉන්ද්‍රිය ධර්මත් සමගාමීව බලවත් වෙනවා. එම සෝතාපන්න වීම පිණිස අවශ්‍ය මට්ටමින් බලවත් වෙලා තියෙන වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනුකම්පාවෙන් අලව්පුර නුවරට වැඩම කරලා අර ධර්මපරියාය දේශනා කළේ. ඇයට ඒ දවසේම සිද්ධවන්නා වූ මරණමය විපතක් දැකලා තමයි බුදු කරුණාව පා ඇය සොයා වැඩම කළේ. ඉතින් අන්න එහෙම බුදුරජාණන් වහන්සේට අන්තිම මොහොතේ හෝ ඇයට පිහිට වෙන්න ලැබුණේ බුද්ධානුශාසනාවට, බුදුරජාණන් වහන්සේගේ අමයුරු වදන්වලට සුවචව කී කරුව එය තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ භාවිත කරපු නිසා.
එතකොට ඇය භාවිත කළේ මොනවද? මෙන්න මේ ශ්‍රද්ධාව පුරුදු කරමින් භාවිත කළා, දියුණු කළා. මේකේ පුහිරියොත්තප්ප බලයන්හි පිහිටා කුසල වීරිය පුරුදු කළා, ඥානෙ පිහුණු කළා, ප්‍රඥාම දියුණු කළා, චතුරාර්ය සත්‍ය නුවණින් විමස විමසා කල් ගෙව්වා. ඇය හොඳට මරණ සතිය වැළුවා. ඉතින් මේ තරුණ ළමයේ අන්නේ බල ටික දියුණු කරගත්තාම එයා මාර්ගඵල නොලබා හිටියත් අස්වැසිල්ලක් තියෙනවා. මාර්ගඵල ලැබීම පිණිස පාරමි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පංච බල කොහොමද ආරි ශ්‍රාවකයා නැත්තම් සේක උතුමන් වහන්සේ කෙරෙහි පිහිටන්නේ. දැන් මේවා කොහොමත් අසේක උතුමන් වහන්සේ කෙරෙහි උපරිම මට්ටමක පිහිටලා තියෙනවා. ආය වෙනස් වෙන්නේ නැහැ. රාතන් වහන්සේ කෙරෙහි මේවා කොහොමත් උපරිම මට්ටමකින් පිහිටා පවතිනවා. නමුත් ඒ යටේ ඉන්න මාර්ගඵලලාභීන් උදෙසා කොහොමද පිහිටන්නේ? ද භික්කවේ ආර්ය ශ්‍රාවකෝ සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආර්යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිම්මානති ශ්‍රද්ධාවකින් පිළිපදිනවා. ඒ උතුම් බුදු සරුණ ගෞරවාදරයෙන් ජීවිතය වෙත පමුණුවාගෙන පවතිනවා. ලෝකේ ඔහුගේ ජීවිතයේ දෙවන වීරයෙක්, දෙවන මුනිවරයෙක්, දෙවන අනුශාසකයෙක්, වෙන ශාස්ත්‍රවරයෙක් නැහැ. ඔහුගේ ජීවිතයේ එකම අසහාය අසම සම මුනිරුවන බුදුරජාණන් වහන්සේ පමණයි. පුද්ගලයෙකුගෙන් යම් පිහිටක් සරණක් සොයන්නේ නම් ඒ භාග්‍යවතුන් වහන්සේගෙන්ම පමණයි. යම් ධර්මයකින් පිහිටක් පිළිසරණක් ලැබුසේක් නම් ඒ ආර්ය ශ්‍රාවකයා ජිනේරිත ධර්මයෙන්ම පමණයි. යම් සංඝ පිරිසකගේ සාමූහික සරණක් ලැබුවා නම් ඒ සංඝ පිරිස සංඝ සාමූහිකය තුලින් යම් සරණක් ලැබෙනවා නම් සංඝ සමුළුවෙන් යම් සරණක් ලැබෙනවා නම් මහා සංඝ රත්නයේ සරණ පමණමයි ඒ උතුම් සරණ. ආය දෙවන සරණක් නැහැ. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයාට ඒ උතුම් සරණ හදවතේ ප්‍රතිබද්ධමයි පවතින්නේ. හුස්මරලට වැඩි ප්‍රාණයක් තමයි ඒ කියපෝ තිසරණය. ඔහුගේ ජීවිතයේ ජීවමය රුහිර ධාරාව තිසරණයයි. ආන්‍ය තිසරණේ පිහිටා ගන්නව කවුද? ආර්ය ශ්‍රාවකයා. හැබැයි කල්යාණ පුතුඥාන භික්ෂුව වේවා, ගිහි ශ්‍රාවකයා වේවා, ඒ ශ්‍රද්ධාවත් සෑහෙන පමණකට දියුණු කරමින් එක්ක ශ්‍රද්ධානුසාරීව නැත්නම් ධම්මානුසාරීව ශ්‍රද්ධාව දුරය කරගෙන ප්‍රඥාව දුරය කරගෙන පිළිවෙත අනුගමනය කරනවා. නමුත් සද්ධානුසාරිය ධම්මානුසාරිය වෙන සෝතාපන්න වීමත් සමග ඊට පූර්වාංගම වන පූර්වභාග ප්‍රතිපදාවේ ඇතැම් පුද්ගලයෙක් සද්ධාව ප්‍රඥේන්ද්‍රියට වඩා බලවත්ව පවත්වා ගනිමින් සීල සමාධි ප්‍රඥා අනුගමනය කරනවා. ඇතැම් කෙනෙක් ප්‍රඥාව දුරය කරගෙන ප්‍රඥාව තීව්‍ර ඉන්ද්‍රිය බවට පත් කරගෙන ඒ දුරය නැත්තම් ප්‍රතිපදාව පුරාවදාලනවා. සීලය පුරුදු කරනවා, සමාධිය පුරුදු කරනවා, සත්පුරුෂ ධර්ම පුරුදු කරනවා, ඒ ටික කරනවා. එතකොට ඒ අනුසාරයේ හික්මෙන කෙනාටත් මේ කියපු ධර්ම තමයි පිටුවා ගන්න ඕනේ. එතකොට දැන් මේ සේක උතුමන් මහන්සේගේ ජීවිතයෙහි බලවත් වූ ධර්ම, ආන්නී බලවත් වූ ධර්ම සේක නොවූ ඒ නදහස් කලේ පුදු ජන බහමේ පිරින පුද්ගලයා නමුත් පුරුදු කරන්න ඕන. පුරුදු කරනකොට යා කල්යාණ පුතුඥණියක් බවට පත් වෙනවා. අන්නේ කල්යාණ පුතුඥණයාගේ ජීවිතයේ विद्यमान ශ්‍රද්ධාව, කුසල මීරියය, සත්පුරුෂ ධර්ම, චතුරාර්ය සත්‍ය විමසන ඥානය, ධර්ම ගෞරවය, සුවච බව මේ ධර්ම මාර්ගයේ, ඒ ඔක්කොම මතින් ඔහුද ආර්ය ශ්‍රාවකයෙක් වීම පිණිස අවැසි ප්‍රතිපදාවේ රැඳී වාසය කරනවා. එනිසා මේ සේක උතුමන් වහන්සේගේ තියෙන ශ්‍රද්ධාව තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ගෞරවාදරයෙන් පිළි අරගෙන ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ ඒ මාගේ බුදුරජාණන් වහන්සේ මේ කාරණයෙන් අරහං වන සේක. හිතිනුත් පිරිසිදුයි, කාය කර්ම වචී කර්ම පිරිසිදුයි, සකලවිද පාරිශුද්ධිය ඒ හදවතේ මනාව සනිතුවන්, කිසිදාක අපිරිසිදු නොවෙන පිරිසිදුකමකින් පිබිදුන හදවත සම්බුදු හදවතයි. රාගය නොමැති හේන් විරාගී වනසේක, ද්වේෂය ප්‍රහාණය කළ හේන් මේත දෝෂී වනසේක, මෝහය ප්‍රහාණය කළ හේන් ඔබ මෝහය ප්‍රහාණය කළපු හේන් අරහං වනසේක. මෙන්න මෙහෙම බුදු ගුණ හඳුනන්නේ බවට පත් වෙනවා. තමන්ගේ හදවත තුළද රාග ද්වේෂ මෝහ සෑහෙන මට්ටමකින් එහිලා බල මර්ධනය කරපු නිසා රාගයේ බලපෑම අවම සිතක්, ද්වේෂ මෝහ වල බලපෑම අවම සිතක් හදපු නිසා පුතුජන භූමියට සාපේක්ෂව බුදු ගුණ වැටහෙන බව, බුධානුභාවය දැනෙන බව, බුදු කරුණාවේ මිහිර සුවය අත්විඳින බව ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයේ විද්‍යමානයි. එනිසා ඒ ජීවිතය තුළ කිසිසේත්ම ඒ ආර්ය ශ්‍රාවකවරු අර තියෙන චතහා භිඨානානි අභබ්බෝකාතුන් කියන රතන සූත්‍රයේ 10 වෙනි ගාථාවේ කරුණු 6ක් ඔහු කෙරෙන් සිද්ධ වන්නේ නැහැ.
පංචානන්තරය සිද්ධ වන්නේ නැහැ. ඒ වගේම අන්‍ය වූ ශාස්ත්‍රූවරයෙක් භවාන්තරයේවත් උදෙසන්නේ නැහැ. ඒකෙන් අදහස් කළේ දැන් මේ ජීවිතයෙහි යමෙක් සෝතාපන්න වෙනවා. අපි එතුමගේ ළඟ ජීවිතයේ දෙව්පුරයක ඉපදුන නැත්නම් මනුස්ස ලෝකුණත් උපදින්න පුළුවන්නේ. මනුස්ස ලෝකේ ඉපදුනා කියලා. ඒ ඉපදුනත් ආයෙ බුදු සරණ යාට නැතිවන්නේ නැහැ. වෙන ශාස්ත්‍රූවරයෙකුගේ සරණ යන්නේ නැහැ. බිලිඳු වයසේ පවායම සරණ යන්නේ නැහැ. ඒක මහ පුදුමානුභාවයක්. යාන ශ්‍රාවකෙක් වීම තුළ ලැබෙන ආශ්චර්යය. ඉතින් මේ උතුම් ශ්‍රද්ධාව නැමැති බලය ඉතාම තරව තිරව ඒ අඳමතේ පිහිටනවා. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අනන්ත ඥානධාරී බව, සියල්ල අවබෝධ කරපු බව, නොදන්නා කිසිත් නැති බව, හැමදේම දන්නා, සියල්ලට හිලින් සියල්ලම දකිමින් මේ ලොව පහළ වූ බව ඒ ශ්‍රාවකයාට හුදු විශ්වාසයක් නෙමෙයි, ශ්‍රද්ධාවෙන්ම පමනක් කරන අදහා ගැනීමක් නෙමෙයි, ඔහුගේ ජීවිතයේ ලැබූ දහම් අවබෝධය ඇතිව, ඔහුගේ හදෙහිද පහළ වූ දහම් ඇස ඇතිවයි ඒ තහවුරු අවබෝධය පහළවන්නේ. එනිසා සම්මා සම්බුද්ධත්වය ගැන හොඳ අවබෝධයකින් ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන තියෙනවා. ඊළඟට පාරිසුද්ධ චරණයක් ඇති බව, අනන්ත විද්‍යාවන්ගෙන් බබලන හදවතක් ඇති බව, සුන්දර සුගත් ගමනින් සාන්ත නිවන් පුරට බැඳි බව, ඒ පාරිසුද්ධ ජීවිතය, ලෝකවිදු ඥාන භාවය, දෙවි මිනිසුන් හික්මවාලන මහා උපක්‍රමශීලී හැකියාව, එයින් අදහස් කළේ දේශනා ආදේශනා අනුශාසනා ප්‍රාතිහාර්ය වරයෙන් සත්වයන් හික්මවාලනට උපාය කෞශල්‍ය දන්නා බව, ආය අපාය උපාය කෞශල්‍යන්හි විස්මිත ඥානයක් ඇති බව, ඒ සියල්ලම ආර්ය ශ්‍රාවකයාට තහබුරුයි බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට දෙවියන්ට මිනිසුන්ට මඟ කියන එකම අසහාය අනාචාර්ය වූ ආචාර්යයන් වහන්සේ බව, ඒත් තහබුරුයි දෙවියන් සහිත ලෝකයේ අසම සම සාර්ථීන් වහන්සේ වග ශ්‍රාවකයාට තහවුරුයි. මොන ශ්‍රාවකයාටද? සේක ප්‍රාප්ත, එමනම් ආර්ය ශ්‍රාවකයාට ඒ බව තහවුරුයි. ඒ වගේම ඒ සම්මා සම්බුද්ධත්වය, මහා මහර්ග දේශනා විලාසය, වාසනාවේ පරප්‍රාප්ත භාවය, මේ සියල්ලම පිළිබඳව, ඒක අපි නවහරහාදී මුදුගුණ පිළිබඳව, ඒන් කියා දෙන අර්ථය පිළිබඳව ආර්ය ශ්‍රාවකයාට ඉතා සුපැහැදිලි තහාබුරු අවබෝධයක් ඇති වෙලා පවතින, ඒක ඔහුගේ ජීවිතයේ බලය. ඒ බුදුගුණ ටික පිළිගන්නා බව, ඒ බුදුගුණ ටිකේ පහන සිත් ඇති බව, ඒ විතරකුත් නෙමෙයි ධර්මයේ සංගයා ගැනත් එහෙමයි. තුනුරුවන්ගේම සූවිසි මහා ගුණයන්හි කිසි තැනක සංශය ස්ථානයක් නැහැ. අර මුලින් කිව්වා වාගේ හුදු ඇදහිල්ලක් නෙමෙයි, ශ්‍රද්ධාවෙන් සති ඥාන වලින් පිරිසිඳ තමයි ඒ අවබෝධය තහවුරු කරගන්නේ. එනිසා ඒ තුනුරුවන් මහන්සේලා පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් ඒ මහාර්ග ගුණ මුහුදු දැන හඳුන අවබෝධ කරගෙන ලැබූ සරණින් ඒ ජීවිතයේ සෝපත්. එනිසා ඒ ආර්ය ශ්‍රාවකයාගේ නැත්තම් සේක ප්‍රාප්ත උතුමන් මහන්සේගේ ජීවිතයේ කිසිවෙකුට බිඳ හෙලිය නොහැකි දෙවැන්තම ආධ්‍යාත්මික බලයක් තමයි මෙන්න මේ ශ්‍රද්ධා බලය. එතකොට ශ්‍රද්ධාව දියුණු කරලාමයි එතනට පැමිණුණේ. ශ්‍රද්ධාව දියුණු කළාම එතනට පැමිණුණේ. ඒ දියුණු කළ ආපු ගමනේ යලි වෙනස් නොවෙන තැනට ශ්‍රද්ධාව පහළ වීම තමයි ඉස්සල්ලාම පළමු මාර්ගයෙන් සිද්ධවන්නේ. ආන්න එතෙන්ට පැමිණුණාට පස්සේ ආයේ කෙසේත්ම බියපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මක් නිසාද? සතර අපායෙන් අත මිදුණා. තිරිසන් ප්‍රේත අසුර පුරේ ආයේ වැටෙන්නේ නැහැ. සංසාර දුකේ ප්‍රහාණය කරපු කොටස හිමාල මහා පර්වතයේ මගේ කොටසක්. දැන් මුළු සසර දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සසර දුකේ ප්‍රහාණය වන කොටස ආර්ය ශ්‍රාවකයෙක් සම්බන්ධයෙන්, කියන්නේ සෝතාපන්න උතුමන් වහන්සේ සම්බන්ධයෙන් ගත්තොත් හිමාල පර්වතයේ මගේ කොටසක් ප්‍රහාණය වෙනවා. අතට ගත්ත ගල් කැටයක් මගේ පොඩි කොටසක් තමයි ප්‍රහාණය කරන්න ඉතුරු වෙන්නේ. ඊළඟට මහා පොළොව වගේ දුකක් ප්‍රහාණය වෙනවා. අතරගත් ගල් කැටයක් වගේ දුකක් තමයි මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේට මතු ප්‍රහාණය කරන්න ඉතුරු වෙන්නේ. එතකොට මේ දුක මෙතෙක් අත්විඳින ලැබිලා නැහැ. මේක මතු උපදින්ට නියමිත දුක්ඛස්කන්ධ. දැන් සෝතාපන්න නොවුනොත් පුදුජන භාවයේ පිහිටියොත් සංසාරේ යන්න තියෙන දුර කියන්නට බෑ. ඒ දුර යනකොට විඳින්න තියෙන දුකේ පමණක් පෙන්වන්නට බෑ. නිකම් පොළොවට ඒ දුක මතු සංසාරේ විඳින තියෙන දුක මහා පොළොවට උපමා කළා නම් සෝතාපන්න වීමත් සමග ඒ පොළොව වගේ මතු උපදින තියෙන දුක්ඛස්කන්ධයක් නැති වී යනවා. ඉතුරු වෙන්නේ අතට ගත්ත ගල් කැටයක් වගේ ඉතා ස්වල්ප දුක්ඛස්කන්ධයක්. මේක මේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. අපිට එහෙම උපමා කියන්න හැකියාවක් නැහැ.
බුදුරජාණන් වහන්සේ වදාළේ එතකොට යා ආත්ම භාව හතක් දක්වා තමයි උප්පරිම සංසාරය යනවනම් යන්නේ. එතකොට ඒ අවස්ථාවේ ඔහුට පහළ වෙන තියෙන යම් දුක්ඛ ස්කන්ධයක් සතර අපා දුක්ඛ ස්කන්ධයක් පහළවන්නේ නැහැ. සුගතියේ තියෙන මනේ ජාති ජරා ව්‍යාධි මරණ ඒ වගේ මුහුණ දෙන්න අවස්ථා අන්න ඒ වගේ ඊටාම ස්වල්පතර දුක්ඛ ස්කන්ධයක් තමයි ඔහුට දැන් ඉතුරු වෙන්නේ. එනිසායි කියන්නේ ගල් කැටි අතරගත ශ්‍රී හස්තයට ගත්ත ගල් කැටියක් වගේ ඊටා කුඩා පස් කැටියක් වගේ ස්වල්පයක දුකක් පමණයි සෝතාපන්න උතුමන් වහන්සේට මතු පහළ වෙනවා නම් පහළ වෙන්නේ. හැබැයි එසේ නොබු පොතු ජන භාමේ පිහිටිය හුට අර මහා පොළොවට වැඩි දුක්ඛ ස්කන්ධයක් මතු උපදින්න පුළුවන්. එතකොට දැන් ඒ වගේ දුකක් නැති වෙනවා කියන එකෙන් අදහස් කළේ බඳු මහා පොළොව වගේ දුකක් ප්‍රහාණය වෙනවා කියන එකෙන් අදහස් කළේ මෙතෙක් සංසාරයේ විඳ දුක ප්‍රහාණය වෙනවා කියන එක. මෙතෙක් සංසාරයේ දුක දැන් විඳලා ඉවරයිනේ. මේ වෙනකොට සංසාර ගමනේ සතර අපාය කොච්චර වැටි දුක් වින්දද, දැන් ඒ දුක විඳලා ඉවරයි. නමුත් ඒ තුළ විශාල කර්ම සම්භාර තියෙනවා, කුසල අකුසල වශයෙන් රැස් වෙච්ච. ඒවට විපාක මතුමතු වෙනකොට ආයෙමත් මහ පොළොවට නොදෙවෙනි දුක්ඛ ස්කන්ධයක් වෙඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙතෙක් නූපන්නා වූ මෙතෙක් ඉපදිලා නැති දුක්ඛ ස්කන්ධයක් නිරුද්ධ වීම සම්බන්ධයෙන් තමයි ඒ දුක ප්‍රහාණය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ මේ වෙනකොට නූපන්න නිසා මේ වෙනකොට උපාද අවස්ථාවටපත් නොවි ඇති මතු උපදින ඒ දුක්ඛ ස්කන්ධය හට ගන්නට ඉඩක් අවකාශයක් නැහැ. මොකද හත්වන භවයෙන් එහාට යන්නේ නැති නිසා. ඒසා දැන් එතනත් පැහැදිලි වෙනවා ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වන බව. ඒතර ජාති ආත්ම භව හතකට සීමා වුණා. එපමණකින් ජරා මරණ දුකක් එයි. හත්වන ආත්ම භවයේ උපරිම කොට රහත් වෙලා පිරිනිවන් පානවා. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වේ. ආන් එතකොට බලන්න සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ලබන පිළිසරණ. සකදාගාමි අනාගාමි උතුමුත් ඒ උපරිම පිළිසරණ ලබනවා. එනිසා ඒ පිළිසරණ ලැබුණු පිණිස හික්මෙමින් පැමිණි ගමනේ පාරමිතම් පුලා බදාල සංසාර සරණියේ ඒ උතුමන් වහන්සේ පුරුදු කරපු දේ මෙන්න මේ පංච බලාතර තියෙනවා. මොනවද? ශ්‍රද්ධා බලය පුරුදු කළා. ඒවම ඒ ශ්‍රද්ධාව උපදින කරුණම මනසිකාර කළා. ශ්‍රද්ධාවට පක්ෂවම හිතන්න පුරුදු වුණා. ශ්‍රද්ධාවේ දියුණුව උදෙසා චිත්තාචාර කායවාග් ආචාර පුරුදු කළා. ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහිම ගෞරවයේ පෙරදැරිව ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කෙරෙහි උතුම් බුදු ගුණ මිහිරෙහි සිත නිමග්නම ලග්නම පවතින විදිය කතා බණ්ඩ සබන් දුන්නා. ඇසුරෙන් ශ්‍රද්ධාව වැඩෙන ඇසුරක් තෝරා ගත්තා. ඒ වගේම පුරුද්දෙන් ශ්‍රද්ධාව දිනුනන පුරුද්දක් තෝරා ගත්තා. කාය වාග් මනෝ කර්ම වලින් ශ්‍රද්ධාව දිනුනන ආකාරයෙන් ඒව හසුරුවා ගත්තා. ඊළඟට කියවීමෙන් දැකීමෙන් ඇසීමෙන් ශ්‍රද්ධාව දිනුනන දේම ජීවිතේ ලං කරගත්තා. ඒ නිසා ශ්‍රද්ධාව දිනුනෙවි පැවිනිලා ආද ශ්‍රාවකෙක් වීම සමගම නොවෙනස් වෙන ශ්‍රද්ධා බලයක් ජීවිතේ පිහිටේ. ඒ ශ්‍රද්ධාව ආය කාටවත් වෙනස් කරන්න බෑ. නිවිට්ටෝ, ඒ කියන්නේ අභිප්පසන්නෝ, ඒකාන්තගතෝ අභිප්පසන්නෝ, ඒකාන්තෙන් ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටපු ශ්‍රද්ධාව මොනම හේතුවකින්වත් කිසිම කෙනෙකුට ආය වෙනස් කරන්න බෑ. යතින්ද කිහිලෝ පටවින්සිතෝසියා, ඉන්ද්‍ර කිහිලයක් පොළවේ සිටෙව්වට පස්සේ මොන පැත්තෙන් මොන හුලඟක් හැමුවත් ඉන්ද්‍ර කිහිලයේ කිසඟ මාත්‍රයක් කම්පා වෙන්නේ නැහැ, සෙලවෙන්නේ නැහැ. අනේ වගේ ඔහු කෙරෙහි පිහිටපු ශ්‍රද්ධාව සෙලවෙන්නේ නැහැ. ඔහු කෙරෙහි පිහිටපු සීලය, ඔහු කෙරෙහි පිහිටපු සති ඥාන ගුණ ඒවා සෙලවෙන්නේ නැහැ. ඉතින් එතෙන්ට එන්න නම් එහෙනම් සේක ප්‍රාප්ත නැත්තම් ආර්ය ශ්‍රාවකයා නැමැති කැඩපතින් අපේ ජීවිත බලන්න පුරුදු වෙන්න ඕනේ. ආර්ය ශ්‍රාවකයාගේ ජීවිත භාවිතය කෙසේද? ඔහුගේ සිතුවිලි දාම කෙසේද? සිත පුසේ, පුරුදු කරපුසේ, සෙවූසේ, බලාපොරොත්තු වනතේ, ලැබුණ දේ, නිට්ටාව, මේ සමස්තය ලැබුව අවබෝධය ආනේව ආදර්ශ කරගෙන අපේ ජීවිත දෙස බලන්න ඕනි. එහෙම නැතුව අපි අපේ ජීවිත දෙස අන්ධබාල පෘතුග්ජනයන් සනිදර්ශක ස්ථානයේ තබාගෙන ඔවුන්ගේ කිවුම් කෙරුම් මනසාරෙන් මේ ජීවිතයට ආදර්ශ ගන්න ගියොත් දුකම තමයි උරුම වෙන්නේ, විපතම තමයි හිමි වෙන්නේ, විනාශයම තමයි අත් වෙන්නේ, සසරටම තමයි ඇද වැටෙන්නේ. එනිසා මේ සේක බල ඉස්මතු කර කර ඉස්මතු කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා ඒ සේක උතුමන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ දිවි මග රඳාලන දැවැම්තම බලය ශ්‍රද්ධා බලයයි. ඒ ශ්‍රද්ධා බලයෙන් උතුමන් වහන්සේ කම්පා නොවී පිහිටනම මුළු ලෝකයක් එකතු වෙලා කිව්වත් භාග්‍යවතුන් වහන්සේ අරහං නොවේ, සම්මා සම්බුද්ධ නොවේ කියලා ඔහුට ඒක දැනෙන්නේ නැහැ.
හරියට යටිකුරුප කරපු කලයකට වතුරුවක් කරනවා වගේ ඒ හිස් කතා. ඒ වගේම ලෝකෙම එකතු වෙලා කිව්වත් ධර්මයේ ස්වාක්ඛාත නොවේ, සංදීකට ටික නොවේ කියලා හරියට යටිකුරු කරලා කලයකට වතුරුවක් කරාට දැනෙන්නේ නැහැ වගේ, එක බිඳුවක් කලේ පිරෙන්නේ නැහැ වගේ ඒ කතාව ආර්ය ශ්‍රාවකයාට දැනෙන්නේ නැහැ. එහිලා ග්‍රහණයක් නැහැ. මුළු ලෝකෙම එකතු වෙලා සංඝයාට බැන වැදුණා. මුළු ලෝකෙම එකතු වෙලා සංඝයාගේ දුස් නොගුණ පතුරවන්න කටයුතු කළත් ආනි ශ්‍රාවකයන් වහන්සේට සංඝරත්නේ සදා පූජනීයයි, යටිකුරු කරපු කලයකට වතුරුවක් කරනවා වගේ සංඝයාට දුස් නොගුණ පතුරවන ඒ කතාව ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේට. එනිසා එදා මේවා අද මේවා මතු භික්ෂු වහන්සේ වේවා කිසිම භික්ෂුවකට ආර්ය ශ්‍රාවකයා දුස් නගන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා සතියෙන් ඥානයෙන් සමාධියෙන් යුතුසිතින් විමර්ශන ඥානයෙන් තමයි ඒ සියල්ල විමසා අවබෝධයෙන් තමයි තුනුරුවන් ගුණ තමන්ගේ ජීවිතයේ අවබෝධාත්මකව පිළිගෙන තහවුරු කරගෙන තියෙන්නේ. එනිසා ඒවා වෙනස් වෙන්නේ නැහැ. එනිසා ඒ බලයේ ශ්‍රද්ධා බලය අකම්පිත බලයක්. භවාන්තරේවත් සෙලවෙන්නේ නැහැ. ලෝකේ මොනම වාදී සිංහයෙකුටවත්, ඒ කියන්නේ සාසනයෙන් පරිබාහිර ඉන්නවා නම් වාක් හරඹ පාන කිසියම් පුද්ගලයේ තමවීම හොට වාදී සිංහෙක් කියන්නට බෑ. එහෙම පුද්ගලයෙකුට මොනම හේතු මොනම වාග් ව්‍යවහාරයකින්වත් මොනම බැවහරකින්වත් අර ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න බෑ. අර සූරම්බට්ට ඉදිරියේ බුදු වෙසින් මාර්යා පෙනී ඉඳලා අන්තිමන සූරම්බට්ට තීරණය කළා මේ නම් භාග්‍යවතුන් වහන්සේ විය නොහැකි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපක්ෂයි මාර්යා, මේ මාර්යා පැමිණලා තියෙනවා. එහෙම වැටහීමක් ඇති වෙනවා ආර්ය ශ්‍රාවකයා. මොන තරම් දුකකදී වුණත් ඒක එහෙම තමයි. ඉතලා බලන්න. එනිසා අන්නේ බලය තමයි සේක බලයක් කියලා දේශනා කරේ. එහෙනම් දැන් අපි බලන්න ඕනේ ඒ සේක භාවයට පිවිසීම පිණිස නම් අපි හැමෝම උත්සාහවත් වන්නේ මෙන්න මේ බලය අපේ ජීවිතේ තියෙනවද? තුනුරුවන් ගෞරවය, තුනුරුවන් මහා පෙළා කෙරෙහි ඇති චිත්ත ප්‍රසාදය දිනෙන් දින දියුණු වෙනවද කියන එක බලන. ඒවා දියුණු වීමේ ලක්ෂණ තමයි දානයෙන්, දාන පාරමිතාවෙන් ඉදිරියට ගමන් කරනවා, සීල පාරමිතා පුරමින් ඉදිරියට ගමන් කරනවා, දාන සීලාදීතා විසිතුරුව පිවිතුරුව සිද්ධ කරනවා, මේ ධර්මයේ ඇලී වාසය කරනවා, ධර්ම ශ්‍රවණයට ප්‍රිය කරනවා, ධර්ම දාණයට ප්‍රිය කරනවා, ඒ වගේම සත්පුරුෂයාට ප්‍රිය කරනවා, සත්පුරුෂයා කෙරෙහි මහත් ගෞරවයක් නැමීගත සිතක් පවත්වනවා, එලි පිටපත් සැඟවිලාවත් පාප කර්ම සිද්ධ කරමින් පාපේ පැටලෙන්නේ නැහැ, ජීවිතය තමන් ලැබූ උතුම් මිනිස් ජීවිතය ලැබූ තිසරණයෙන් වඩාත් ආලෝකමත් කරගෙන සැනසෙනවා, බඩගෝත්‍රයේ වෙනුවෙන්වත් විනියම් කාරණයක් වෙනුවෙන්වත් මිත්‍යා ජීවිතයකට වැටෙන්නේ නැහැ. ආනාරස් ඒ උතුම් ජීවිතයේ ස්වභාවය. ඉතින් ඒ නිසා ආන්නේ විද්‍යට ශ්‍රද්ධා බලයෙන් බලවත්ව වාසය කිරීමේ දක්ෂතාවය ටික ටික ඇති කර ගන්න ඕනේ අපේ ජීවිතවල. ඊළඟට ඒ උතුමන් වහන්සේගේ ජීවිතයේ තියෙන වෙනස් නොවන දෙවන්ත දෙවන බලය තමයි හිරි බලය කියලා කියන්නේ. කතමංච භික්කමේ හිරි බල. මොකක්ද ඒ හිරි බලය කියලා කියන්නේ? ඉද භික්කමේ අරිය ශ්‍රාවකෝ මහණෙනි, මේ සසුනේ ආර්ය ශ්‍රාවකයා, හිරිමා හෝති හිරි යති කාය දුච්චරිතේන. කාය දුස්චරිතයෙන් ලැජ්ජාවටපත් වෙනවා. කාය දුස්චරිතය කරන්නේ නැහැ. වචී දුස්චරිතේලා ලැජ්ජාවටපත් වෙනවා. මනෝ දුස්චරිතේසලා ලැජ්ජාවටපත් වෙනවා. හිරියති පාපකාන අකුසලාන ධම්මාන සමාපත්තිය. පාපී අකුසල් දහම් විසෙහි ඒවාට ඇතුළු වෙන්න, පාපී අකුසල් දහම් ජීවිතේ සිද්ධ වෙනවට කැමති නැහැ. ඒකට ලැජ්ජා වෙනවා. ඉදං මුචති බෙක්වේ හිරි බලම්. ඒක බලවත්ව පිහිටනවා. ඒ පවට ඇති ලැජ්ජාම බලවත්ව පිහිටනවා. සාතිසේ බලවත්ව අකම්පිතව ඒ මොනම හේතුවකින්වත් ඔහු ලවා පාපයක් කරවන්න බෑ. ඉදිරියට පැමිණ අසිධාරකයේ කඩුවක් දරාගෙන කියනවා, මෙන්න මේ පාපය ඔබ කළේ නැත්නම් ඔබව ඝාතනය කරනවා කියලා. අර්ථයනේ කාලේ රජතුමාට වටුමස් අනුභව කරන්න උවමනාවක් ඇති වුණා. නමුත් අල්පනා කරා දැන් මේක ගිහි කෙනෙකුට කිව්වොත් රජතුමා නිසා වටුවන් මරාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා ප්‍රාණඝාතයේ දිවිහිමියෙන් නොකරන උපාසකයෙක් කොහොමද හොයාගන්නේ? ඔන නමගේ උපාසකවරයෙක් හිටියා ඒ රජ කාලේ. ඒ රජතුමා දැන් ඒ උපාසකයාගෙන් වාගෙන දැන් උපක්‍රමයක් පාවිච්චි කළා. මොහු ඇත්තටම ප්‍රාණඝාතය කරන්නේ නැද්ද බලන්න ඕනි කියලා. කොහොම හරි ඔහුගේ අතට කකුල් ගැට ගහපු කුකුලෙක් හරි එහෙම කුකුලෙක් තියලා කිව්වා, මේ කුකුලා ඝාතනය කරලා ඔබේ අතින්ම ඝාතනය කරලා ඊළඟට මේ කුකුල් වෙන්ජනයක් හදාගෙන ආවේ නැත්තම් ඔබව ඝාතනය කරනවා කිව්වා අද දවස ඇතුළතම. දැන් මේ රජතුමා මෙහෙම ප්‍රකාශ කළේ විමසා බලන්න. ඉතින් දැන් මේ උපාසකවරයා කල්පනා කළා, දැන් මේ කුකුලත් අරගෙන අතට අඳින දැන් ගිහිල්ලා දැන් මේ කුකුල කකුල් දෙක ලිහලා කල්පනා කළා, මගේ ජීවිතේ මම අද ඔබ වෙනුවෙන් පූජා කරනවා.
කිසිසේත් මගේ දෑතින් මම ප්‍රාණඝාතයක් මෙතුවක් කරලත් නැහැ කරන්නෙත් නැහැ. එනිසා රජතුමා කැමති දෙයක් මගේ ජීවිතයට කරාවා. ඔබ සුවසේ පියාසර කරන්න කියලා ජීවිතේ බේර ගන්න කියලා මේ කුකුලා මුදා හැරියා. ඕ පියා බල ගිහිල්ලා ඔහුගේ ජීවිතේ ඔහු බේරගත්. අතර මේ මරන්න නෙමෙයි. එතනින් තේරුම් ගත්ත රජතුමා මෙයාගේ අතින් නම් කිසිසේත්ම ප්‍රාණඝාතයක් වෙන්නේ නැහන්නේ වගේ. ඒ පවට ලැජ්ජා වෙන මොනම හේතුවකින්වත් බොරුවක් කියන්නේ මොනම හේතුවකින්වත් හාමතේ වියලිලා මියදුනා. හොරකමක් කරන්නේ නැහැ බත් වේලක් වෙනුමින්. බොරු කේලම් හිස් වචන තෙපලන්නේ නැහැ. රහමිරාදී පානයකට මොන හේතුවකින්වත් ගමන් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයකට හීනයකින්වත් පිවිසෙන්නේ නැහැ. අකුසලේ ඒ තරම් ලැජ්ජා කරනවා. වසුරක් අසුචියක් යම්සේද නැහැ. හිතන්නකො මෙහෙම දැන් ඉතා පිරිසුදු ජලයෙන් ස්නානය කළා. සුවඳ ජලයෙන් ස්නානය කළා. තියෙන මහර්ගම වස්ත්‍ර ඇඳගෙන මහර්ගම ආභරණ පැළඳගෙන රූපය සරසන හැම කලාවකින්ම රූපය සරසාගෙන ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. සුවඳ බෙලවුන් ආදිය ගත දවරාගෙන කිසිම මේ බාහිර කුණක් ඒ ශරීරයේ ඒ මොහොතේ නැහැ. අන්නේ වෙලාවේ කුණු වීගිය බලු කුණක් හෝ කුණු වීගිය සර්ප කුණක් හෝ අරගෙන ඔහුගේ බෙල්ල එල්ලනවා. මොන තරම් පිළිකුලක් ඔහුට දැනෙයිද? ඊටත් වඩා වැඩි පිළිකුලක් දැනෙනවා පාපේ කෙරෙහි කාටද? ආරි ශ්‍රාමකයන් වහන්සේට. අන්නේ කයි මේ හිරිය බලයක් කියලා දේශනා කළේ. ඒක ටික ටික බලවත් කරන උනේ අප ජීවිතවල. ඒ බලයක් වෙනකොට තමයි පාපයෙන් බැහැර වෙන්න පහසු වෙන්නේ. එහෙම නැත්තම් කොච්චර හරි පාපයටම අකුසලයටම ඇදී ඇදී ලොල් වෙමි, ගිජු වෙමි එහි ඇති හීන ආස්වාදේ විසයෙහි මත් වෙමින් ගමන් කරනවා. ඒකයි මෙතුවාක් දුර මේ සසර මෙහෙම ගොහොරව ක්‍රූරව දික්ුණේ. එනිසා මේ ඒ සසරට ප්‍රතිපක්ෂ බලයක් ඇති කර ගන්නවා නම් මෙන්න ශ්‍රද්ධා බලයෙන් බලවත් වෙන්න. සංසාර අකුසල දුක් ප්‍රවාහයට ඒ නවත්තන්නට යම් බලයක් ගොඩනගනවා නම් හිරි බලයෙන් බලව. මේවා තමයි සැබෑ බල කියලා කියන්නේ. අවි බලය, ධන බලය, කුල බලය, නිල බලය. වෙන යම් මොන හරි බලයක් තියෙනවා නම් ඔය හැම බලයක්ම නිෂේධයටපත් වෙන, අකර්මන්නේ වෙන, අමඬ පිණිස පිටින අවස්ථාවක් එනවම තමයි. එනිසා ඒ බලයන්ගෙන් කළ නොහැකි උලාර සැපතක් සත්වයාට සාධනය කළ දෙනවා මේ කියපු බලමති. එනිසා අභිබලයකට ධන කුල නිල බලයකට කළ නොහැකි විපුලාර්ථය සත්වයාට සාධනය කරවන්නේ ශ්‍රද්ධා බලයෙන් හිරියාදී බලයන්ගෙන්. යටත් පිරිසෙන් එකී බාහිර බලයන්ගෙන් පුද්ගලයෙක් සුගතියට පමුණුවන්න බෑ. මිනිස් ජීවිතයේ ගෙවන දා සුගතියටවත් යටත් පිරිසෙන් පමුණුවන්න බෑ. එනිසා ඒ බල සියල්ලම හීන බල, ලාමක බල. පුද්ගලයෙකුගේ ජීවිතයක් අනර්ථයටම පමුණුවන බල කිව්වොත් ඒක නිවැරදි. ඔය අභිබලාදී. එතකොට සන්දහා බලයෙන් සමන්වාගත වෙමින් හිරි බලයෙන් සමන්වාගත වෙනවා. මොනෑම මූමාකාරයකින්වත් පාපය හා එකතු වන්නේ නැහැ. ජීවිතේ වෙනුවෙන්වත් අකුසල කර්ම කරන්නේ නැහැ. අන්න හිතලා බලන්න. ඊළඟට කතමංච භික්කවේ ඔත්තප්ප බලං. තුන්වෙනි බලය තමයි ඔත්තප්ප බලය. ඔත්තප්ප බලය කියන්නේ පවට බය වෙනවායි බය වෙන්නේ. පවෙහි විපාකයේ බිහිසුණුයි. මනුස්ස ලෝකයේදී පවෙහි විපාකයේ මොන දෙන අවස්ථාව එනවා. නමුත් එහෙලා බිහිසුණු විපාකය ප්‍රතිසන්දි වශයෙන් තිරිසන් ලෝකේ වැටුණාම, പ്രേත පුරයේ වැටුණාම, අසුර ලෝකේ වැටුණාම, අටමහා නිරයක වැටුණාම අන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ දුක වචන වලින් විස්තර කළ නොහැකි මට්ටමක දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ මහා නිරයේම දුක ඒ තරම් බිහිසුණුයි කියලා. වචන වලින් විස්තර කිරීම පවා පහසු නොවන බව. එතකොට ආන්නේ අකුසලේ විපාකයට බය වෙනවා. ඒ විපාකයට බය වීමට කියනවා ඔත්තප්පය කියලා. ඔත්තප්ප බලය කියන්නේ ඒක බලවත්ව පිහිටනවා. මොනම හේතුවකින්වත් සතර පාය වැටෙන්න වැඩ කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කාරණේ දේශනා කළේ ඉද භික්කමේ අරිය ශ්‍රාවකෝ මහන්නේ මේ ශාසනේ ආර්ය ශ්‍රාවකයා ඔත්තප්පි හෝති ඔත්තප්පති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කාය වාග් මනෝ දුච්චරිතේ කෙරෙහි බලවත් ඔත්තප්පයක් පිහිටුවා ගන්නවා. කයින් සිතින් වචනෙන් කෙරෙන අකුසල් නොකර හරින්නට ඔහු එතකොට දක්ෂ වෙනවා. ඔත්තප්පති පාපකාන අකුසලාන ධම්මාන සමාපත්තිය. අකුසල් දහම් විසේ සමවැදීම බලවත්සේ ප්‍රතික්ෂේප කරනවා. ආයමිල් ඒක මේ සැහැල්ලුවෙන් කරන ප්‍රතික්ෂේප වීමක් නෙමෙයි, බලවත් ප්‍රතික්ෂේප කරනවා. එනිසා ගිහි වුණත් පැවිදි වුණත් ඉතා බලවත් ඔන්න ඔත්තප්පේ යම් හිතක පිහිටනවා නම් ඒක වාසනාවක්. එනිසා සතර පායේ දුක පිළිබඳව අපට බුදුරජාණන් වහන්සේ වදාළි මෙන්න මේ ඔත්තප්ප බලය ජීවිතයේ ඇති කරගනු පිණිස. එසේ ඇති කරගෙන ඒ පාපය තරමක් වූ අඩු කරගන්න, ඒ අකුසලයේ තරමක් වූ අඩු කරගන්න මුළු මනින්ම ඉවත් කරන්න පුළුවන් නම් ඒ උදෙසා තමයි අනුදැන වදාළේ මෙන්න මේ උතුම් මාර්ගය. එනිසා මෙව්වා මෙයාවට ගියාට නෙමෙයි
ජීවිතයට මහත් හරසරින් පිළිගන්නට ඕනි අවවාද. මහත් හරසරින් පිළිගෙන ජීවිතේ පිහිටවන්න ඕන කාරණා මේ ශ්‍රද්ධා හිරියොත්ප්ප කියන මේ බල. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ ආදි ශ්‍රාවකයා කෙරෙහි නැත සේක උතුමන් වහන්සේ කෙරෙහි රැඳෙන්නා වූ තමත් දෙවන්ත බලයක් තමයි වීරිය බලය. වීරිය තියෙනවා අකුසල වීරියක්. ඒ වීරිය නෙමෙයි මෙතන දේශනා කළේ. කතමංච භික්කමේ වීරිය බලං. වීරිය බල යන කුමක්ද මහණෙනි? එද භික්කමේ අරිය ශ්‍රාවකෝ මහණෙනි මේ ශාසනයේ ආදි ශ්‍රාවකයා ආරද්ධ විරියෝ විහෙරති. ආරම්භන ලද වීරියන් යුතුව වාසය කරනවා කුමකටද? අකුසලානං ධම්මානං පහනාය. කායික බොහෝ වාචසික බොහෝ මානසික බොහෝ පැන නැගී ඇති අකුසල ධර්ම ප්‍රහාණය කිරීම පිණිස. අකුසල ධර්ම කිව්වහම ද්වාදස අකුසල චිත්තෝත්පාදයක් නෙමේ ජීවිතය අසුරු කරගෙන පහළ වෙන්නේ. දොළොස් අකුසල් සිත් කෙලෙමට කියන ආන්නේ අකුසල පිත්. ලෝභ මූලිකව අකුසල චිත්තෝත්පාද අටකුත්, ද්වේෂ මූලිකව අකුසල චිත්තෝත්පාද දෙකකුත්, මෝහ මූලිකව අකුසල චිත්තෝත්පාද දෙකකුත් වශයෙන් තමයි අකුසල චිත්තය මේ සිත ඇසුරු කරගෙන පහළවන්නේ. ආන්නේ පහළවීම නවතා දමන්නට පුළුවන් නම් ඒ අකුසලයේ පහළවීම සහ මුලින්ම වනසා දමන්නට උපයුක්ත බලයක් තමයි කුසල වීරිය. ආන්නේ පාපී අකුසල් දහම් දුරු කරනු පිණිස වීරියෙන් පිළිපදිනවා. ඒ විතරක් නෙමෙයි, අකුසලය දුරු කරමින් කුසලානං ධම්මානං උපසම්පදාය, කුසල් දහම් උපද්දවාලීම විෂයෙහි බලවත් වීරියක් පවත්වනවා. දානයේ විෂයෙහි බලවත් වීරියක් පවත්වනවා. නුදුන් දානයන් කොහොමද මම දීගන්නේ? නොකල පූජාමන සම්බුදු සසුනේ කොහොමද මම පූජා කරගන්නේ? නොකල පරිත්‍යාගයන් කොහොමද මම සිද්ධ කරගන්නේ? අන්නෙම නුමනින් විමසන මගේ ජීවිතයේ සිද්ධ නොවූ ආමිසමය කුසල් මොනවාද? ප්‍රතිපත්තිමය කුසල් මොනවාද? ඒව හොය හොයා විමස විමසා ඒ උදෙසාම එළඹී ගත් සිතකින්, ප්‍රමාලූ සිතකින් ජීවත් වෙනවා. අන්නෙතොට කුසල බලය ඒ ජීවිතේ රඳාලනවා. එමගින් අකුසලයක් ඉස්මතු වෙනවා නම් පිටු තරහසිත පහළ වෙනවා. මේ නැති වෙලා යන හිතක් නේ මේ තරහසිතට මා වසඟ නොවිය යුතුයි. එනිසා මේ තරහපිත මට දෙවිමත් පමුණුවනවා, ජාතිත් අන්‍යයන්ටද විපත් පමුණුවනවා, පුද්ගලිකුගේ ද්වේෂය බලවත් වීම. එනිසා මේ තරහපිත පිටු දකින්න ඕන. මේ රාගපිතත් එහෙම තමයි. මේ රාගපිත මට විශාල විපතක් ඇති කර දානවා. මතු යතු යුග ගානක් සතර පායට හෙලනවා. එනිසා රාගපිත පිටු දකින්න ඕන. මොහපිතත් එහෙම තමයි. මානසිතත් එහෙම තමයි. මිසදිටුව කොහොමවත් ජීවිතයට යහපතක් කරන්නේ නැහැ. ඉතිහාසය යහපතක් කරලත් නැහැ. එනිසා ඒවා දැක දැක, ඒවාගේ විපාක දැක දැක, ඒ ඇති අහිතකර බව දැක දැක, ඒවා දුරු කරනු පිණිස බලමත් කුසල වීරියෙන් යුක්ත වෙන ඕනෑකම හිතේ ඇති කරගන්නවා. දත්මිට කමින් හරිය අකුසලේ ප්‍රහාණය කරන්න දක්ෂ වෙන්න ඕන. අන්නේ විදිහට තාමවා දල්ල පරක්කමු අනික්කිත දුරෝ කුසලේ පුධම්මේසු. තාමවා කියන්නේ ශක්තිමත්. මොකට ශක්තිමත් වෙන්නේ? අකුසල් ප්‍රහාණය කිරීමේලා යා ශක්තිමත්. දුර්වලයක් නෙමෙයි. කුසල් උපද්දමාලීමේලා ශක්තිමත්. දුර්වලයක් නෙමෙයි. බෙලහීනයක් නෙමෙයි. කුසල බලයෙන් හීන වෙලා නැහැ. කුසල බලයෙන් ශක්තිමත්. අකුසල බලේ හීනයි ඒ ජීවිතේ. අකුසල බලයෙන් බෙලහීනයි. ඒක හොඳයි. ඊළඟට දල්ල පරක්කම දැඩි වීරියක්, දැඩි පරාක්‍රමයක් තියෙන. මොකටද? නූපන් කුසල් උපද්දවා ගන්න. දානයකට, දානයකට යොමු වුණත්, බඹසර සීල් රකින්න යොමු වුණත්, එතනින් මෙහා සීලයක් එහා සීලයක් රකින්න යොමු වුණත්, ඊළඟට සමත භවනාවකට යොමු වුණත්, සක්මනකට යොමු වුණත්, පරයන්කයකට යොමු වුණත්, දහඩිය කඳුළු මුගුරු වැගිරලා ගියත් කමන්නේ, හන්දිපබ්බාර ගැලවී ගියත් කමන්නේ, මේ පරියංක වාරිය මම බිඳින්නේ නැහැ, මේ පරියංක වාරිය මම සිඳින්නේ නැහැ. බුදුපසේ බුදු මහරහත් මුනිමුරු මොන වීරියක්ද නොගත්තේ විමුක්තියේ නාමයේ? එනිසා මාද ඒ වීරිය උපද්දවන්ට ඕන. කායේච ජීවිතේත අනපෙක්කෝ. කය ගැන ජීවිතය ගැන තමුතු අපේක්ෂා තියාගන්නේ නැහැ. නිමනටම යොමු කළ ෆිතින්, සැපතටම යොමු කළ, මොන සැපතටද? නිරාමිස සැපතටම යොමු කළ ෆිතින් වාසය කරනවා. මේ අවස්ථා ඒ අවස්ථාවලදී තමන් පුද්ගලිකව ජීවිතයට ගලප ගන්න ඕනි. තමන්ගේ ජීවිතයේ කෙලෙස් ඉස්මතු වෙන්නේ මොන මොන කාරණාවලින්ද? මොන මොන තැනද රාග දේශ මොහ පැන නගින්නේ? ඒ තැන මේ කාරණා ගලපා ගන්න ඕනි. ඒ රාග දේශ මොහයන්ගේ ප්‍රහාණය පිණිස. ගිහි වුණත් එහෙමයි, පැවිදි වුණත් එහෙමයි. අනික්කිත දුරෝ කුසලේ පුදම්මේසකවේ. ඒ කුසල දුරය, ඒ දුරය බැහැර කරන්නේ නැහැ. ඒ අකුසල් ප්‍රහාණය කරන්න ගන්නා මහන්සියක් තියෙනවනේ. කිසිසේත් අතහරින්නේ නැහැ. කොයිතරම් මහන්සි වුණත් කමක් නැහැ. ඒකයි කිව්වේ අනික්කිත දුරෝ කුසලේ පුදම්මේසක කියලා. ඒ දුරය, ඒ උනන්දුව බැහැර කරන්නේ නැහැ. ඒක අතහරින්නේ නැහැ. දැන් නම් ඇති කියලා දැන් දෙයක් කරපුවාම මහන්සි වෙලා හාන්සි වැටෙනවානේ. නමුත් එහෙම කරන්නේ නැහැ. කොච්චර දැන් සාමාන්‍ය අපි කාය කර්මයක් දිගට දිගට කරගෙන ගියාම විශාල කායික මහන්සියක් එනවා. ඊට පස්සේ ඒක අතහැරලා දානවා, ටිකක් විවේක ගන්නවා. මේ අකුසල් ප්‍රහාණය විසෙහි එහෙම විවේකයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අකුසලේ ආයෙ බලවත් වෙනවා. පුංචි අවකාශයක් ලැබුණොත් ඒ ලැබෙන තැනින් බලවත් වෙන එක තමයි අකුසලේ ස්වභාවය. එනිසා අනභාවංගමේති, යලි නූපදින ස්වභාවයටම පත් කළොත් තමයි ඒකෙන් නිදහස් වුණාමේ. රාගයත් එහෙමයි, ද්වේෂයත් එහෙමයි, සසුපාප ධර්මත් එහෙමයි. යලි නූපදින ස්වභාවයට පත් කරාට පස්සේ තමයි
නිදහස් වෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන්, සැනසෙල්ලේ හුස්මක් ගන්න පුළුවන්. එනිසා මේ නිවන් මඟ ගමන් කිරීම එක හුස්මට සිද්ධ කරන්න ඕනේ දෙයක්. මහාන දම් පිරීම, බඹසර සිල් පිරීම, පැවිද්දක් ගත කිරීම එක හුස්මට සිද්ධ කළ අවසන් කරන්න ඕන. අතර ඒ අතරින් එහෙම නැත්නම් ඒ අතරින් ඉඩක් දුන්නොත් එහෙම අකුසලයක් උපදින ඉඩක් දුන්නොත් එහෙම ඒක වැඩි වර්ධනය වෙනවා. එන සතිය පිහිටුමන එක හුස්මට සිද්ධ කළ අවසන් කරන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් අපේ දේශනා කළේ දින 7ක් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය අනුගමනය කළොත් යරත් පිරිසෙන් දින 7ක් තුල යාට අවමෙන් අනාගාමි වෙන්න පුළුවන්, උපරිමෙන් සවකලසුන්නසා රහත් වෙන්න පුළුවන් කියලා. එහෙම තහවුරු කොට දේශනා කළේ අර තාමත් මහන්සි ගෝණෑකමින් සිහ පිහිටුවන්නට දක්ෂබන පුද්ගලයා සම්බන්ධයි. එතකොට එහෙම පුද්ගලයෙකුගේ නොවැඩුණ පාරමී ඒ අවසරයෙන් වැඩෙනම, නොදීවුණු වූ සත්පුරුෂ ධර්ම දිනුනු වෙනම, බලවත් නො වූ ඉන්ද්‍රිය බේනම බලවත් වෙනම, ඔහුට මාර්ග බල ප්‍රතිවේදෙහි දොරගුළු විවර වෙනවා. එනිසා ඒ අනික්කිත දුරභාවය අපේ ජීවිතේ පවත්වා ගන්න ඒකට උපකාරක ධර්මයක් තමයි ජීවිතයේ ඇති පරිත්ත භාවය මෙනෙහි කරන්න ඕනි. මරණය මෙනෙහි කරන්න ඕන. මරණය අභියස මිනිසු විඳින දුක්, මිනිසුන්ගේ ජීවිතවල මරණය අභියස වන කම්පා සෙලවීම් මෙව්වා දැකලා අහලා ඇති කරගත්තා වූ සංවේගී ජීවිතයේ තියෙන්න ඕනි. මුද ගෞරවය හොඳට තියෙන්න ඕනි. තමන්ට තමන් ආදරය කරන කෙනෙක් වෙන්න ඕනි. හැඟීම් වලට වසඟ වීම නතර කළා දාන්න ඕනි. ලාමක අපේක්ෂා හඹා යන්න හොඳ නැහැ. මේ දිනදා ජීවිතයේ බඩගෝත්තරේ වෙනුවෙන් pore බැඳලා වැඩක් නැහැ කියන තැනින් තෝන. කාලය ඇඳලා ජීවත් වීම වෙනම දෙයක්. හරියම්බ කිරීමක් ධර්මානුකූලව කෙරෙන්න තෝන. ඒ පැතුණු ජීවිතයේ වාසනාවක වන්ත කර ගැනීම ගිහි කෙනෙක් ඉඳුරාම කළ යුතුයි. ඒක නෙමෙයි මේ දේශනා කරන්නේ. එනිසා ඒ අනික්කිත දුරභාවය මුළු ජීවිතේම පවත්වන්න කුසලයේ විසෙයි. අනික්කිත දුරෝ කුසලයේ බුධම්මේ. ඉදං මුච්චති භික්ඛවේ විරිය බලං. උන්නෝකට තමයි වීරිය බලය කියලා කිව්වේ. ආන්නේ වීරිය බලය පිළිලා තියෙනවා කාගේ හදවතේද නොවෙනස් වෙන්න? ආර්ය ශ්‍රාවකයාගේ හදවතේ නොවෙනස් වෙන්න පිළිටලා තියෙනවා. එතකොට සෝතාපන ආර්ය ශ්‍රාවකයාගේ පටන් මතුමතු ආර්යයන් වහන්සේලා ඒ බල දිනුනු කරමින් වාසය කරනවා. එහෙනම් ඒ ආර්යයන් වහන්සේ නමක් වීම පිණිස පිළිපන් ශ්‍රාවකයා පූර්ව භාග ප්‍රතිපදාවේ හිග්මෙන කල්යාණ පුතුජනයා මෙන්න මේ බලයන් විසේ තමන්ගේ අවධානය යොමු කරන්න ඕනි. වෙන වෙන බලයන් විසේ නෙමෙයි. ධන බලය හෝ කුල බලය හෝ අභි බලය හෝ වෙන යම් නිල බලයක් හෝ එම බල පුළුවන් කාරකම් වලින් බෑ මේ බල බලවත් කරන්නේ. නිසා ශ්‍රද්ධා බලයෙන් කොහොමද මම සමන්නාගත වන්නේ? ඉරි බලයෙන් කොහොමද සමන්නාගත වන්නේ? ඔත්තබ්බ බලයෙන් මගේ ජීවිතය කොහොමද මම ශක්තිමත් කරගන්නේ? කුසල වීරිය බලයෙන් කොහොමද ශක්තිමත් කරගන්නේ? ඊළඟට පස්වන බලය තමයි ඔහු කෙරෙහි රැඳෙන මොකක්ද? ප්‍රඥා බලය. කතමංච භික්කවේ පඤ්ඤා බල. මොකක්ද මහණෙනි ප්‍රඥා බලය? ඉද භික්කවේ අරිය ශාවකෝ පඤ්ඤමා හෝති. උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. මේ ශාසනයේ ශ්‍රාවකයා උදයත්ථ ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගතයි. මොකද උදයත්ථ ගාමිනී ප්‍රඥාම කියන්නේ මේ නාම රූප පරම්පරාවේ හට ගැනීම දක්නා ඥානෙ. උදය වැය බලන්නා වූ ඥානෙ. ඔය නව මහ විදර්ශනා ඥාන වලට අන්තර්ගතව ඒ කොටින්ම නව මහ විදර්ශනා ඥාන පරම්පරාවම වැඩිම මෙහිලා අන්තර්ගතයි. එනිසා ඒ උදයව්‍ය ඥානය තමන් කෙරෙහි පහළ කරගනිමින් අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනී මනාව දුක්ඛස්කන්ධයෝ ගෙවි අවසන් වීමට හේතු වන. ඒ කියන්නේ අවබෝධයෙන් යුතු කලකිරීමෙන් මේ නාම රූප පරම්පරාව විසෙහි නිස්සත්ව නිජීව ශූන්‍ය ධර්ම පුඤ්ජේ ධර්ම රාසී විසෙහි ඒ ශ්‍රාවකයා ඥානෙ උපද්දවා ගන්නවා. මෙතන සත්වයෙක් නොමේ, පුද්ගලයෙක් නොමේ, හේතුඵල ධමක පැවැත්මක්. මේ තුළින් චතුරාර්ය සත්‍ය විද්‍යමාන කරගෙන අවබෝධ කරගන්නට මා දක්ෂ වෙන්නට ඕන. මේ ආර්ය මාර්ගය පුරුදු කරන්නට ඕන. මේ හේතුඵල ධම කොහොම හරි පසක් කරගන්නට ඕන. ආන්නයකට උපකාර වන මේ නාම රූප පරම්පරාවේ පැවැත්ම සංසාර ප්‍රවෘත්ති කෙරෙහි අවබෝධයෙන් යුතු කලකිරීමක් හිතේ ඇති කරගෙන ඒ විශේෂ නොයල්ම පුරුදු කරමින් ආන්න ඒ උදෙසා හික්මීමට උපකාර වන යම් ඥානයක් වේ නම් ආන්න ඥානය තමයි මෙතන ප්‍රඥාව කියන්නේ. ත්‍රිලක්ෂණයේ පිරිසිඳින ඥානය. ත්‍රිලක්ෂණයේ පිරිසිඳින ඥානය. අනිත්‍ය සංඥාමෙහි හිත දියුණු කරන්න, දුක්ඛ සංඥාවේ හිත පුරුදු කරන්න, ආත්ම සංඥා හිත පුරුදු කරන්නට ඌමනාවන ඥානය. නවමහා විදර්ශනා ඥාන විසීම පැතුරුණ ප්‍රඥාව තමයි මෙහිලා මේ ප්‍රඥාව ප්‍රඥා බලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉදං උච්චති භික්ඛවේ පඤ්ඤා බලං. ඔකට කියන ප්‍රඥා බලය කියලා. ඉමානි කෝ භික්ඛවේ පංච බල. ඔන්නෝ ඔවා තමයි පංචසේක බල කියන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේ රැඳී ඇති, ඔහුගේ ජීවිතේ සාඩම්බරිය උපද්දවා දුන්, සසරට ප්‍රතිපක්ෂව ඔහු ගොඩනගාගත් බුදුරජාණන් වහන්සේ නිසාම හිමි වූ පංච බලය තමයි ඔය කියපු ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය සහ ප්‍රඥා කියන බලය. එනිසා මෙන්න මේ බලයන්ගෙන් බලවත් වෙන්න ඕනේ. ඒකයි දේශනා කළේ තස්මාතිහ භික්කවේ. එනිසා මහණනි ඒ වංශිකේ තබ්බන් මෙහෙම හිග්මෙන්න කොමද? සද්ධා බලේන සමන්නාගතා භවිස්සාම.
මම ශ්‍රද්ධා බලෙන් යුක්ත වෙනවා කියලා හික්මෙන්ට ඕනේ. මම ශ්‍රද්ධා බලෙන් යුක්ත වන්නෙමි. ශ්‍රද්ධාව නැමැති බලෙන් බලවත් වන්නෙමි.

දුක් නිමා කරන්නට ලැබෙන නිසා ඒ උදෙසා තමන්ගේ ජීවිතය මෙහෙවා ගන්න මේ උතුම් බණපදය සවෝටම උපකාර වේවා වේවා කියලා බොහොම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ සාලියපුර අනුරාධපුර ලිපිණේ පදිංචි පින්වත් AUB රණතුංග, ශාමලිකා රණතුංග, ඒ වගේම ඕෂධ රණතුංග පුතුණුවන්, චන්තුලි රණතුංග දියණිය කියන ඒ සත්පුරුෂ පින්වතුන්ලා, එය බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින IM ඉලන්කෝන් මෑණියන්ට, චන්ද්‍රලතා හෙට්ටිආරච්චි මෑණියන්ට, ජයන්ත වික්‍රමසිංහ පියාණන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම අභාව ප්‍රාප්ත RM ටිකිරි බණ්ඩා පියාණන් ඇතුළු සංසාරගත සියලුම ඥාති බන්ධු වර්ගයාට පුණ්‍යානුමෝදනා කරමින් මිහි තලයේ පටන් බඹ විමන් දක්වාම දෙවියන් සහිත ලෝකයට අද පුණ්‍යානුමෝදනා කරනවා. net fm කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ මේ උතුම් ධම්මග නිවන් දක්නා මොහොත දක්වාම ගමන් කරන්නට සුවදායක ප්‍රතිපත්ති මාර්ගයෙන් කිප්පා විඥාබෙන් ඥානේ නුවණ දිනු කරගන්නට මේ උලාර ධර්ම දානමේ පින්කම හේතු වේවා කියන පින්බර ප්‍රාර්ථනාවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දානමය පින්කම හා සම්බන්ධ වූ D18/6 පළණියවත්ත ලසන්තගම පාර කුඹල් ඔළුව මොළගොඩ ලිපිණේ පදිංචි WADPM ප්‍රියංගි විජේරත්න මැතිණිය බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින පරාක්‍රම විජේරත්න පියාණන්ට වසන්තා හඳකුඹර මෑණියන්ට චන්දන ප්‍රියන්ත ස්වාමි පුරුෂයාට ඒ වගේම පහන් ගගන හසරැලි සිතාරා දරු දෙදෙනාට මහේෂ් නලින් විජේරන්ද සහෝදරය ඇතුළු ඥාති පරම්පරාවේ සත්පුරුෂ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ උලාර ධර්ම දානමය පින්කම හේතු වේවා කියලා ඒ පින්වත් ප්‍රියංගි විජේරත්න මැතිණිය ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ඒ සියලු දෙනාගේම හදපිරි උතුම් පැතුම් මේ උලාර මහේෂාක්‍ය ධර්ම දානේ අනුහසින් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි දැන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. සක්දේව රජතුමාට සතරවරම් දේව රාජවරුන්ට ආර්ය සුමන සමන් දෙවියන් ඇතුළු මිහිතලයේ පටන් බඹ විමන් දක්වාම සකල විඳ සත්ව ප්‍රජාවට මේ උලාර පුණ්‍ය මහිමය ඒකාන්තයෙන් අයිති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්මශ්‍රවණානිසංස බලයෙන් හැම හදවතක්ම නිවි පහන් වේවා උතුම් ධර්මාවබෝධේ පිණිසම මේ උලාර පුණ්‍ය මහිමය උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවා

සාධෝ සාධෝ සාධෝ. ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කළ නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලෝ ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැතිෆම් රේඩියෝවේ මේ ධර්මදේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැතිෆම් බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.

0: Fit mit Assepoel. Fit mit Assepoel.
1: Kavadat alut kaaget net. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: රාත්‍රී 8යි විනාඩි 2යි.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
6: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: සමුද කුෂාර වීරසිංහ කල්වලගොඩ ඌරගස් සම්බන්ධව පපේ අමාරුවක් හැදලා මම මුලින්ම රොස්කිටලෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පෝටිග්ගි මාර්ගයේ සේනගල රජ මහත්තයාගෙන ආරම්භ වුණා. මාසෙක අමාරුවක් දෙකක් විතර වගේ කදිකට රජ මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා, පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන අපේ රජ මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
7: කතා කරන්න 0777 300 940.

0: Sit net og sid på. Sit net og sid på.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිද්නි තසපුහ දෙවන පැයට අපි ප්‍රවේශ වෙන්නේ ඒ දහම් සාකච්ඡාව සමගින් ඔබව ඒකාත්මික කරන්නට. මේ පැය තුලත් අපි ධර්මය සොයා යන මිනිසුන් විදිහට අපිට යහපත් අර්ථවත් ධර්ම මාර්ගයේ පහදවා ගන්නට අවස්ථාව උදා වෙන කාලයක් තමයි උදා වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ බුදුබණ පදයේ මගේ ජීවිතය වෙනස් කරනවායි කියන හැඟීමම ඇති කරගෙන ඕනෑකමින් අවබෝධයෙන් යුක්තව ධර්මය අහන්නට පෙළගැසෙන්න මා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවෙත් මේ වැඩසටහන තිබෙන නිසා ඔබට කිසිදු බයක් සැකක් නැතුව නේත්‍රාලෝක YouTube නාලිකාවටත් පිවිසිලා මේ සාකච්ඡාව මේ දේශනාව අහන්න පුළුවන්. පහුගිය වැඩසටහන් බොහෝ දෙනා අහනවා අනේ අපිට අහන්න බැරි වුණායි කියලා. හැබැයි කනස්සල්ලටපත් වෙන්නට එපා. ඔබට අවස්ථාව ලබා දීලා තිබෙනවා නේත්‍රාලෝක YouTube නාලිකාවේ සෑම වැඩසටහනක්ම තිබෙනවා. ඒ නිසා ධර්මයට කැමති හැමෝම සිත් සනසවා ගන්නට අපිත් එක්ක නේත්‍රාලෝක YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම net radioවේ මේ දේශනාවන් ශ්‍රවණය කරන්න. net radioවේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට බොහෝ දෙනෙක් විමසන නිසා මාසිහිපත් කරන ඊට සම්බන්ධ වන විදිය ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම ඔබට පුළුවන් 0.74 25214 අංකයට කතා කරලා ඒ උතුම් වූ වටිනාම ධර්ම දානමය පින්කම සිදු කර ගන්නට. ඉතින් එයත් සිහිපත් කරලා අපි අද ධර්ම සාකච්ඡාවට ප්‍රවේශය ලබන්නට සූදානම් වෙන වෙලාවේ අති ගෞරවනීය පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව මේ උතුම් ධර්ම සාකච්ඡා වෙනුවෙන් සිත්නේ තසපුව වෙනුවෙන් නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, අපි අද දවසේදී විශේෂයෙන්ම මේ බුදුදහමේ වැඩි වශයෙන් කතා කරන සමාජය හරිහැටි හඳුනාගෙන නැති සුවිශේෂී ධර්මකාරණයක් පිළිබඳ ධර්මතාවයක් පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසා දැනගෙන අවබෝධයට පත්වන්නට බලාපොරොත්තු වෙනවා. සනස දුක ගැනයි මගේ අපේක්ෂාව අද සාකච්ඡාවේදී ඔබ වහන්සේගෙන් දැනගන්නට. ඒ පිළිබඳව කතා බහ කරනකොට මම හිතන්නේ ධර්මයේ අපිට ඕනෑ තරම් ප්‍රශ්නත් මතුවෙනවා. ඒවාට බොහෝම ගෞරවණීය ආකාරයෙන් හිත හදා ගන්නට පුළුවන් වැඩපිළිවෙලකට අපි ගෞරවණීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මඟ පෙන්වීම ලබා දීලා තිබෙනවා. වහන්සේලා එය මනාකොට අප වෙත ලං කරන අපේ ස්වාමීන් වහන්සේ බුදුදහමේ දුක්ඛ කියන වචනෙන් අදහස් කරන්නේ මොකක්ද අපේ ස්වාමීන් වහන්සේ? සාමාන්‍යයෙන් අපි හඳුන්වන වේදනාව, කනගාටුව මෙන්න මේ වගේ තත්ත්වයක්ද බුදුදහමේ දුක්ඛ කියලා හඳුන්වන්නේ? නැත්නම් ඉන්නහාට ගිය ගැඹුරු වූ අර්ථවත් වූ ඊට වඩා වැඩි යමක් ධර්මයේ තුල දුක්ඛ කියන පදය තුල, දුක කියන පදය තුල අන්තර්ගත වෙනවාද අපි ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේට මේ පිළිබඳව අපිට පහදමින් අද සාකච්ඡාව ආරම්භ කරන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම නැවතත් බොහොම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා. සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ ඉතාම පහසු විහරණයෙන් යුතුව මේ උතුම් දහම් කරුණු ජීවිතය වෙත පමුණුවාගෙන ධර්මයේ නිමල අස්වැසිල්ල ලබන්නට හැම දිනාටම භාග්‍ය වාසනාව වේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, සංසාරේ දුක දැකලා බුදුරජාණන් වහන්සේ ඒ දුකට හේතුවත් හඳුනාගෙන එයින් අත මිදෙනු පිණිස උපකාරමන මාර්ගයක් දේශනා කරමින් ඒ මාර්ගය අනුව පිළිපන් ශ්‍රාවකයන් දුකෙන් අත මිදෙන හැටි අත්විඳපු ශාස්ත්‍රෝන් වහන්සේ. එනිසා දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් දන්නා කෙනෙක් ලෝකයේ නැහැ. එතකොට ඒ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විස්මිත ඥානයට හා සමකල හැකි ඥානයක් වෙන කෙනෙකුට නැහැ. දැන් අපි ඔබමා අපි මේ ලෝකේ සාමාන්‍ය අය කායික වශයෙන් කිසියම් දුක් වේදනාවක් දැනෙනකොට, මානසික වශයෙන් කිසියම් පීඩාකාරී වේදනාකාරී ස්වභාවයක් දැනෙනකොට ආන් ඒ කාරණය තමයි දුක කියලා හඳුනාගන්නේ. ඒක දුකේ එක කොටසක් පමණයි. සමස්ත දුක්ඛාරිය සත්‍යය බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඔබ අහලා තියෙනවා නේද වරුණ, මංගල ධර්ම දේශනාව ඉසිපතන මිගදායේදී සිරිමුව මඩලින් දේශනා කළේ ආන් එහි මේ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපිහේ සම්පයෝගෝ දුක්ඛෝ, පිහේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං ලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා. ඉස්සෙල්ලාම ලොවට දුක පිළිබඳව ඇසෙන සලස්වපු වචනේ වදන් වැල. එහිලා දැන් ජාති ඉපදීම, ජරාව ජරාවට පත්වීම, ව්‍යාධිය ලෙඩ රෝග හැදීම, ඊළඟට අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දෙයක් වේ නම් එය නොලැබීම, එතන කැමති දෙයක් වේ නම් කියුවේ මේ සාමාන්‍ය ලෝකේ කැමති දෙයක් කියන අර්ථය නෙමෙයි. ඊළඟට සංකීර්තේන, ඉතාම කෙටියෙන් කියනවා නම් පංචපාදානස්කන්ධයයි දුක කියලා, සමස්ත දුක්ඛය මේ පංචපාදානස්කන්ධයයි කියන තැනින් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඔන්නෝක තමයි ඉස්සෙල්ලාම බුදුසිරි මුවමඩලින් දුක පිළිබඳව දෙවි මිනිසුන්ට අහන්න ලැබෙන්නේ. එතකොට වරුණ දැන් අපි ගත්තොතින් ජරාව, ඊළඟට වරුණ ව්‍යාධි, මරණ ආදී සියලුම දුක් සත්වයකට පැමිණෙන්නේ කොමක් මුල් කරගෙනද? අපි ඔක්කොම ඒ ගැන දන්නවා. භාග්‍යතුන් වහන්සේගෙන් දේශනාව අපි අහලා තියෙන නිසා ඉපදීම මුල් කරගෙන නිසා ඉස්සෙල්ලාම දේශනා කළා ජාතිය තමයි දුක කියලා. ඉපදීම දුකක් වෙන්නේ ජරා මරණ වලට එය මුල පුරන නිසා. එතකොට වරුණ ඒකත් බොහොම ගැඹුරු කාරණයක්. එතකොට ඉපදීමේ දුක ඇති තාක් අනිත් දුකට සත්වයා නියම වෙනවා. එතකොට අනිත් දුක කියලා කිව්වේ දැන් උපන් සත්වයෙක්, දැන් ඔබ හෝ මා හෝ, ඔබට හෝ මට හෝ වරුණ, ජරාවට පත්වීම, වයස්ගත වීම සැපතක්ද දුකක්ද? ඒ දුකක්මයි. ඔබට හෝ මට ව්‍යාධිය සැපතක්ද දුකක්ද?
1: අතිශය දුකක්.
2: අතිශය දුකක්. මරණය දුකක්ද සැපතක්ද?
1: දුකක්.
2: දුකක්මයි. ඒ වගේම වරුණ, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ආදරණීය අය අපහැරදා යාම, අප හෝ ඔවුන් කෙරෙන් වෙන්වීම සැපදක්ද දුකක්ද? ඒකාන්ත දුකක්. එතකොට වරුණ මේවා ඉපදුනොත් වළක්වන්න බෑ. ඉපදුනොත් වළක්වන්න බෑ. ඒකාන්තයෙන් සත්වයාට ලැබෙන දැන් ව්‍යාධි වගේ කාරණයක් ගත්තොත් අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ප්‍රිය විප්‍රයෝගත් අඩු වැඩි. නමුත් මරණයෙන් පව හෝ වෙන් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඔක්කොම ටික සත්වයකට එන්නේ. දැන් ඔය අතර දැන් හිතන්න ජරාව, ව්‍යාධිය, මරණය කායිකව පවම විශාල වෙහසක් ඇති කරනවානේ. මේව සත්වයේ කරා පැමිණෙන්නේ වරුණ ඉපදීම මුල් කරගෙන, ඉපදීම හේතු කරගෙන. එතකොට දැන් වරුණ ඔන්න බලන්න මේ බුදු කෙනෙකුගේ විස්මිත ඥානය, විස්මිතම අවබෝධය, ආශ්චර්යමත්ම ඥාන සම්භාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කිසිසේත් කිසිම කෙනෙකුට, දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත්, වෙනියම් ඉර්ධිධරයෙකුටවත්, බලවතෙකුටවත්, බලධරයෙකුටවත් වෙනස් කරන්න බැරි කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ජරා ධම්මම්මා ජීරීති අලබ්භනීයතහන. ජරාවට පත් වෙන එක වළක්වන්න බෑ. ලෝක ඉතිහාසයේ අපි කවදාවත් අහලා තියෙනවද වයස්ගත නොවි පුද්ගලයෙක් ජීවත් වුණා කියලා? ජීවත් වෙන්න බෑ. ඒකට ඉපදුනොත් ඒකාන්තයෙන්ම එකට මොන දෙන සිද්ධ වෙනවා ජරාවට පත් වීම. දැන් මේ මනුස්ස ලෝකේ සම්බන්ධයි. නමුත් දිව්‍ය ලෝකේ එහෙම ගත්තොතින් දැන් දිව්‍ය ලෝකේ ජරාවක් තියෙනව නැතුව නෙමෙයි. දැන් දිව්‍ය ලෝකේ අන්තිම මොහොත වෙනකොට, පැලඳගෙන ඉන්න මල් පර වෙනකොට, කිසිල වලින් ධාර්ය දානකොට, ඒ වස්ත්‍ර ආභරණ ඒවා විවරණ වෙනකොට, දුර්වර්ණ වෙනකොට, හරියට පරවෙලා යන මලක් වගේ අස්වික වෙනකොට, එතකොට දෙවියන්ට ඒක මහා දුකක්. එතකොට දිව්‍ය ලෝකෙත් දුක තියෙනවා නේද? දිව්‍ය ලෝකෙන් දැන් ගත්තොතින් අවුරුදු කීයක් හරි ඉඳලා ඔතනින් යන්න උනාට පස්සේ රමණීය පුරයක් හැරදා යනකොට, රමණීය සැප සම්පත් අතහැරදාලා යනකොට කොයි තරම් දුකක් ඇති වේද? ඊළඟට බ්‍රහ්ම ලෝකෙ ගන්න දැන් ධ්‍යාන සැපතකටපත් වුනහම මහා කල්පයකින් ඇතැම් විට තුනෙන් එකක්, තුනෙන් දෙකක් මහා කල්පයක්, මහා කල්පවලින් සමාහට දහස් ගණන්. ඒ බ්‍රහ්ම ලෝකවල කිසිම ආකාරයක දුක කිස්පර්ශයක් නැතුව කායික, මානසික ජීවත් වෙන ලැබෙනවා. නමුත් එච්චර කාලයක් ඉඳලා නම් තක විපරිණාමයට පත් වෙනවා. එනිසා යම් සත්ව ලෝකයකද ස්කන්ධයන්ගේ ඉපදීමක් තියෙන්නේ, ඒකෙන්දා කෙටියෙන් කියනනම් මේ පංචපාදාන ස්කන්ධය දුකයි කියලා දේශනා කළා. එතකොට දැන් ඔකේ තියෙන ඊළඟ අවාසනාවස, ඊළඟ පෙරහැරුම් බව තමයි සත්වයා මමය, මගේය, මගේ ආත්මය යන ආත්මීය හැඟීමෙන් ඇසී ගියාම, සක්කාය දිට්ඨියෙන් බැඳී ගියාම, ඒ දුක විඳින්නේ මම කියලා ඒ ග්‍රහණය කිරීම තුළ, ඒ මම මේ දුකෙන් මිදෙන්න ඕනේ කියලා මිත්‍යා මාර්ග අනුගමනය කරන්න ගන්නවා. පටිච්චසමුප්පාදය නොදැනීමෙන්, හේතුඵල ධර්ම නොදැනීමෙන්, චතුරාර්ය සත්‍ය නොදැනීමෙන්, තමත් අර කියන්නේ ගුලා ගුන්ටික ජාතා මුංජ බබ්බජ භූතා කියලා, හරියට අවුල් වූ නූල් පන්දුවක් වගේ මේ සත්වයා ආකූල භාවයට පත් වෙනවා මේ දුක ඉදිරියේ, දුකට පිළියම් කරන්න ගිහිල්ලා. එතකොට වරුණ, එනිසා ඉපදිච්ච කෙනෙකුට ජරාවටපත් වෙන ස්වභාවයට මුණ දෙන සිද්ධ වෙනවා. ව්‍යාධිය වළක්වන්න බෑ මුණ දෙන සිද්ධ වෙනවා. මරණය වළක්වන්න බෑ මුණ දෙන සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමට මුණ දෙන සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ කිසිසේත්ම වෙනස් කළ නොහැකි ධර්ම ස්වභාවයක් තමයි මෙතන බුදුරජාණන් වහන්සේ වෙනස් කළ නොහැකි කියන අදහස් කළේ වරුණ වර්ධවා ගන්නට එපා. උපන්නොත් උරුම වෙනවා කියන අර්ථය. එනිසා ඒ වයින් අතමිදීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ ඉපදීමම නතර කළ යුතුයි කියන මහා ගැඹුරු කාරණය සත්ව ප්‍රජාවට ඉදිරිපත් කළා. එතකොට ඒක එක ක්‍රමයකින් වරුණ මේ දුක පිළිබඳව කෙරෙන විග්‍රහය තවත් තියෙනවා.
1: ස්වාමීන් වහන්සේ දැන් එතකොට අර ඔබ වහන්සේ එතන සිහිපත් කළා වගේ, එහෙනම් මේ දුකට ප්‍රධානතම හේතුව උපත සුපතෙන් පස්සේ ජරාවට පත්වීම මරණයට පත්වීම ඒ කියාගෙන යන වචන කාණ්ඩ තුල ස්වාමීන් වහන්ස ශෝකය පරිදේවය ආදී සඳහන් වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට මේ සියල්ලම ඒ ධර්මයට සම්බන්ධව කරන විග්‍රහය තුල දුකටම අදාළ කාරණාද? ශෝකය කියන්නේ පරිදේවය කියන්නේ ඉන්නේ ඉස්සරහට තියෙන වචන මාලාවම එතකොට මේ දුක්ඛාරය සත්‍යයට පදනම් වූ වචන මාලාවක් තිබෙන නේද ස්වාමීන් වහන්ස?
2: පින්වත් තරුණ ඉතාම හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ශෝකය නැමැති ස්වභාවය ඔබ කිව්වා වගේ. එතකොට එතන දේශනා කරනවා ශෝකය කියන්නේ කුමක්ද? ඥාති ව්‍යසන, ඊළඟට රෝග ව්‍යසන, භෝග ව්‍යසන, මේ වගේ තියෙන සත්වයකට ඇතිවන්නා වූ ව්‍යසන, දුක් විපත් ආන්නේවායින් සිතේ ඇතිවන තැවීමට කියනවා මේ ශෝකය කියලා. ඒක ඇති අර්ථ වශයෙන් ගත්තොත් දෝමනස්සෙම තමයි. එතකොට ඒ ශෝකය කියන එකට දැන් අපි තමයි චරා විදිරියේ සත්වයා ශෝක කරනවා, මරණේ ඉදිරියේ සත්වයා ශෝක කරනවා, ඊළඟට ප්‍රිය විප්‍රයෝගී ඉදිරියේ සත්වයා ශෝක කරනවා. එතකොට ආන්නේ කාරණා මුල් කරගෙන මේ කාරණස තවත් කාරණා මුල් කරගෙන හිතේ ඇතිවන තැවීම දැවීම වෙහෙස පීඩාව ආන්නේකට කියනවා ශෝකය කියලා. ඊළඟට වරණ අහලා තියෙනවා නේද පරිදේවය කියලා. එතකොට මොකද්ද පරිදේවය කියන්නේ? පරිදේවය කියන්නේ වැළපීම. ඒ කියන්නේ දැන් හිතන්නකො දැන් උන ආදරණීය කෙනෙක් වෙන් වෙලා ගියා. වෙන් වෙලා ගියාට පස්සේ ඔහුගේ ගුණ කිය කියා විලාප නගනගා හඬන ස්වභාවයට කියනවා පරිදේවය කියලා. ඒකත් හිතේ ඇතිවන බලවා දැවීම තැවීම මුල් කරගෙන සිද්ධවන්නා වූ ස්වභාවයක්. ඒකට කියනවා පරිදේවය කියලා. එතකොට ඒ පරිදේවය කියන එක වරුණේ දැන් පරිදේවය සමහර කෙනෙකුගේ අඩු වැඩි වෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ පරිදේවයට අර කියපු කලින් කාරණා නිමිති වෙන සමහර කෙනෙක් කායික දුක ඉදිරියේත් හඬා වැළපෙනවා. මානසික දුකේදීත් හඬා වැළපෙනවා. සමහර කෙනෙකුට ඉතා පොඩි පොඩි කාරණා මුල් කරගෙන කොයි වෙලාවෙත් කඳුළු පිරුණු දැසෙන් තමයි කාලය ගෙවන්නේ. එතකොට මේකෙන් අතමිදීමක් සාමාන්‍ය ලෝකයේ තුල ගනුදෙනු කර කර ඉඳලා ලැබෙන්නේ නැහැ වරුණ. දුක පිළිබඳව ගත්තාම පීලන සංකත සන්තාප විපරිණාම කියලා ලක්ෂණ හතරක් මේ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ ප්‍රධානම ලක්ෂණය තමයි මේ පීලන ලක්ෂණය, පෙළන බව. ඒ කියන්නේ කොයි වෙලාවෙම සත්වයා පෙළන බව තමයි දුකේ ලක්ෂණය. දැන් ඔබ වේවා මා වේවා උපන්තාක් මේ සංසාර සත්වයා පෙළීමට, වේදනාවට, රිද්දීමට, පෑරීමට, දැවීමට භාජනය කරනවා. ඒක තමයි මේ දුකේ ලක්ෂණය, පීලන ලක්ෂණය. ඊළඟට මේක මේ දුක නැවත නැවත සකස් වෙන්නේ හේතු නිසා. හේතු නිසාම මේ දුක නැවත නැවත සකස් වෙන්නේ. කොටින්ම කියනවා නම් දැන් අපි මේ ජීවිතය තප්පරයක් ගන්න පවත්වාගෙන යෑම පවා ඒකත් මහ දුකක්. ඊළඟට සන්තාප කියලා කිව්වේ වරුණ කොයි වෙලාවෙත් සන්තාප කියන වචනේ තේරුම සාමාන්‍ය ඇහෙනකොටම තේරෙනවනේ. ශෝක සන්තාප කියලා අපි හල්දින දැවීම, ඒත් වෙහෙසටපත් වීම. ඊළඟට විපරිණාම කියලා කියන්නේ වරුණ මේ දැන් විපරිණාම කියලා කියන්නේ අපි තමුක දැන් ඔන්න අපේ රූපය වේවා, අප ගොඩනගාගත් දෙයක් වේවා, අප තැබූ බලාපොරොත්තුවක් වේවා, අපේ ප්‍රාර්ථනාවක් වේවා, විශ්වාසයන් වේවා, මේවා ඒකාන්තයෙන් වෙනස් වෙලා යනවා. අය සදාතනික සදාතනික වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය ලක්ෂණය තුල තියෙන ආන්නයකට කියන විපරිණාම ලක්ෂණය කියලා. දැන් දිව්‍ය ලෝකයක ගත්තොත් විපරිණාමයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකෙත් විපරිණාමයක් තියෙනවා. ඒ වගේ දැන් අපිට දැනෙන වගේ කායික මානසික පීඩන නොදැනුණාට ඒ තත්ත්වය වෙනස් වෙලා යනවා. ආන්නේ වගේ මේ දුකේ තියෙන වරුණ ඒකාන්තයෙන් අවියෝජනීය ලක්ෂණ හතර. එයින් ප්‍රධාන වන්නේ පීලන ලක්ෂණය. ආන්නේ පීලන ලක්ෂණයෙන් යුතු යමක් වේද ඒකයිති වන්නේ දුකටයි. මුළු සංසාරයක්ම කියලා කියන්නේ වරුණ අර ඔය දුක තමයි. ඒ කියන්නේ මුළු සංසාර ගමනේම සත්වයකට ලැබෙන දැන් වේදනාවේ තියෙනවනේ ප්‍රභේද තුනක් හෝ පහක්. දැන් අපි ගත්තොත් සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියන තුන ගම්මු. ඔය වේදනා තුනෙන් සත්වයකට සැප වේදනාවට සාපේක්ෂව ඉතා කටෝරව ක්‍රූරව දුක් වේදනාවට මොහොන දෙන්න තියෙන අවස්ථා තමයි වැඩි. ඒ වගේම සතර අපායේ දැන් අපි ගතන උප්පත්ති භව වශයෙන් ගත්තාම සතර අපාය. සතර අපායේම බොහෝ සෙයින් සත්වයකටත් වෙනින් ලැබෙන්නේ දුකමයි. නිරේගියොත් ආය අතොරක් නෑරම කායික දුකට මොහොන දෙන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් කොහොමද මානසික දුකක් බවට පත් වෙනවා. ඒතකොට ඔන්න ඒ වාගේ මේක මේ ජීවිතයේ මේ සාමාන්‍යයෙන් ඇගේ පතේ තුන රුදාවකින් පමණක් මනින්න නොයා ඉතා ගැඹුරින් ගැඹුරට මේ දුක කියන කාරණේ විමසන්න ඕනේ. හැබැයි තනියම නෙමෙයි, මේ ධර්මයේ අසාසා මේ ධර්මයත් එක්කම විමසනකොට තමයි මේක මහ පුදුමාකාර පැතුරන ස්වභාවයක් නේද කියලා තේරෙන්නේ වරුණ.
1: සනස දුකේ මූලය මොකද්ද ස්වාමීන් වහන්ස?
2: ඒක ඉතාම පැහැදිලි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ. දුක්ඛ සමුදය ලෙස දේශනා කළේ කාම භව විභව තණ්හාවනේ. එතකොට දුකට හේතු තව තියෙනවා. ওই ප්‍රධාන හේතුවක් ඉස්මතු කරලා පෙන්වාව දාලා සත්වයාට අවබෝධ කරගැනීමේ පහසුව පිණිස දැන් සියලෝම පාහේ අකුසල ධර්ම දුකට හේතුවක්. වට්ටගාමි සියලුම කුසල් එක පරයායකින් දුකට හේතුවක්. එතකොට වරුණ දැන් ඒ අතරට දැන් ලෝභය මුළුමනින්ම ප්‍රහාණය වුණොත් ආය දුකේ ඉපදීමක් නැහැ මුළුමනින්ම. එනිසා දැන් කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව වශයෙන් ප්‍රභේදගතව ඒ ලෝභය ක්‍රියාත්මක වන ආකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආන්‍ය දුක්ඛ මූලය උදුරලා දැම්මොත් හරියටමයි. අර ඔබ අහලා තියෙනව නේද? යථාපි මූලේ අනුපද්දවේ දල්ලහේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒබම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදම් පුනප්පුනම් කියන ඔන්නේ ගාථාව අහලා ඇති. ඒ ගාථාවේ තේරුම තමයි වරුණ දැන් ගහක් දැන් වුණ අපි හිතමුකෝ පොළොවේ මට්ටමින්ම ගහ කපනවා. ඒත් මුල තියෙනවා නම් ත්‍රිකිලි දාලා ලියලනවනේ. ආන්නේ වගේ මේ තණ්හා අනුසය මේ ලෝභය ඉතිරියක් නැතිව ප්‍රහාණය නොකළොත් මේ දුක නැවත වැඩෙනවා කියලා දේශනා කළා. ඒ නිසා දුක්ඛ මූලය ආන්නේ කාරණේ. ඒ කාරණේ දුක්ඛ මූලය කියලා හරියට වටහා ගන්නවා. ඒක ඉස්සෙල්ලාම අපට තේරෙන එකක් නෑ මේ දුක්ඛ මූලය මෙයයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිබඳව ගෞරවයෙන් මේ කාරණේ පිළි අරගෙන ඊට පස්සේ තමයි නුවණින් විමස විමසා යෝනිසෝ මනසිකාරය අවදි කර කර තවත් දහම් කරුණු අසාසා මේ දුක ගැන අවබෝධය ඇති කරගන්නේ. දැන් මම උතන දැන් කායික දුක්ඛය කිව්වාම ඒ කියන්නේ කය අසුරු කරගෙන හට ගන්නා දුක් වේදනා වලට කියනවා කායික දුක්ඛය කියලා. ඒකෙම තියෙනවා නේ දැන් දොම්නස කියලා ඒක මානසික දුක්ඛය. දොම්නස කිව්වාම ඒ දොම්නස වේදනාව දේශ මුල පිටර තමයි ඒක පහළ වෙන්නේ. දැන් උපායාසය කියලා තියෙනවනේ වරුණ දැන් උපායාසය කියලා කියන්නේ ඒ ද්වේෂයම තමයි පරමාර්ථ වශයෙන් ගත්තොත් අර අදිමාත්‍ර දුක්ඛය. ඒ කියන්නේ දැන් දරාගත නොහැකි මට්ටමකද මහා ව්‍යසන වෙලා පෞලිය ඔක්කොම ගහගෙන ගිහිල්ලා මොහොදු වතුරට තමන් ඉතුරු වෙනවා. පෞලිය ඔක්කොම නායකට යට වෙලා ගිහින් තමන් විතරක් ඉතුරු. ආන් ඉතුරු වෙන කෙනාගේ ඇතිවන්නා වූ අදිමාත්‍ර මානසික විඩාම පීඩාවන් එකට කියනවා උපායාසය කියලා. අඬලා අඬලා අඬලා අඬලා අන්තිමට ඉක්මිඳ ගන්නවත් පණ නැහැ. ඉක්මිඳ ගන්නවත් හයියක් නැහැ. තොලකට වේවිලා බලව බලාගතද බලාගෙන මාස ගණන් අවුරුදු ගණන් ශෝක කරනවා. එයම නිත් අරමුණ වෙනවා හිතට. රැයට නිින්දක් එන්නේ නැහැ. බත්කටක් අනලා කටේ තියාගත්තරේ ගිල ගන්න තරම් හැකියාවක් නැහැ. අන්නේ මට්ටමට එන එකට කියන උපායාසය කියලා. ඉතින් මේව එහෙම නෙමෙයි කියලා වරුණ කාටවත් කියන්න පුළුවන්ද? දැන් මේක මේ කියපෝ දැන් දුක. ජරාව, ව්‍යාධිය, මරණය, කායික මානසික දුක්ඛය, ඊළඟට දැන් මේ කියපෝ ශෝක වේදනා, උපායාස මේවා මේ දුක් ඉපදිච්ච සෑම මිනිසෙකුටම පොදු වෙන්නේ. ආයේ මේකට මේ වර්ගයක් ගෝත්‍රයක් තේරීමක් බේරීමක් තියනවාද? තිරිසන් සතාටත් මෙවුවා තියෙනවා. ඊළඟට ප්‍රේත ලෝකෙ ඉන්න කෙනාටත් තියෙනවා. අපිට ඒකන්නේ තියෙනවානේ. එතකොට අන්නේ නිසා මේක වරුණ අතීතයෙන් ගත්තත් මේ වර්තමානයේ ගත්තත් අනාගතයේ ගත්තත් බොරු නොවන පරම සත්‍යය ආර්යයන් වහන්සේලා ප්‍රතිවේද කරන සත්‍යයක් නැති දෙයක් ඇති හැටියට මමාපෑමක් නෙමෙයි සිතලු නෙමෙයි කල්පිත නෙමෙයි. ඒක නිසා මේක නුවණින් විමසනකොට මේ දුක්ඛ මේමයි උපජ්ජන්ති උපදිනව නම් උපදින්නේ දුකක්මයි නැතිවෙනව නම් නැති වෙන දුකක්මයි කියන මෙන්න මේ අවබෝධය ඇති වෙනවා. එනිසා වරුණ දැන් අන්නේම තමයි මේ දුක පිළිබඳ බුදුරජාන් වහන්සේ දේශනා කළේ.
1: සනස දැන් එතකොට ඔබ වහන්සේ ඔය පහදලා දෙන බුද්ධ දේශනාව පිළිබඳව හිතනකොට අපිට එතකොට ඉපදුනොත් අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට වෙන දෙයක් එතකොට දුක. එහි අර ඔබ වහන්සේ සිහිපත් කළා වගේ ජරාව, ව්‍යාධිය, මරණය, ඒ වගේම ශෝකය, පරිදේවය, දුක්ඛ දෝමනස, උපායාස මේ හැම කාරණාවක් තුළම එතකොට දුක තමයි පදනම. එතකොට සංස දී දුක කියන එකේ ජීවිතේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ දුක කියලා අපිට හැඟෙන්නේ. එතකොට සතුට කියන එක කෙනෙකුට නැද්ද? සතුට කියන එක තුලත් දුකද තියෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒක ධර්මානුකූලව අපිට එහෙම විග්‍රහ කරගන්නට හැකියාවක් තියෙනවද?
2: එන්වත් වරුණ සත්වයකට සැපතක් නැත්තේම නෑනේ. කාමයන් පිළිබඳව ආස්වාදයක් ඇති බව දේශනා කළා. ආදීනව බහුලයි කියලා දේශනා කළා. ඒ දෙකම පෙන්වා වදාරලා භාග්‍යවතුන් වහන්සේ නිස්සාරණේ පිණිස මම පෙත හෙලිපෙලි කළා. එනිසා ආස්වාදයක් තියෙනවා. හැබැයි හරියට ණයට ගත්ත ඇඳුමක් ඇඳගෙන සතුට වෙනවා වගේ. ආන්නේ නිසා ආස්වාදයේ ස්වල්ප බව බුදුවැසෙන් දැක්කහම තමයි මේ මහා කරුණාව පහළ වෙලා සත්වගට මේන් අතමෙදෙන මාර්ගයෙන් දියත් කරන්න තරම් ඒ මහා මුනිවරයානු සංසාරේ වෙහෙසිලා මහන්සි වෙලා දුක් විඳලා පාරමි පුරලා ඒ වෙනුවෙන් කටයුතු කළේ. එතකොට ඒ සැපත කියන කාරණයට මුලා වුණාම එයම ගෝචර කරගන්න කල්පනා කරාම එයම හඹා යන්න කල්පනා කළාම ඒ සැපතේ තියෙන මෝහනීය ස්වභාවය. ඒ මෝහනීය ස්වභාවය තුලේ සත්වයා නැමත නැමත අකුසල් කරන්නම පෙළඹෙනවා. ඒ අකුසලේ නැමත නැමත සිද්ධ වෙන ගත්තාම සංසාරේ කොහොමද දික් වෙලා කොහොමද නේකාකාර දුක් දොම්නස් වලට භාජනය වෙන සිද්ධ වෙන. ඔන්න ඔතන තමයි සත්වයේ සසර තුර අමාරුවේ වැටෙන තැන. එනිසා දැන් දුක්ඛී සුඛම් පත්තේති සුඛී බිහි යෝපීච්ඡති. සැපයේ ස්වභාවය තමයි ආසාවේ ස්වභාවය තමයි. ඒ ආසාව ඒ ඇතිවන්නා වූ තණ්හාව නැත්තං ඒ ආසාවේ ඕනෑකම ඒ යාලේ ඒ ප්‍රේමය ඒ එන්න එන්න එන්න එන්නම ඒක වැඩි වෙනවා ප්‍රවර්ධනය වෙනවා. ඒක කාරණේ හැටියට කියනවා නම් මහ මුහුදට කොච්චර වතුර ගියත් මුහුද පිරෙන්නේ නැහැ වගේ. ගින්නකට කොච්චර ඉන්ධන දැම්මත් දැන් ඇති කියලා නොහිතෙනවා වගේ. කොච්චර හරි අපොච්චල දානවා වගේ මේ සත්වයකට කොච්චර හරි ආස්වාදයක් ලැබුණාම කාමයන්ගෙන් කිසියම් තෘප්තිමත් වීම ලැබුණාම ඒ වගේ ඇතිවීමක් සෑහීමක් නැහැ. ඒ සෑහීමක් නැතිකම තුල ආයය මේව හොයන් යනකොට අර මුලින් තිබුණ යම් පීඩාවක් වේද ඒක දෙගුණ තුන්ගුණ හතරගුණ නෙවෙයි සිය දහස් කෝටි ප්‍රකෝටි ගුණ වෙලා ඒ සත්වයාට දුක් විඳින සිද්ධ වෙනවා. අනිත් එක තමයි ඒ කාමයේ ආස්වාදින මුලා වුණාට පස්සේ සීලය සත්පුරුෂකම ඒ වගේම මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් නම් අඩුමතරින් පංචශීලයවත් රැකගෙන ඉන්න එපා. ඒ දෙහිත් අමතක වෙලා යනවා. එතකොට ඒ සිල් බිඳගෙන සැපසොයනවා. සිල් බිඳගෙන සැපහොයපුවාම දුකම ලැබෙනවා. එතකොට සිල් බිඳගෙන සැපහොයනකොට අනිත් පැත්තේ මිත්‍යා දෘෂ්ටියකුත් ওই පැත්ත ආවහම මිත්‍යා දෘෂ්ටියෙන් සිල් බිඳගෙන සැපසොයනකොට නිරේම තමයි උරුම කරලා දෙන්නේ. එතකොට දැන් මිත්‍යා දෘෂ්ටියක් බලවත් වෙන ඒ ආත්ම සංඥා බලවත් වෙන කර්මය ඵලයක් පිළි නොගන්නා තැනට ඇද වැටෙන සසර විනා අතමිදීමක් නම් ඒ පුද්ගලයාට නැහැ. ඒ නිසා වන්න මේ දුක විෂයෙහි සත්වයෙන් හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ඒ අවබෝධ කරගන්න නම් ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විතරමයි පිළිසරණ වෙන දෙයක් එහෙම නැහැ. ඒ ශාසනය ලැබිච්ච වෙලාවේ ඒ ගැන අහලා ඒ ගැන ගෞරවයෙන් ඒ ගැන විශ්වාසයෙන් ඒ ගැන අනුගමනයෙන් මේ දුක තරමක් හෝ තේරුම් ගන්න කටයුතු කළේ නැත්නම් ඒක වෙන්න ඕනි ලොකුම විපත තමයි සත්වයකට.
1: හොඳයි, ඉතින් දුක පිළිබඳව කොතරම් කතා කළත් මං හිතන්නේ අපි අවබෝධ කරගත යුතුම ධර්මයක් නිසා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ කොච්චර හරි මේ පිළිබඳ දැනුවත් වෙන්නට ඕන. අපි ස්වාමීන් වහන්සේ දැන් ඒ යම් ආකාරයකට දැන් මේ දුක ගැන අපි කතා කරන නිසා මේ දුක ඇතිවන ආකාරය සහ ඒක අපි හඳුනාගත යුතු ආකාරය කොයි වගේද ස්වාමීන් වහන්සේ සමහර අයට මේක දරන්න බැහැ. සාර ඔබ වහන්සේ මුලින් මතක් කළා වගේ ජරාවට පත්වෙන එක, ව්‍යාධියට පත්වෙන එක, මරණයට පත්වෙන එක ඒ ප්‍රධාන තැනේ ඉඳලා අනිත් පුංචි තැන දක්වා අපිට දරන්නට බැහැ. එතකොට මේ තත්වය දරා ගන්න නම් බෞද්ධයෙක් පමණක් නෙවෙයි මුළු මහත් සත්ව සංහතියට මේක පොදුයි. හැබැයි මිනිස්යෝ විදිහට අපි මේ දුක කියන එක එතකොට දරා ගන්න නම් කොයි විදිහටද අපි ඒ සඳහා සූදානම් වෙන්න ඕන? අපි ඒකට මොනවද කරන්නට ඕන? දුක ඇතිවන්නේ කොහොමද කියලා අපි හඳුනාගෙන ඒවට මුහුණ දෙන්නට කොහොමද ඉඩකඩ හදා ගන්න ඕන අපි ස්වාමීන් වහන්සේ? මොකද මම මෙහෙම අහන්නේ ස්වාමීන් වහන්සේ, සමහර අය දුක නැති කරගන්න කියලා විවිධ දේවල් කරනවා. ධර්මයෙන් පිට විවිධ දේවල් කරන සමහර ස්වාමීන් වහන්සේ මත්පැන් පානය කරනවා දුක නැති කරගන්න. මට දරා ගන්න බැරි දුකක් ඇති වුණා කියලා සමහර අය බෙහෙත් නැත්නම් ඖෂධ ගන්නවා. තවත් සමහර අය තව විවිධ දේවල් කරනවා. නිකන් කායික වශයෙන්, මානසික වශයෙන් සුවපත් භාවය ඇති වෙයි කියලා විවිධ දේවල් කරනවා. අවසානයේදී ආපහු අපි දුකටපත් වෙනවා. එතකොට අපි මේ කරන ක්‍රමවේදය වැරදිද ස්වාමීන් වහන්සේ? කොහොමද ඇත්තටම අපි දුක දරා ගන්න හෝ දුකට යම් ආකාරයකට මුහුණ දෙන්නට කොහොමද අපි ඒකට යම් දෙයක් ප්‍රගුණ කරනවා නම් පුහුණු වෙනවා නම් කළ යුත්තේ කුමක්ද ස්වාමීන් වහන්සේ?
2: පින්වත් වරුණ, ඔය දරා ගන්න දුක දරා ගන්නවා කියන තැන කතා කරන්නේ මේ කායික වැතිවන රෝග පීඩා ආදී නිසා හෝ රිදුම් බිඳුම් කැපීම් කැටීම් ආදී නිසා හෝ ඇතිවන ඒ දුක දරා ගැනීම එක ශීර්ෂයක්. අනිත් පැත්තෙන් මානසික ඇතිවන දෝමනස්සය, වේදනාකාරී බවකි, දැන් තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවීම හරි බාහිර ලෝකයේ ගනුදෙනු කරන්න යාම තුළ ඇතිවන්නා වූ නොෆිතූ සිදුවීම් නිසා හරි අර කියප ඥාති රෝග භෝග ව්‍යසන නිසා හරි අන්නේ තුළින් එන ඒ පීඩාව දරා ගැනීම තමයි අතුර දුක දරා ගැනීම කියන්නේ. එතකොට දැන් ඒ එල්ලවෙන දේ දරා ගන්න බැරුව අර ඔබ කිව්ව වගේ හැසිරීම සත්වයන්ගේ නැත්නම් මිනිසයන්ගේ විද්‍යමානයි. ඒ අපි හිතමු ඒක කොහොම හරි දරාගත්තා කියලා. දැන් ඒ ලෙඩක් හැදුනා, ඒක කොහොම හරි දැන් ඔන්න දරාගත්තා. ඉතින් ඒක දැන් දරාගත්තා නැත්නම් දරා ගන්න වෙනවනේ. ඊළඟට දැන් ඔන්න දැන් ප්‍රිය පුද්ගලයෙක් වෙන් වෙලා ගියා, මැරිලා ගියා, අඬලා හරි දැන් තමන් මැරෙන්නේ. ඊළඟට බලනවා දැන් ඔන්න තමන්ට කයින් හරි පහර ගන්න තියෙනවා, නින්දා අපවාද ආදී මොන මොන හරි තව වෙන්න ඕන දේවල් ආවා. ඒවත් ඉතින් දරා ගන්න වෙනවනේ. සමහර කෙනෙක් ඒ මෛද්දිරියේ ඒවට ප්‍රතිකර්ම හැටියට අර ඔබ කිව්ව දේවල් කරනවා. නමුත් එතන සිද්ධ වෙන්නේ තවදුරටත් අකුසලයේ සමාදම් වීම. ඒ දුක ඉදිරියේ අකුසලයේ සමාදම් වෙලා මරණින් මත්තේ සතර අපායට වැටෙන තැන තමයි වැඩ කරගන්න එක තමයි සිද්ධ කරන්නේ. අන්න එතන තමයි වරුණ පුද්ගලයාට සම්මාදිට්ඨිය අහිමි වීම තුළ ඇතිවන විපත. සත්පුරුෂයසුර නොමැතිවීම තුළ ඇතිවන විපත. දැන් සත්පුරුෂයෙක් ළඟ ඉන්න කෙනෙකුට කොච්චර දුකක් ආවත් වරුණ සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියාදී ඔය දුකට හේතුව මෙන්න මේකයි. ඕක උපන් සත්වයාට පොදු දෙයක්. ඔබට විතරක්ම ආවේනික නම් ඔබට විතරක්ම අදාළ නම් හැඬුවට වැළපුණාට කමක් නැහැ. එනිසා මෙන්න මේ විදිහව ගැන කල්පනා කරන්න කියලා. සමහර විට ඒ මොහොතේ ඇඳීම වැළපීම නතර නොවේවි. නමුත් මේකට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරනවා. ඒ ඇඳීම වැළපීම පසු කරපු වෙලාවක විවේකී මනසකින් ඊට පස්සේ මේක හිතන්න ගන්නවා. හිතන්න ගත්තාම මතු උපදින්න තියෙන විශාල දුක්ඛ ස්කන්ධයක් දුරුවනු පිණිස අර යෝනිසෝ මනසිකාරයෙන් කෙරෙන වැඩපිළිවෙල උපකාර වෙනවා. එනිසා මරුණ දැන් ඒ අසුර නැති වුණාම ඒ අසුර ඒ සත්පුරුෂ අසුර සද්ධර්ම ශ්‍රවණය නැතිවෙච්ච ගමන්ම තමයි අර විදියට කල්පනා කරලා වැරදි දේ අනුගමනය කළා. සැබවින්ම එහෙම සහනයක් ලෝකෙ ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නේ මොහොතකට අමතක වෙනවා යනවා. ඒ ප්‍රශ්නේ පිළිබඳව තියෙන මානසිකා ඒ ප්‍රශ්නේ පිළිබඳව තියෙන මේ මෙනෙහි වීම සහ ඒ කල්පනාම නත් අතකට හරවල දානවා. එතකොට ඒක හරිද? ඒක විසඳුමද? ඒක විසඳුම වෙන්නේ නැහැ.
1: ඒ කියන්නේ සනස දැන් ඔබ දැන් සමහර තැන්වල ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියනවා වගේ ඒ අපිට දරා ගන්න බැරි වෙනවානේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් යම් දෙයක යම් මට්ටමකට දරා ගන්න බැරි වීම මත එය දිගින් දිගටම ගිහිල්ලා මිනිසුන් ඔය විවිධ මානසික ආතතීන් ස්ට්‍රෙස් කියනවා, ඊට පස්සේ ආපහු ඊට එහා ගිය කාංසාව කියනවා, ડિප්‍රෙෂන් කියනවා, මේ වගේ විවිධ රෝගී තත්ත්වයන් වලට පත් වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඒවට ඊටසේ ප්‍රතිකර්ම කරනවානේ. දැන් එතකොට ප්‍රතිකර්ම කරනකොට කියනවා මේ මොළයේ රසායනික සංයුතියේ යම් අන්බැලන්ස් වීමක් නිසා තමයි එතකොට එහෙම වෙලා තියෙන්නේ කියලා. ඒක දරා ගන්න බැරි වෙලා තිබෙන්නේ කියලා. එතකොට ඒක යථා තත්ත්වයට පත් කරන ප්‍රතිකර්ම වලින් යම් හැකියාවක් තියෙනවා කියලා වෛද්‍යවරුන් කියනවා. ඉතින් ඊට එහා ගිය මේක සාය කියන්නේ බුදුදහමේ පෙන්වා දෙන්නේ ඒ දරා ගැනීම එහෙම නැත්නම් ඒ දුකට පත්වීම කියන තැන සහමුලින්ම දුරු කරන ක්‍රමයද නැත්නම් ප්‍රතික්‍රමයෙන් සුවයට පත් වෙලා ආපහු එන තත්ත්වයට පත් වෙන්න පුළුවන්නේ බුදුදහමෙන් කියා දෙන්නේ සම්පූර්ණ මූලයෙන්ම නැති කරන ක්‍රමයද?
2: පින්වත් වරුණ, දැන් ඔබ කිව්වානේ දැන් සත්වයා මේ දුක ඉන්ද්‍රියේ මේ දරාගත නොහැකිව විවිධ විපත් වල ඇදවැටෙනවා කියලා. ඉතින් ඕක තමයි සංසාරේ දුක. ඒ කියන්නේ ওই තත්ත්වෙර මේ එක ජීවිතයක නෙමෙයි ඇදවැටෙන්නේ. ඉපදුනොත් ওই තත්ත්වෙර මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ වරුණ. ඒකනේ භාග්‍යතුන් දේපනා කරේ ඉපදීම මුල් කරගෙන මේ දුක් ටික එන්නේ කියලා. එනිසා ඉපදීමෙන් අතමිදීමේ වැඩපිළිවෙල අනුගමනය කළ ඉපදීම නතර කරන තුරුම ওই ප්‍රශ්න වලට වෙන විසඳුමක් නැහැ ඉතින්. වෙන විසඳුම් ලෝකේ නැහැ ওই ප්‍රශ්නට. ඒ කාන්තේ මේක විසඳුම තමයි ඉපදීමෙන් අතමිදී යාම. ඉතින් මරු හිතන්න මෙහෙම සත්වයේ අරවාගේ පීඩාකාරී ස්වභාවයකට පත් වුණාට පස්සේ දරාගත නොහැකි පපු පෙරලා මැරෙනවානේ. ලය පරිමෙච්ච අවස්ථා කොච්චර තියෙනවද? කඳු සිකර වලින් වැටලා පැනලා මැරිච්ච කොච්චර අවස්ථා තියෙනවද? නගේ මුහුද පැනලා කොච්චර මැරෙනවද? එතකොට දැන් අපි හිතමුකෝ ඒ වගේ සිදුවීමක් වන්ද එසේ තත්වයකට පත් නොවි ඒ වේදනාවේ පීඩාව ඒ බඳු තත්වයකට පත් නොවි මෙයා කොහොම හරි දරාගත්තයි කියලා. දරාගෙන මේ ජීවිතේ හිටියා. අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, මොන හරි විකල්ප කරනවා කියමුකෝ. ඒ විකල්ප කරලා හිටියා. ඉතින් එහෙම හිටියයි කියලා මේ ප්‍රශ්නේ අතමෙදීමක් වෙයි කියලා හිතනවා. ඒ නිසා ඒකදී පටුව බලනවා. අපි බලන්නේ මේ ලැබිච්ච ජීවිතේ කොහොම හරි සැප වේදනා වැඩි කරගෙන දුක් වේදනා අඩු කරගන්න කියන අපේ අපේක්ෂාව. මේ ජීවිතේ හැම තප්පරයකම ගන්නා උත්සාහය දුකට පිළියම් එක පැත්තකින් වරුණ. දුකට පිළියම් කිරීමක්නේ. ඉරියව් මාරු කරන තැන ඉඳ ඔහොමම කළා මේ ජීවිතේ මොකක් හරි සපදායක ක්‍රමයකින් අපි පැවැත්වුවා කියනකො ඒක සීලවන්තව හෝ වේවා දුස්සීලව හරි වේවා මොකක් හරි ක්‍රමයකින් පවත්වාගෙන ඉඳලා දැන් ආයෙමත් ඊළඟට මේ ජීවිතේ අවසන් වෙනවානේ. අවසන් වුණාට පස්සේ ආයෙමත් කර්මන් රූපේ උපදිනවානේ. දැන් තිරිසන් ලෝකේ වැටුණාම දැන් කතා කරන්නේ තිරිසන් ලෝකේ සත්වයා වැටුණාම දැන් ඔය තියෙන ඊට වේදනාවක් දුකක් පීඩාවක් ආපම මද්දරේ පාවිච්චි කරලා උත්තර හොයන්න පුළුවන්ද? අත්පා කැපී කැටි ගියාම ඊළඟට අනුන්ගේ දත් අතර මැරෙන සිද්ධ වුණා මොන තරම් අසරණයිද කියන්නකෝ. මව් කුසේ තිරිසන් මව් කුසේ පිළිසිඳ ගන්න මොහොතේ ඉඳන්ම අන්තඅසරණයි. අය කිසිම පිළිසන්න සමාහට ඒ බිහි කරන අම්මගේ දත් වලින්මයි මැරෙන්නේ. අම්මටම හරයක් වෙන බඩේ උපදින දරුවා. ඒ එතනින් හා අනිත් කෙනෙකුට හරයක් වෙනවා කියන්නේ කවර කතාවද? ඒ තුරු තිරිසන් ලෝකේ දුක්ඛ ස්කන්ධය වචන වලින් පොත් වලින් ලියලා ඉවර කරන්න බෑ වරුණ. പ്രേത ലോകේ දැන් අපිට මේ මොහොතේ පේන්නේ නැහනේ. අනුන්ගේ සොටුස් එකක්, පොටු ටිකක්, සෙම ටිකක් වෙනුවෙන් പ്രേතෙක් දවසේම මහන්සි වෙනවා. මේ කොසට ආහාරයක් ගන්න. මේ പ്രേත ලෝකේ පිළිබඳ විස්තර තියෙනවා പ്രേත වස්තුවේ. දැන් මේ වෙලාව මදින වරුණ එක කියන්නේ. ඊළඟට අසුරපුරේ මහා නිරේද අට මහා නිරයක් නිරාගිනිද? මේවා හුදු කතන්දර නෙවෙයිනේ. පරම සත්‍යයේ විවරණනේ. එතකොට වරුණ මේ අට මහා නිරයක සත්වයක් විඳින දුක්ඛ ස්කන්ධයට කොහෙන්ද උපමා දක්වන්න පුළුවන්? එනිසා බුදුරජාණන් වහන්සේගේ විස්මිත ඥානයට හිස නමමි සම්බුද්ධත්වයේ පිළි අරගෙන කියා දීපු වැඩ පිළිවෙලේ හික්මිලා මේ ජීවිතයේ ඔය ප්‍රශ්නේ විසඳ ගන්නවනේ. වරුණ දැන් මෙන්න මේ හිතන්න. දැන් සංසාරේ අපවින්දපු දුක, ඔබයි මායිද අපි දැන්ම විඳපු දුක, දැන් අපි මේක කාරණයක්. ඔබ තිරසන් ඔබ හරකෙක් වෙලා ඉපදිච්ච වාරේ, මං හරකෙක් වෙලා ඉපදිච්ච වාරේ, බෙලි කැපුම් කාලා තියෙනවා ඕන තරම්. ඒ වාරවල ගලාගෙන ගිහපුලේ මුහුදේ වතුර අඩු වෙයි, ඒ ලේ වැඩි වෙයි. එහෙමයි බුද්ධ වචනේ තියෙන්නේ. එතකොට හරකෙක් වෙලා විතරද තව සිරසන් ලෝ කොච්චර වැටෙන්නේ නැද්ද? ඈ බෙලි කැපුම් කාපු වාරණ විද ඕන තරම් වෙච්ච වාර්තා වැතිනේ. මරණේ බොම කේදණී විද උරුම වෙච්ච. එතකොට අන්න එහෙම බලනකොට ඒසා දීර්ඝ අති දීර්ඝ සසරක එහෙම දුක් විඳ විඳ විඳ විඳ විඳ විඳ කියන්න බැරි තරම් දුක් තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් ලෙස නෙමෙයි අපි හිතමු මිනිස්සෙක් ලෙස ඉපදිච්ච වාරවල විඳපු දුක කියලා. ඒ මිනිස්සෙක් ලෙස ඉපදිච්ච වාරවල නිරපරාධී කිසි වැරද්දක් ඒ ජීවිතේ නැතුව කර්ම දෝෂය නිසා හිසකසාදම වාර තියෙනවනේ. ආන්නේ වාරවල ගලපුලේ මහමූදේ වතුරට වැඩිනේ. උල තියපු වෙලාවේ ලේ බින්දු බින්දු බේරලා ගියපු ඒවත් මහමූදේ වතුරට වැඩිනේ. එනිසා දැන් මේ බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ මොන දුකක් විඳලා හරි මොන කායික මානසික පීඩාවක් මැද හරි ධර්මය අවබෝධ කරොත් ප්‍රශ්නේ විසඳෙනවා. යටත් පිරිසෙන් සෝතාපන්න වුණා. අන්න ඒකට තමයි කොහොම කොහොම හරි මේ දුක ඉදිරියේ හිත හදා ගන්න ඕනේ. ඒකට තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ දුක අවබෝධ කරගන්නා සමුදේ ප්‍රහාණය කරන්නා වූ වැඩපිළිවෙලට ශක්තිය ගන්න ඕනේ. මේ ලාභ ලාභය සයස නින්දා ප්‍රශංසා සැප දුක් මදින් මේ යන ගමනේ කායික මානසික දෙවුලි තැවුලි මතින් යන මේ ගමනේ මොහොතක් මොහොතක් පාස වැහැරි වැහැරි මේ ඔන්න මරණය මෙන්න මරණය කියන තැනින් අපි බේරිච්ච අවස්ථා තියෙනවනේ ඕනතර. එතකොට මේ කල්පනාවට ගන්න ඕන මේ පසුබිම කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වැඩි මාර්ගය අනුදැන වදාළ මාර්ගය පුරුදු කරන්ද කායේච ජීවිතේච අනපෙක්කෝ කය ගැන ජීවිතය ගැන අපේක්ෂා නොකර ප්‍රතිපත්තිය පිරෙවත් කිසිසේත් පාඩු වෙන්නේ නැහැ. එනිසා දැන් හිතන ඔබ කියවන මුලින් වාර මිනිසු මේම දැන් ප්‍රිය විප්‍රයෝග තමන්ගේ ආදරණීය දරුසින්ගේ තෝ නැති වෙලා යනම අම්මා තාත්තා ඉතුරු වෙනවා. අම්මා තාත්තා දෙන්නම නැති වෙලා යන දරුවෝ විතරක් ඉතුරු වෙනවා. දැන් ආයෝව ගැන කියන දෙයක් නැහැ නේ වටපිටාවේ. දැන් අදටත් මේ වගේ සිදුවීම් කියේද කියන්න බලන්න ලෝකේ. මේ අද මේ දවසේ මේ තප්පරේ ඒ වගේ අපි කියන්න අවශ්‍ය නැහැ. එතකොට ඕන තරම් ආරංචි වෙනවා දැනෙනවා පෙනෙනවා. එතකොට මේ හඬ හඬා වැළපි වැළපි පපුවේ අත් ගස ගසා කොච්චර දැන් උදේ hina වෙලා එකට ඉන්න මිනිසයා හවස අඬන්න පටන් ගන්නවා ජීවිත කාලෙම අඬන්න තමයි වෙන්නේ. ඉතින් මරුණ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සත්පුරුෂ ධර්මයේ ඇහෙන වෙලාවේ ඒ ධර්මය අවබෝධ කර ගැනීම වෙන මේ දුක් ටික උහුලන්න පුළුවන් නම් මොකක් හරි පීඩාවක් එනවා නම් ඒක දරාගෙන සීලය ආරක්ෂා කර ගන්නවා මෙත්සිත ප්‍රගුණ කර ගන්නවා ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයට දාලා අංග හඳුනාගෙන එකින් එක දිනු කරන්න කටයුතු කරනවා මේ මහා සංඝරත්නයේ ඇසුරටපත් වෙනවා නොකා නොබී බඩගින්නේ ඉඳලා හරි දන් දෙනවා දැන් එහෙම කරන්න බැද වුණ කෙනෙකුට දැන් අපි තමයි මොකද දැන් මේ ලංකාවේ මේ බුද්ධ භූමියේ ඉන්න කෙනෙකුට බැරිද දැන් සංසාරේ කොයි තරම් කොසගින්නේ මරුණාද ප්‍රේත ලෝකේ කොයි තරම් එහෙම දුක් විඳද එතකොට එහෙම දුක් විඳපු අපට නේ දැන් මේ අවස්ථාව ලැබුණේ කියලා දැන් ඔන්න කෙනෙක් කියන මම දුප්පතෙක් දන් දෙන්න විදිහක් නැහැ කියලා. ඒ දුප්පත් මිනිසයා දවසකට වේල් දෙකක් කනවා කියලා හිතමු. එක වේලක් අයින් කර කර මිනිහට දානයක් දෙන්න බැරිද? අඩුතරමින් සතිය දැන් සතිය දින පහක් වෙනවා. දින පහ එක දවසක් බඩගින්න ඉඳලා දන් දෙන්න බැරිද? එහෙම දන් දීපුවා නැද්ද ඉතිහාසෙ? මේ දුකෙන් අත මිදෙන්න ඕන නම් මරුණ හුරතල් වෙලා බෑ. මේ දුකෙන් අත මිදෙන්න ඕන නම් අශ්‍රද්ධාවෙන් එක කරන්න බෑ. මේ දුකෙන් අත මිදෙන්න ඕන නම් එක්කම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. එනිසා කොහෙන් හරි ප්‍රවේශ ద్వාර විවර කර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාසෙවනට යන්න. මේ ධර්ම මාර්ගයට ඇතුළු වෙන්න. අන්න ඒ වෙනුවෙන් මොන දුක දරාගත්තත් කමක් නැහැ. එනිසා මේ දුක්ඛාර සත්‍ය ගැන අහද්දී මේ ගැන විමසද්දී කතා කරද්දී හැම වෙලාවකම කටයුතු කර ගන්න ඕනේ අපි අපේ පුද්ගලික ජීවිතවල මේක මේ සංසාරික ඉඳන් එන ප්‍රශ්නයක්. දැන් අපි මේ පීඩාවටපත් වෙන්නේ මොන වර්ධයක් කරගෙන හරි මේ දුකට විකල්ප හොයන්නේ මේක ජීවිතයකනේ. එක ජීවිතයක මේ දින කීයකටද කියලා බලන්න. අපි හැමදාම ජීවත් වෙනවද? අපිත් හිතපො හැමදාම ජීවත් වෙනවද? දැන් හිතන්න කොහොමද දැන් බොහෝ දෙනෙකුට ඔය ප්‍රිය දෙයින් වෙන් වෙන්න සිද්ධ වුණාට පස්සේ මහා දුක් ඇති වෙනවානේ. ආදරණීය දරුවෝ උදේ ලස්සනට හැඳලා පැළඳලා මේ බොහොම මේ මුහුටිව ශිල්ප ශාස්ත්‍ර හදාරන්න ගුරු ගෙදරට යනවා. හවස පෙට්ටියෙන් එනවා. අම්මට තාත්තට දරාගන්න කොහොම දුකක් එනවද? මේ අදටත් ඔහොම සිදුවීම් තියෙනවානේ. මේ තප්පරෙත් ඔහොම සිදුවීම් තියෙනවා. එතකොට ඔය වාගේ දුක් එන එක සංසාරේ පොදු උරුමයක්. අර ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ කාලේ හිටිය කාන්තාවක් තමන්ගේ එකම දරුසිඟිත්ත මැරුණා. දරුසිඟිත්ත මැරුණට පස්සේ දුක දරාගන්න බැරුණා. අවුරුදු ගාණක් නැවෙන්නේ. අවුරුදු ගාණක් මුහුණක් යේදුවෙන්නේ. ඔය කුණු කාණු වල තියෙන දේ හොය හොයා කකා මේ සිටු කුලේ ගොපන් කුමාරිකාව. මෙහෙම වෙලා උමුතු වෙලා අවුරුදු ගාණ පාරවල ලැබි දැවිද ගියා. අන්තිමට බුදුරජාණන් වහන්සේ දකින්නකොට උමතුව නැති වුණා. මනෝ විඝාතේ නැති වුණා. ප්‍රකෘති සිහිය පැමිණුණා. බණපදයෙන් ආමන්ත්‍රණය වුණා. ඇය සසුන් ගත වුණා. ඇය රහත් වුණා. තව උදාහරණයක් අපි ප්‍රසිද්ධම උදාහරණේ පටාචාරා. දැන් බලන්න මොන විපතක්ද ගියා අමට සිද්ධ වුණේ. හෝරා 24ක් වගේ කාලයක් ඇතුළත හිමිව තිබූ සියල්ල හිමි වුණා. ජීවිතය ඉතුරු වුණේ නිර්වතින්. එතකොට යන්න තැනක් ඉන්න තැනක් පිළිගන්න කෙනෙක් හිටියේ නැහැ. එතකොට ඒ අවස්ථාවෙත් අන්තිම විසඳුම ලැබුණේ කාලඟින්ද අර බුදු කරුණාවෙන් බුදු අදිටනින් දෙවුරම් මෙහෙට ගිහිල්ලා ඒ බණපදහප නිසා. එනිසා මේ බුද්ධ ශාබනයක් හම්බ වෙච්චලා කල්පනා කරන්න ඕනේ මේ දෛනික වේදනදා එන මේ සාමාන්‍ය පීඩාවලට මේ මොන මොනවහින් අර උත්තර හොයන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගික පියවරක් කර ඉස්සරහට තියන්න ඕනේ. ඒකටයි හිත හදා ගන්න ඕනේ. දැන් ඔකට වරුණා කාරණයක් තියෙනවා. අර භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියා මතකද අර 30 කියලා භික්ෂුන් වහන්සේ නම. අයියා මල්ලි ගෙදර හිටියේ. අයියා මහාන වුණා, මල්ලි ඉතුරු වුණා, මල්ලි විවාහ වුණා, මල්ලිට පවුල ධනෙ හිමි වුණා. මල්ලිගේ භාර්යාව කල්පනා කරා මේ අයියාන්ගේ සිවුරත් හැරලා ආයේ ගෙදරට ආවොත් මේ ධනෙ බෙදන්න වෙනවා. ඒ නිසා පැවිද්දේම මරමන්ට ඕන කියලා මේ බඳු මිනි මරණයට මුදල් දීලා යව්වා මේ ස්වාමීන් වහන්සේ කුටියට. ගිහිල්ලා මේ පිරිස මේ භික්ෂුව වට කරගත්තා. එව්වා මොකද්ද මේ කරන්න හදන්නේ? එතකොට කිව්වේ වහන්සේ මරන්න ආවිද සිද්ධ වීම කිව්වා. ඇයි මේ මෙහෙම කරන්නේ කියලා කාරණේ කිව්වහම ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මට එක රැයක් ඉඩ දෙන්න. ඔබට කිව්වා බෑ බෑ ඉඩ දෙන්න බෑ. ඔබ වහන්සේ පැනලා ගියොත් එහෙම අපිට මුදල් නැති වෙනවා. එතකොට කිව්වා ඊට පස්සේ ඒ ළඟ තිබ්බ ගලක් ගෙන්වගෙන තල හෙලාගත තමන්ගේ කලවා යටවලට කලවා යට බිඳගත. එතකොට නෑ ඇවිදින්න බෑ. කකුල දැන් දනසෙනුත් නැමෙනවා. එතන අතරිනුත් නැමෙනවා. එතන යන්න බෑනේ කොහොමවත්. ඉතින් අහෝ මේ දැන් ප්‍රමාණවත් ඔබලට සාක්ෂිය දැන් මම යන්නේ නැහැ කියලා. එතකොට මෙහෙම දුකක් ගත් ඊට පස්සේ දා රාත්‍රියේ භාවනා කළා උන්වහන්සේ මඟපල් ලැබුවා. මෙහෙම දුකක් ගත්තේ ඇයි? ආන්නේ උතුමන් වහන්සේ මේ දුක බුදුරජාණන් වහන්සේ වදාළ දුක කලල්ව දැන් එක ජීවිතයකට ලඝු කරන්නේ නැතුව මුළු සංසාරයක මේක දුකක්. අනාගතේ යන්න උනෝ ಜಾති කීයක් මේ දුක විඳින්න දාන්නේමයි දැක්කේ. ඒකෝර දැන් අපේ මේ ජීවිතේක අතකින් මොනවා හරි දුක්ඛදායක සිදුවීම් වෙනකොට අර අවබෝධය තියෙන කෙනාට ධර්මය අහලා තියෙන කෙනාට ඒ දුක අවබෝධ කර ගැනීම පිණිස නැත්තම් ඒ කාරණේ සනිටුහන කර ගැනීම පිණිස එක විශාල උපකාරයක් එක පැත්තකින් ලැබෙනවා. එනිසා ඒ දුක පැණි රසක් කරගෙන ඒක කරගන්න ලේසි නැහැ. මේ ධර්මයේ තියෙන ගුණ විතරයි ඒක කරන්න පුළුවන්. මෙන්න මේක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ දුක කියලා තේරුම් ගන්න එක අවස්ථාවක් කරගන්න පුළුවන්. හොඳම උදාහරණය නේද වරුණාර සුපවාස රාජකුමාරිකාව සීවලි ස්වාමීන් වහන්සේගේ අම්ම දරු ගැබක් හත් අවුරුදු හත් මාස හත් දිනක් උහලනවා කියන එක නව මාසයක් දස මාසයක් දරුවෙක් කුසේ තියාගෙන ඒ දුකවත් විඳ ගන්න බැරි අම්මා කෙනෙකුට කොහොමද හිතා ගන්න? එතකොට ඒක දුකක් නේ, ඒක පීඩාවක් නේ. එහෙම දුක් වින්දා. එතකොට ඒ ඇය ඒ සුපවාස රාජකුමාරිකාවට උදේටත් කඳුළු වෙනවා, දහවල්ටත් කඳුළු වෙනවා. දැන් මේ කවදානිමාවක් වෙයිද? එතකොට ඇයට කඳුළු වෙනකොට ඇය කල්පනා කරේ, ඇය කිව්වේ මොකක්ද? ඒක අඩද්දි ඇගේ ඇඳීම් ස්වරයෙන් කිබින්දන ස්වරයෙන් මතුවෙන්නේ මොකක්ද? අරහං සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ ධම්මෝ. භාග්‍යතුන් වහන්සේ සියල්ල දැනගෙන මේ දුකෙන් අත මිදෙන්න නේද මට මේ ධර්මයේ දේශනා කළේ? ආන්න ආර්ය ශ්‍රාවිකාවක් හිටපෙදී ආශ්චර්යමත්. දැන් මේ සිදුවීම ඔබ දන්නවා. එතෙන්දී බුදුරජාණන් දේශනා කළේ කුමක්ද? අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං. අමිහිරි දේ මිහිරි විසින් එනවා ජීවිතේට. දුක්ඛං සුඛස රූපේන පමත්ත මතිවත්තති. මේ සැබෑම දුකක්. හැබැයි එන්නේ සැපයක වේශේ. ඒ මාපවම සත්වයකට රැවටෙන එකට කැමති වෙනවා. ආන්නේ මෝහනීය ස්වභාවය තුළ දුකම පතනවා. දැන් නැවත ඉපදීම ප්‍රාර්ථනා කරනවා කියන්නේ මොකක්ද? දුක ප්‍රාර්ථනා කිරීම. එතකොට එනිසා සංසාරේ කොච්චර හරි ගියත් උරුමය කඳුලයි. සක්විති රජෙක් වෙලා මේ අසකරණ ආසාදිය ලැබුණත් ඒකේ විපරිණාමය, ඒකේ අනිත්‍ය ස්වභාවය, ඒකේ දුක් ස්වභාවය, ඒක හේමම තමයි. එනිසා අන්නේම පළල්ව කල්පනා කරන්න ඕනි වරුණ.
3: හේමයි සනස. සනස ඔබ වහන්සේ කිව්වා මේ ධර්මය හමු වෙච්ච වෙලාවේ තමයි අපිට ඒ සඳහා පිහිට පිළිසරණ තියෙන්නේ කියලා සංසාරයෙන් මිදෙන්නට. ඒ වගේම ස්වාමීන් වහන්ස මනුෂ්‍ය උත්පත්තියක් ලැබීම තුළ ධර්මය හමු වීමත් හරි වටිනව නේද ස්වාමීන් වහන්ස? මොකද දැන් ඔය කියන විදිහට මට දැනුනේ ඔය නිරාදුක් විඳින අපාදුක් විඳින සත්වයන්ට ස්වාමීන් වහන්ස පහසු නෑනේ මේ දුකෙන් මිදෙන්නට. ඒ වගේම අනිත් ඒ සියල්ලට වඩා මේ මනුෂ්‍ය උපතක් ලැබීම තුළ අපිට මේ හඳුනා ගැනීමට හරි වාසනාවක් භාගයක් උදා වෙනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට අපිට මෙතනත් මිස් වුණොත් නැත්නම් මෙතනත් මග හැරුණොත් කාගේ පිහිටක්ද පිළිසරණද ස්වාමීන් වහන්සේ?
2: පින්වත් වරුණ ඔබ ඉතාම නිවැරදි. මෙතනත් මග හැරිලා ගියොත් කාගේ පිළිසරණක්ද? දැන් මේ ටික ඔබ මා මේ කතා කරපු ටික බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ නොවන්නට අපිට කතා කරගන්න හැකියාව තියෙනවද? දැන් බලන්න අපට දුක ගැන දේශනා කළා, හේතුව පෙන්වා වදාලා, හේතුවෙන් ඒ හේතුව නැති කරන හැටි පෙන්වා වදාලා, ඊළඟට ඒ හේතුව නැති කරන මාර්ගය පුරුදු කරන්නේ මෙහෙමයි කියලා ඒකට අවශ්‍ය කරන මනා මඟ පෙන්වීම සිද්ධ කළා. මේ ඔක්කොම හම්බ වුණේ බුදුපතක් තුල ලැබූ මිනිස් ජීවිතේ නිසා නේද? එතකොට බුදුපතකුත් නැති තැනක මේව කොහෙන් කාගෙන් කොහොම අහන්නද? එතකොට ඒ වගේ යුගයක වරුණ දුක ඉදිරියේ දුකට පත්වය මොහොන දෙනකොට ඒ සත්වයා අප්තුම විදිහට රැවටෙනවා. හිතනවා මේ මගේ ජීවිතේ මමලා තියෙන කොහේ හරි අදුෘශ්‍යමානී මහේස්වරයෙක් මමලා තියෙන මහා බ්‍රහ්මයා තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියක පැටලෙනවා. තව කෙනෙක් හිතනවා නෑ නෑ මේ දුක මේක මේ ජීවිතේ කොහොමද නැතලා යනවා, මේක අතීතයක් වූ අපූර්ව අපරසන්දි මේක නෑ කියලා උච්ඡේදයට එනවා. ඊළඟට ওই විදිහට වරුණ නේක දෘෂ්ටි ජාලාවන් වල පැටලෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටියක් මිශ්‍ර වෙලා මෝහය ඊළඟට ලෝභය ඒ ආදී පාප ධර්ම ඉස්මතු වෙනකොට ආයෙතින් සසර විතරයි. හිමුක්තියක සේයා නැහැ. ඉතින් දැන් මේ ප්‍රශ්නේ මෙච්චර උඩුදී වුණේ. දැන් හිතන්න වරුණ මුළු සංසාරේම අපි දුක් විඳපු අයනේ. එතකොට ඇයි එහෙම වුනේ? අපට බුදුරජාණන් වහන්සේ එක්ක මුණ ගැසුනේ නැහැ. කොහොමත් බුදුරජාණන් අපල දුර්ලභයිනේ. බුද්ධෝත්පාද ලෝකේ පසු වුණා. ඒ යුගයේ සමීපව සාදරව ගරුභාවයෙන් ඒ බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවක සංඝයා ඇසුරු කරන්න බැරි වුණා. එක්ක ඇසුරු කරන අවස්ථාව හම්බ වුණ අපේ හිත්වල තිබුණ හීන ගති නිසා, මාන්න අහංකාරකම කුහකකම සංසාර ගමනේ ඇබ්බැහි නිසා ඒ සොඳුරු අවස්ථාව මගහරවා ගත්තා. අපේ හිත්වල තියෙන මහා දඩබ්බරකම, අපේ හිත්වල තියෙන මහා අකීකරුකමක් දුර්වච භාවයක්, ඒක ආත්ම සංඥාවත් එක්ක එන දෙයක්, සක්කාය දිට්ඨියත් එක්ක සිද්ධ වෙන දෙයක්. එතකොට අන්නේ තෙන්දී බුදු වනට බුදු බණට පිටුපා යනවා. මේ මොහොතේ වුණත් බලන්න. එතකොට ඒ නිසා දැන් මේකේ ආදීනම තේරුම් ගන්න ඕනේ. මෙච්චර දුරක් සංසාරේ දිග්ගැස්සුනේ ඒ බඳු අවස්ථා හම්බ වෙච්ච වෙලාවේ ඒව නොතකා හිටිය, ගණන් නොගෙන හිටිය. මේ වාරේ මේ ඇත්ත ගණන් නොගෙන හිටියොත් ආයෙමත් අර දුක් මොහොතට තමයිද වැටෙන්නේ. එනිසායි වරුණ මේ අවස්ථාව මගහැරලා ගියොත් ඒක විශාල අවාසනාවක් කියලා කියන්නේ. දුෂ්ටක්ෂණ සියල්ලෙන් මගහැරිලා ඉතාම සොඳුරු සුභම ක්ෂණ සම්පත්තියට පාතබල මේ අවස්ථාවත් අප විසින්ම අපේම දුර්ගුණ නිසා අකීකරුකම ප්‍රධාන කරගත් අතහැරලා දැම්මොත් එහෙම ආයතෙන් ව්‍යසනියට අද වෙනවා වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ශික්ෂණ මාර්ගේ පාන සතර අපායට කැමති වීම නැනි පැත්තෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යතිරේකයිනේ. දැන් මේ බුද්ධ ශාසනය එපා කියනවා නම් මේ ෆැනසිලි මාර්ගය එපා කියනවා නම් ඊළඟ ඉල්ලන්නේ මොකක්ද? මිත්‍යාව. මේ ආලෝකයට එපා කියනවා නම් ඊළඟ මොකක්ද? අන්ධකාරය. ඒ කියන්නේ සසර. ඉතින් සසර පතන තාක් විපත එතනමයි. ඉතින් අන්න එහෙම හිතලා තමයි මරුණ මේ උතුම් ධර්ම මාර්ගයට සමීප වෙන්නේ. මේ කායික දුක් දැනෙනකොට, මානසික දුක් දැනෙනකොට අපි වැඩියෙන් බලන්න ඕනේ. අර මේ සුපවාස හිතුවා වගේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ ඇත්ත කියා දෙන්න නේද? ඒ කියන්නේ සෑම සිදුවීමක්ම කමඨහනක් කරගෙන ශ්‍රද්ධාව දිනු කරගන්න ඕනේ. සෑම සිදුවීමක්ම කමඨහනක් කරගෙන ධර්ම ගෞරවය දිනු කරගන්න, ලැජ්ජාබ ඇති කරගන්න ඕනේ, සීලේ පිහිටන්න උපකාර කරගන්න ඕනේ. අන්න එහෙම කරගන්නගෙන ඩිංගෙන් ඩිංග ටිකෙන් ටික ගුණ පුරුදු කරලා තමයි ඔය පාරමිතික ටික හදාගෙන සසර දුකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන සුසුසුකම් ටික ගොඩනංවාගෙන කවදා හරි මඟඵල සැනසීම ලබන්නේ. තෙන්ට යනකම්ම හඳුල විතරයි උරුමයි, ඇඳීම විතරයි උරුමයි. ඔච්චරයි වරුණ.
3: හොඳයි, අපිට වැඩසටහන නිමා කරන්න කාලය ඇවිල්ලා තිබුණේ. අපි ආද වැඩසටහන නිමා කරන වෙලාවේ ඔබට කියන්නේ මේ සංසාර ගමන කොච්චර දුකක්ද, මේක තේරුම් ගන්නට අපිට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයයි මේ ලැබිච්ච සම්බුද්ධ ශාසනයයි ප්‍රයෝජනයට නොගන්නවා නම් අපි තරම් අඥාන අය තවත් කොහෙන්ද? ඒ නිසා පෙර වාසනාවකට පිනකට ඒ උතුම් ධර්මය අපිට හමු වෙලා අපේ මේ මව් භූමිය තුලේ ධර්මයේ හදත් සුරක්ෂිතව අපි දේශවන් අතරට ලං වෙනවා. අනේ පස්සින් අපිට හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා අපි මේ මනුෂ්‍ය ජීවිතය තුල ධර්මයට ලං වෙලා සිටිනා. ඒ නිසා වහවහ අර හිස ගිනිගත්තේ එගිනි නිවන්නට උත්සාහ කරනවා වගේ වහවහ මේ ධර්මයට ලං වෙන්නට අපි මේ අවස්ථාවක් කරගනිමු. දුක මත පදනම් වුණු මේ බුදුදහමේ සැබෑ දුක ඇසුරේ මද දවසේ පහදා දුන්නු. ඒ සඳහා මං හිතන්නේ උන්වහන්සේ ගත්ත උන්වහන්සේ පෙන්වා දුන්නු ධර්මකාරණා අපි ජීවිතේ නවමු පැතිකඩක් පෙන්වා දුන්නා හා සමාන. ඒ නිසා බුද්ධ දේශනාවට අනුකූලව ඒකල අනුශාසනාවෙන් අපි ලැබූ අවබෝධය අපි බොහොම සතුට සිතින් අනුමෝදන් වෙන ගමන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව බොහෝ කල සතුටින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපේ සිත් සුව පිණිස දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නිදුකින් සුවෙන් තව බොහෝ කල උන්වහන්සේට දිගාසිරි ලබා වැඩ හිඳින්නට මේ සෑම සියලු කුසලයක්ම හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ රැස් කරන සියලු කුසල ධර්මයෝ උන්වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම වේවායි කියලා බොහොම සතුටින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස.
2: සාධෝ සාධෝ සාධෝ. මම සතුටින් අනුමෝදන් වෙමි. ඉදන් දුක්ඛන්ති භික්කවේ තතමේතං අවිතතමේතං කියලා වදාළ මහන්නි මේ දුක්ඛාර සත්‍ය නැමැති සත්‍ය ඒකාන්ත සත්‍යක්මයි, මේක බොරුවක් නෙමෙයි, අන්‍ය ආකාරයකින් නෙමෙයි කියලා වදාළ දුක්ඛාර සත්‍ය පිළිබඳව වරුණ හෝරාවකින් නෙමෙයි ජීවිත කාලයක් විස්තර කරත් ඒ තරම් මේ කාරණේ විස්තර කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. එනිසා අපි මේ ඒක පරිපූර්ණ වශයෙන් සාකච්ඡා කළා නෙමෙයි, අපි කාට වුණත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න කිසියම් ධර්මමය සම්ප්‍රහන්සනයක් සමුත්තේජනයක් වෙනස තමයි මේ වදන් වල අපි හුවමාරු කරගත්තේ. නිසා මේ දහම් පිළිසඳරෙන් ඔබ මා ජනිත කරගත්තත් උදාර පුණ්‍ය සම්පදාව හේතු වෙලා ගෝර වූ භයංකාර වූ දුකින් පිරුණු සසර මුහුද තරණය කරන්නට මේ දහම් පිළිසඳර ස්වර්ණමය නෞකාවක් වේවා. බුදුරජාණන් වහන්සේ ගැනම සිත පිහිටුවාගෙන ධර්මයේ සංගයා ගැනම ගෞරවයෙන් ලැබෙච්ච කෙටි කාලය තුල සුවචව කී කරුව හිග්මිලා ආර්ය අෂ්ටාංගික මාර්ගෙම පුරුදු කරගන්න අතලොඹුවක්ම වේවා යන මෛත්‍රියෙන් අද මේ වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
3: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙනවා ස්වාමීන් වහන්ස. අපි ශ්‍රාවක ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා නැවත මේ වැඩසටහන අහන්න, ජීවිතය අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න. ඒ සඳහා මේ ලබා දුන්නු මඟ පෙන්වීම සැබවින්ම අන්ධකාරයේ සිටින ඔබට ආලෝකයක් පෙන්වා සමාන. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරන ගමෙම වැඩසටහන නිමා කරන මොහොතේ සිහිපත් කරන්නට ඕන. දැන් මේ වස් කාලේ අපි හැම දිනම එකතු වෙලා කරන මහා පින්කම තමයි ඓතිහාසික නැගෙනහිර ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහ විහාරස්ථානයේ අපි සිදු කරන්නට සූදානම් වෙමින් සිටින්නේ. මා සූදානම් වෙමින් සිටින්නේ කියලා අර්ථ ගන්වන්නේ ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යයි. ඒ විශාල මුදල අපි පුංචි මුදලකින් දායක වෙලා හරි එකතු වුණොත් අපිට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ලංකාපටුන රාජ මහ විහාරස්ථානයේ නැත්නම් සමුද්‍රගිරි රාජ මහ විහාරස්ථානයේ තිය කියන්නේ අපට තිබෙන ඓතිහාසික උරුමය. එදා ඉන්දියාවේ ඉඳලා ගුහසීව රජ කාලේ හේමමාලා දන්ත කුමරුවන් දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා මගේ මව් රටට දළදා වහන්සේ රැගෙන වැඩම කරගෙන පැමිණියා. පැමිණිලා ඉස්සිසලා මඩිය තිබ්බේ ඔය ලංකාපටුන විහාරස්ථානයේ පිහිටි පුණ්‍ය භූමියට. එතන අදත් තියෙනවා බොහොම අපූර්වට ලංකාපටුන විහාරස්ථානයේ ඒ හේමමාලා සහ දන්ත කුමරුවන් පැමිණි ස්ථානයේ මූර්තිමත් කරලා තිබෙන අවස්ථාවක්. ඉතින් මේ නේත්‍රාලෝක YouTube නාලිකාවේ පිළිබඳ විශේෂ වැඩසටහනකුත් තිබෙනවා, බලන්න ඔබට පුළුවන්. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම ඒ පුණ්‍ය භූමිය ඊට පස්සේ කොටි ත්‍රස්තවාදීන් විසින් අල්ලගෙන තිබුණේ. ඉතින් අල්ලගෙන අපිට තිබුණේ උරුමේ නැති කරන උත්සාහ කළා. අපේ ඔය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ කළ පුරා විද්‍යා ගැනීම වලදී මේ ඓතිහාසික උරුමය පිළිබඳ මහා වටිනා තොරතුරු සම්භාරය ගවේෂණාත්මක ඔප්පු කරලා තිබෙන. ඉතින් ඒ තැන නැති වුණා නම් අපිට හරි අපරාධයක්. ඒ නිසා එය නැවත ගොඩනංවන්නට තමයි අපේ හම්බෙගමුවේ අස්සජි විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කටයුතු කරන්නේ. බොහොම දුෂ්කරතා විඳගෙන, බොහොම අසීරුතා විඳගෙන උන්වහන්සේ ඒ උතුම් කටයුත්තට මුල පුරලා තිබෙනවා. ජාතීය නාලිකාව අපි ඔබත් එක්ක එකතු වෙලා ඒ උන්වහන්සේට සහාය දෙන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ධාතු මන්දිරයේ තාම ස්ලැබ් කණු ටික දාලා වහලේ හැවිල්ල ගන්න තමයි උත්සාහ කරන්නේ ඉස්සෙල්ලාම. ඒ වගේම සංඝාවාසය හරියට නිර්මාණය කරගෙන ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න හරියට තැනක් නැහැ. එවෙනුවෙන් සංඝාවාසය හදාගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එවෙනුවෙන් එහි වහලය නිර්මාණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අපි ඔබට ආරාධනා කරන රුපියල් 4000ක් වගේ වර්ග අඩියකට යන මුදලට ඔබත් දායක වෙන්න, ඊට වැඩියෙන් පුළුවන් හැමෝම මේ සඳහා එකතු වෙන්න. ඒ පිළිබඳ විස්තර දැනගන්නට පුළුවන් 0777 980 6237 දුරකථන අංකයට කතා කරලා. 0777 980 6237 එහෙම නැතිනම් 0774 25214 අංකයට කතා කරන්න. ඒ වගේම ලංකා බැංකුවේ තිබෙනවා කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා කියලා නමින් තිබෙන ගිණුම. මේ පූජා නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරලා ඔබට එකතු වෙන්නට පුළුවන්. ලංකාවේ ඕනම තැනකින් ලංකා බැංකුවකින් මුදල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රමෝස්සේ මේ ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ගිණුම් අංකය 84 79 43 85 84 79 43 85. ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. අපි හැම දිනම එකතු වෙලා මේ කටින මාසයට ලං වෙන වස් කාලය තුල සංඝාවාසයක් ඉදිකරන නැත්නම් බුදුරජාණන් වහන්සේට කුටියක් හදන්නටනේ සුගන්ධ කුටි හදනවා කියන්නේ. ඒ කටයුත්තට එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාට වැඩ හිඳින සංඝාවාසය නිර්මාණය කරනවා කියන එකනේ මහා සංඝයා උදෙසා මේ වගේ පින්කම් සිදු කරන්නට අපි පෙළඹෙන්නේ. ඒ සඳහා එකතු වෙන්නට නැවත නැවත ආරාධනා කරනවා. ඒගොම්ම ට්‍රැවල් නිත් ආයතනයත් එක්ක දඹදිව යෑමේ වටිනාකම ගැන මම සිහිපත් කරන්නට කැමතියි. නොවැම්බර් මාසයේ යන වන්දනා ගමන වෙනුවෙන් දැන් තියාම ඔබට එකතු වෙන්නට පුළුවන් තව කාලය තිබෙන නිසා දැම්ම ඒ සඳහා මුදල් හදල් එකතු කරගෙන සූදානම් වෙලා ඉක්මනින්ම තමන්ගේ ආසනය වෙන් කරගෙන ඒ පහසුකම් සහිත බොහොම ගෞරවනීය වන්දනා ගමනකට ට්‍රැවල් නෙත් එක්ක එකතු වෙන්න. මේ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයට කතා කරලා 0112 863 363 0112 863 363 අංකය ඒ වෙනුවෙන් විවෘතව තිබෙනවා. ඒ පමණක් නොවෙයි, තව අංකයක් තියෙනවා. මෙන්න මේ අංකයටත් ඔබට පුළුවන් කතා කරලා විස්තර දැනගන්න ට්‍රැවල් නෙත් ආයතනයට ලියා ගන්න. ඔබ ඒ අංකයත් 0776 07 06 7 163 862 ඒ අංකයටත් කතා කරලා විස්තර දැනගන්නට පුළුවන්. එහෙමනම් ඒ ආරාධනාවත් කරමින් අදට සමු ගන්නවා ඉරිදස්සෙන්නේ තසපුවෙන් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවත අහන්නටත් ආරාධනා කරමින් හැම දිනාටම තෙරුවන් සරණයි.
0: සිත් මෙත් අසපුව කවදත් අලුත් කාගෙත් නෙත් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: නයිට් රයිඩ් අයියා
2: නංගියා,
1: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
2: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
1: මොනවා කියනවද අයියා? ඕවා සිම්පල් වැඩනේ.
2: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
1: අයියෝ සිම්පල් නේ අයියා, වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
2: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමතිම සින්දු අහන්න.
3: නෙතෙෆෙම් හතර වටේ. හතර වටේ
4: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
3: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නැත් FM රේඩියෝව සමග ශ්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගහෙනවා කියලා අපි කූරගල ගොඩ නැගුවා. ඒ වගේම ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙනා එකතු වෙලා ගොඩ නැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහා සෑය ගොඩ නැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩ නැගුවා වගේම ඕන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩබැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTTE යුද සමයේ LTTE කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය ගොඩනගන්නට, ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේ කම රකින්නට කැමති පිරිස විදිහට මේ පුදබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677772514 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නටත් පුළුවන්. එවනම් අපි උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අපේ නමස්කාර පූර්වක පාදාභිහි වන්දනෙන් ආරාධනා කරනවා ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේට, පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස, තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස, තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස, තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ උතුම් වූ දායකත්වය අරගෙන කටයුතු කරන ලබන පින්වතුන් දෙපිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තන්ගේ දායකත්වයෙන් තමයි අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව දිස් විදිස් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට දේශනා කරන්න සූදානම් කරගන්නේ. ඉතිගේ දායකත්වයේ දරන්නේ මහකෝටි මැදබැද්ද තිලක ලිපිණී පදිංචි ජීජී බිසෝමැණිකේ මෞතුමිය විසින්. එවැගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා ගම්පහ හේනේගම රාජගිරි නිවාසයේ අජන්තා විල්ගම මහත්මිය. ඉතින් මේ දෙපිරිස තමයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් අපේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අපි පින්වතුන්ට මතක ඇති අපි පසුගිය සතියේ දේශනාව ආරම්භ කළා මේ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව. මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ වැඩහිටිය අති සුවිශේෂී ආරණ්‍ය වහන්සේ නම. පින්වතුනි, උන්වහන්සේගේ පුණ්‍ය බලය මේ බුද්ධ ශාසනයේ සුවිශේෂී ශ්‍රාවකයන් වහන්සේ නමක් ලෙස තමයි ලැබුවේ. උන්වහන්සේ දිවස් ලැබන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවා. ඒ වගේම උන්වහන්සේ සතර මහා තෙරවරු අතරින් එක නම. මේ සතර මහා තෙරවරු කියන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනය මොනතරම් පිම්පුරුපු උත්තමයේද කියලා කියනවනම්, මම අර පහුගිය දේශනාවේදී කිව්වනේ මේ අපේ ආනන්ද හාමුදුරුවත් සතර මහා තෙරවරු ගණයට අයිති වුණේ නෑනේ, අග්‍රස්ථාන පහක් තිබිලා. ඒතර මේ සතර මහා තෙරවරු කොයිතරම් පින් කරපු අයද? දැන් සතර මහා තෙරවරු කියන්නේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ. ඉතින් මේ සතර මහා තෙරවරු මේ සසරේ පින්වතුනි හිතා ගන්න බැරි පින් කරපු අය. දැන් ඒක හොඳටම තේරෙනවා මහා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඒ චරිතය දිහා බැලුවම. දැන් මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ මොන තරම් පින්පුරු පුත්තමේද කියලා කියනවනම් ගිහි කාලේ ඉඳලා උන්වහන්සේ පින්වතුනි ජීවිතේ නැහැ කියන වචනේ අහලා නැහැ. ජීවිතේ නැහැ කියන වචනේ අහලා නැහැ. අර ඒක උපවිච්ච තැනක්නේ අනුරුද්ධ කුමාරයා පොඩි කාලේ ඉඳලා කැවුම් වලට බොහොම මනාපයි. ඒ නිසා ගෙදර හැමදාම කැවුම් හදනවා. කුමාරයාත් කොහේට ගියත් කරන්නේ කැවුම් පාත්‍රයකට අරගෙන තමයි යන්නේ. දැන් පොඩි අය ගමන් බිමන් යනකොට සෙල්ලම් බඩු වගේ අරගෙන යන්නේ, කුමාරයා යනකොට යන කැවුම් පාත්‍රයක් අරගෙන. මොකද කැවුම් වලට එච්චරටම ආසයි. දවසක් යාළුවෙක් එක්ක ගිහලා සෙල්ලම් කරද්දී පිටුතුනි මේ කැවුම් තමයි ඔට්ටු වැල්ලුවේ. ඉතින් අල්ලන අල්ලන හැම ඔට්ටුම පැරදෙනවා. පැරදෙන වාරයක් වාරයක් ගානේ තමන්ගේ ළඟ ඉන්න සේවකයව යවනවා ගෙදර ගිහිලා කැවුම් අරන් ඉන්න. දැන් ගෙනල්ල ගෙනල්ල ගෙදර කැවුනොත් ඉවරයි. ඊට පස්සේදී අම්මා පණිවිඩකරුවාට පණිවිඩයක් කියවම ගෙදර කැවුම් නැහැ කියලා කුමාරයා හිතුවේ මොකද්ද? ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලත් නැහැ කියන වචනේ තේරුම දන්නෙත් නැති නිසා කුමාරයා හිතුනේ නැහැ කියන්නේ කැවුම් වර්ගයක නමක් වෙන්නේ ති. ඒ නිසා කමක් නැ අම්මට කියන්නේ නැති කැවුම් හරි එවන්න කියලා. මොකද දැන් මම ඔට්ටුවක් අල්ලලා තියෙන්නේ. ඉතින් කුමාරයාගේ කතාව පණිවිඩකරු අම්මට ගිහින් කිව්වම අම්මා දන්නවා මගේ පුතා කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. ඒ නිසා කුමාරයාට නැහැ කියන වචනේ උගන්වන්න අම්මා මොකද කළේ? කහවණු ලක්ෂයක් වටින රත්තරන් පාත්‍රයකට රත්තරන් පාත්‍රයක් පියනකින් වහලා හිස් පාත්‍රේ දෙනවා මේක ගිහින් පුතාට දෙන්න. පුතා තේරුම් කරගනීව නැහැ කියන්නේ මොකටද කියලා. නමුත් ඉතින් කුමාරයා සංසාරේ කරපු පින එහෙම හිස් දෙයක් ලබන පිනක් නෙවෙයි. ඒ නිසා මේ පණිවිඩකරුවා නගරේ මැදින් මේ පාත්‍රය අරගෙන යනකොට නගර ආරක්ෂක දෙවියන්ගේ හිසක කියන්න ගත්තා. එතකොට මේ නගර ආරක්ෂක දෙවියෝ බැරි වෙලාවක්වත් මේ පාත්‍රයේ ළමයාගේ අතට ලැබෙන සැලසුවන අහග බලන් හිටියන හිස් පාත්‍රයේ කුමාරයාගේ අතට ගියෝතින් නගර ආරක්ෂක දෙවියන්ගේ හිස හත් කඩකට පැලෙනවා. නමුත් නගර ආරක්ෂක දෙවියෝ මොකද කළේ? දිව්‍ය ලෝකයේ කැවුම් වලින් අර පාත්‍රය පෙරෙව්වා. ඉතින් දැන් කුමාරයා පාත්‍රය අතට අරගෙන අම්මේ උපු අමුතු ජාතියේ කැවුම් මොකද්ද කියලා බලන්නේ කැවුම් ගෙඩියක් අනුභව කරද්දී කුමාරයාගේ 7000ක් රසනහර පිනා ගියා. ඉතින් එදා ඉඳලා අම්මත් එක්ක උරපුණාලු අම්මා මෙච්චර දවසක් මාත් එක්ක ඉඳලා මට මෙච්චර රසට හදන්න පුළුවන් නැති කැවුම් හදලා දුන්නේ නැති කියලා. මොකද අම්මා ඉතින් කැවුම් ඉවෙ නෑනේ දැන් දෙවියෝනේ කැවුම් දුන්නේ. ඉතින් ඕ කතාව ගිහලා අම්මත් එක්ක කුමාරයා කියද්දි ඉතින් අම්මා දන්නවා එහෙනම් ඉතින් මගේ පුතාට දිව්‍යෝ තමයි කැවුම් දෙන්නේ නැත්තේ. ඉතින් එදා ඉඳලා කුමාරී ඉල්ලන්නේ ගෙදර හදන වෙන කැවුම් නෙවිලු නැති කැවුම්ලු. ඉතින් අම්මට කොහෙද දිවි ලෝකේ කැවුම්? අම්මේ නිසා හැමදාම කරන්නේ ඉතින් පුතා කැවුම් ඉල්ලනකොට හිස් පාත්‍රය අතට දෙනවලු. ඉතින් දිව්‍යෝ කැවුම් දෙනවනේ. ඔන්න ඔහොම පුණ්‍ය බලයක් තිබිච්ච ශ්‍රාවකේ තමයි මේ අනුරුද්ධ කුමාරයා කියන්නේ. තර ගිහි කාලෙත් ඒ විදියටම සැප වින්දා. ඉතින් පස්සේ කොහොම හරි මේ බුද්ධ ශාසනය මහාන වෙනවා. ඔය මේ බගු කුමාරයා, කිම්බිල කුමාරයා, දේවදත්ත කුමාරයා, මේ අනුරුද්ධ කුමාරයා, මියාදී වශයෙන් කුමාරවරු 5 දෙනෙක් එක්ක ඇවිල්ලා තමයි මහාන වෙන්නේ. ඉතින් අනුරුද්ධ හාමුදුරුවෝ පැවිදි ජීවිතේ ඉන්නකොට පින්වතුනි උන්වහන්සේට ප්‍රත්‍යවලින් නම් අඩුවක් උනේ නේ. ඒ කතාවක් තියෙනවා දවසක් අනුරුද්ධ හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ පෙරවන්නේ පන්සකූල චීවරය. අනුරුද්ධ හාමුදුරුව පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේගේ සිවුරි කොණක් ඉරිලා ඒකට රෙදි කෑල්ලක් අල්ලගන්න ඕන කමට දැන් රෙදි කෑලි හොය හොය යනවා. ඕක දැක්කා අනුරුද්ධ හාමුදුරුවන්ගේ ජීවිත දෙකකට කලින් අම්මා කෙනෙක් හිටියා මේ සුගතියක ඉපදිලා ඉන්නේ. ඉතින් මේ දෙව්දුව මොකද කළේ? දිව්‍ය ලෝකේ වස්ත්‍රයක් ගෙනල්ලා උන්වහන්සේ වඩින මාර්ගෙ එක්තරා කුණු ගොඩක් අස්සේ රෙදි කෑල්ලක් එළියට එන විදියට තැබුවා. දැන් අනුරුද්ධ හාමුදුරුවෝ රෙදි කෑල්ලක් හොය හොය වඩිනකොට මේක දැකලා ඒක අරගෙන ගිහිල්ලා තමයි සිවුර හදාගත්තේ. දැන් කොහොම හරි එදා උන්වහන්සේ සිවුර පිළියෙල කරද්දී බුද්ධ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නය ආරාමයට වැඩම කළා. ඉතින් මේ සියලු දෙනා එකට එකතු වෙලා තමයි දැන් මේ සිවුර හදන්නේ. ඒ විලාවේ අර දෙව්දුව මොකද කළේ? මිනිස්සෙසක් මවාගෙන ගිහිලා ගම පුරාම පණිවිඩය කියනවා මේ තරම් උත්තරම ගුණ තියෙන ආරොත්තමෙන් වහන්සේලා ආරාමයේ වැඩ ඉන්නවා ගිහිලා දන් දෙන්න. ගම්මුත් මොකද කළේ? ඉතින් එදා විශාල ප්‍රමාණයක් ආහාර පාන ආරාමයට ගෙනල්ලා පූජා කළා. දැන් ඉන්න පිරිසට වඩා පින්වතුනි 3-4 ගුණයකින් ගෙනාපු ආහාර වැඩි. දැන් ඕක දැකපු සමහර පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අනුරුද්ධ හාමුදුරන්ට බයිනවලු. මේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ තියෙන ලොකුකම පෙන්වන්න තමන්ගේ ඥාතින් මෙන්න මේ තරම් ප්‍රත්‍යලාභී මේ තරම් ධනවත් පොහොසත් අය අන්නේ ඥාතින්ගේ ධනවත් පොහොසත්කම් පෙන්වන්න ඕන කමට තමන්ගේ දායකයන්ගේ ධනවත් පොහොසත්කම් පෙන්වන්න ඕන කමට මේ නිර්පරාධ ආහාර ගොඩක් ගෙන ගහලා විනාශ කරනවා කියලා චෝදනාවක් කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි එහෙම දොස් නගන්න එපා. මොකද මේ අනුරුද්ධයන් වහන්සේගේ අභිමතය පරිදි ගෙනාපු ආහාර බත් ඇටයක්වත් මෙතන නෑ. මේ ඔක්කෝම ආහාර පාන දිවුරුගෙන දුන්නවා. දෙවියන්ගේ කැමැත්ත මත ලැබිච්චා. එතකොට බලන්න අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ මොන්න තරම් ප්‍රත්‍යලාභීද. ඉතින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කලින් ඒ වෙනුවෙන් විශාල පින් කරපු උත්තමයි. ආලෝක පූජාවල් දන් දීලා තියෙනවා. ඒ වගේම ආහාර පාන දන් දීලා තියෙන රන්න බාර වෙලා දුගියෙක් වෙලා හිටපු ආත්මෙ දීපු දානයක්නේ අනුරුද්ධ හාමුදුරට මේ තරම් මහා සම්පත් ගොඩක් ලබන්න හේතුනේ. අන්න බාර කියලා දුගියෙක් වෙලා ඉපදුනා තාම දුප්පත් මිනිස්සේ. සුමන කියලා සිටුවරේක උලංග බැලමිහවරකම් කළේ. ඉතින් මේ අන්න බාර දුගියා දවසක් තමන්ට ලැබිච්ච හාල් ටිකක් ගෙදර පිහියද්දී නාගෙන ඉන්න ගිය වෙලාවේ උපරිට්ට කියලා පසේ බුදුරජාන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේට දානි ලැබිලා නැහැ කියලා දැනගෙන හණිකට බිරිඳට ගිහිල්ලා කියනව සොඳුරිය, "නුඹයි මමයි දෙන්න මේ ජීවිතේ මෙච්චර දුප්පත් ජීවිතයක් ලැබුවේ කලින් ජීවිතවල දන් නොදුණු නිසා. ඒ නිසා මේ ජීවිතේවත් අපි දන් දෙමු, නැත්තම් මතු ජීවිතවලත් මීට වඩා දුක්ඛිත ජීවිතයක් ගත කරන්න වෙයි" කියලා අර ගෙදර පිසපු බත් එක පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඒ පූජකල ප්‍රාර්ථනාවක් කරනවා, "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට සංසාරේ නිවන් දකින කම්ම නැහැ කියන වචනේ මේ දේශවනට අහන්න නොලැබේවා" කියලා. ඒ නිසා තමයි ධනවත් උනේ. බලන්න පින විතරක් කරාට මදි. ඒ පින පළ දෙන්න උන කොහොමද කියලා ප්‍රාර්ථනාවක් කරන එකත් පින්වතුනි ඉතාම වටිනවා. නමුත් ඉතින් ඒ ජීවිතේම ධනිය ලැබුවනේ. මතු ජීවිතයකට යනකම් ඉන්න උනේ නේ. ඒ ජීවිතේම ධනිය ලැබුවා. අර සුමන සිටුතුමාගේ මේ කුඩියට අදිග්‍රහිත දේවතාව මේ අන්න බාර දීපු දානීහි පින දැකලා අනුමෝදන් වෙනවා, "සාදු සාදු" කියලා. ඉතින් සුමන සිටුතුමා කල්පනා කරනවා, "මම මෙච්චර කල් මේ මාලිගාවේ දන් දුන්නා, මගේ දාණයට කවදාවත් නුඹ සාදුකාර දුන්නේ? ඇයි මේ මට දාසකම් කරන දුගීකුගේ දාණයට සාදුකාර දුන්නේ?" කියලා ඒ කරුණින් අන්න බාරගේ දානී කිරී පැහැදිලි ඇවිල්ලා පින ඉල්ලනවා කහවණු 1000ක් දීලා. ඉතින් කියනවා, "මගේ පින මම විකුණන්නේ නේ." ඊට පස්සේ සුමන සිටුතුමා කොහොම හරි පස්සේ පෙරෙත්ත කර කර මේ මුදලක් නැතුවම පින අනුමෝදන් කරගත්තා. ඉතින් එදා කොහොම හරි සුමන සිටුතුමා තමන්ගේ ධනෙන් කොටහක් දුන්නා. පස්සේ කොහොම හරි තව සිටුවරෙකුගේ අනුග්‍රහයක් නිසා අන්න බාර මහ ධනවත් සිටුවරෙක් බවට පත් වුණා. ඉතින් ඒක තමයි පින. අනිත් එක පින්තුනි, මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ උත්තුංග ගුණ තිබිචාරය උත්තමෙන් වහන්සේ නම. උන්වහන්සේගේ ගුණ කියලා නිම කරන්න බෑ. ඒ තරම් ගුණධර්ම තිබිච්ච උත්තමයන් වහන්සේ නමක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ. මම මේ දේශනා පටන් ගන්නේ දිගිය සතියේ කීවේ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳවම පිටුනේ දේශනා මාලාවක් උනත් කරන්න පුළුවන්. ඒ තරම් උන්වහන්සේ පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනාවල් දක්වලා තියෙනවා. ඒ උන්වහන්සේ කොයිතරම් ගුණහපද්ද කියලා කියනවා නම් උන්වහන්සේ අරහත් ඵලයට පත් වෙච්ච වෙලාවේ උන්වහන්සේට මතකයට නැගුණාට සුමන සිටුතුමා අන්න බාර දුගියා වෙලා ඉඳෙද්දි තමන්ගේ දුප්පත්කම නැති කරලා තමන්ට ධනී දීලා තමන් මහ ධනවත් සිටුවරෙක් බවට පත් වෙන්න උපකාර කරපු සුමන සිටුතුමා මතක් වුණා. ඉතින් මතක් කරලා බැලුවා, දැන් කොහිද ඔහු ඉන්නේ? එතකොට දැනගත්තා තමන්ට කුළුපග ගමක ප්‍රධාන ගම්මුලා දෑනියගේ පුතෙක් වෙලා ඉපදෙලා ඉන්නවා. ඒත් නම සුමන. ඉතින් මේ සුමන කියන මේ උපන්න කුමාරයාට අනුග්‍රහ කරන්න ඕන කමට ඔහුට මගඵල ලබන්න පුළුවන් බව දැනගෙන අනුග්‍රහ කරන්න පුළුවන් බව තේරුම් අරගෙන එදා ඒ ගමට වැඩම කරලා ඒ සුමන කුමාරයාව මහාන කරලා හත්හැවිරිදි වේදී මරහත් ඵලය සාක්ෂාත් කරවල දුන්නා. බලන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ තියෙන ගුණ යහපත්කම තමන්ට සංසාරයේ උදව් කරපු ඒ අය වෙනුවෙන් පවා උපකාර කළා. මේක තමයි මේ ශාසනයේ ශ්‍රාවකයාගේ ළඟ තියෙන විශේෂම ගුණාංගය පිටතුනි. ඒ නිසා මේ ගුණේ හරි වැදගත්. මේ ආරණ අහන්සේලාගේ මම අර නිතරම කියන කතාවක් තියෙනවනේ පිටතුනි. අපිට මේ ශාසනයේගෙන පහදින්න පුළුවන් හොඳම තැන තමයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේගේ ළඟින්ම වැඩ හිටපු ආර්යෝත්තමෙන් වහන්සේලාගේ ಗುಣ බලන්න චරිත කතා කියවන්න. මොකද පින්වතුනි, ඒ ආර්යෝත්තමෙන් වහන්සේලාගේ ළඟ තියෙන ඒ ಗುಣ යහපත්කම් අපට දැනගන්න තරමටම මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයේ කිරි අපි හිත පහදිනවා. ඉතින් අපිට ඒ කෝණෙන් මේ ශාසනයේ ශ්‍රාවකයව දකින්න පුළුවන්. දැන් අද කාලේ සමහරුන්ට පින්වතුනි අපිත් දන්න දියා සමහරුන්ගේ හිත් පින්වතුනි හරියට වික්ෂිප්ත වෙලා තියෙන මේ ශාසනයේ දිහා දැකලා. ඒ සමහර වෙලාවට ඉතින් ඒකට ලොකුම හේතුව තමයි ලාභ සත්කාර වෙනුවෙන් පැවිද්ද පුරණ, ඒ පැවිදිකම ලාභ සත්කාර වෙනුවෙන් පවත්වන සමහර දුස්සීල අලජ්ජීන්ගේ හැසිරීම දැකලා. ඉතින් ඒව පිළිබඳව පින්වතුනි අපටත් කලකිරීමක් නැත්තේම නෑ නෙවෙයි, කලකිරීමක් තියෙනවා. ඉතින් ඒ පුද්ගල වශයෙන් කලකිරීමක් තියෙන හැබැයි ශාසනික වශයෙන් කලකිරීමක් නෑ. ඔබගේ මගේ නිර්වාණයට පින්වතුනි මේ පිරිහිච්ච පුද්ගලයන්ගේ පිරිහීම කිසිම බාධාවක් නෑ. ඔබේ මගේ නිවන වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණයන් වලට හානියක් වෙලා නැහෙනි. භාග්‍යතුන් වහන්සේගේ උතුම් පරියාප්ති ධර්මයට හානියක් වෙලා තියෙනවද බලන්නකො, ඒත් නැහෙනි. භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ඖරස පුත්‍ර වෙච්ච මිශාකේ පුත්‍රිය ශ්‍රමණියන් වහන්සේලාට හානියක් වෙලා තියෙනවනේ, ඒ ගුණයට හානියක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඔබේ මගේ නිවනට ඔය පිරිහිච්ච පුද්ගලයන්ගේ පිරිහීම කිසිම බාධාවක් නැහැ. හැබැයි බාධාවක් කරගන්න නම් පුළුවන්. ඒ පිළිබඳ කලකිරිලා අපට බාධාවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ පාඩුව අපිටමනේ. ඒ පාඩුව අපිටමයි වෙන්නේ. ඒ නිසා කවුරු මොන විදියකට හැසිරුණත් මං කියන්නේ පින්තුනි අපේ ගුණධර්ම ඔබේ ගුණයට ඒ හැසිරීම බාධාවක් කරගන්න එපා. මොකද ඉතින් මේ ශාසනය කොහොමත් ඉතින් ඉන්න උඩට යනව නෙවෙයි, රේඛාවක් ඇන්දොත් දැන් උඩ ඉඳලා පහළට යන ශාසනයක් තියෙන්නේ. ඒක තමයි හැම බුද්ධ ශාසනයකම විච්ඡේදී. මේ බුද්ධ ශාසනයටත් වෙන්නේ ඒක. හැබැයි ඉතින් එහෙම ඒ පිරිහෙන ශාසනීය දිහා බැලලා අපිත් පිරිහුණොත් අපිට මොකද වෙන්නේ? අපට යහපතක් වෙනවද සසරට? නෑනි. අපටත් පිංගුතුනේ අයහපතක් නෙවෙන්නේ. ඒ නිසා පිරිහෙන ශාසනීය දිහා දැකලා නොපිරිහුණු පුද්ගලයෙක් වෙන්නයි අපි උත්සාහ ගන්න ඕන. අර කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනීයටත් මේ වගේ කලදසාවක් උදා වුණානේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිරිහුණා. ඒකට පිරිහිච්ච කාලේ එකට හිටපු යාළුවෝ 6 දෙනෙක් මහණ වුණා. මේ 6 දෙනා මහණ වෙලා පන්සලේ ඉන්නකොට මේ 6 දෙනාට තේරෙනවා අනේ අපොයි මේ ශාසනේ අපි ආපු වැඩේ කරගන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. මොකද පන්සල්වල ගත්තොත් දුස්සීල කම් කර කර අලජ්ජී කම් කර කර හැසිරෙන පිරිස ඉන්නේ. ତොර ඒ පන්සල්වල ඉන්නකොට උන්වහන්සේලාට ප්‍රතිපදා වඩන්න බෑ. සිල් රකින්න බෑ. බණ භාවනා කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේලා මොකද කරන්නේ? ඉතින් ඒ පන්සල අතහැරලා වෙන පන්සලකට. ඒ පන්සලුත් එහෙමයි. අවසානයේ ඉතින් කොහොම හරි ගිහිල්ලා ඒ පිරිසට පන්සල් පිළිබඳ කලකිරෙනවා. හැබැයි පන්සල් පිළිබඳ කලකිරුණට භාගතුන් වහන්සේගේ ආර්ය ශාසනය කිරී කලකිරුණේ නෑ. උන්වහන්සේලා හයිනම මොකද කළේ? මේ වෙලාවේ අපිට මේ ප්‍රතිපදාව වඩන්න සුදුසු දෙනක් හොයාගන්න එකයි මේ වෙලාවේ අපි කළ යුත්තේ කියලා තැන කොහෙ යනකොට දැක්ක විශාල පර්වතයක්. පර්වතයට නැග්ගේ ඉනිමගක් ආධාර කරගෙන. නැගල මුලින්ම කරේ අර නැගපු ඉනිමග පහළට පෙරලලා දැම්මා. දැන් මේ 6 දිනට බහින තැනක් නැහැ. 6 දින කතිකා වුණා. අපිට දැන් බහිනව නම් බහින පුළුවන් ඉරිදීන් විතරයි. එහෙනස අපි 6 දින ඉරිදී ලබාන පිණිස මේ මොහොතේ මෙතන ඉඳගෙන අපි වීරිය වඩමු. එක්කෝ අපිට මගඵල ලැබෙයි. එහෙම නැත්නම් අපි අපවත්ේ. ওই දෙකෙන් මොකක් වුණත් අපිට ලාභයි කියලා වීරිය වැඩුවා. ඉතින් ඒකෙන් දිනමයි ප්‍රතිඵල ලැබුවේ. එතකොට මේ දිනමක් මගඵල ලැබුවා. ඉතුරු පස් නම කිසිම මාර්ගයක් ඵලයක් තබා සිත් මේ ආලෝක මාත්‍රයකින්වත් හිතේ දියුණුවක් ලබා ගන්න බැරි වුණා. කියන පොඩ්ඩක්වත් හිත දියුණුවුනේ නෑ. නමුත් පස් දෙනා මැරිලා දෙව්ලෝ විපදිලා පිටුතන අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පස් දෙනාම නිවන් දැක්කා. මේ ඔබ මම දන්න හොඳ පස් දෙනී. කවුද? මේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ, පුක්කුසාති මහරජතුමා, ඊළඟට සබිය කියලා එක්තරා පරිබ්‍රාජකෙක් හිටියා, ඔහු, කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ, ඔවුන් ওই පස් දෙනා. මෙන්න මේ පස් දෙනා පිඟුතුනි මේ බුද්ධ ශාසනයේ සංසාර ගමනට සම්මුදුණා. එතකොට ඒ පස් දෙනා පින්වතුනි අපේ පින්වතුන් මේ පස් දෙනා ගැන අහලා ඇති ධර්මයේ මේ පස් දෙනාට නිවන් දකින්න වැඩි වෙලා ගියේ නැහැ. ඉතාම සුළු උත්සාහයකින් තමයි නිවන් දැක්කේ. මොකද හේතුව? අන්නර කලින් ජීවිතය අර පුරුපු වීරිය. ඒ නිසා මේ කාලේ හිත වීරිය උපදව ගන්න එක හරි අපහසුයි. නමුත් අපහසුයෙන් වුණත් තමන්ගේ සංසාරය ගැන හිතලා කොහොම හරි මේ ශාසනීය කිරී ඇල්මක් ඇති කරගෙන ධර්මීය කිරී ඇල්මක් ඇති කරගෙන ප්‍රතිපදාව පුඩන්න. ඉතින් මම ඒකට තමයි අපේ පින්වතුන්ට පොඩි උපකාරයක් පිණිස කිව්වේ. පුළුවන් නම් මේ භාග්‍යතුන් වහන්සේගේ මුල් පිළේ වැඩ හිටපු ආරණ වහන්සේලාගේ චරිත කතා කියවන්න. ඒකයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ චරිතයත් ඒ තරමටම වැදගත් වෙන්නේ. ඒතර මම පහුගිය සතිය අපේ පින්වතුන්ට ආරම්භ කළේ අංගුත්තර නිකායේ අට්ටක නිපාතේ තියෙන සූත්‍රයක් අනුරුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒතර අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඉතින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ ශාසනේ පැවිද්ද ලැබලා ප්‍රථම වස් කාලයේදීම උන්වහන්සේ පින්වතුනි වීරිය වඩලා උන්වහන්සේ ධ්‍යාන ලැබුවා. ඉතින් උන්වහන්සේට දිවස පවා ලැබුණා. කොච්චරද? සක්කලවල් 1000ක් බලන්න පුළුවන් දවසක් ලැබුණා. ඉතින් අනුරුද්ධ හාමුදුරුව බේසකලා වනේ චේතිය කියන ජනපදයේ ප්‍රාචීන වංශ මිගදායේ වැඩි ඉන්නකොට ප්‍රථම වස් කාලයේ ගත කරද්දී මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඒ උන්වහන්සේට දිවස ලැබුණට උන්වහන්සේට පින්වතුනි මේ අරහත් ඵලය ලැබිලා නැහැ. ඉතින් උන්වහන්සේ ඉවිලේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මට සක්වලවල් 1000ක් දකින්න පුළුවන් දවසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, මට දැඩි වීරියක් තියෙනවා. මට පුදුම වීරියකින් වීරිය වඩන්නත් පුළුවන්. අනිත් එක ස්වාමීනි, මට මේ තරම් දවසක් තිබිලත් මේ තරම් වීරිය වඩලත් මට තාම අරහත් ඵල ලබා ගන්න බැරි වුණානේ කියලා මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට කිව්වා. ඉතින් ඒ වෙලාවේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මේ අනුරුද්ධ හාමුදුරන් වහන්සේට අවවාදයක් දෙනවා. මොකද අවවාදය? අනුරුද්ධයන් වහන්සේ, නුඹට සක්වලවල් 1000ක් දකින්න පුළුවන්. ඒක හරි. එතකොට තමන්ට සක්වලවල් 1000ක් දකින්න පුළුවන් කියන මාන්නය තියෙනවා. ඊළඟ දෙවෙනි කාරණාව තමයි මට මේ තරම් විශාල වීරියක් තියෙනවා කියලා උද්දච්චයක් තියෙනවා. තුන්වෙනි කාරණාව කියනවා තාම මට රහත් වෙන්න බැරි වුණා කියලා හිතේ කුකුසක් තියෙනවා, කුකුච්චයක් තියෙනවා. එතකොට මිනිමි මාන්නිය, ඒ උඩගුකම, ඒ කුකුස, කුකුච්චය කියන මෙන්න මේ කෙලෙස් ධර්ම තුන තමයි කිව්වා අනුරුද්ධයන් වහන්සේ නුඹේ අරහත් ඵලය ලැබීමට බාධාවක් වෙලා තියෙන්නේ. පිංගතුනි, යමක් සොයන කෙනෙකුට ඒ සොයන කෙනාට මඟ පෙන්වුවා වගේ අහවල් දිසාවෙන් ගමන් කරන්නේ මේ පාරේ යනකින් යගියෝතින් ඔය හොයන දේ ලැබෙනවා කියලා කියන මාර්ගයේ පෙන්වුවා වගේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කමඨහන ලබාගෙන අනුරුද්ධ හාමුදුරුව පින්වතුනි ඒ තැනම ඉඳගෙන වීරිය වැඩුවා. ඉතින් ඒ වීරිය වඩනකොට උන්වහන්සේට මෙන්න මේ මහා පුරුෂ විතර්කයන් පහළ වුණා. මොනවද මේ මහා පුරුෂ විතර්කයන් කියලා කියන්නේ? පළවෙනි එක තමයි අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස. මේ ධර්මයේ අල්පේච්ඡයාටයි, මේ ධර්මයේ මහිච්ඡයාට නෙවෙයි. මම මේ පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්, පස්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. සන්තුට්ටසායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ටස. මේ ධර්මයේ සතුටු වෙන කෙනාටයි, මේ ධර්මයේ නොසතුටු වෙන කෙනාට නෙවෙයි. පවිවිත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස. මේ ධර්මයේ විවේකයෙන් වාසය කරන කෙනාටයි, එමෙන්නත්නම් පිරිස අතර ඉන්න කැමති කෙනාට නෙවෙයි. ආරද්ධ විරියස්ස ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ වීරිය වඩන කෙනාටයි, මේ ධර්මයේ කම්මැලියාට නෙවෙයි. ඊළඟට උපට්ටිතස්සායන් ධම්මෝ නායං ධම්මෝ මුට්ටත් සතිස්ස. මේ ධර්මයේ සිහිය තියෙන පුද්ගලයාටයි, මේ ධර්මයේ සිහිය නැති පුද්ගලයාට නෙවෙයි. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මීය හිත සමාධිගත පුද්ගලයාටයි, මේ ධර්මීය හිත අසමාහිතස්ස. ඒ කියන්නේ හිතේ සමාධියක් නැති කෙනාට නෙවෙයි. පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මීය ප්‍රඥාවන්තයන්ටයි, මේ ධර්මය දුෂ්ප්‍රඥාට නෙවෙයි කියලා මෙන්න මේ මහා පුරුෂ විස්තරක 7-15 උඩ. ඔතනින් යහා පැත්තට උන්වහන්සේට හිතේ දියුණුවක් ලැබුණේ නෑ. ඉතින් සර්වඥෝ භාග්‍යතුන් වහන්සේගේ ආවර්ජනා පටිපද ඥාණයට මේ අනුරුද්ධ හාමුදුරුව වඩන කමඨහන පිළිබඳව දැනිලා එදා බේසකලා වනේ වැඩ හිටපු මහා අනුරුද්ධ හාමුදුරන් වහන්සේගේ ළඟට සුන්සුමාර්ගිරි බේසකලා වනේ වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේ චේති ජනපදයේ වැඩ හිටපු මේ අනුරුද්ධ හාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා අනුරුද්ධ හාමුදුරුවන්ට 8 මහා පුරුෂ විතරකයේ කියුවා. මොකද්ද? නිප්පඤ්ඤා රාමස්ස ධම්මෝ නායං ධම්මෝ ප්‍රපංචාරාමස්ස. මේ ධර්මය ප්‍රපංචයන්ගෙන් රහිත පුද්ගලයාටයි මේ ධර්මය ප්‍රපංචයන්ට ඇලුණු කෙනාට නෙවෙයි කියලා මෙනි මේ 8 මහා පුරුෂ විතරකය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තොට මෙනි මේ කාරණාවල් පින්වතුනි මේ සූත්‍රයේ සාකච්ඡා කරනවටත් වඩා මට හිතෙනවා කතා කරන්න වටිනා තේ. සූත්‍රයේ තමයි තේකට වටිනාම කාරණා තියෙන්නේ. නමුත් මේ කියපු කාරණාවල් ඊට වඩා පින්වතුනි හරීම වටින කරුණු. අපගේ මේ නුවණට බාධා කරන තැන් නැති කරගන්න පුළුවන් ස්ථාන. දැන් ඔය අපේ ශාසනයේ මේ කාලේ ලකුවට කතා වෙන මාතෘකාවක් නෙමේ සමහර අයගේ මේ අධර්මී ඉස්මතු කෙරෙන කතා සමහරු එහෙම ඉස්මතු කරනවා. ඉතින් සමහර ලාවට භාග්‍යතුන් වහන්සේගේ මේ ආර්යෝ සාසනී ධර්මීය විකෘති කරනවා. ඒ වගේම තමයි ඉතින් තව සමහරු පින්පව් පිළිගන්නේ නැහැ. මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. මං කියන්නේ පින්වතුනි පැවිදි වූ අය මතු ජීවිතයේ උපදිනවා කියන එක පිළිගන්නේ නැහැ කියන මට්ටමට එවනවා නම් මොකද පින්වතුනි ඒ පැවිදිකමේ අර්ථය? ඒක පින්වතුනි නිකාම නිකං හිස් පුරුෂයෙකුගේ හැසිරීමක් විතරයි. මතක තියාගන්න ඕන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. මේ ධර්මයේ වැටෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරයි. ඒකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේට විශේෂ නාමයකින් අපි ආමන්ත්‍රණය කරන්නේ ධම්මස්වාමී කියලා. මේ ධර්මයේ අයිතිකාරයා භාග්‍යතුන් වහන්සේ. ධම්මරාජ මේ ධර්මයේ රජු භාග්‍යතුන් වහන්සේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ස්වාමියා වෙන්නේ ඇයි? මේ ධර්මය මේ ලෝකෙ ඉස්මතු කරවන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. ඒක ඉතින් මෙහා පැත්තේ ඉන්න කෙනෙකුට බෑ. දැන් සමහරු කියනවනේ මේ ත්‍රිපිටකය පස්සේ කාලේ ලියවිච්ච ජාතක කතා කියන්නේ මේ පස්සේ කාලේ ලියවිච්ච කතා කියලා. ඉතින් සමහරු බලන් ඉඳගෙන කියනෝ වගේ ඉතින් කියනවා. ඇත්තටම ඉතින් ඕවෙන් තීරුම් කරගන්න තියෙන හරියට නුවණ තියෙනවා නම් ඒකකිනාගේ පින්වතුනි නුවණති අමෝහකුරා ගියපු විදිය තමන්ට වැටහෙන දේනේ තමන් කියන්නේ. දැන් අර බලන්න මේ හොඳම කතාවක් මං කියන්නම්කෝ අපේ පින්වතුන්ට. ඔකට රාහුල හාමුදුරුවෝ මේ කලින් පදුමුත්තර බුදුරජාණන්සේගේ ශාසනයේනේ මේ විවරණ ලැබුවේ. හැබැයි ඊට පෙර යාළුව දෙන්නෙක් හිටියා. මේ යාළුව දෙන්නා පරම්පරාවෙන් ලැබිච්ච විශාල ධනයකට හිමිකම් කියපු දෙන්නේ. මේ දෙන්නගේ වැඩිම දන් දෙනවා. දවසක් මේ දෙන්නට හම් වුණා තාපසවරු දෙන්නේ. නිකම්ම දෙන්නේ නෙමෙයි ඉරිදිමත් තාපසවරු දෙන්නේ. මේ තාපසවරු දෙන්නට මේ දෙන්න දන් දෙන්න පටන් ගත්තා. හැබැයි මේ තාපසවරු දෙන්න හැමදාම මේ දෙන්නගේ නිවෙස්වලට ඇවිල්ලා දන්වල දලා එක තාපසවරේ නාගලෝකේ නාගබවන්ට වැඩම කරනවා. ඒ නාගබවනේ නාරජ්ජුරුවන්ගේ සැපය දැක දැක ඊ නාගලෝකෙට වෙලා විවේකයෙන් වාසය කළ තමයි වහෝදා වඩින්නේ අර ගෙදරට. දැන් මේ තාපසතුමා මේ ගෙදරට එන වාරයක් ගානේ අර තාපසතුමා දන් දෙන අර තරුණයාට පින් දෙද්දි කියනවා, අද ඔබ මේ දීපු දානේ අනුහසෙන් ඔබට පටවින්දර නාරජ්ජුරුවන්ට හා සමාන මහා දිව්‍ය සම්පත්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. දැන් මේ තාපසතුමා මේ විදියට දිගටම ප්‍රාර්ථනාව කරද්දී අර තරුණිය අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ හැමදාම මිනිමි නාරජ්ජුරුවන්ගේ සැපේ ගැන කියලා මට පින් දෙන්නේ. මොකක්ද අහනවා හේතුව? එතකොට තමයි නාගලෝකයේ තියෙන ඒ ස්වභාවය කිව්වේ. ඊට පස්සේ මේ තරුණයා මොකද කළේ? හැමදාම නාගලෝකයේ සම්පත්තිය තමයි ප්‍රාර්ථනා කරන්නේ. මටත් පටවින්දර නාරජ්ජුරුන්ට සමාන ඒ දිව්‍ය සම්පත්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. දැන් මේ විදියට පින්වතුනි අනිත් තාපසතුමත් වඩිනවනේ තවත් අනිත් යාළුවගේ ගෙදරට. ඒ තාපසතුමත් කරන්නේ දානවලදලා දවල් විවේකයෙන් වාසය කරන්න තවතිසාවේ සක්‍ර දෙවියන්ගේ සේරිස්සක කියන දිව්‍ය විමානෙට ගිහිල්ලා විවේකයෙන් වාසය කරලා එනවා. එතකොට දකින්නවා සක්‍ර දෙවියන්ගේ දිව්‍ය සම්පත්තිය. ඒතර ඒතාපස්තුමා කරන්නේ ඒ තරුණයාගේ ගෙදරට ඇවිල්ලා සක්‍ර දෙවියන්ගේ සම්පත්තිය ගැන කියලා නුඹටත් මේ දානේ අනුහසින් සක්‍ර දෙවියන්ගේ සම්පත්තිය වගේ මහා දිවි සම්පත්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඒ තරුණයා තී කතාව හදී සක්‍ර දෙවියන්ගේ විමාන විස්තර කිව්වම ආසහිතලෙත් ඒ සක්‍ර සම්පත්තියම ප්‍රාර්ථනාව කළා. දැන් මේ දෙන්නා ඔහොම දන් දෙදී ඉඳලා දෙන්නව කාලක්‍රියා කරලා අර නාගලෝකයේ සම්පත්තිය පතපු තරුණයා නාරජ්ජුරු වෙලා ඉපදුනා. තවතිසාවේ සක්‍ර සම්පත්තිය පතපු තරුණයා ඒ තවතිසාවේම සක්‍ර දෙවිය වෙලා ඉපදුනා. දැන් අර නාගලෝකේ නාරජ්ජුරු වුණානේ. නාගේ කියන්නේ උරගෙක්නේ. දැන් නාගලෝකේ නාරජ්ජුරු වෙච්ච තරුණයා තමන්ට ලැබිච්ච කය පිළිබඳව දැකලා ඉතින් හරීම කලකිරුණා. ඇයි ඉතින් මේ අතපය හතරක් තිබිච්ච කෙනෙක් වෙලා ඉපදලා හිටපු තමන් දැන් මේ පොළොවේ බඩගාගෙන යන උරගෙක් වගේ නාගෙක් වෙලා කලකිරුණා. ඉතින් ඊට පස්සේ මානවක වෙසක් මවාගෙන තමයි හිටියේ. ඔහුම ඉන්නකොට කොහමාරි ඉතින් දවසක් මේ ගියා සක්‍රදිවෙන්ට උපස්ථාන කරන්න තවතිසාවට. ওই ගියපු වෙලාවේ සක්‍රදිවෙ මේ කවුද කියලා ඇඳින ගත්තා. ඒතර කොහෙද ඉපදලා ඉන්නේ කිව්වම ඉතින් හරීම කලකිරීමෙන් තමන් උපන්තන කිව්වා. මට මේ කතාව කියන්න නැවෙයි ඕනකම තියෙන. මම වෙන දවසක මේ කතාව ටිකක් කියලා දෙන්නම් අපේ පින්වත්තුට ඊළඟ දේශනාවකදී කියලා දෙන්නම් මම මේක. හරි ලස්සන කතාවක් ඒක. මොකද මේ කියන්න ඕනකම තියෙන මොකක්ද දන්නවද? බලන්න පින්වතුනි, තමන්ට අනුග්‍රහ කරාය කියලා හිතපු තාපසයාගේ කතාව අහලා මේ තරුණේ නාගලෝකෙ ඉපදුනේ. හැබැයි ඉපදුනේන් පස්සේදී උපන්න ජීවිතයේ පිළිබඳව සතුටෙන් නෙවෙයි හිතිය අසතුටේ කලකිරීමේ. බලන්නකෝ, නොම කෙනෙකුගේ මාර්ගය පෙන්වද්දි ඒ මාර්ගයේ වරද්දව ගත්තොතින් තමන්ට සංසාරේ කොච්චර පාඩුවක් වෙනවද? ඉතින් මටත් අද අපේ පින්වතුන්ට මේ කතාව කියන්න ඕනකම තියෙන මොකක් වන් නිසා නෙවෙයි. අපේ සමාජයේ දැන් තැන් තැන් වලින් අහන්න ලැබෙනවා සුගතිය දුගතිය කියන එක පිළිගන්නේ නෑ, පින්පව් කියන එක අදහන්නේ නෑ, මේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් අද්භූත කාරණාවල් පිළිගන්නේ නෑ, ඒවට ඉතින් පිළිගන්නේ කියලා ඒ ඇතමුන් ඉදිරිපත් කරන සාකි මොනවද? කොයිතින් එහෙම තියෙනවනම් කරන්න පුළුවන්ද කියලා වගේ තමයි අහන්නේ. නමුත් පින්වතුනි, ඇත්තටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය පිළිබඳව හරි හැටි අවබෝධ වෙච්ච කෙනෙකුට ওই වගේ සිතුවිලි පහළ වෙන්නේ. අද මට කියන්න ඕනකම තියෙන්නේ, ඊට බලන්න ඒ වගේ අයගේ කතා අහලා සමහරු තමන්ගේ හිත් දූෂණය කරගන්නවා නම් තමන් සංසාරයේට කරගන්න තියෙන වටිනාම ලාභය ළඟා කරගත්තේ නැත්තම් අවසානයේදී තමන්ටත් මොකද වෙන්නේ? තමන්ටත් පින්වතුනි නිරය කියන එක ගිහිල්ලම බලා ගන්න පුළුවන්. අපාය කියන එක මොකක්ද කියලා ගිහිල්ලම ඉතින් බලා ගන්න පුළුවන්. ඒකනේ වෙන්නේ අන්තිමට. එතකොට එතනට ගියාම අනේ මේ අහවල් අර හාමුදුරුව කෙනෙක් කියපු කතාව අහලා තමයි මම මේ පින් කර කර හිටපු එක නතර කළේ. මං ඒ ජීවිතේ විතරයි කියලා හිතලා ආයේ මතු ජීවිතයක් නෑ කියලා හිතලා මම ඉතින් මගේ පංචකාමී සතුට කරන්න පුළුවන් ඕන විදියකට මං ජීවත් වුණා කියලා මොකෝ එතන ගිහිල්ලා යමරජ්ජුරන්ට අපිට කියලා ආපසට හැරිලා ඉන්නද? නෑනේ. මතක තියාගන්න, මෙතන වරද්ද ගත්තොතින් ආයේ සසර ගියාම අපිට හැරෙන්නේ බෑ. ඒ යන සැඩපහරිම යන්න වෙනවා. හැබැයි ඉතින් මතක තියාගන්න, ආයේ මෙවැනි උප්පත්තියක් අපිට සංසාරේ කවදා ලැබෙයිද කියන්නේ අපි කාටවත් කියාගන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා පින්වතුනි, හොඳින් අවබෝධ කරගන්න මේ ලෝතුරු ශ්‍රී සද්ධර්මීය සොයම්බෝ ඥානියකින් තනියේ මේ ලෝකේ අවබෝධ කරගන්න පුළුවන්. මතක තියාගන්න, සර්වඥෝ භාග්‍යතුන් වහන්සේට පමණමයි. ඒ සර්වඥෝ භාග්‍යතුන් වහන්සේට පමණමයි මේ ධර්මීය කියන එක අවබෝධ වෙන්නේ තනියම. ආයි වෙන කිසිවෙකුට ඒ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට භාග්‍යතුන් වහන්සේ නමක් වගේ අවබෝධ වෙන්නේ නැණි. භාග්‍යතුන් වහන්සේ නමකට විතරයි කවබඳු බලන්න. මම මේ උදාහරණයක් කිව්වේ පිටුතර මේ වගේ උදාහරණ අපේ ධර්මයේ ඕන තරම් තියෙනවා. දැන් මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එක්තරා අවස්ථාවකදී තීර්ථකයෝ අතර වෙච්ච සංවාදය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මාත් එක තීර්ථකයෝ අද දවසේ මෙන්න මෙහෙම කතාවක් කළා, කෙලෙස් සම්පූර්ණයෙන්ම නසපු නැති කෙනෙක්ව සතරපායි මිදින්නේ කියලා. සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීණ කරපු කෙනෙක් විතරයි සතරපායි මිදින්නේ කියලා තීර්ථකයෝ මාත් එක කිව්වා. ඒ විලයි බුදුරජාණන් වහන්සේ අහන්නේ, දැන් සාරිපුත මහරහතන් වහන්සේ ඒ තීර්ථකෙච්ච මේ සංවාදයට උත්තර දුන්නේ ආවෝ එකමයි කියලා උත්තර දුන්නේ. අපිට නම් හිතෙනවනේ පින්වතුනි, ඇත්තනේ ඉතින් කෙලෙස් නැසමු නැති කෙනෙකුට සතරපායි මිදෙන්න බෑ. කෙලෙ සම්පූර්ණයෙන්ම නැසුවොත් විතරයි ඒකේ නම මතු ජීවිතයේ සතරපායින් සදහටම මිදෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ, සාරිපුත්ත ඒ බාල අව්‍යක්‍රත වූ තීර්ථකය මොනවද දන්නේ? ඔහුගේ ඥාණයට මොනවද වැටෙන්නේ? එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ කියන මේ ලෝකේ නව දෙනෙක් ඉන්නවා. ඒ නව දෙනා සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසලා නැහැ. හැබැයි ආය සංසාරේ කවදාවත් සතර අපාය උපදින්නෙත් නැහැ. කවුද නව දෙනා? සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මෙන්න මේ තුන් දෙනා වර්ග වශයෙන් නමයක් ඉන්නවා. සෝවාන් වහන්සේලා තුන් නමක් ඉන්නවා. සකදාගාමසල එක නමයි, අනාගාමි වහන්සේලා පස් නමයි. මේ පස් දෙනා සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසන්නේ නැහැ. නමුත් සත් ආය සංසාරේ කවදාවත් සතර අපායට යන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ මේ දේශනාව කරලා අන්තිමට කියනවා, දැන් ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේට ඔබ දෙය තේරෙන්නේ නැත්තේ? පින්වතුනි, මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක දන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ අවසානයේදී කියනවා, සාරිපුත්ත මම මේක කියන්නේ හිතේ තියාගෙන ඉන්න තිබු සූත්‍රයක් නෙවෙයි කිව්වා. මගේ අදහසක් තිබුණේ නැහැ කො මේක නුඹලට දේශනා කරන්න. නමුත් නුඹ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕන නිසා මම මේ දේශනාව කරේ කිව්වා. ඔය අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. නමක නිපාති. ඉතින් ඒක කියලා කියනවා, හේතුව තමයි මේ ශ්‍රාවකයෝ අල්ප උත්සුක වෙයි කියලා. අදත් ඔය සමහරුන්ට තියෙනවනේ පින්වතුනි අදහස, කොහොම හරි සෝවන් වෙන්න ඕන කියලා. මතක තියාගන්න, භාගතුන් වහන්සේ කවදාවත් උපදෙස් දීලා නැහැ සෝවන් වෙන්න. සෝවන් වෙන කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ මනාපත් නැහැ. භාගතුන් වහන්සේ උපදෙස් දීලා තියෙන රහත් වෙන්නේ. ඒ රහත් වෙන උත්සාහ කරපුවයි තමයි සෝවන් වෙලා තින්නේ. දැන් අද සෝවන් වෙන්නවත් උත්සාහ කරනවා කියලා හිතාගෙන වීර්ය වඩන ගිහිල්ලා තමයි සෝවන් වෙනවත් බැලි වෙලා තියෙන්නේ. රහත් වෙනවත් උත්සාහ කළොත් නම් ඉතින් සෝවන් වෙන්න හරි පුළුවන්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා නැත්තේ. ඒතර බලන්න, මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාරණාවට උත්තර දෙන්නේ දා තීර්ථයකට බෙරිවිලා තින්නේ ඇයි? ඒක දන්නේ ඇයි දන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළානේ. එහෙනම් මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාණයට වැටෙන්නේ කාගේ ධර්මයේද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේනේ. තමන් වහන්සේගේ ඥාණය කියන්නේ කල්පයක් වැහි වහිනකොට වැහි බිඳු ගාන ගණන් කරලා කියන්න පුළුවන් ඥාණයක් තිබිච්ච ශ්‍රාවකේ. ඊතරම් ඉර්ධිමේ ඥාණයක් තිබිච්ච මහා සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් පින්වතුනි තනියෙන් මේ ධර්මිය උපදව ගන්න බෑ. ඒතර ඊතරම් ඉර්ධි බල තියෙන උත්මේකටවත් මේ ධර්මයේ තනියෙන් ඥාණයට උපදව ගන්න බැරි නම් අපි කොහොමනම් උපදව ගන්නද? ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන කියන්නේ ඒකයි. මහා පුරුෂ විතර්ක 7ක් පහළ වුණා. හැබැයි 8 වෙනි එක පහළ වුණේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අනුරුද්ධ හාමුදුරන්ට කිව්වේ, නිප්පපංචාරාමස්ස ධම්මෝ නායන් ධම්මෝ ප්‍රපංචාරාමස්ස. කිනම් 8 වෙනි මහා පුරුෂ විතර්කයේ ගැන කියද්දි තමයි මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ උතුම්ම අරහත් ඵලය සාක්ෂාත් කරගත්තේ. එතන මෙන්න මේ කාරණා 8 නම් වින්නතුනේ ඇත්තටම හරියට දීර්ඝ විස්තර කරන්න පුළුවන් 8ක්. මං වෙන දවසක මේ යට එකින් එක විස්තර කරලා දෙන්නම්. මොකද මං මේක දේශනාවක් හැටියට එක පෙරට දේශනාවක් කරන්න මගේ අදහසක් නැහැ. ඔබද සමහර කෙනෙකුට ඒක එකවරම හිතට නගා ගන්න බැරි වෙන්න පුළුවන්. මං ඉදිරි දවසක මේක ටිකක් උදාහරණ සහිතව විස්තර කරලා දෙන්නම්. නමුත් අද මං කෙටියෙන් මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකද මේ පුරුෂ විතරක අට කියලා. එතන කියනවා පින්වතුනි, පළවෙනි එක තමයි මේ අල්පීච්ච භාවය. ඒ කියන්නේ මහා පුරුෂීකුට වැටහෙන කරුණු අටක් මේ කියන්නේ. මේ කියන්නේ මහා පුරුෂීකුට සිතෙන සිතුවිලි අටක් ගැන මේ කියන්නේ. මේ කාරණා අට යමෙක් මේ ශාසනය තුල ප්‍රගුණ කරනවා නම් එයා පින්වතුනි මහා පුරුෂේ. ඒකනම් මහා පුරුෂයෙක් වෙනවා. ඒ මොකද්ද යට? පළවෙනි එක තමයි පින්වතුනි මේ ශාසනයේ තියෙන අල්පීච්ඡයාට. දැන් අද කාලේ පින්වතුනි උඟක් වෙලාට මේ අල්පේච්ඡ භාවයේ කියලා සලකන්නේ මේ මැටි කුටියකින් සෙරෙප්පු දාන්න නැති ඉරිච්ච සිවුරු අඳින හිම කෙනින්නේ. ඒක අල්පේච්ඡ භාවයේ නෙවෙයි. ඒක අල්පේච්ඡ භාවයේ නෙවෙයි. පින්වතුනි බොහෝම සරලව කෑම බීම කාගෙන ඉන්නේ ඒකට ඒකට කියන්නේ අල්පේච්ඡ භාවයේ නෙවෙයි. ඒක කියන්නේ සංසාරේ දන්නු දුන්නා කියලා. අල්පේච්ඡ භාවයේ පින්වතුනි කාරණා හතරකින් විස්තර කරන්නේ. මොකද ඒ කාරණා හතර අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අපිච්ඡතා කියලා තමයි කාරණා හතර තියෙන්නේ. අත්‍රිච්ඡතා කියලා කියන්නේ තමන්ට ලැබිච්ච දේ පිළිබඳව සතුටු නොවීම. ඒ කියන්නේ මට මදි. දැන් අපි මේකට උදාහරණයක් දීලා තියෙනවා. හාමුදුර දිනම පින්ඩපාතේ වඩිනකොට දිනමටම අඹගෙඩි දෙකක් ලැබුණා. එක නමක් අනිත් නමට දීපු අඹගෙඩි ගැන හිතලා හිතනවා මට වඩා ඉතාම ප්‍රණීත අඹගෙඩියක්. මට වඩා රසවත් අඹගෙඩියක්. මට වඩා ඉදුණු අඹගෙඩියක් අරහා මුදුනට ලැබෙන්නේ නැත්තේ කියලා අර තමන්ට ලැබිච්ච දේ පිළිබඳව නෙමෙයි සතුට වෙන්නේ අනික් කෙනාට ලැබිච්ච දේ පිළිබඳව. ආන් එකට කියනවා අත්‍රිච්ඡතා කියලා. ඊට පාපිච්ඡතා කියලා කියන්නේ දුරුගුණ ඇති බව. ඒ කියන්නේ දැන් සිල්වත් නොවි සීලවන්තයෙක් වගේ පෙනී ඉන්නවා. දැන් තමන් සිල් රකින්නේ. හැබැයි තමන් සීලවන්තයෙක් කියලා අඟවෙනවා නම් ආන් එකට මනාපයි. තමන් ප්‍රඥාවන්තයෙක් නෙවෙයි නමුත් ප්‍රඥාවන්තයෙක් කියලා ඇඟවෙනවා නම් ආන් ඒකට කැමතියි. ඒකට කියන පාපිච්චතා කියලා. මහිච්චතා කියලා කියන්නේ ඇත්තටම සිල්වත් කෙනෙක්. හැබැයි ඉතින් ඒ තමන්ගේ සීලවන්ත භාවය අනෙක කෙනෙක් දැනගනිත්වා කියන කැමැත්තක් තියෙන ආන් ඒකට තමයි මහිච්චතාවය කියන්නේ. තමන් ප්‍රඥාවන්තයි. තමන් ප්‍රඥාවන්තයෙක් බව අනිකාට අඟවන්න උත්සාහ කරන්නේ. තමන් දන් දෙනවා. තමන් දානපතියෙක් කියලා අනිකාට අඟවන්න උත්සාහ කරනවා. ආන් එකට කියන මහිච්ඡතාවය කියලා. ඔය තුනම පින්වතුනි බුද්ධ ශාසනයේ වර්ණනා කරන කාරණා තුනක් නෙවෙයි. අවසාන එක කියනවා අපිච්ඡතා, අල්පේච්ඡ භාවය. එතන මේ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ කාරණා හතරකින් විස්තර කරන කාරණාවක්. මොකද්ද? ප්‍රතිපිලිබඳ අල්පේච්ඡ භාවය. ඒ කියන්නේ ප්‍රතිපිලිබඳව අල්පේච්ඡ භාවය කියලා කියන්නේ තමන්ට ලැබෙන ප්‍රතිපිලිබඳව ඇති කරගන්න කාරණා හතරක්. මොනවද? දැන් අපි හිතමු පින්ඩපාතේ වඩිනකොට සමහර දායකයෙක් ඉන්නවා හුඟක් තියෙනවා හැබැයි පොඩ්ඩයි දෙන්නේ. හැබැයි ඒ දෙන පොඩ්ඩ පිළිබඳ විවේචනය කරන්නේ නැතුව මෙච්චර තියාගෙන මෙච්චර දුන්නයි කියලා කියන්නේ නැතුව ලැබිච්ච ප්‍රමාණය අරගෙන ගිහිල්ලා සතුට වෙනවා. ඊළඟට තව සමහරු ඉන්නවා ගොඩාක් තියාගෙන ගොඩක්ම දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ගොඩම ගන්න එපා ලැබෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න. තව සමහරු ඉන්නවා පොඩ්ඩක් තියාගෙන ඔක්කොම දෙනවා තමන්ටවත් ඉතුරු කරගන්නේ නැතුව. ඒතර ඒ වෙලාවට කියන්නේ තමන්ට මදි වුණත් ඒ ඇයට කොටහක් ඉතුරු කළ දැන් එක බත් මුලක් තියෙන කෙනේ බත් මුලම දෙනවා. එතකොට යාට කන්න නැහැ. නමුත් ඒ බත් මුලෙන් භාගයක් තමන් ගන්නවා. ඉතුරු භාගෙ දුන්නු කෙනාට ඉතුරු කරලා. ඔවුන්ගොකට තමයි ප්‍රතිපිලිබඳ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණාව කියනවා දුතංග පිළිබඳ අල්පේච්ඡ භාවය. මේ වචනේ විවහාර කරද්දී පින්වතුනි බොහොම සැලකිලිමින් විවහාර කරන්න ඕන දූතාංග නෙවෙයි දුතංග. මේකේ මට හිතනවා කියන්නමත් ඕන වටින කාරණාව. ඇත්තටම මොකද මේ මගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා මෙන්න මේ වචනේ පාවිච්චි කරද්දී. මමත් පොඩි කාලේ ඉඳලාම පුරුදු වෙලා තියෙන දූතාංග කියලා. මොකද මේ වචනේ එහෙම පාවිච්චි කරනවා. ඇතරම නම හරිනම දුතංග. ඉතින් ධර්මරත්නිනු සමාවක් අයදිනවා. මොකද පහුගිය කාලේ එහෙම කරපු දේශනාවක් විකාශනය වුණා නාලිකාවකින්. ඒ විලාවෙත් මගේ කටින් කියෝනේ දූතාංග කියලා. දූතාංග නෙවෙයි හරි වචනේ දුතංග. ඇතර මේ වෙලාව විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවක් කරන්න වටිනවා. අපේ රටේ බොහොම විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රෝ ශාසනයට අතිශයින්ම ධර්මයට අතිශයින්ම ගරු කරලා බණ කියන හාමුදුරන් වහන්සේ නමක් මහාචාර්ය අක්මීමණ ධම්මපාල නායක හාමුදුරුවෝ. මම ඉතින් උන්වහන්සේ කථිකාචාර්ය හාමුදුරුවෝ නමක් මගේ අවබෝධය අනුව. ඉතින් උන්වහන්සේ පහුගිය දවසක මගේ අතින් වෙච්ච ආන්ගේ වරද උන්වහන්සේ අමුතුමක්ම දීලා මට බොහෝම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කැටියට ඒක මට කියලා දුන්නා. ආයුෂ්මත්නි මේ වචනේ උච්චාරණය කරද්දී මෙන්න මෙහිමයි උච්චාරණය කරන්න ඕන කියලා. උන්වහන්සේටත් මම විශේෂ පුණ්‍යානුමෝදනාවක් මෙතනදී නැවත වතාවක් කරනමින් ඒ අඩුපාඩුවට පින්වල දුන්නු එකට උන්වහන්සේට නැවතත් පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම ධර්මරත්නයන සමාවයි දිනවා ඒ මාතින් වෙච්ච වරදට වචනය හොඳට උච්චාරණය කරන්න දූතාංග නෙමෙයි දුතංග. දුතංග තමයි වචනේ. එතකොට දුතංග පිළිබඳ අල්පෙච්ච භාවය කියලා කියන්නේ දුතංග වර්ග 13ක් තියෙන මේ ශාසනේ ඒ දුතංග දරණ කෙනෙක් තමන් දරණ දුතංගය තව කෙනෙක් දැනගන්නවට කැමති නැහැ. ඒකට තමයි දුතංග පිළිබඳ අල්පෙච්ච භාවය කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි පරියාප්ති පිළිබඳ අල්පෙච්ච භාවය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මී පිළිබඳව දන්නාකම. තමන් දන්න ධර්මීය දන්නවා කියලා ඇඟෙන්නේ නොදන්නා කෙනෙකු වශයෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් අර නාගසේන මහරහතන් වහන්සේ අරහත් ඵලය ලබන්න කලින් පින්වතුනි අභිධර්මීය අට කතාව සහිතවම කටපාඩම් කරපු ශ්‍රාවකේ. නමුත් සූත්‍රය ඉගෙන ගන්න වෙනත්තු හාමුදුරන් වහන්සේ නමක් වෙත යන්නේ මේ රතයක් සමග ගැල්කරුවෙක් එක්ක. ගැල්කරුව යමින් ගමන් අහනවා ස්වාමීන් වහන්සේ බණ දන්නවද? එතකොට කියන්නේ අභිධර්මයෙන් නම් පොඩ්ඩක් දන්නවා. එතකොට අභිධර්මයෙන් පොඩ්ඩක් දන්නවා කියන්නේ මුළු අභිධර්මයේම අට කතාව සහිතව කටපාඩම් කරපු හාමුදුරන් වහන්සේ නමක්. ඒ කියන්නේ මේ ශාසනේ ධර්මයේ දන්න කෙනා කවදාවත් කියන්නේ නෑ ධර්මයේ දන්නවා කියලා. මුළු ත්‍රිපිටක අට කතාවම කටපාඩම් කළත් තමන් දන්නේ වගේ තමයි ජීවත් වෙන්නේ. මොකද ඒක දන්න බවක් වෙන්නේ නැති නිසා. ඒකට කියන්නේ පරියප්ති පිළිබඳ අල්පෙච්ච භාවය. ඊළඟට අවසාන කාරණාව තමයි අධිගම පිළිබඳ අල්පෙච්ච භාවය. ඒ කියන්නේ යමේ මගඵල ලැබුවා නම් කිසි ලෙසකින්වත් තමන් ලැබු මාර්ගයේ ඵලය තව ශ්‍රාවකයෙකුට දැනගන්න ඉඩ තියන්නේ නැහැ. රතවිනීත සූත්‍ර අට කතාවේ කියලා තියෙනවා නිදානයක් ලැබිච්ච කෙනෙක් කවදාවත් තමන් ලැබිච්ච නිදානේ තවත් කෙනෙකුට කියන්නේ නැහැ මෙහෙම නිදානයක් ලැබුණ කියලා. ඒ වගේ තමයි මේ මගඵල ලැබපු ආර්යයන් වහන්සේ නමක් කවදාවත් තවත් කෙනෙකුට ඒ මාර්ගඵලය අඟවන්නේ නැහැ කියන්නේ නැහැ. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණාව තමයි සන්තුට්ටි කතා සන්තුට්ටි භාවය. ඒ කියන්නේ මේ ශාසනයේ උන දෙවෙනි මහා පුරුෂය විතර්කයේ තමයි මේ සතුට. ඒ කියන්නේ මේ සන්තෝෂය කියන එක තුන් ආකාරයේ කාරණා හතරක් තුන් ආකාරයට විස්තර කරන. ඒතකොට 12යි. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියන මෙන්න මේ කාරණා හතර. එතකොට ඒක කියන්නේ යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය කියලා කාරණා තුනක්. යථා ලාභ සන්තෝෂය කියලා කියන්නේ තමන්ට ලැබෙන එක ලැබෙන පරිදි සතුට වෙනවා. ඉක්මෝල යන්නේ නැහැ. යථා බල සන්තෝෂය කියලා කියන්නේ තමන්ට සුදුසු විදියට දේවල් පරිහරණය කරනවා. දැන් සමහර තරුණ හාමුදුරු කෙනෙකුට රළු සිවුරු දරන්න පුළුවන්. තරුණ හාමුදුරු කෙනෙකුට වැස්සට තෙමෙන්න පුළුවන්, අවුවට වේලෙන්න පුළුවන්, බරක් ඔසවන්න පුළුවන්. හැබැයි වයෝවෘද්ධ හාමුදුරු නමකට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ තමන්ට පුළුවන් ප්‍රමාණය කරද්දී බැරි කෙනාට ඒ අවස්ථාව දෙන එක තමයි මේ යථා බල සන්තෝෂය කියලා කියන්නේ. ඊළඟට යථා සාරූප සන්තෝෂය කියලා කියන්නේ සුදුසු කෙනාට සුදුසු දේ පිළිගන්නනවා. දැන් සමහරලාට තමන්ට ලැබිච්ච පිණ්ඩපාතය, තමන්ට ලැබිච්ච චීවර, තමන්ට වඩා මේක ලබන්න සුදුස්සෙක් ඉන්නව නම් ඒක පූජ කරනවා. දැන් අර ආනන්ද හාමුදුරන්ට දවසක් වටිනා චීවරයක් බමුණෙකුගෙන් ලැබුණවා. ආනන්ද හාමුදුරු කල්පනා කරා මේ සිවුර වටින්නේ ගැලපෙන්නේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියලා මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජ කළා. ආන්නේ වගේ. ඒතර මේක තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රතිකින මේ කාරණා හතර අර කාරණා තුනටම අදාළ වෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි පවිවේක බව. ඒ කියන්නේ විවේකයේ බව. එතකොට විවේක බව තුනක් තියෙනවා. කායි විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කායි විවේකය කියලා කියන්නේ පිරිස අතරට යන්නේ නැතුව තනියම වාසය කරන එක තමයි කායි විවේකය. චිත්ත විවේකය කියන්නේ හිත පිරිසුදුව වාසය කරන එක, ධානා වඩලා හිත පිරිසුදු බව වාසය කරන එක. උපදි විවේකයේ කියලා කියන්නේ සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම නැසලා මගපල ලබන එක. මේක තමයි විවේකයේ කියලා කියන්නේ. ඊළඟට හතරවෙනි කාරණාව කියනවා ආරද්ධ වීරියස්ස. ඒ කියන්නේ වීරිය ආරම්භ කිරීම. ඒ කියන්නේ කුසල් වඩන්න තියෙන වීරියත් අකුසලයන් නැති කරන තියෙන වීරියත්. ඒකට කියන්නේ අනික්කිත දෝරෝ කුසලේසු ධම්මේසු. දේවර මත තබු වගකීමක් වගේ වීරිය වඩන එක. ඒකට තමයි වීරිය කියලා කියන්නේ. ඊළඟට ඊළඟ කාරණාව කියනවා සමාධිගත වෙන එක. සිහිය එළඹ ගන්න එක. ඒ කියන්නේ නිරන්තරයෙන්ම සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරනවා කියන එක තමයි සිහිය කියලා කියන්නේ. ඊළාට ඊළඟ කාරණාව කියන සමාධිමත් බව. ඒ කියන්නේ ධාන වඩලා හිත සමාධිමත් කරගන්න එක. ඊළඟ කාරණාව කියන ප්‍රඥාව, හත් වෙන එක තමයි ප්‍රඥාව. ප්‍රඥාවි වාසය කරනවා කියලා කියන්නේ පින්වතුනි මේ උද්‍යව්‍ය ඥානයේ වැටහෙන කියන එක. ඒ කියන්නේ නුවණ කියලා කියන්නේ මේ අපට වැඩක් කරගන්න පුළුවන් ඥානෙ නෙවෙයි. මේ නාම රූප වෙන් කරලා අඳුර ගන්න පුළුවන් උද්‍යව්‍ය ඥානයේ වැටහෙන එක තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟ අවසාන කාරණාව

භාගතුන් වහන්සේ අනුරුද්ධ හාමුදුරන්ට මේ කාරණාව දේශනා කරනදි කියනවා, අනුරුද්ධ යම්කිසි කෙනෙක් මෙන්න මේ මහා පුරුෂ විතර්ක අට මිනිහි කරනවා නම්, වඩනවා නම්, යමෙක් තුල දියුණු කරගන්නවා නම්, මෙන්න මේ මහා පුරුෂ විතර්ක අට ඒ කිනාට මේ ධ්‍යාන ලබනවා කියන එක බොහෝම ශනීන් කරන්න පුළුවන්. ධ්‍යාන ලබනවා කියන එක බොහෝම ශනීන් කරන්න පුළුවන් මේ මහා පුරුෂ විතර්ක අට මිනිහි කරනවා නම්, වඩනවා නම්. ඊළඟට කියනවා, අනුරුද්ධ මේ මහා පුරුෂ විතර්ක අට වඩන කෙනාට මේ පැවිද්දේ සිව්පසේ පිළිබඳ මෙනි මිහිමුළු වැටෙන්නේ හරියට මොන වගේද? පංසකූල චීවරේ පෙරවද්දී ඒ පංසකූල චීවරේ පෙරවන ශ්‍රාවකයට හිතනවලු හරියට ලස්සන සලුපිලි තියෙන පෙට්ටියක් සහිතව, පෙට්ටියක හොඳ ලස්සන වටින සලුපිලි තියෙනවා සිටුවරයක ඉන්නවා. ඒ සලුපිලි තියෙන සිටුවරයාට ඒ සලුපිලි දැක්කම ඇතිවෙන ආසාවක් යම්සේද, පංසකූල චීවරේ දැක්කමත් මේ යටන වඩන ශ්‍රාවකයාට වැටෙන යාන් එහෙමලු. ඊළඟට පිණ්ඩපාත භෝජනේ වඩන ශ්‍රාවකයාට ඒ පිණ්ඩපාත භෝජනේ වැටෙනවා කියන්නේ ඉතාම ප්‍රණීත අග්‍ර ආහාරයක් ලැබුණ වගේලු. ඊළඟට වෘක්ෂමූල සේනාසන වාසය කරන ශ්‍රාවකයාට ඉතාම හොඳින් තනලලද මාලිකාවක වාසය කරන වගේලු දැනෙනවා කියන්නේ. ඊළඟට තමන් ලබන බෙහෙත් ටික වැටෙනවා කියලා කියන්නේ මේ පූතිමුක්ත බීසජ්ජේ වැටෙනවා කියන්නේ ඉතාම උසස් වූ බෙහෙත් ලැබුණ කෙනෙකු වගේලු. මෙන්න මේ විදිහට තමයි ඒ ශ්‍රාවකයාගේ සිත වැඩෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ පුරුෂ විතර්කාට යම්කිසි කෙනෙක් පින්වතුනි හරියට වඩනවා නම්, ඒ වඩන ශ්‍රාවකයාට මේ බුද්ධ ශාසනය තුළ උතුම්ම ලාභයන් ළඟා කරගන්න පුළුවන්. ඒ ගිහි පැවිදි හැමෝටම පින්වතුනි ඒක අදාළයි. නමුත් මම මේ දේශනාව තවත් මීට වඩා දීර්ඝ විස්තරාත්මකව ඉදිරියේදී අපේ පින්වතුන් එක ටිකක් සාකච්ඡා කරන්න. මොකද මේ කාරණාට එහෙම සාකච්ඡා කරන්න තරම් වටින කරුණක්. නමුත් මේක එකවර සාකච්ඡා කරන්න ගියොත් හුඟක් දිනකොට මේක එක සැරේම දරාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මම අද කෙටියෙන් මේ කාරණා ටික විස්තර කරේ. ඉතින් එදා අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙන්න මේ කාරණාට මෙනෙහි කරද්දීම උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ තමයි අනුරුද්ධ සූත්‍රය අංගුත්තර නිකාය අටක නිපාතේ තියෙන. එහෙමනම් මෙන්න මේ දේශනාව අද දවසේ දේශනා කළ ජනිත කරගත් සීලම පින්වලින් අපි මේ වෙලාවේ අද දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ට අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වයන් පින්වතුන් දෙපළක් දරන්නේ ඒ තමයි මහකොට්ටේ මැදබැද්ද තිලක ලිපිණී පදිංචි ජීජී බිසෝමෙනිකේ මෑණියන් විසින් මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මහකොට්ටේ මැදබැද්ද තිලක ලිපිණී පදිංචිව සිට වසරකට පෙර මියගේ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී එච්.එම්.පී. මුදියන්සේ මහත්මා වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කරන්න, එතුමාගේ භාර්යාව ජීජී බිසෝමෙනිකේ මහත්මිය, සහෝදර සහෝදරයන් ඇතුළු දූ දරුවන් පිරිස අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසායි ස්වාමි පුතුණුවන්ට ඒ පියාණන්ට මේ පින් අනුමෝදන් වේ. එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම එච්.එම්.පී. මුදියන්සේ මහතාටත් දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ටත් පින් දෙනවා. සුජීවත්ව සිටින හැම දිනාටමත්, නෙතේපින් කාර්ය මණ්ඩලයට, දේශකයන් වහන්සේටත්, ලක්වැසිලුවසේ හැම දිනාටමත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා ගම්පා හීනේගම රාජගිරි නිවසේ පදිංචි අජන්තා වෙල්ගම මහත්මිය. බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාස 8 දිනට 70 උපන්දිනේ සමරන හීනේගම මධ්‍ය විද්‍යාල සහ හීනේගම මහාබෝධි විද්‍යාලවල සේවය කර විශ්‍රාමික ගුරුවරියක් වන අජන්තා වෙල්ගම මහත්මියගේ උපන්දිනයට ආශිර්වාදේ කරන්න. ඉතින් එතුමියට අද දවසේ අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. නිදුක් නිරෝගී සුව සම්පත්තිය, දිගාසිරි සම්පත් ලැබිලා එතුමියට තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්න, සුවපත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම ඔක්තෝබර් මාස 4 දින 42 විවාහ සංවත්සරයේදී තිබෙන අජන්තා වෙල්ගම මහත්මියටත්, ඒ වගේම මහින්ද අශෝකලාල් රාජපක්ෂ මහත්මයා කියන මෙන්න මේ දෙපළට ආශිර්වාදේ කරනවා. ඉතින් දෙපළට
නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා.

0: එදා 25 වර්ෂයේ මියගිය සොහොයුරක් වන හේමන්තා සාවිත්‍රි වෙල්ගම හරිශ්චන්ද්‍ර බලපිටිය සොහොයුරා ඇතුළු දෙපාර්ශවයේ මියගිය සීලෝම මියගිය ඥාතින්ටත් පින් අනුමෝදන් කරනවා. එවගේම ඒත්තන්ගේ සසර ගමන සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. එවගේම තවත් ආශිර්වාදයේ කරනවා ඩිසස්, රුසන්දු, සෙහස්නා, ඩියෝන්, ඩිනෝ, මීරද කියන මිනිමි මුණුපුරු මිනි පිරියන්ට. ඉතින් ඒ දරුවන්ගේ අධ්‍යාපන ගමන සරප්‍රකාරෙම සාර්ථකමත් කරගෙන ඔවුන්ගේ අනාගත ජීවිතය ආලෝකමත් කරගන්නට මේ උදාර සද්ධර්ම දානානිසංස ධර්මියම උපකාර වේවා කියලා ඇත්තන්ට ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දෙපාර්ශවයේටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමින් දේශනාව නිමාවටපත් කරන ළඟා කරගත් සියලු පින් බලයෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. උතුම් ධර්ම දක්ෂිනාව පැවැත්වූ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලංකාපට්ටන සමුත්‍රකිරි නමාමි. මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපටුන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තේමාලා කුමරුන් විසින් ඉරෙන් ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි එකතු වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85 මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට නෙතෆෙම් රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන් 0777 77 24 අංකයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදුබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙට් ආයතනයට 0766 716 3872 අංකයට. ධර්මයේ සුරේ නෙතෆෙම් රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
3: සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන් නෙත් FM රේඩියෝවේ සතියේ දිනවල විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777 77 25 214 0777 77 25 214 සතියේ දිනවල උදෑසන 9:00 සවස 5:00 අතර කාර්යාල වේලාව තුලදී අමතන්න දර්ශන
2: කවතත් අලුත් කාගෙත් නෙත්

Nit FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල නුවරට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම් චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධරත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.